මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ආගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
2: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජුවම්තුමා උන්වහන්සේගේ ශුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්, ස්වකීය ඒක චාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්, මගේ ආදරණීය දරුවෙනි ලෝකයායැයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි The Cause Against God. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක චාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝතින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය, මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිධානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
3: මා ආදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුරේ දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. ඒ මගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: ZFM Alpha Studio with Kasuni and Lehansa.
1: Hello, hello, very good morning, oyala hamotoma. Iting me ada වෙනදට වඩා ටිකක් විශේෂ දවසක්නේ. ඉතින් ඒ විශේෂ දවස පිළිගන්න අපිත් එක්කිනෝ විශේෂ යාළුවෙක්. හැලෝ, ගුඩ් මෝනින් යාළුවා.
2: ගුඩ් මෝනින් ලෙහන්සක්කේ, කසුනියක්කේ සහ ඇල්ෆා ස්ටුඩියෝක හංගින්න අල හැමෝටම. ඔව්, අර කිව්වා වගේ අද දවස වෙනස්ම දවසක්. අද පුත පෑන කළු ලෑල්ල පැත්තකින් තියලා ජීවිතේම උගන්නපු අයව සිහිපත් කරන දවස. අද ලෝක ගුරු දිනය. අපි අද මේ යම් තැනක ඉන්නව නම් අකුරක් ලියන්න වචනයක් කියන්න දන්නේ ඒ ගුරුවරයෙක් නිසයි. අතින් අල්ලන් අකුරු කියවපු පළවෙනි ගුරුතුමීගේ ඉඳන් ජීවිතේ හරියට හදන්න කියලා දුන්න හැම ගුරුවරයෙක්ම අද අපි ගෞරවයෙන් මතක් කරනවා. පාසලේ පන්තියේ දෙවියන් වෙච්ච වැරදුණු තැන්වල වැරදි නිවැරදි කරපු බය වෙච්ච වෙලාවට හිස අතගාලා හයියක්ුණු ඒ ආදරණීය ගුරු පියවරුන් මව්වරුන් සියල්ලටම අපගේ උත්තමාචාර්ය නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ එක හරහා මේ විදිහට පුද කරනවා.
1: අනිවාර්යෙන්ම දැන් මේ අකිෂා, අපි කවුරුත් කැමති නෑනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පොදුවේ ගත්තම අපේ චුටි දෙයක් තියෙනවානේ, අපි කැමති නෑ අපිට වඩා තව කෙනෙක් කඩියක් හරි ඉස්සරහට යනවට. ඒක ඒ කියන්නේ අපේ වරදක් නෙමෙයි, අපි මිනිස්සුනේ. සමහර වෙලාවට චුටි ඊරිසියාවක් ඔහොමම එනවනේ. ඉතින් මේ ලෝකේ තමව පරදවන්න ඉඩ දෙන එකම මිනිස්සයා තමයි ගුරුතුමෙක්, ගුරුතුමියක් කියන්නේ. ලෝකේ අනිත් හැමෝම තමන්ට වඩා උඩින් ඉන්නවට අකමැති වෙද්දී තමන්ට වඩා තමන්ගේ ගෝලයා දැනුමෙන් වෙන්න පුළුවන්, බලයෙන් වෙන්නම පුළුවන්, නම්බු තානාන්තර මේ හැම දෙයකම උඩට යනවා දකින්න ඇත්තටම ආස කරන එකම කෙනා ගුරුවරයා. අම්මට තාත්තට පස්සේ අපි ඇත්තටම අපේ අම්මා වෙන්නේ, අපේ තාත්තා වෙන්නේ, අපේ ටීචර්නේ. ඉතින් අකීෂා, ඔයාට නැද්ද ඔයාගේ ඉස්කෝලේ කාලේ ටීචර්ස් ලයික් සර් ලයික් අමතක නොවනම සිදුවීමක්?
2: අද වශයෙන්ම විලහන්සක්කේ ඒ වගේ සිදුවීම් නම් ගොඩක් තියෙනවා. අපේ ළමා දිනේ දවසෙත් අපේ ටීචර්ස්ලා විදුහල්පතිතුමිය එකතු වෙලා අපිට හොඳ ළමා දිනයක්, විශේෂ ළමා දිනයක් කරන්න ගොඩක් වෙහෙස ගත්තා. ඉතින් මට අපේ ටීචර්ස්ලා සර්ලයික ගත කරපු හැම දිනයක්ම එක වගේ.
1: ඒකනේ, කාලෙත් එක්ක අපි එන්නෙන වයසට ගියත් සමාජයේ කොච්චර ලොකු තැනකට ආවත් අර අපේ එක වසරේ ටීචර්, හය වසරේ ටීචර්, ඕනම ග්‍රේඩ් දෙක කපේ ටීචර් කෙනෙක් ගාවට අපි ගිහම අපි කොච්චර ලොකු නිලයක හිටියත් අපි අර පන්ති හිටපු පොඩි ළමයා වෙනවා. ඒක මං හිතන්නේ මේ විශ්වයේ නීතියක් වෙන්න ඕනේ. ඉතින් අපිට අන්න ඒ වගේ ටීචර් කෙනෙක් තමයි කසුනියක් කියන්නේ නේද? Happy Teachers Day, Happy Teachers Day Kasuniya kiyan, very good morning.
3: Thank you so much, very good morning. Good dark stuti iting harima lassana lamai dennege pasal sisuviyan dennege harima lassana wacana godak ekka ada api me jathika guru dinaya ekena lehansa den mehemai api me gana iyet kiyuwa loka guru dinaye vidihata prakashayata pat karala tiyenne october 5 wenida etukota lankawa හැම අවුරුද්දකම ගුරු දිනය සමරනවා ඔක්තෝබර් 6 වෙනිදා. ඉතින් අර 6 වෙනිදා අපි පුරුද්දට සමරන්නේ 6නේ. ඉතින් එතකොට අපි කියනවා අද ලෝක ගුරු දිනය හැම කියලා. කොහොම නමුත් ගුරු දිනයට දවසක් යුනෙස්කෝ සංවිධානය විසින් වෙන් කරාට අර කොහොමද තියෙනවනේ ලෝක ළමා දිනයට, ලෝක ගුරු දිනයට නේද? එහෙම තියෙනවා වෙන් කරලා. ඒ තියෙන්නේ ඒ ඒ අරමුණු වලට යන්න ලංකාව විදිහට, එතකොට තව රට රටවල් විදිහට මේ තව මොන වගේ දේවල්ද අපි සංවිධාන කරන්න ඕන, මොන වගේ ව්‍යාපෘතිද සංවිධාන කරන්න ඕන, අර ඒ වගේ දේවල් ගැන හොයලා බලන්න, මේක වැඩපිළිවෙලක් හැටියට කරගෙන යන්න තමයි ඒ විදිහට දිනයක් වෙන් කරලා තියෙන්නේ. ඒ කොහොම නමුත් මං හිතනවා එක දිනයක් හරි ඒ විදිහට සමරන්න වෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන, මොකද ඒක සැමරීමක් බවට පත්වෙන නිසා. නේද?
1: අනිවාර්යයෙන්ම.
3: ඉතින් අර කිව්වා වගේ ගුරුවරය කියලා කියන්නේ ඉස්කෝලෙම යන ගුරුවරයෙක් නෙමෙයි නේද? ඊට හා සමානව අපේ ජීවිතේ ඕනෑතරම් ගුරුවරු ඉන්නවනේ. හිතලා බලන්න ඔයාට ඔයාගේ ජීවිතයේ ගුරුවරු වුණ අය කොච්චරනම් ඉන්නවද කියලා. දැන් මේ වෙනකොට අපේ රටේ ඉස්කෝලවල ගුරුවරු කොච්චර වෙහෙසක් ගන්නවද? දරුවන්ව ඉදිරියට යවන්න අර ලෙහන්ස කිව්වා වගේ තමන්ට වැටිය අඩියක් තමන්ට වැඩි අඩි ගානක් ඉස්සරහට යවන එකම කෙනා ගුරුවරයා. ඉතින් අපි ඒ ගුරුවරයාව රැක ගන්න ඕන නේද ලෙහන්සා?
2: ඔව්, අපි ඒ ගුරුවරයාව අද සමරන්න ඕනේ. එයාගේ වටිනාකම එයාට අද අපි කියලා දෙන්න ඕනේ.
3: ඉතින් මටත් ඒ වගේම දෙයක් තමයි හිතුනේ. හැමදාකම ගුරුවරු තමයි කිව්වේ, වෙරවීරිය ඇතත් සිතේ, පිය කරු බව ඇතත් වතේ, දහදිය නොම හැලෙන ගතේ, ඔබ පොළොවට බරකි පුතේ, නර නිරුවන් මෙහෙම කළා පුතේ, මෙන්න මේ දේවල් තමයි කරේ පුතේ, ඒ නිසා ඔබ තමයි ඉදිරියටම යන්න ඕනි පුතේ කියලා හැම දාකම ගුරුවරු තමයි ඔළුව අතගාලා ටොකු ඇනලා අපිව මෙතෙන්ට ගෙනාවේ. එහෙම නේද ලෙහන්සා?
2: ඒකනම් ඇත්තටම වචන වලින් කියලා ඉවර කරන්න බැරි හරි ආඩම්බරකාර හැඟීමක්.
3: ඉතින් ඔන්න පුතේ, අපි හැමෝම, මමත් පුතෙක්නේ, ලෙහන්සා පුතෙක්නේ නේද? අද මේ ඇවිත් ඉන්න චූටි දෝනි පුතෙක්නේ. ඉතින් පුතේ, අපි හිතට ගන්න ඕනි අපි හැමෝම පුතෙක්, අපි හැමෝම දුවෙක්. එහෙනම් ගුරුවරු අපිට එදා ඒ කියලා දීපු දේවල් අපි අද ඉටු කරනවාද? හෙට අපි ඉටු කරනවාද? එහෙනම් එහෙම කරමු නේද?

0: නැතිෆිමල් ස්ටෝඩියෝදේ හය විනාඩිදා හතරයි වෙලා අපි ෆස්බුක් ලයි එකෙන් ඇවිල තියෙන නේද ලෙහන්ස
1: ඇවි තියන්නේ ඒක තම් පොරි අමුතු සප්‍රයිස් එකකුත් තියෙන එක බලන්නනම් එන්න මෝනේ
0: ඕ අනේ හරි ඒක එහෙනම් බලන්න කියලා කියමු අද අපිත් එක්ක මේ විදිහට ඇවිත් ඉන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී බීඑම්සී චල්ෆ ස්ටුඩියෝ ඇවිල්ලා ඇල්ෆ ස්ටුඩියෝ අපේ ප්‍රධාන මැදිරියට එන්න ලස්සනම ලස්සන ලොකුම ලොකු මැදිරියට ඇවිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්වන්න කියන්න ආපු දෝනි කෙනෙක් නේද ලෙහන්ස
1: ඔව් මේ තමයි පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ අකීෂා නෙත් සිලුනි නංගි
0: අකීෂා අකීෂා අපි ගොඩක් ආදරෙන් අකීෂාව පිළිගන්නවාද ගුරු දිනයේ දවසේ ඉතින් දැන් අකීෂට ඒ එක්ස්පීරියන්ස් එක ගැන මොනා හරි දේවල් කියන්න තියෙනවද BMICH ඇවිල්ලා ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා
2: ඇත්තටම නැගේ අම්මා තමයි ඒක මුලින්ම කිව්වේ මෙහෙම දෙයක් තියෙනවා අපි වීඩියෝ එකක් දාමු කියලා ඊට පස්සේ මම වීඩියෝ එක දැම්මට පස්සේ මාව තේරුණා BMICH එන්න ඉතින් පොත්තෝල් ඉවර වෙලා කීයටද මෙතනට යන්නේ කියන බලාපොරොත්තුෙන් තමයි ඉදියේ ඉතින් ගිහිල්ලා සචින අක්කාව වතක් කරන්න ඕනේ මොකද එයා තමයි
0: එදා හිටියේ
2: එදා ඉඳලා
0: අපේ ආදරණීය සචිනි නැන්ද නේද
2: මට ප්‍රවෘත්ති කියන්න දීලා මගේ හැකියාව හොයාගෙන ඇල්ෆා ස්ටුඩියෝ එන්න මට අවස්ථාව දුන්නේ
0: ඔව්
2: සචිනියක්ගේ තැන්ක්යූ ගොඩා
0: ඔව් ඒකනේ දැන් අපි මෙයාගේ දක්ෂතාවයක් බලමුද ලෙහන්ස
1: බලමු
0: මෙතන ප්‍රවෘත්තියේ තියෙනවා අපි බලමු මේක ඊයේ දවසේ ප්‍රවෘතියක් හැබැයි අද අපි අහනවා අපේ අකීෂාගේ කටහඬින් කියන්න
3: අයිබුවන් මම අකීෂාදෙත් සරණි මෙන්න දේශීය පුවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙක් පසුව වැසි හෝ ගෙගරු සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යනියතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර පැවසුවේ මධ්‍යම සබරකමුව බස්නාහිර දකුණු ඌව වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
0: ලෙහන්සා දැන් අර ඉස්සෙල්ලා ගුරුවරු ගැන කතා කරන තිබුණ වොයිස් ටෝන් එකයි දැන් ප්‍රවෘත්ති ගැන කියනකොට තිබ්බ වොයිස් ටෝන් එකයි කොහොමද
1: සම්පූර්ණයෙන්ම වෙනස් අර ඒ වැඩේට අනුගත වෙන විදිහට ලස්සනට වොයිස් චේන්ජ් කරන්න පුළුවන් නේ
0: ඒකනේ ඉතින් අපි මෙතන තියෙනවා අවෝඩ්ස් මෙඩල් සර්ටිෆිකේට්ස් ෆයිල් එකක්ම තියෙනවා අරගෙන ඇවිල්ලා දැන් Facebook live එකේ ඉන්න අයට නම් ඔන්න දැන් පේනවා අපි මේ ටික ටික කියාගෙන යමු තේ මොනවද කියලා ලෙහන් සහන බලන්න
1: මේ මගේ පැත්තෙන්ම තියෙන ට්‍රෝෆි එකෙන් අපි පටන් ගත්තොත් ඒ ගැන කියන්නකෝ බලන්න
2: ඒක මගේ ශිෂ්‍යත්ව පන්තියේ ලැබුණ ට්‍රෝෆි එකක්
1: එතකොට මේ චූටි චූටි දෙකක් තියෙන්නේ
2: ඒ දෙක මං එලිමෙන්ටරි ක්ලාස් එකේ ට්‍රොෆි දෙකක්
1: ඉතින් මේ ඔක්කොම අතරින් ට්‍රොෆිස් අතරින් ඔය ආසම එක මොකක්ද අමතක නොවෙනම එක මොකක්ද
2: මගේ අර මේ ට්‍රොෆි එක ඒක මගේ කාතික තරඟකදී ලැබුණ ට්‍රොෆි එක

0: මොකද ස්කෝල තියනේ දුර වැඩි හන්ද හැමදාම ප්‍රක්ටිස් යන්න බෑ හන්ද දැන්ක නාත්ත තියන්නේ කලින් ගියා.
1: අපි එතන තියෙන සර්ටිෆිකේට්ස් වලින් ස්පෙෂල් ඒවා විශේෂව කියමු බලන්න.
0: මේක මම කලින් වොයිස් ටොයිස් කියලා මේ කෝස් එකක් කරා, ප්‍රයිවට් කෝස් එකක්. ඒකේ වෙස්ට් හෑන්ඩ් මූවමෙන්ට්ස් වලට ලැබුණ සර්ටිෆිකේට් එක. මේක සෙම්පති GW රාජපක්ෂ අනුස්මරණ සමස්ත ලංකා කතික තරගාවලියේ පළවෙනි වටේ ජයග්‍රහණය කරලා ලැබුණ සර්ටිෆිකේට් එක. ඉතින් මේක විවෘතමානී සමස්ත ලංකා අන්තර් පාඨශාලීය කතික තරගාවලියේ තෙවන වටේ ජයග්‍රහණය කරලා ලැබුණ සාධක පත්‍රයක්. ඉතින් හරිම සතුටේ මේවා දකිද්දි. මොකද මම කනිෂ්ඨාංශයෙන්ගේ පොඩිම නමයා මේ තරගෙදී. ඉතින් ඒකේ තුන්වන වටේට එන ලැබීම ගොඩක් ජයග්‍රහණයක්.
1: ඒ කියන්නේ කනිෂ්ඨාංශයෙන්ගේ චූටිම නමයා. ඉතින් ඒ නිසා මොකද ආයික
0: මට හරිම සතුටුයි. ඒ
1: නිසා මයික් එකට කියන්න ඕනේ. මොකද්ද?
0: අද හරිම සතුටුයි ඒක ඒ සර්ටිෆිකේට් එක දකිද්දි.
1: හා, ඒ කියන්නේ පොඩිම ළමෙක් හැටියට කනිෂ්ඨාංශයෙන් ගිහිල්ලා ජයග්‍රහණය කරා. මේක හරි ආඩම්බරයක් නේ, සතුටක් නේද ලෙහන්සා?
2: ඒකනේ ඒකනේ. අපි කසනියා කීනාංගිකෙන් අහමුද එයාගේ ස්කෝලෙන් ලැබෙන සපෝට් එක මොන වගේද කියලා.
1: අද නම් ඒ ගැන මතක් කරන්න ඕන නේද පාසලේ ගුරුවරු?
0: මම මීඩියා යුනිට් එකේ සමාජිකාවක් විදිහට කටයුතු කරනවා. ඒකේ සර්ගේ මේ ලැබෙන සපෝට් එකත් කියලා නියම කරන්න බෑ. ඒකේ එතකොට එයක් කළා මට සපෝට් කරනවා. ඒ මීඩියා යුනිට් එකෙන් මට තරඟක් දානවා. ඒවට ගිහිල්ලා මම ජයග්‍රහණත් අරගෙන තියෙනවා. එතකොට මම ඩිබේට් ටීම් එකේ සිංහල කතික හා විවාද තරඟ මේ සොසයිටිකෙත් වැඩ කරනවා. ඉතින් ඒකේ ප්‍රසංග සර්ගෙනුත් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. ඉතින් එහෙම තමයි ස්කෝලෙන් ලැබෙන සපෝට් එක.
1: අම්මා තාත්තා ගැන කියන්න බලන්න.
0: ඔව්, අතවශ්‍යම අම්මා තමයි මට මේ මෙහෙම තරගයක් තියෙනවා, අපි මේකට දාමු, මට හොඳටම ෂුවර් වාට මේකෙන් දිනන්න පුළුවන් කියලා අර මට ධෛර්ය වැඩි කරලා මට එන්කරේජ් කරලා මාව තරගවලට දාලා දිනවන්නේ. ඉතින් තාත්තා තමයි වාට මේක පුළුවන් දිනන්න කොහොම හරි, වාට හොඳ දක්ෂතාවයක් තියෙනවා කියලා මාව තරගෙට ගිහින් දාලා
1: දිරිගන්වලා
0: මට සපෝට් කරන්නේ මගේ තාත්තයි අම්මයි.
1: අම්මා තාත්තා කියන්නේ ලෙහන්සා අපේ ජීවිතේ අපිට ලැබෙන මුල්ම කරුවරු.
2: හරියටම හරි.
1: ඊට පස්සේ අපි යනවා පෙර පාසලට. ඊට පස්සේ අපි යනවා ඉස්කෝලෙට. එතනදී අපිට ගුරුවරු කී දෙනෙක් නම් මුණ ගැහෙනවාද? ඒ අතර වාරේ අපේ ජීවිතේට කී දෙනෙක් නම් ගුරුවරු එනවා යනවාද නේද? තව තව ඉදිරියට යනකොට, වැඩිහිටි අවධියට එනකොට, ආයතනයකට වැඩ කරන්න ආවම තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුලේ ගුරුවරු කී දෙනෙක් නම් අපිට මුණ ගැහෙනවාද? ඒ හැමෝටම අද උපහාරයක් වේවා කියලා හිතින්ම ආශිර්වාද කරන්න ප්‍රාර්ථනා කරන්න. කාලෙකට අපිට කතා කරන්න බැරි වෙච්ච ගුරුවරයෙක්ට අද කතා කරන්න. කාලෙකට අපිට හමුවන බැරි වෙච්ච ගුරුවරයෙක්වත් හමු වෙන්න. හඩුගානේ වීඩියෝ කෝල් එකක් හරි අපිට ගන්න පුළුවන් දුර නම් ඉන්නේ නේද? ඉතින් එහෙම අපි අපේ ආදරය පුළුවන් තරම් හැම දවසකම පුළුවන් වෙලාවක බෙදාගමු.

0: ఎత్ఎఫ్ఎం ఆల్ఫా స్టూడియో
1: బ్రాట్ టు యు బై
2: హరిదే హరితని నరగన్న విషన్ కేయా సుపేదిలి దసనాక్ పరిపూర్ణ జీవితయాక్ సౌఖ్య సంపన్న అధ్యాపనయక్ ఉదిసా ఇమాష ప్రకాశన వెతిన్ వైస్ అభ్యాస పొత్ మాలావ దెన్ ఒబట లబాగత హక
3: ఫినిషింగ్ వహలక్ లెస కలర్ ఆఫ్ ఫ్లో వెజ బెనా సిత్ పెదగని కల్ భవతి అవ లక్షణ నోవి ఓయత్ వాలెట వర్షి వెన్న ఫినిషింగ్ వహలక్ నం కలర్ ఆఫ్ సమయ
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
3: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අද විශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකයි
5: అమ్మాయి
6: విజయ నూడిల్స్ సమగిన్ వర్ణక కృత్రిమ రసకారక వలిన్ తొర విజయ కిరిమాలు తొర పహ మిశ్రణే దు కిరిమాలు విజయ ప్రొడక్ట్స్ అపే రసయ రటే సమట
2: ఒయాట తీని సనీప వెన్నమ నతి రోగ్యాక్త మే కథా వహన్నకో
7: මම ඒ ඉතිහාසයෙන් අවුරුදුකින් මට දැරේ සමාරු ඇදලා බොහෝ කාලයක් මම හිටියා විශේෂඥ මහත්වරුන්ගෙන් දැනගලා වේග ගැට්ට අනේදයක් උනේ නෑ නෙට් එකෙන් මෙකෙන් අහලා ඒ වේදිවේට දැනගත්ත දැනගෙන මම ගියා බෙද මහත් හම්බෙල් ඉහිල්ලේ වේග ගමන් තුනක් ගෙනාම දැන් හොඳට සමීපයි දැන් ඒ දින කියන්න සෑටි ඉතින් කමල් මන්දල මහත්වරු මේ සිද්ධ වෙන්න විරියාසල දේවා කියන ප්‍රාර්ථනා වුණා
2: කතා කරන්න 0777 3940
0: FM 95 FM 94.8 Net FM
8: Net FM Alpha Studio with Kasani and Lehansa

0: ඔය දන්නවද ලෙහන් සා? සමහර ගුරුවරු ඇත්තටම අපේ ජීවිතය මේ පුරුද්දක්ද? සසර පුරුද්දක්ද? කියලා හිතනවා නේද ඔවුන්ගේ මූණ දිහා බලල කතා කරනකොට. අම්මෝ මේනම් සංසාරයේ දවසක මගේ අම්මම වෙන්න ඕන. සසරේ කොහේ හරි මගේ තාත්තම වෙන්න ඕනි කියලා අපිට හිතලා තියෙන ඕන තරම්. දැන් අපිට හමු වෙන්නේ නැති ගුරුවරු ඕන තරම් ඉන්න. දැන් මගේ ජීවිතේ වැඩිපුරම හමු වෙන්නේ නැති ගුරුවරු තමයි ඉන්නේ. එතකොට ෆෝන් එකේ මැසේජ් එකකින්, චැට් එකකින්, වොයිස් මැසේජ් එකකින්, වීඩියෝ කෝල් එකකින් ඔහොම තමයි කතා කරන්නේ. එතකොට හිතනවා අනේ මේනම් මගේ සහෝදරියක්ම වෙන්නේ නැති. මේනම් මගේ අම්මම තමයි, තාත්තම තමයි කියලා. ඒ පුරුද්ද, සසර පුරුද්ද. එහෙමනම් ජීවිතේ අපි කොච්චරනම් අපේ ලස්සන දේවල් අපි එකතු කරගෙන තියනවාද අපේ ගුරුවරු නිසා නේද? ඒකනේ අපිට සසර පුරුද්ද විදිහට දැනෙන්නේ. අද මෙහෙම දෙයක් කරමුද ලෙහන්සා?
1: කොහොම දෙයක්ද?
0: ඔන්න මම දැන් මට මතකයි, දැන් මගේ ඉස්කෝලේ රත්නපුර ෆර්ගසන් විද්‍යාලයේනේ උසස් විද්‍යාලය, ෆර්ගසන් හයි ස්කූල්. ඊළඟට මගේ දහම් පාසල ඕපනායක හුණුවල ශ්‍රී පූර්වාරාම දහම් පාසල. හරිද? දැන් එතකොට මේ අපේ ගුරුවරු ලියන්න අද චුටි වචනයක් දෙකක්, වාක්‍යයක් දෙකක් ලියන්න. සමහර විට හිතේ වාක්‍යයකින් දෙකකින් ලියලා ඉවර කරගන්න පුළුවන්ද? වචනයකින් දෙකකින් ලියලා කියලා ඉවර කරගන්න පුළුවන්ද කියලා ඔන්න හිතේ. ආදරණීය, දැන් මට නම් මම ලියන්නේ, මම අද උදෙන්ම ලිව්වේ ආදරණීය ෆර්ගසන් මාතාව වෙත, ආදරණීය පූර්වාරාම ගුරුතුමා වෙත. ඒ කියන්නේ අපේ ගුරුතුමා ගුරුතුමිය අපි ඉගෙනගත්ත දහම් පාසල, ඉගෙනගත්ත ඉස්කෝලේ. ඒක තමයි අපිට මුණ ගැහුණු දැවැන්තම ගුරුවරයා නේද? එහෙම ලියන්න. දැන් අපේ ටර්නින් පොයින්ට් එක වුණු ගුරුවරයෙක් කියලා හිතන්නකෝ. මට මතකයි අපේ දැන් ඉස්කෝලේ හිටපු මැඩම්ලා, ටීචර්ස්ලා, මර්සි මැඩම්, සෝම මැඩම්, එතකොට රෝහිණී මැඩම්, බමුණ සිංහ මැඩම්. දැන් මේ ළඟදි මාත් එක්ක මම ඒ ඉස්කෝලේ, කියන්නේ අපේ ඉස්කෝලේ කියලා දන්නේ නැතුව ලක්මිනී ටීචර් කියලා දැන් මට මතකයි. ඉතින් එතකොට ඒ වගේ ගොඩක් ගුරුවරු ඉන්නවා, සන්ධ්‍යා ටීචර්, ශීලා ටීචර්. එතකොට ලියන්න පුළුවන් ආදරණීය ලක්මිනී ටීචර් වෙත. ඊට පස්සේ ඔය ටීචර්ගේ දැකපු ලස්සනම දේවල්, හරිද? ආදරණීය ශීලා ගුරුතුමිය වෙත නේද? අන්න එහෙම අද වාක්‍යයක් දෙකක් එකතු කරන්න. එහෙම ලියපු එකක් NetFM Alpha Studio අපිටත් එවන්න නේද?
1: ඔව්, අපිට එහෙමනම් දැන් ගොඩක් මෙසේජස් ඇවිත් තියෙනවා. කසනියකි පේනවද දිගට ලස්සන්ට?
0: එහෙම තමයි නේද? අපි මේ දේවල් එක්ක යනකොට අපිට හරිය ලස්සන මතක සටහන් ජීවිතයට එකතු වෙනවා නේද? ආයි අලුතෙන් අලුතෙන් අපිට ගොඩාක් දේවල් අපේ ඔළුවට එනවා. මෙහෙම කරන්න ඕන, මගේ ගුරුවරයා මෙහෙමනේ මට කියලා දුන්නේ, මම මෙහෙම නේද ඉන්න ඕනේ, දැන් මගේ පාසලට ආඩම්බරයක් වෙන්න පුළුවන් නේද මට? හරි, දැන් අපි යමු. එහෙම තමන්ට, තමන්ගේ ගෙදරට, ඉස්කෝලෙට ආඩම්බරයක් වෙන්න පුළුවන් වුණ කෙනෙක් නේද ඇල්ෆා ස්ටුඩියෝ ඇවිත් ඉන්නේ, BMICH ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. තේරිලා කවුද අපිත් එක්ක ඉන්නේ ලෙහන්සද?
1: පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ අකීෂා නෙත්සිලුනි නංගි.
0: ඉතින් අකීෂගෙන් අහන්න තියෙන්නේ මොනවද ලෙහන්සට?
1: අකීෂට තියෙනවා කසුනියක් මේ ලස්සන ගොඩාක් අදහස් හිත ඇතුලේ. ඉතින් මේ ඔය අදහස් වලින් එකක් දෙකක් කියන්නකො බලන්නේ. කියන්නේ අද අපි ගුරුවරු ගැන නම් ගොඩක් කතා කරානේ. නංගි කියන්නකො බලන්න, මන් නංගිගෙන් ඇහුවොත් අපේ වයස ටීනේජර්ස්ලට නංගිගේ ජීවිතේ මොකක් හරි ඉගෙනගත්තු පාඩමක් වෙන්න පුළුවන්, ඔයා එයාලගෙන් දකින්න කැමති දෙයක් වෙන්න පුළුවන්, ඒ වගේ පොඩි උපදේශයක්, ඇඩ්වයිස් එකක් දෙන්න කිව්වොත් මොකක්ද දෙන්නේ?
2: ඇත්තටම අද ගුරු දිනයේ දවසේ ශිෂ්‍යෙන් කියන්න ඕනේ ගුරුවරුන්ගේ, ගුරුවරුන්ට ගරු කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තමයිනේ අපේ ජීවිතේම එළිය කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට මුලින්ම ගරු කරන්න ඕනේ. ඒගොල්ලන්ට කේකරුව ඒගොල්ලන්ගේ මේ ඇඩ්වයිසස් වලට අවනත වෙලා වැඩ කරොත් එහෙම අපි කාටවත් වරදින් නැහැ. ඉතින් ඒක තමයි අර ටීනේජ් වයස කියන්නේ, අර ගොඩක් වැරදි පැත්තට යොමු වෙන, තියෙන පීරියඩ් කට් කරන ඒ වගේ වයස් වල කට්ටියන. එතකොට ලෙහන්සක්ගේ වඩ දෙන්න තියෙන අර ටීචර්ස්ලා කියන දේ අහලා ඒගොල්ලන්ට අවනත වෙලා ඒගොල්ලන්ගේ කියන විදිහට වැඩ කරොත් එහෙම වරදින් නැහැ කියන එක.
0: ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකද්ද පැටියෝ?
2: ඇතර මගේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙන එක. ඒත් ඊට අමතරව අර අමතර රැකියාකශයෙන් මං කැමති නිවුස් කියන්න.
0: ඔය තමයි තියෙන්නේ අනාගත බලාපොරොත්තු විදිහට. යන්න කලින් ඔයාගේ යාළුවන්ට දැන් මේ අද ඇල්ෆා ස්ටුඩියෝ එන්න ඕනි කියන පුදුම කරවීම හිත ඇතුළෙ තිබුණනේ නේද? ඉතින් ඒ හැමදේම ගැන කියන්න බලන්න වචනවලේ.
2: ඉතින් නෙතෙෆෙමෙන් ඇල්ෆා ස්ටුඩියෝ එන්න ගොඩක් කාලෙක ඉඳන් බලන් ඉඳී අත අද කතා කරයි හෙට කතා කරයි කියලා ඉස්කෝලේට ලැවිල් අම්මගෙන් දුවගෙන ඉහිල්ලා අහන්නේ අද මට කතා කරා දෙන්න කියලා. ඒක තමයි අහන්නේ. ඉතින් ඊ ඉස්කෝලේ ඇවිල්ලා එන්න කිව්වට පස්සේ පුදුම සතුටකින් උඩ පැන්නේ. ඉතින් අද උදේ පාන්දරම නැගිටලා ආවේ මෙතනට අර මට තියෙන හැකියාව දියුණු කරගන්න. ඒක මට අවස්ථාව දුන්නට සචිනයක්කට, කස්මයක්කට, රෙහන්සක්කට ගොඩක් ස්තුතියි. ඒ වගේ මතක් කරන්න ඕනේ මම කෝස් එකක් කරන කසුණියක්ගේ සුසත්ත සංවිධානය තමයි මේ කරන්නේ. ත්‍රෛමාසික සිංහ නියම පුහුණු මාලාවක්. ඒකෙදි මට ලකි දුස එකතු වෙලා ඒ අයියලක් කරත් එක්ක ගොඩක් මට පුරුද්දක් ලැබුණා. ඒකෙදි අර මට පොඩි හැකියාවක් තිබ්බනම් ඒක ඉම්ප්‍රූව් කරගන්න ගොඩක් උදව් වුණේ ඒක. ඉතින් එකත් මේ වෙලාවේදී මතක් කරන්න. ඉතින් එහෙම තමයි මගේ බලාපොරොත්තු.
0: හරි, එහෙනම් අපි සමුදෙමු මේ අහිංසකාවියට නේද ලෙහන්ස? අහිංසක කටහඬක්නේ තියෙන්නේ.
1: එයාගේ රූපෙත් ඒ වගේම අහිංසක පාටයි.
0: ලෙහන්ස, එහෙනම් ලෙහන්සගේ ආදරණීය නංගිට සමුදෙන්නකෝ.
1: ඉතින් මේ නංගිගේ තියෙන හැම ලස්සන හීනයක්ම ඒ විදිහටම ඊටත් වඩා හොඳට ඉෂ්ට වෙන්න කියලා නැතිවම අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් මට පේනවා අර අපි හැමදාම කියන ඇස් දිලිසෙන එක
0: ඒ බලාපොරොත්තු ඉටු වෙලානේ නේද?
1: අන්න හරි, මට දැන් ඕක හැමදාම මම කියනවා. කට්ටිය ඒක හැමදාම අහන, කරන්න දෙයක් නැහැනේ. එයාලගේ ඇස් වලින් අපිට ඒක පේනවනේ. ඒ අර සතුට, මොකද ඒක මමත් අත්විඳලා තියෙනවා. කසුණියකිත් ඒ දිටම අත්විඳින්න. ඉතින් මේ අපිටත් ගොඩක් සතුටු යද ඔයා වගේ ලස්සන හදවතක් තියෙන ලස්සන සෝල් එකක් එක්ක අද දවස පටන් ගන්න පුළුවන් වුණාට.
0: ඉතින් අර ඇස් ගැන කිව්වහම අද ඇස් එක දිහා බලාගෙන ටීචර් මං ඔයාට ගොඩාක් ආදරේ හොඳේ සමංවාට ගොඩාක් ආදරේ. ස තමයි මගේ ජීවිතේ වෙනස් කරපු කෙනා. එහෙම අද ළඟට ගිහිල්ලා ඇස් එක දිහා බලාගෙන වචනයක් කියන මොකෝ තෑගිපෝ කරන් යන්න ඕන නැහැ. මල් පොකුරු දෙන්න ඕන නැහැ. ඇස් එක දිහා බලාගෙන කියන්න. එතකොට ඒක තමයි දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. ඔයාටත් එතකොට බලාගන්න පුළුවන් එයාලගේ හිතේ තියෙන ආදරේ කොච්චර ලොකුද කියලා.
1: චුට්ටකින් චුට්ටකින් එහෙනම් මාත් ඒක කරන්නද? මම මීඩියා ලයිෆ් එකේ ටීචර්ට කසුණියක් කී. මම කසුණියක්ට ගොඩාක් ආදරේ යොන ඇස් දෙක බලාගෙනම කිව්වා.
0: ඔන්න මමත් ඇස් දෙක බලාගෙනම කිව්වා. මමත් ඔයාට වගේම ආදරණීය මගේ පැටව ඔක්කොටම පැල්ලෙන්න ආදරේ.

0: நெத்தெஃபிம் அல்ஃபா ஸ்டுடியோ விழா உதயாய வினாடி 46 මොනරාගලට ගිහින් තමයි කේක් එක කපන්න වෙන්නේ. අද මගේ තාත්තගේ 46 උපන්දිනය නිදුක් නිරෝගී සුපම සුබ උපන්දිනයක් වේවා කියලා මම අශ්විනි විහන්ස ප්‍රාර්ථනා කරනවා කියලා පිටවලා තියෙනවා. කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ 4 ඉගෙන ගන්න සයුල් නෙත්මක පුතාට සුබම සුබ උපන්දිනයකට ගෙදර හැමෝම ආසිරි එකතු කරනවා. අද මගේ පුතා තරුල් මෙත්සරගේ 13 උපන්දිනය. ඔන්න පවුල හැමෝම විශ් කරනවා. එයා ලස්සන ෆොටෝ ෂූට් එකකුත් කරලා තියෙනවා ඔන්න බර්ත්ඩේ එකට. ඊට පස්සේ රත්නපුර ළමා මිතුරු පෙර පාසල ඉගෙන ගන්න තෙදම් සෙස්මිත චුටි පුතාටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා කට්ටියම විශේෂ එකතු කරනවා. අද මගේ කටානේ මාමගේ උපන්දිනේ. මම ප්‍රමෝද් ෂණුක. මාමා සුජිත් ප්‍රසන්න. ඔන්න සුජිත් ප්‍රසන්න මාමට ප්‍රමෝද් පුතාගෙන් සුබම සුබ උපන්දිනයක් කියලා ලස්සන විශ් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ අද අපේ බබාගේ උපන්දිනේ ඔමිරු ටෂ්මිකයාගේ නම. මෙන්න වර්ගපොල එයාගේ පවුලේ හැමෝමත් එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද 6 ඔක්තෝබර් 6 උපන්දිනේ සමරන හැමෝටම ඇල්ෆා ස්ටුඩියෝ පෙන් සුබ පැතුම්. එහෙනම් මතකයි නේද දෝනි? මතකයි නේද මැණික? අද ඔන්න ඔයාගේ අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන කියන්න. මගේ මුල්ම කුරුවරයා ඔයානේ මගේ චුටි අම්මා. ඉතින් මං ඔයාට ආදරේනේ කියලා කියන්න. අපච්චි ළඟට ගිහිල්ලා තාත්තා ළඟට ගිහිල්ලා නේද දැන් ඉස්කෝලේ යන ගමන් වෙන්න පුළුවන්. ටක් ගාලා වාහනෙන් බහින්න කලින් උම්ම එකක් දීලා කියන්න නේද? තාත්තා ඔයා තමයි මගේ ජීවිතේ මම ආදරේම කෙනා. මොකද ඔයානේ මට හම්බුන මුල්ම ගුරුවරයා ඔයයි මගේ අම්මයිනේ කියලා කියන්න. ඊළඟට ඉස්කෝලේ ගියාම පෙර පාසලට ගියාම ටීචර්ට කියන්නකො වචන වලින් තෑගි නෙමෙයි ඕන වෙන්නේ, ආදරණීය හරිම ලස්සන වචනයක් ඕන වෙන්නේ. අද ලස්සන වාක්‍ය දෙක තුනක් ලියන්න, වචන දෙක තුනක් ලියන්න. තමන්ගේ ඉස්කෝලේ නම එහෙම්මම ලියලා ලියන්න පුළුවන් නේද? ඔන්න දැන් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් අද ආවේ ඇල්ෆා ස්ටුඩියෝ එකට. දැන් ඒ ආපු අකීෂ දෝනිට ඔන්න ලියන්න පුළුවන්. මා ආදරණීය පානදුර ශ්‍රී සුමංගල ගුරුතුමා වෙත කියලා ලියන්න පුළුවන්. එහෙම ලියලා ජීවිතයට තව ආශිර්වාදයක් ලබා ගන්න. ගිහින් එන්නම් මම කසුනි.
1: මම ලෙහන්සා.
0: සුබම වේවා.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RBB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel net අමතන්න. 01112860
0: විශ්වාස කරන සත්‍ය
6: ආයුබෝවන් අද 2026 ඔක්තෝබර් 6 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මෙදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල සිංගප්පූරුගේ ශිරන්ති යලි දිවයිනට ජම්පරය ඇඳු ඥානසාර හිමි වැලිකඩ අයිවාටුවේ දැනුත් ඉන්ධන පිරවුම්හල්වල පෝලිං විදෙස් ඉන්ධන සමාගම්වලට අයත් පිරවුම්හල්වල ඉන්ධන හිඟයට හේතුව එළියට මොරිෂස් පරදා ශ්‍රී ලංකාවට තවත් අන්තර්ජාතික පාපන්දු ජයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ ගිවිසුමකට ඉන්දු ලංකා සමූපකාර අතර ගිවිසුමක්
0: The truth people trust.
6: හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉක්ුද්දා සිංගප්පූරුව බලා ගියේ විවිධ සංවාද මැද්දේ. ඇතැම් අය කිව්වේ අධිකරණය මගහරින්න ඇය සිංගප්පූරු ගියා කියලා. හැබැයි ඔන්න අද ඇය නැවත මව්බිමට පැමිණියා. මේ අතර ඉතිරි සිරදඬුවම් කාලයේ නියම වූ ඥානසාර හිමියන් දැන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවලා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය යලි දිවයිනට පැමිණ තිබෙනවා. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ MH 179 දරන ගුවන් යානයෙන් ඇය ඊයේ රාත්‍රී 11:20 පමණ දිවයිනට පැමිණි බවයි නෙට් නිවුස් කටුනායක ගුවන්තොටුපළ නියෝජිත TKG කපිල පැවසුවේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය 16 වනදා අලුයම සිංගප්පූරුව බලාපීටත්ව ගියා. ඒ ඇගේ පුත් රෝහිත රාජපක්ෂගේ නැන්දනිය වූ ඇන්ද ලිවේරා මහත්මිය සමගයි. කෙසේ වෙතත් ඇන්ද ලිවේරා මහත්මිය මීට දින කිහිපයකට පෙර යලි දිවයිනට පැමිණියා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළෙන් පිටවී යාම සඳහා අමරිකානු ඩොලර් 216ක් ගෙවා විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකම භාවිතා කර තිබූ බවයි නෙට් නිවුස් නියෝජිතයා පැවසුවේ. එමගින් ඇය සාමාන්‍ය ගුවන් මගින් මගහැර ඍජුවම සහ ප්‍රමාදවීම් වලින් තොරව පැමිණ තිබෙනවා. හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගියදා සිංගප්පූරුව බලා පිටත් යාම සඳහා පිළිබඳව විවිධ අදහස් පළ වුණා. ඇතැමුන් ප්‍රකාශ කර තිබුණේ ඇය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි. එලෙස දිවයිනෙන් පිටත්ව යාමට පෙර සිරිලිය සවිය ගිනුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙසට පොලිසිය දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් එම විමර්ශනයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම් පතක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ. ජනප්‍රියත්වය රැකගැනීම වෙනුවෙන් විපක්ෂය මර්ධනය කිරීමෙන් ආණ්ඩුව ඉදිරි මැතිවරණ වලට සූදානම් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා.
7: මේ රටේ යහපත් ආර්ථික තත්ත්වයක් ඇති කර ගැනීමට නම් ඊට අවශ්‍ය මූලික පදනම සකසා ගත යුතු තිබෙනවා. ඒ සඳහා වුමනා නීතිමය සහ ආර්ථිකමය ප්‍රතිසංස්කරණ වුමනයි. ආණ්ඩුවේ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. යහපත් ආර්ථික වර්ධන වේගයක්, අලුත් රැකියා උත්පාදනයක්, ජීවන වියදම දරාගත හැකිතනක රඳවා ගන්න පුළුවන් නම් ආර්ථිකයේ ඉතාම යහපත් ප්‍රතිසංස්කරණ සහිතව මහජනයාට අලුත් ජීවන තත්ත්වයක් ලැබෙනවා නම් ආණ්ඩුවට පුළුවන් ජනප්‍රියව ඊළඟ ඡන්ද දිහා බලන්න. ඒ වගේම ආණ්ඩුවකට පුළුවන් විපක්ෂ ක්‍රියාකාරීත්වයේ සීමා කිරීමෙන් Tamange දේශපාලන බලය වැඩි කර ගැනීම සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් Tamanට අකමැති කියන්නේ Taman අකමැති සහ Tamanට අකමැති මහජන මතේ මර්ධනය කර ගැනීමුත් ඉස්සරහට යන්න මම කියන්නේ සිම්බාබ්වේ රොබර්ට් මුගාබේගේ තීරිය අනුරදිසානායක ආණ්ඩුව අනුගමනය කරන්නේ අපිට පේන විදියට රොබර්ට් මුගාබේගේ සිම්බාබ්වේ මොඩලේ
6: යලි සිරදඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේ කම්පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ අයිවාට්ටුවේ රැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු නෙට් නිවුස් කළ විමසීමකදී පැවසුවේ තවත් රැඳවියන් 150කට ආසන්න පිරිසක් සමග උන්වහන්සේ එම වාට්ටුවේ රැඳවූ බවයි. ඒ අනුව උන්වහන්සේට විශේෂ පහසුකම් කිසිවක් ලබා දී නොමැති බවද එම උසස් නිලධාරියා පැවසුවා. අධිකරණයට අපහාස කළ බවට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නියම කර ඇත්තේ වසර 6ක සිරදඬුවමක්. එහෙත් සිරදඬුවම සඳහා බන්ධනාගාර ගත කෙරුණු උන්වහන්සේ දඬුවම් කාලය අවසන් වීමට පෙර ජනාධිපති සමාව යටතේ මුදා හැරුණා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා අවසිටියේදී. කෙසේ වෙතත් පසුව පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් මෙම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරුණා. පෙත්සම සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉක්ුද්දා තීරණය කළේ උන්වහන්සේට ලබා දුන් ජනාධිපති සමාව අවලංගු කිරීමටයි. ඒ අනුව මුලින් නියම කළ සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටියා. එහෙත් මෙම නීතිකෘත්‍ය අවස්ථාවේ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුවයි උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරින්තු නිකුත් කෙරුණේ. අධිකරණයේ විසින් නිකුත් කරන ලද විවෘත වරින්තුවට යටත්ව පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඉකුත් සෙනසුරාදා අත්අඩංගුවට ගැනුණා. ඒ කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර තීනියාවල ප්‍රදේශයේදී. පසුව උන්වහන්සේ ඉකුත් ඉරිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණු අතර ඊයේ දිනේ දක්වා උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා. ඊයේ උදෑසන දක්වා පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් රඳවා සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ. ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඥානසාර හිමියන්ගේ දඬුවම් කාලය ක්‍රියාත්මක කරන්නැයි අධිකරණය නියෝග කළා. ඒ අනුව ඊයේ පස්වරු 2:30ට පමණ උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එහිදී පළමුව සිදු කර ඇත්තේ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් සිරකරුවෙකු ලෙස ලියාපදිංචි කිරීමයි. ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයෙන් ජම්පර කට්ටල දෙකක් උන්වහන්සේ වෙත නිකුත් කර තිබෙනවා. එමෙන්ම බෙලෙක් පිඟානක්, බෙලෙක් කෝපයක් සහ වැසිකිලි යාම සඳහා බාස්කට් එකක්ද උන්වහන්සේට වැලිකඩ බන්ධනාගාරයේ අයිවාට්ටුවේ ලබා දී රැඳවූ බවයි උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ. මේ අතර මෙලෙස බන්ධනාගාර ගත කෙරුණු පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අද දිනේ මහාධිකරණයේ හමුවේ පවතින වරින්තුව සඳහා කොළඹ මහාධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඇතැම් ඉන්ධන පිරවුම් හල්වල අද අලුයම් කාලයේ සිටද ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. ඊට හේතු වී ඇත්තේ මෙරට ඉන්ධන සපයන පෞද්ගලික සමාගම් තුන ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබීම බවයි කණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ උපසභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේ.
1: ලංකා යෝසි සමාගමේ, ආර්.එම්. පාක් සමාගමේ, සයිනොපෙක් සමාගමේ තෙල් බෙදුම්කරුවන් වෙත ලබා දීම ඉතාමත්ම සීමිත කරලා තියෙනවා. මං හිතන්නේ අවශ්‍ය ප්‍රමාණයට කිසිවක් ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඔවුන් ඒකට විශේෂයෙන්ම කියන්නේ ඔවුන් මිලදී ගන්න මිලට මෙහි විකිණීමට අවසර නොදීම තත්ත්වයක් තමයි ඔවුන්ගේ ප්‍රකාශය. ඒ වගේම රජයත් මේකට මැදිහත් වෙලා රජයත් යම්කිසි සහනාධාරයක් ඔවුන්ගෙද දීලා මේක කටයුතු කරන්න තමයි මම හිතන්නේ උත්සාහ කරන්නේ. නමුත් ඒ විදේශ සමාගම කියන විදිහට ඒ රජය විසින් ලබා දෙන ඒ සහනාධාරය මදි කියන එක තමයි මේකේ මූලික හේතු වෙලා තියෙන හැටියට අපිට තේරෙන්නේ.
6: මේ හේතුවෙන් පිටපළාත්වල කණිජ තෙල් පාරිභෝගිකයින් වැඩි වශයෙන් දුෂ්කරතාවයට ලක්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
1: ලංකා යෝසි සමාගම, ආර්.එම්. පාක් එක, ඒ වගේම ලංකා සයිනොපෙක් සමාගම, මේ සමාගම් තුනට සාමාන්‍යයෙන් පෙට්‍රල් ෂෙඩ් 580ක් විතර තියෙනවා. අපිටම ලංකා පුරා විහිදිලා තියෙන දිවින පුරාම තියෙන 1400ක් විතර පිරෝමහල් සංඛ්‍යාවක්, ඒකෙන් 580ක් මේ අංශයට ගොනු වෙනවා. කල්තිර සංස්ථාව සතු පිරුම්හල්වල මේ ප්‍රශ්නේ මතුවෙලා නැහැ. ඕන් අවශ්‍ය ප්‍රමාණයට තෙල් නිකුත් කරන බව තමයි අපේ බෙදුම්කරුවන් අපිට දන්ලා තියෙන්නේ. ඉතින් ඒක කොහොම වුණත් පුළුවන් තරම් ඉක්මනින් මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් මේ බස්නාහිර පළාත හැරුණාම අනිකුත් ප්‍රධාන නගර වලට අමතරව ඉතාම දුෂ්කර පළාත් වල සමහරට කිලෝමීටර් 20 25 15 17 වගේ දුර යන්න වෙලා තියෙනවා මේ පෙට්‍රල් සහ ඩීසල් ලබා ගැනීම සඳහා. ඉතින් මේ ප්‍රශ්නේ ඉතාමත්ම පාරිභෝගිකයාට ඉතාම අපහසුතාවයක්. ඒ වගේම වාණිජමය හානියක් මේ සියලුම පාරිභෝගිකයන්ට වෙනවා. මොකද ඔවුන් දැන් ඊළඟ මාසේ මේ 10 වෙනිදා පරිණාලි ගවන්න ඕනේ. ඔවුන්ගේ වෙළඳාමෙන් මං හිතන්නේ හරි කාලක් විතරේ මට හරි අඩකට අඩු ප්‍රමාණයක් තමයි තෙල් විකුණු කරලා තියෙන්නේ.
6: කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කාඳගම මහතා ඇතුළු දෙදෙනෙකු මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසලදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මොරිෂස් ජනරජය පරාජය කරමින් තවත් ජාත්‍යන්තර පාපන්දු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ රාත්‍රියේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකාව ජයගත්තේ ගෝල 3-2 ලෙසයි. තරගයේ 20 40 සහ 70 මිනිත්තුවලදී ශ්‍රී ලංකාව ගෝල ලබා ගත්තා. ශ්‍රී ලංකාව පිටපිටම ලැබූ 5 ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයද මෙයයි. මොරිෂස් සමග පැවති පුහුණු තරගයේද ශ්‍රී ලංකාව ජයගත්තා. ඊට පෙර සීෂෙල්ස් රාජ්‍ය සමග පැවති තරඟ දෙකක්ද අකණ්ඩව ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම වෙනුවෙන් එහි කල්මනාකාර අධ්‍යක්ෂ අනුපම් කෞෂි මහතාත් ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ශාන්ත ජයරත්න මහතාත් එම ගිවිසුමට අත්සන් තැබූ බවයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ. එම අවස්ථාවට මෙරට ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද එක්ව තිබෙනවා. ඊට සමගාමීව නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කිරීමැතුළු වෙළඳ හා වාණිජමය ගැටලු පිළිබඳවද ඉන්දිය මහකොමසාරිස්වරයා හා වෙළඳ අමාත්‍යවරයා අතර ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බවද එම අමාත්‍යංශය සඳහන් කළා. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම් වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
9: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
11: විශ්වාසේ වංගකීමයි එක සිංගල් සිම්පල් පේ.
10: ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
12: Good morning. වේලාව 7:00 දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town.
2: Brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: Melwa එක ලංකාවේ එක.
5: අභිමානවත් කළුතරින් Prime Million Dream සමගින් Prime Kalura. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න.
6: ධම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
8: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
9: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්.
10: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපන උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
12: ධන්නවාද හෝම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
13: මොකද්ද ඔය විසිගිරිල්ලද?
12: ඔව්, රෝමිදි මීටර 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
13: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
12: ඇයි?
13: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න. මීටර 90ට එහා විසිවෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනිං වයිබ් එක. Net FM Algo Town. සතියේ දිනවල උදේ 7ට.
14: Net FM Algo Town.

0: Good morning. උදේ 7යි විනාඩි 8යි. අඟහරුවාදාද? අඟහරුවාදා දවසේ ඇල්ගෝ ටවුන් පටන් ගන්න තමයි හදන්නේ. නකසුබාසි.
1: නකසුබාසි?
0: අචීනවා නකසුබාසි.
2: අප්‍රිකන් එකක් වගේ නේද පොඩ්ඩක්.
1: ඈ බාසි වගේයක් ආවන්ති
0: බා. ඔව් මේ මේ. නුවා දන්නවනේ පොඩ්ඩක්.
2: ඔව් ඔව් ඔව්.
1: අප්‍රිකන් දෙක.
2: හොඳ රස්ති අදුකාරයක් වුණාම අල්ලගන්න දෙයක්.
0: වෝලොෆ් කින් ලැන්ග්වේජ් එකකින් good morning කියන්නේ නකසුබාසි කියලා වෝලොෆ් කතා කරන්නේ. ඇෆ්‍රිකාවල පොඩියට කතා කරන භාෂාවක් එනට ඒවා මගාරින්න හොඳ
1: නැහැ පොඩි හැමෝටම අපි ඉඩක්
2: දෙනවා
1: හරි මේ දැන් අද ඔක්තෝබර් මාසේ 6 වෙනිදා
0: අඟහරුවාද
1: මේ වෙනකොට මුළු ලෝකෙම කතා කරන වැඩියෙන්ම ගවේෂණය කරන එහෙමත් නැත්නම් වැඩියෙන්ම අධ්‍යයනය කරන එහෙමත් නැත්නම් වැඩියෙන්ම සමීක්ෂණයට ලක්වුණු පරම්පරාව මොකක් කියලාද ඔයා හිතන්නේ මොන පරම්පරාව ජෙන්සි පරම්පරාව අපි ඕක මේ
0: හරි ආඩම්බරින් කියන්නේ
1: හරි ආඩම්බරින් කියන්නේ ජෙන්නිසෙට් කියලත් කට්ටිය කියනවා ඉසෙට් හැබැයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ සී කියලා සීබ්‍රානේ ඉසෙට් බ්‍රා කියලා කියන්නේ නැහැ හරි දෙයිදින් ජෙන්සි කියලා තමයි අපි හරියටම කියන්නේ ඒක හරියට කියලා දෙන්න ඕනේ අපිට හරියට කතා කරන්න
0: ඕනේ
1: ජෙන්සි කියලා කතා කරන්න ඕන ඉතින් ගාඩියන් පුවත්පත තමයි මේ ලිපිය පළ කරන්නේ ලෝකයේ පුරාම ඉන්න විශේෂඥයින් ගණනාවක් ඉදිරිපත් කරපු ඔය රිසර්ච් තියෙනවානේ සමීක්ෂණ වෙන්න පුළුවන් නැත්නම් පරීක්ෂණ වෙන්න පුළුවන් මේවා පසුබිම් කරගෙන තමයි ගාඩියන් පුවත්පත කියන්නේ මේ වෙනකොට ලෝකයේ මානව ඉතිහාසයේ අද දක්වා ගමන් මඟ තුල වැඩියෙන්ම ගවේෂණය කරන වැඩියෙන්ම සමීක්ෂණය කරන ඒ වගේම තමයි වැඩියෙන්ම පරීක්ෂණයට ලක් වූ පරම්පරාව තමයි ජෙන්සීලා කියලා.
2: එහෙම කළත් මුන් හොයාගන්න විදියක් නැහැ.
1: එහෙම කරලත් මොකද්ද මේ
0: නෑ ඉස්සෙල්ලා
1: අපි බලමු ඉස්සෙල්ලා මොකද්ද මේ රහස. ඇයි මේගොල්ලන් මේ විදිහට මේ ගවේෂණය කරන්න නිරීක්ෂණය කරන්න පරීක්ෂණය කරන්න කට්ටිය යොමු වෙන්නේ? ඔයා දන්නවද මේ වෙනකොට ලෝකයේ ඉන්න රාජ්‍යයන් ආණ්ඩු ඊට පස්සේ පාලක පක්ෂයන් කියන්නේ රාජ්‍යයන් මෙහෙවන ආණ්ඩු ඊට පස්සේ විපක්ෂයන් අනෙකුත් දේශපාලන පක්ෂයන් දේශපාලන නායකයින් ලෝකේ ඉන්න දැවැන්ත ව්‍යාපාර ඊට පස්සේ දැවැන්ත බ්‍රෑන්ඩ්ස් තියෙනවනේ ව්‍යාපාරත් එක්ක බැඳුණු බ්‍රෑන්ඩ්ස් මේ හැමදේම තමන්ගේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වල ලොකු අගයක් වෙන් කරලා තියනවලු මේ ජෙන්සි කියන කොට්ටාසය කියව ගන්න.
0: රයිට් තේරුම් ගන්න.
1: ඒ කියන්නේ කොච්චර කියව ගන්නවද කියනවනේ දැන් ලංකාවේ දේශපාලන පක්ෂයක් ලියුමක් ගහන්නේ ජෙන්සිලා පටලවල.
0: ඔව්.
1: නැතුව බෑ.
0: ඔව්.
1: ජෙන්සිලා මේ දෙස්ස මහත් හිරිකිතෙන් බලයි කියලා ලියුමක් ගන්නවා. ඒ තරම් ජෙන්සිලා ගැන හිතනවා. ඔව්. සමහර අය ඇත්තටම මේ ජෙන්සිලව හරියට කියවන්නේ නැහැලු. හැබැයි ජෙන්සි කියන වචනේ කොතනට හරි දැම්මට පස්සේ ජෙන්සිලා එකට අහුවෙයි කියලා හිතනවලු.
0: හිතනවලු.
1: හරිද? දැන් ඔය මේ එංගලන්තේ එක්තරා විශ්වවිද්‍යාලයක් තියෙනවා මේ කිංග්ස් ඉන්ස්ටිටියුට් ලන්ඩන් කියලා.
0: ඔව්.
1: ඒකේ ඉන්නවා මේ බොබි කියලා මහාචාර්යවරේ.
0: රයිට්.
1: ඒ මහාචාර්යතුමා කියනවා මේ වෙනකොට ලෝකයේ මේ ජෙන්සිලා ගැන නැත්තම් ජෙන්සිලාව ඉලක්ක කරගෙන කරන ඔය තියෙනවනේ එක එක මීඩියා කැම්පේන්, ඇඩ්වර්ටයිසින් කැම්පේන්, එක එක ප්‍රොඩක්ට් ලොන්චින් තියෙනවනේ. ඒවා හෙන්න බොරුලු.
0: ඒවා හෙන්න බොරු.
1: ඒ කියන්නේ ඒවට ජෙන්සිලා අහුවෙන්නේ නැහැලු.
0: රයිට්.
1: මේව කරන කට්ටේ හිතන් ඉන්නවලු මේවට ජෙන්සිලා අහුවේ පොඩි පාට පාට ලයිට් ටිකක් දාලා තරුණ කට්ටියක් ගෙන්නලා ඒගොල්ලන්ට නටන්න කියලා මොන හරි ටෙක්නොලොජිකල් කැරී ටිකක් දාලා වැඩේ දුන්නට පස්සේ ජෙන්සිලා මේකට අහුවෙයි කියලා හිතනවා. හැබැයි පරේෂණාත්මකව තහවුරු වෙලා තියෙනවලු නැහැ. ජෙන්සිලව එහෙම අල්ලගන්න ලේසි නෑ කියලා. මේ කරන කැම්පේන් සම්පූර්ණයෙන්ම බොරු. බොරු වියදන්ලු. ඒ කියන්නේ ඊට කලින් පරම්පරාවට තාම ජෙන්සිලා හරියට කියව ගන්න බැරි වෙලා. දැන්
2: ජෙන්සි කෙනෙක් මහදුවොත් සමහරලාට හරියයි.
1: හරියන්න පුළුවන්. අන්න දැන් ජෙන්සි කියලා කියන්නේ 1997 2012 වගේ ওই රේන්ජ් එකේ ඉපදිච්ච කට්ටියනේ. දැන් ඒගොල්ලන්ගෙන් 1997 ඉපදිච්ච කෙනාට තාම අවුරුදු 30ක් පිරිලා නැහැ. අවුරුදු 29ක් වගේ තමයි වෙන්නේ. ඒගොල්ලෝ අනාගතයේදී තමයි ওই ડિસિෂන් මේකින් කියන තැනට එන්නේ ඉන්නේ. තාම ඒගොල්ලෝ වෙනුවෙන් ડિસિෂන්ස් ගන්නෙ ඊට පිටිපස්සේ පරම්පරාවේ කට්ටිය. අපි ওই ජෙන් වයිලා හැම කියලා කියන්නේ මිලේනියන්ස්ලා කියලා කියන්නේ ඒ කට්ටිය. ඒගොල්ලෝ තාම මේගොල්ලන්ව හරියට කියවගෙන නැහැලු. ඒ කියවගෙන නැති නිසා තමයිලු මේ කරන හැම දෙයක්ම වරදින්නේ.
0: රයිට්.
1: ඒ වගේම තමයි මේ ඒ මහාචාර්යතුමාම හරි ලස්සන කතාවක් කියනවා. මේ මොකක්ද දන්නවද? Every single generation will think the current generation of younger people is the worst ever.
0: ආ.
1: හැම පරම්පරාවක්ම වැඩිමල් පරම්පරාවක්ම හිතනවලු.
0: ඔව්.
1: අපිට පල්ලැහැ ඉන්න තරුණ පරම්පරාව තමයි නරකම
0: කියලා.
1: ඒක තමයිලු මේ වෙන්නේ. අර මම දවසක් කිව්වේ අපි එහෙම ඉස්කෝලේ ගියාට පස්සේ ඔය කැම්පස් එක පැත්තේ ගියාට පස්සේ අපරණ ලෙක්චර්ස් ලව ටීචර්ස් ලව හම්බුනාම අපි කියනවනේ වැඩක් නැහැ නේ දැන් බැච් එක. අපි වගේ නැහැ නේ ඉස්සර කියලා අපි කියනවනේ.
2: අනිත් එක කියනවනේ අපේ කාලේ තමයි
1: අපි කරපුවා ඔය හිතන්නත් බෑ එහෙම කියනවනේ. ඒක මේ එක්තරා මානසික තත්ත්වයක්ලු. හරිද? මේ මහාචාර්යතුමා තමයි කියන්නේ එහෙම එකක් නෑලු. ඒ නරකම් පරම්පරාව මේකයි, හොඳම පරම්පරාව මේකයි, එහෙම නෑලු. දැන් ඉන්න වැඩිමල් පරම්පරාවල් හිතනවලු තමන්ගේ පහළ පරම්පරාව නැත්නම් යංග ජෙනරේෂන් එක අපිට වඩා වර්ස්ට් කියලා. ඕක ජෙන්සීලත් තව ටික කාලෙකින් හිතනවා ජෙනරේෂන් ඇල්ෆා ගැන. ඇල්ෆා ඊට පස්සේ හිතනවා ලෝක බීටා ගැන. හරිද? ඉතින් ඔය විදිහට තමයි ජෙන්සීල ගැන පරේක්ෂණ වාර්තා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මේක මෙහෙම ඉස්සරහට එන්න මොකක්ද දන්නවද හේතුව? ඇත්තටම දැන් මේ පරේක්ෂණ කරන්න, සංවර්ධන කරන්න, ජෙන්සීල ගැන මෙච්චර හොයන්න මොකක් හරි හේතුවක් තියෙන්න බෑනවා. මේකට හේතුව තමයි දැන් ඔය වර්තමාන ලෝකේ අපි මේ ජීවත් වෙන නව ලිබරල් ලෝකයේ අපි කොච්චරවත් කියනවා මිනිස්සුන් මේ හොඳ මිනිස්සු වෙන්නේ යගේ ගති ගුණ ගුණාංග ඒව එක්ක කියලා. ඒක ඇත්ත. හැබැයි අපිට ඇත්තටම වටිනාකම හැදෙන තැන තමයි ඔයාගේ පර්චේසින් පවර් එක.
2: මිලදී ගැනීමේ හැකියාව.
1: ඔයාට කොච්චර වියදම් කරන්න පුළුවන්ද? අන්න ඔයාගෙන හැමෝම හිතන්න පටන් ගන්න. මොකද හැමෝම කැමති ඔයා තමන්ගේ දේ මිලදී ගන්නවට. ලෝකේ දැවැන්ත ව්‍යාපාර කැමති ඔයා තමන්ගේ ව්‍යාපාරයේ නිෂ්පාදන මිලදී ගන්නවට. ලෝකේ දැවැන්ත සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් කැමති ඔයා ඒක සබ්ස්ක්‍රයිබ් කරලා ගන්නවට. ඒකින්ද ඒගොල්ලෝ වැඩිපුර ඔයා ගැන හිතන්න පටන් ගන්නවා. ඉතින් අලුත්ම පරේක්ෂණ වාර්තාවලින් එළි වෙලා තියෙනවා ලෝකේ තව අවුරුදු 4කින් විතර, ඒ කියන්නේ 2030 වෙනකොට ලෝකේ ධනවත්ම පොහොසත්ම පරම්පරාව බවට පත්වෙන්නේ මේ ජෙන්සී පරම්පරාවලු.
0: රයිට්.
1: ඒගොල්ලෝ ගාව සල්ලි තියනවලු. සහ ඒ සල්ලි ඒගොල්ලෝ බොහෝම කල්පනාකාරීව වියදම් කරනවලු.
0: අනිවාර්යයෙන්.
1: මේ වෙනකොට ගණන් බලලා තියනවා 2030 වෙනකොට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 12.6ක ආර්ථිකයක් නැත්තම් මේ බයින් පවර් එකක් ජෙන්සී පරම්පරාව හදාගනී කියලා.
0: රයිට්.
1: තාම ඒගොල්ලෝ ඉගෙන ගනිමින්ලු ඉන්නේ. සහ ඒගොල්ලෝ මේ ගොඩක් ඉගෙන ගන්නත් කැමතිලු. ඒගොල්ලෝ වියදම් කරන දේවල් වලින් ගොඩාක් ඉගෙන ගන්න වියදම් කරන්නේ. ඒ කියන්නේ ඉගෙන ගන්න ගමන් ඔය rent and bills pay කරන්න. ඉගෙන ගන්න ඉතින් කට්ටිය ටවුන් වලට සංක්‍රමණය වෙනවනේ. එහෙම සංක්‍රමණය වුණාට පස්සේ ඔය ඉන්න තැන් වල rent එක, bill ටික ඕවා ගෙවන්න තමයි ඒගොල්ලන්ට වැඩිපුර වියදම් වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ වියදම් කරනවලු. මම අර දවසක් කිව්වනේ අපි සල්ලි හම්බ කරන්න නම් ඉස්සෙල්ලාම වියදම් කරලා ඉන්න ඕනේ කියලා. ඒ නිසා තමයි ලෝකේ පරේක්ෂකයන් කියන්නේ 2030-35 වෙනකොට ලෝකේ පොහොසත්ම සහ ධනවත්ම පරම්පරාව බවට ජෙන්සීල පත්වෙයි කියලා. අන්නේ ධනවත් පරම්පරාව පොහොසත් පරම්පරාව තීරණ ගන්නවට පස්සේ අපි මේ අද දකින ලෝකේ මීට වඩා වෙනස් වෙයි කියලා තමයි පරේක්ෂකයින් කියලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ තව කතාවක් කියනවා. අර අපි කිව්වනේ ඒගොල්ලන් ඉලක්ක කරගෙන කරන මාකටින් කැම්පේන් සාර්ථක නැහැ කියලා. ඒගොල්ලෝ බ්‍රෑන්ඩ්ස් මිලදී ගන්නෙනවා මේ භාණ්ඩය හෝ සේවාව බල්ල නෙමෙයිලු. ඒගොල්ලෝ එක මිලදී ගන්නේ ඒ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කරන් අපිට අරගෙන එන ආයතනේ background එක චෙක් කරලාලු.
0: මේ
1: කොච්චර සදාචාර සම්පන්න ආයතනයක්ද? ඒ වගේම තමයි මේ ආයතනයේ විනිවිද භාවයේ කොච්චරද? අන්නේ ඔක්කොම බල්ලා තමයිලු ඒගොල්ලෝ නිෂ්පාදනයක් නැත්තම් සේවාවක් තෝරගන්නේ. ඉතින් ඔය තරම් සංකීර්ණ නිසා තමයිලු.
2: කියන්නේ වෙළඳපොළ ක්‍රමයේ බලාපොරොත්තු වෙච්ච උපරිම අවස්ථාවට මේ પરම්පරාව එමින් ඉන්නවා.
1: එමින් ඉන්නවා. අපි අන්තිමට බලාපොරොත්තුනේ ඔතන ක්වොලිටි කොහොමද කියලා පිටිපස්සට ගිහිල්ලා බලන්නේ. ඉතින් කොච්චර බ්‍රෑන්ඩඩ් වුණත් කොච්චර කැටයන් දාලා ඒගොල්ලන්ට විකුණන්න හැදුවත් ඒගොල්ලෝ ගන්නෙ නැහැලු. ඒ ආයතනය නැත්තම් ඒ සංවිධානය බොහොම පිරිසිදු අතීතයක් නැති එකක්
0: නක්.
1: ඒගොල්ලෝ එක ගැන සෑහෙන්න සැලකිලිමත් වෙනවලු. ඉතින් ඔන්න ඔය නිසා තමයිලු ලෝකයේ වැඩියෙන්ම ගවේෂණයට, නිරීක්ෂණයට, පරීක්ෂණයට ලක්වුණු පරම්පරාව බවට ජෙන්සී පරම්පරාව පත් වෙලා තියෙන්නේ. ඒ කරලා තාමත් අර නුවා කිව වගේ ඒගොල්ලන් කියව ගන්න බැරි වෙලා තියෙනවලු ලෝකයේ බහුතරයක් ආයතනවලට, වෙළඳ ආයතනවලට, බ්‍රෑන්ඩ්ස් වලට,
0: මාකටිං
1: ආණ්ඩුවලට, රජයන් වලට, පක්ෂවලට තාමත් ඒගොල්ලන්ව හරියට කියව ගන්න බැරි වෙලා තියෙනවා.
2: අර මේ ඒගොල්ලෝ මේ ලෝකේ පොහොසත්ම පරම්පරාව
1: බවට පත්
2: කියලා කිව්වනේ. මට දැන් තමයි තේරුනේ අර පොහොසත් රටක් කියලා ඇයි ගැහුවේ
1: කියලා. ගැහුවේ කියලා.
0: හරි. එහෙනම් කියව ගන්න බැරි ජෙන්සී එකේ තුන් දෙනෙක් එක අවියාගෝ ටවුන් තමයි මේ විදිහට පටන් ගන්නෙ.
2: කොහොම හරි අපිව කියව ගන්න.
1: කොහොම හරි කියව ගන්න.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: Udeh 7 vinadi 20 dan
2: Abhimanavat Kaluterin Prime Million Dream Samagin Prime Kalura Swimming Pool Gym Etulu Sielu Pahasukam Sahita Nivasa Sankiranaya Dan Rupiyal Million 18.7 Sita Mema Thimanawa 2026 Oktober 15 Dakwa Pamanai Obe Sihina Nivasa Adama Win Karaganna Amathanna 13.22 Prime Group
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP Finance වෙතින්. දැන් ලීස් එක පැය තුනෙන්. LP Leasing. අද තමයි හොඳම දවස.
5: ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
0: FM 95 FM 94.8 Net FM.

0: උදේ 7යි විනාඩි 25යි ඇල්ගොටවුන් මේ වෙලාව.
1: මොනවද අපි දැන් ඉස්සෙල්ලම මතක් කරන්නේ? ජෙන්සි පරම්පරාව විදිහට බොහොම අභිමානයෙන් ඉන්න මේ මොහොතේ අපි තමයි අනාගතයේදී ධනවත්ම පොහොසත්ම පරම්පරාව බවට පත් වෙන්නේ. හරිද? ওই මිලේනියන්ස්ලටත් ඉතින් සිද්ධ වෙනවා අපෙන් හදිස්සියේ ණයක් එහෙම ගන්න.
0: මට සුට්ටක් මේ පන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මමත් ජෙන්සිනේ. එතකොට මමත් පොහොසත් කෙනෙක් වෙනවනේ.
1: ඔව්.
0: කවදද දන්නේ?
1: නෑ පොහොසත් සහ මේ සාර ධනවත් කියන්නේ අර්ථ දෙකක්නේ.
0: ඔව් අනිවාර්යයෙන්.
1: ධනවත් කියලා කියන්නේ අපිට පුළුවන් තරම් මේ ඇසෙට්ස් වත්කම් තියනවා කියන එක. පොහොසත් කියලා කියන්නේ ඉතින් අපිට වියදම් කරන්න පුළුවන් cash in hand තියනවා කියන එක. හැබැයි cash in hand තිබ්බට ධනවතුන් වෙන්නේ
0: නෑ. ධනවතුන් වෙන්නේ නෑ.
1: ඒකින්ද මේ කොහොමද ජෙන්සි පරම්පරාව හෙමින් හෙමින් තමයි ධනවතුන් වෙන්නේ.
0: හැබැයි
1: දැනටමත් පොහොසතුන් වෙලා ඉන්නවා කියලා තමයි පරේක්ෂණ වාර්තාවලින් කියලා තියෙන්නේ. එහෙම තමයි මේ. දැන් අපේ පරම්පරාවේ තියෙන ওই විශේෂත්වයක් තමයි අපි එහෙම ලොකුවට දේවල් ගැන වද වෙන්නේ නැහැ. අපි කියන්නට living in the moment කියලා. ඒ මොහොතේ බොහොම සතුටෙන් ජීවත් වෙනවා. ඔය පරේක්ෂකින් පවා ඔය කරපු රිසර්ච් වලදී පෙන්නලා දීපු කාරණාව තමයි ඒගොල්ලෝ හරිම මේ සිම්පල් ලයිෆ් එකක් අරගෙන යන්න කැමති. ඒගොල්ලන්ට ඔය සිම්පල් ලයිෆ් එකට බාධා වෙන දේවල් නැත්තම් ඔය සංකීර්ණ අවශ්‍යතා හදලා දීලා තියෙන්නේ සෝෂල් මීඩියා වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය එක එක පොපියුලර් කල්චර් කියලා කියන ජනප්‍රිය සංස්කෘතියේ එන එක එක දේවල් වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් කෘතීමව හදලා දුන්නා මිස ඒ දේවල් හරහා කෘතීමව ඒගොල්ලන්ට ඒව ලඟා කරා මිස ඒගොල්ලන්ගේ පරම්පරාව ජීව විද්‍යාත්මකව ස්වාභාවිකව එහෙම ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
0: ඔව් අපි දවසකුත් මම හිතන්නේ කිව්වා ජී මේ අර ජෙන්සිලගේ ෆයිනල් ගෝල් එක යාළුවෝ ටිකත් එක්ක එකලෙන් එකේ එකලඟ ගෙවල් ටික අරගෙන මේ හරි සාමෙන් සතුටෙන් ජීවත් වෙන එක කියලා. හරිම
1: කාම් ක්වයට් ලයිෆ් එකක් අරගෙන යන්න තමයි ඒගොල්ලෝ කැමති. ඉතින් ඒ වගේ තමයි මේ එහෙම තනක් වා හොයාගෙන යනවා නම් දැන් මේ ජෙන්සි පරම්පරාව අපි කියවනේ 97 ඉපදිච්ච කෙනෙක්ට ඔන්න දැන් 29 වෙලා තියෙන්නේ. තව ටිකකින් 30යි.
0: 30යි.
1: 30ට ටික ටික ගිට්ටු වෙනවා.
0: වෙනවා.
1: අපමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා.
0: 20s ඉවරයි ඔයාලේ.
1: හරිද? ඉතින් ඔය 20s කියලා කියන්නේ අපි කියනවනේ මේ ටිකක් හරි කුණාටු සහිත සමයක් කියලා. ජෙන්සිලට ඒක සෑහෙන වැඩිලු. ඒ කියන්නේ අපි දන්නවා කොරෝනා ආවා ඊට පස්සේ ලෝක යුද්ධ ආවා දැන් AI ඇවිල්ලා තියෙනවා. ඔවත් එක්ක ඒගොල්ලන්ගේ ජොබ් එක සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ඔය IT වගේ ෆීල්ඩ් වල වැඩ කරන කට්ටියට ලොකු බයක් තියෙනවලු. මේ AI නිසා ඒගොල්ලන්ව රිප්ලේස් වෙයි කියලා. ජොබ් නැති වෙයි කියලා වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ කොහොම වුණත් ඒ අභියෝග මැද්දෙන් මේ පරම්පරාව ඉස්සරහට යනවලු. එහෙම ඉස්සරහට යද්දි ඔයාට තියෙන එක හීනයක් තමයි ඔයාගෙම කියලා ගයක් කියලා කියන්නේ.
0: අනිවාර්යයෙන්.
1: නිකන් ගොඩ නැගිල්ලක් නෙමෙයි වාගයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඔයාට වාගේ ආදරණීයන් එක්ක පවුලේ කට්ටියත් එක්ක මේ ජීවත් වෙන්න පුළුවන් තැනක්. එහෙම තැනක් තමයි ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් සමගින් එන ප්‍රයිම් කලූරා කියලා කියන්නේ. අන්න ඔයාගේ මිලියන් ඩ්‍රීම්ස් ඔයාට සැබෑ කරගන්න පුළුවන් තැනක් තමයි කලූරා කියලා කියන්නේ. ස්විමින් පූල් එක තියෙනවා. තව මොනවද තියෙන්නේ? ජිම් එක තියෙනවා.
0: ජිම් එක තියෙනවා.
2: අචී මේ අපි නිකන් ඔය මොනවද ඔකට සිංහල වචන ගොඩක් තියෙනවා. ඒකින්ද අපි මේ හොරගල් අවුලන්න ඕනේ
1: නැහැ.
2: ඕක වැදගත් විදිහට තා පොඩ්ඩකින් කතා කරන්න
1: පුළුවන්. කතා කරන්න පුළුවන්. මේ විස්තරාත්මක
2: පොඩ්ඩක් ඉවසගන්න. ප්‍රයිම් ටයිම් එක තාම ඉවර නැහැ කියලා හිතාගන්න.
1: හරිද? ඉතින් ස්විමින් පූල් තියෙනවා, ජිම් තියෙනවා, කිඩ්ස් ප්ලේ ඒරියා තියෙනවා, ඉන්ඩෝ ක්‍රිකට් නෙට්ස් තියෙනවා, මල්ටි පර්පස් හෝල් තියෙනවා. මේ ඔක්කොම එක ඔයාට අංග සම්පූර්ණ නිවාස සංකීර්ණයකින් ඔයාගේ නිවාසය වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. රුපියල් මිලියන 18.7කට 180ක් වෙද්දී ඔයාට මේ ඔක්කොටම ඇක්සස් එක ඔයාගේ ගෙදර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ සාරා මතක් කරන්න නම්බර් එක
0: 13922 හොට්ලයින් එක ප්‍රයිම් ලගේ ඔයාලට කෝල් එකක් අරගෙන අදම ඔයාගේ කලූරා අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න
1: පුළුවන්. තව ටිකකින් අපි වැඩි විස්තර කියන්න.
0: වැඩි විස්තර කියන්න. හරි. දැන් ඒ විදිහට අපි කිව්වේ මේ ජෙන්සි ලගේ තියෙනවා ඇති එක එක කන්සෙප්ට්. හරිද? ඒක ඒගොල්ලෝ තේරුම් ගන්න ටික අමාරු. ඒගොල්ලන්ගේ කියන්නේ ඒගොල්ලෝ හිතන විදිහේ ඉඳන් ගොඩක් දේවල් වෙනස්. ජෙන්සිලා මේ ගොඩක් කැමති මිනිමල් කන්සෙප්ට්. හරිද? හරිද? ඒගොල්ලන්ගේ ගෙවල් වල නම් ගොඩක් බඩු ගොඩ ගහගන්නේ. හැබැයි අදාළ බඩු ටික ලස්සනට කලර්ස් මැච් කරලා එක තීම් එකකට පිළිවෙලකට තමයි ගෙදරට බඩු ටික ගේන්නේ. සෝෆා එක වෙන්න පුළුවන්, මේස කන මේසෙ වෙන්න පුළුවන්, බෙඩ්රූම් එක වෙන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම ඔයාලට කැමති විදිහට ගන්න තැනක් තියෙන්න ඕනනේ. කියන්නේ මේ හැම කඩේම මේ මිනිමල් කලර්ස් මැච් කරලා එක තීම් එකකින් ඕවා හැම තැනම නැහැ.
1: ඒ කියන්නේ මේ විසිරිලා ගිහිල්ලා දේවල් ගනිද්දි වැඩේ අමාරුයි.
0: වැඩේ අමාරුයි.
1: එකම වහලක් යටින් හැමදේම ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එහෙම තැනක් තමයි දම්රෝ කියලා කියන්නේ. දැන් ජෙන්සිලට උනත් යන්න පුළුවන් දම්රෝ එකට. දම්රෝල අවුරුදු 40ක් පුරාට අපිත් එක්ක ඉන්නවා. ඔය හැම පරම්පරාවක් ගැනම දම්රෝ හොදට දන්නවා.
0: දම්රෝ එක අඩප්ට් වෙනවනේ
1: අන්න හරි අන්නේ කාලයට ගැළපෙන විදියට අනුවර්තනය වෙන්න පුළුවන් හැකියාව දම්රෝයකට තියෙනවා ඒ නිසාම තමයි අවුරුදු 40ක් දශක 4ක් පුරාවට අපිත් එක්ක ඉන්නේ ඉතින් දැන් ඔන්න ඔයාලට දම්රෝයකට ගියොත් මලක් කරන්න ඕන දැන් කුඩා පවුලක් නම් තුන් දෙනෙක් ඉන්න පුංචි පවුලක් නම්
0: හරි
1: ඔයාට විදුලි ඒකක 15ක් පමණ වැයවන දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයක් රුපියල් 95000කට ගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: රුපියල් 95000ට
1: 95000ට ඉන්වර්ටර් ශීතකරණයක් ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාට මේක ගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව ලකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වගේම තමයි අලවියෙන් පසු සේවාව දම්රෝක යායි කතා කරන්න දෙයක් නැහැ නේ මුළු රටම දන්නවා ඒක ගෙදරටම ඇවිල්ලා ප්‍රශ්නයක් වුණොත් හදලා දෙනවා ඒ වගේම තමයි Samsung වගේ නිෂ්පාදන මිලදී ගනිද්දී ඔයාට ඩබල් වොරන්ටි එකක් හම්බ වෙනවා එක වොරන්ටි එකක් තමයි Samsung ඔරිජිනල් වොරන්ටි එක අනිත් එක තමයි මේ දම්රෝ එකෙන් දෙන වොරන්ටි එක. ඉතින් ඔන්න අපි ඕනම પરම්පරාවක කෙනෙක්ට ඔය ගෙදර අලුත් කරගන්න ඔෆිස් ස්පේස් එක අලුත් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් යන්න කියලා අපි මතක් කරනවා දම්රෝ එකට දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම තියෙනවා. ඒ වගේම තමයි වර්ග අඩි 50000ේ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ගිහිල්ලා ඔයාට පෞල් පිටින් ඇවිදින්න පුළුවන්. දවසක් පුරාවටම
0: ඇත්තටම දවසක් පුරාට ඇවිදින්න පුළුවන්. කට්ටු කිහිපයක විහිදුණු එක එක ඒ කියන්නේ දැන් ඔෆිස් වලට අදාළ දේවල් එක පැත්තක වෙනම්. ඔයාගේ ගෙදර කාමරේට නම් ඒක වෙනම පැත්තක. ඔයාට ඕන තරම් ඇවිදලා අර ඩේ අවුට් එකක් යන්න පුළුවන් දම්රෝ එකේ.
1: ඔව්.
0: ඒ නිසා ආට මතක් කරනවා දම්රෝ එකට ගිහිල්ලා ආගේ ගෙදරට ඕන ඕනම දෙයක් ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ මේ අවශ්‍යතා ඔක්කොම එකම තැනකින් අරගෙන එන්න කියලා.
1: හරි. දැන් අපි හිතන් ඉන්න අපේ પરම්පරාව තමයි මාර પરම්පරාව ජෙන්සී කියලා. හැබැයි අපි දන්නවා ඊළඟට අපේ પરම්පරාවටත් එනව කාලයක්. අනේ ඉතින් මේ මේගොල්ලෝ මහ ලොකු අයද කියලා හිතෙන.
0: එතකොට අපි තාම මේගොල්ලෝ ගැන රිසර්ච් කරන්නේ.
1: අන්න හරි. ඊට පස්සේ අපි පටන් ගන්නවා මේ પરම්පරාවට බනින්න. ඒ තමයි අනාගතයේදී එන්න ඉන්න අපේ ජෙනරේෂන් ඇල්ෆා සහ ජෙනරේෂන් බීටා කියලා. කියන්නේ 2012න් පස්සේ ඉපදුණු પરම්පරාව ඇල්ෆා කියන්නේ 2025 වෙනකන්. 25න් පිටිපස්සේ. ඒ කියන්නේ 25න් පස්සේ අලුතෙන් ඉපදෙන પરම්පරාවට තමයි අපි කියන්නේ ජෙනරේෂන් ඇල් මේ බීටා කියලා. ඉතින් මේ પરම්පරාවල් දෙක අපි මෙහෙමනම් අපිට වඩා සෑහෙන්න ස්මාර්ට් වෙනවා. මේ සම්බන්ධයෙන් ලෝකයේ මොන මොන විදිහේ පරීක්ෂණ සිද්ධ වෙයිද කියලා අපිට හිතා ගන්න බැරි තරම්. ඒ තරම් තර්කකාරී ඩිජිටල් ලෝකයකට තමයි අපි ටික ටික ලං වෙමින් ඉන්නේ. ඉතින් ඒ අනාගතය වෙනුවෙන් අද වාගේ පොඩ්ඩව සූදානම් කරන්න නම් යාට නිසි පෝෂක පදාර්ථ සහිතව නිසි පෝෂණය හරි වයසේදී ලැබෙන්න ඕන. අපි මේ කියන්නේ ඔය ගෙදර ඉන්න අවුරුදු 5ට අඩු පොඩ්ඩට.
0: රයිට්.
1: එයා ජෙනරේෂන් ඇල්ෆා වෙන්නත් පුළුවන්, බීටා වෙන්නත් පුළුවන්. බීටාගේ කට්ටිය දැන් වැඩිමනොත් අවුරුදු දෙකක් වගේ
0: නෙවෙන්නේ.
1: 25 කට්ටියනේ. එහෙම නැත්නම් ජෙනරේෂන් ඇල්ෆාගේ කට්ටිය. අන්තිම භාගයේ ඉපදිච්ච කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ පෝෂණ අවශ්‍යතා ගැන හිතන අම්මලා තාත්තලට අපි මතක් කරනවා. Anchorpedia Pro MFGM දෙන්න කියලා. ඒ වගේම තමයි ඇන්කර්ලා මතක් කරනවා. Anchorpedia Pro MFGM විතරක් නෙමෙයි බැලන්ස් ඩයට් එකක් එක්ක ඔයාගේ පොඩ්ඩව ස්මාර්ට් විදිහට ස්මාර්ට් අනාගතයට සූදානම් කරන්න කියලා.
0: ඕකේ. හරි. මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැන මතක් කරන්න ඕනි. සින්දු අහන්න යන්න කලින්.
1: ඔව්නේ. මේ මෙහෙමයි. ලොකු කතා නෑ. ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ.
0: හරි.
1: ඉතින් ඔය පාසන වැඩ කරනකොට අපි මතක් ගන්න කැමති පෑසොම් ශිල්පී මහත්වරුන්ට මහත්මීන්ට මේ දෙගොල්ලන්ටම ඒ වගේම තමයි අපි දන්නවා ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න අයට ව්‍යාපාර කරන අයට වගේ පාසන වැඩේ හරියටම නියම ප්‍රමිතියෙන් අන්තර්ජාතික ප්‍රමිතියෙන් කරන්න නම් ඔයා ගන්න ඕන මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූරම තමයි.
0: රයිට්. අචි දන්නවද මේ ඒජන්සිලා තමයි මම හිතන්නේ.
1: වැඩිපුරම වැල්ඩින් ගන්න කියලා.
0: කියන්න බෑ.
2: සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නවනේ ඒජන්සිලා නේද?
0: සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නවා. හැබැයි මේ අර සිංගල් ලයිෆ් කියන එක වැඩිපුර
2: අර මේ ඉංග්‍රීසි කොහොමද වැල්ඩින් කියලා කියන්නේ මේ බන්ධනය කියන එක. සාමාන්‍ය ඉංග්‍රීසි වල අහනනේ how is your welding කියලා නේ.
1: ඔව්.
2: එතකොට තමයි ඔක පටලවා ගන්න. ඒකේ තේරුව සමහරලාට මේ විවාහ සම්බන්ධේ ඒවා මේවා පිළිබඳව නෙන්නේ.
0: ඔව්.
2: එහෙම රාජ්‍ය නායකයෙක් එක්කෙනෙක්ගෙන් අහලා ඉවරලා අපේ රටේ රාජ්‍ය නායකයෙක් එහෙම දන්න කියන කෙනෙක්ගෙන් අහලා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. how is your welding?
0: ඒ බන්දම තේරෙයි මම කියන්න ගියේ මිජෙන්සීලා වැඩිපුර බඳින්න නැතුව ඉන්නේ.
1: හා
0: ඒකයි.
1: ඒක ගැන තියෙන පරීක්ෂණ වර්තා.
0: තියෙනවා නේ. අපි ඉස්සරහට හැමිට කියමු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්
1: උදේ 7යි විනාඩි 37යි දැන්
2: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 2779667767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: ඊසි නිසා ඇත්තටම ලේසිද?
5: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
2: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය. දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
6: FM 95 FM 94.8 Net FM
7: Net FM Algo

0: උදේ 7යි විනාඩි 46යි අල්ගොඩාම වෙලාව.
1: දැන් මේ ජෙන් සීලා ගැන කිව්වා නුවා නෑනේ.
0: නුවා නෑ.
1: නුවා නෑ ජෙන්සේගේ තුන්දෙනාම ඉන්න ඕනේ හරිනම් වැඩි.
0: ඒකනේ.
1: මොකක්ද දන්නවද දැන් මේ කියන්න යන්නේ? අපි අර කිව්වනේ කලින් මේ රිසර්ච් වගේක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඔය මොකද මේ ලයිට් ඔෆ් කරන්නේ අපේ මැදිරියේ තියෙන
2: විදුලි බලය පිරිමසන්න.
0: පිරිමසන්න.
1: ආලෝකේ වැඩිද?
0: ආලෝකේ වැඩි. උනහම ප්‍රශ්නයක්.
1: ඔය අයිඩියාම ඇතිනේ.
0: අන්න හරි. අචී ඔය මාරයි අචී වට හරි මේ දැන්
2: අද මේ අපේ නිකන් මැදිරිය හරිත වර්ණ ගන්න
1: කියලා නේද තියෙන්නේ. ඔව්. හේතුව තව ටිකකින් බලා ගන්න පුළුවන් කට්ටියට. මේ දැන් ඔය මේ ජෙන්සීලාගෙන අපි උදේම කතා කරානේ. දැන් ඒ වගේ පරීක්ෂණ ගණනාවක් වෙලා තියෙනවා ලෝකයේ ඒගොල්ලෝ ගැන. කිව්වනේ ඒගොල්ලෝ ගැන තමයි වැඩියෙන්ම වෙලා තියෙන කියලා පරීක්ෂණ. තව පරීක්ෂණයකින් එළි වෙලා තියෙනවලු මේ ඒගොල්ලෝ තමයි වැඩි වියට වැඩි හිටි වියට පත් වෙන එක හැමින්ම සිද්ධ වෙන ජෙනරේෂන් එක. අපි මේ කියන්නේ ජීව විද්‍යාත්මකව නෙමෙයි.
0: රයිට්. හිතින්
1: සමාජ විද්‍යාත්මකව වැඩි හිටියෙක් විදියට ගන්න ඕන වගකීම් ටිකක් වගවීම් ටිකක් එක්ක අපි කියනවානේ. ආ දැන් වැඩි හිටියෙක් කියන්නේ
2: මේ සමහර වැඩි හිටියෝ ඉන්නවා ඒගොල්ලෝ ළමයි විදියටම තමයි
1: ඉන්නවා. එහෙම
2: මැරිලා යන්නේ. ඔව්. ඒ කියන්නේ අවුරුදු 70ක් විතර ළමයෙක් විදියට මිඳිලා
1: ඉඳලා ඔව් එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. කොහොම හරි මේ ජෙනරේෂන් C එක නැත්නම් අපි කියන Gen C එක හරිම මේ හෙමින් තමයිලු වැඩි වියටපත් වෙන්නේ. ඒකට හේතුව ඒගොල්ලෝ වැඩි කාලයක් තමන්ගේ පවුලත් එක්ක ගත කරනවලු අම්මා තාත්තා එක්ක. මොකද ඒගොල්ලෝ වැඩි කාලයක් තමන්ගේ ඉගෙනීමේ කටයුතු කරන නිසා. ඒ ඉගෙනීමේ කටයුතු නිසා දැන් ඔය බැචලර්ස් එකක් කරලා ඊළඟට මාස්ටර්ස් එකක් කරලා පෝස්ට් ග්‍රැජුවේට් ඔහොම යන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. ඒගොල්ලෝ විවාහය කියන එක සෑහෙන ටිකක් ඈතට දානවලු. ඒකට ලං වෙන්නේ නැති නිසා දැන් විවාහ වෙන්නේ නැති නිසා ඒගොල්ලෝ අර වගකීම් සහගත වැඩි හිටියෙක් විදියට හැසිරෙනවා හරි අඩුයිලු. ඒක මේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකයේම ප්‍රවණතාවයක්. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මට මතකයි සිංගප්පූරුවේ ඔය එක්තරා දේශනයකදී අපි දන්නවනේ දැන් සිංගප්පූරුවේ කවුද හිටියේ ලී ක්වාන් යූ
0: හිටියානේ.
1: මෙහෙත් හිටියා. මේ එහෙත් හිටියා. හරිද? එහෙ හිටපු ලී ක්වාන් යූ එක්තරා දේශනයකදී කියනවා එක් ඔය ශිෂ්‍යාවක් ඉන්නවා දේශනය අහගෙන. එයා නැගිට්ටවල මේ මාස්ටර්ස් කරන එක නැත්තම් මේ අපි කියන්නේ ශාස්ත්‍රපති උපාධියක් කරන එකද හොඳ මේ දරුවෙක් හදන එකද හොඳ කියලා අහනවා.
0: රයිට්.
1: මේ ලී ක්වාන් යූගේ ලී ක්වාන් යූ කියනවා දෙකම වෙන්න ඕන කියලා. පළවෙනි දේ ලී ක්වාන් යූ කියන්නේ දරුවෙක් හදන එක කරන්න. මොකද මේ සමස්ත මානව වංශයම පැවතගෙන ඉන්නේ ඒ නිසා කියලා. ඕක මග නැවතුනොත් මාස්ටර්ස් කරලා වැඩක් නැහැ.
2: ඒ දැනුම මම මේ කල්පනා කරන්නේ ලී ක්වාන් යූ එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනකොට හරි ප්‍රශ්නයක් එනවා. ලී ක්වාන් යූ යූ කියලා දෙපාරක් කියනවා.
1: යූ යූ කියලා ආයලකල කියනවා. හරිද? ඉතින් ඔන්නෝම තමයි ජෙන්සීලා ගැන ලෝකේ කතා බහ තියෙන්නේ. ඉතින් ওই ජෙන්සීලම තමයි ওই පවුල්වල ගොඩක් තීරණ ගන්නෙ. ඒ කියන්නේ අපේ අම්මා තාත්තා කොච්චර හිටියත් ඒගොල්ලන්ට ওই තාක්ෂණික කාරණාවන් ගැන නැත්තම් ওই වාහනයකට අප්ග්‍රේඩ් වෙනවා නම් තාත්තා රයිඩ් එක අප්ග්‍රේඩ් කරන්න යනවා නම් ටෙක්නොලොජිකල් මොකක් හරි දෙයක් අප්ග්‍රේඩ් කරන්න යනවා නම් ෆෝන් එකක් නම් මනම් ගන්න යනවා නම් කෙලින්ම අහන්නේ ජෙන්සී පරම්පරාවේ ඉන්න පුතාගෙන් දුවගෙන් මේක කොහොමද ගන්න කියලා. ඒගොල්ලෝ වාට අනිවාර්යයෙන්ම වාහනයකට වා යන්න බලාපොරොත්තු වෙනවා නම් දෙන ඔප්ෂන් එක තමයි ඔප්ෂන් නෑ වාට දෙන එකම විසඳුම තමයි.
2: ජෙන්සී වල ජෙන්සීලේ කටේ තියෙන එකම උත්තරේ.
1: එකම උත්තරේ තමයි.
2: මොකද ඒගොල්ලෝ අර කිව්වනේ අපි උදේම කිව්වා ඒගොල්ලෝ යමක් කරනකොට හොයලා බලලා මේ ආයතනය ගැන හොයලා මුළු හතර වර්ගෙම හොයලා පට්ටන්දරේ හොයලා හතරමායිම බලලා නේ මේ ඒ
1: කොච්චර
2: වැඩේට ගැලපෙනවද කියලා හොයලා සමහරවිට වැරදිව ගන්නවා.
1: ඔව් ඒක තමයි. එච්චර හොයලා
2: වැරදි වැරදි තීරණ වලට එනවා.
0: තමයි ඔව්.
2: හැබැයි මේ එහෙම හොයනවා. ඉතින් හෙව්ව කට්ටියට හම්බෙන්න තියෙන එකම උත්තරේ
1: තමයි BYD තමයි. එහෙම හෙව්වයට හම්බෙන උත්තරේ. මොකද මේ නිකම්ම නිකම් බ්‍රෑන්ඩ් එකක් නිකම්ම නිකම් වාහනයක් රෝද හතරක් විතරක් නෙමෙයි. එතනින් එහාට ලොකු කන්සෙප්ට් එකක් BYD එක පිටිපස්සේ තියෙනවා. අනාගත ලෝකය වෙනුවෙන් තමයි BYD නිෂ්පාදනය වෙන්නේ. අපි දන්නවා හරිත ලෝකයක් වෙනුවෙන් ඒ වගේම තමයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වලින් වැඩ කරන අර ඉන්ධන කියන කන්සෙප්ට් එක නැත්තම් ෆුවල් වලින් ඉස්සරහට යන ලෝකයක් වෙනුවට කාබන් විමෝචනය අඩු කරපු වඩාත් හරිත ලෝකයක් වෙනුවෙන් අනාගතයක් වෙනුවෙන් අපි අර කියන්නේ මේ තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වැඩ කරන රටක පුරවැසියන් විදිහට ඊළඟ අනාගත පරම්පරා විදිහට ජෙන්සීලා අනිවාර්යයෙන්ම තෝරගන්න වෙන මොනාවක් නෙමෙයි BYD ම තමයි. ඒ වගේම තමයි දැන් BYD වාහනය ගත්තට පස්සෙත් BYD range එකක් තියෙනවා කියලා අපි කියන Atto 1 වල ඉඳන් Shark 6 වෙනකන් මේවා ටෙක්නොලොජි එක හරිම ඇඩ්වාන්ස්. අපි කිව්වා මේ central processing unit එකක් තියෙනවා හැම BYD වාහනයකම. ඒ කියන්නේ මධ්‍යගත සැකසුම් මේ ඒකකයක් තියෙනවා. අපි පරිගණක වල තියෙන CPU කියලා තියෙන අන්නේ CPU එකක් ඔය වාහනේ තියෙනවා. හරිද? එතකොට හිතා ගන්න පුළුවන් මේක පරිගණකයක් හා සමානයි. මේකේ මේ අර අපි අර කියන ADS පද්ධතිය ආරක්ෂිත පද්ධතිය මොන හරි දෙයක වැදෙන්න කලින් ඉස්සරහෙන් වැදුණත් පිටිපස්සෙන් වැදුණත් කල් තියා හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා වැදෙන්න කලින්. ලේන් කීපින් ඇසිස්ටන්ට් වගේ තාක්ෂණයක්. හරි ලේන් එකේ අරගෙන යන්න පුළුවන් හැකියාව. ඉන්ටෙලිජන්ට් බ්‍රේක් සිස්ටම් මේ හැමදේම තිතට ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පරිගණක පද්ධතිය නිසා. ඉතින් ජෙන්සීලා ඔය වගේ BYD තෝරගන්න හේතුව තමයි එකක් අර විදිහට පාරිසරික වශයෙන් තියෙන වාසිය අනිත් පැත්තෙන් ඒකේ තියෙන ටෙක්නොලොජි එක. ඉතින් ගෙදර ඉන්න ජෙන්සි පුතා හරි දුව හරි ඔයා වාහනයක් ගන්න යනවා නම් අනිවාර්යෙන්ම ඔයාට කියන්නේ තාත්තේ BYD එකට යන්න. අම්මේ BYD එකට යන්න. මෙන්න මේ මේ ඔප්ෂන්ස් ටික මේ මේ ෆීචර්ස් ටික ඔයාට තියෙනවා. ඒ වගේම තමයි අපි ජීවත් වෙන ලෝකයට ඒක ලොකු සැනසීමක් කියලා. ඉතින් ඊට පස්සේ එහෙම ගන්න තීරණය කරාට පස්සේ ආ කෝල් එකක් දෙන්න BYD එකට 0112125125 නම්බර එකෙන්.
0: 0112125125 එහෙම නැත්නම් ළඟම තියෙන ඔයාගේ BYD ෂෝරූම් එකට යන්න.
1: දැන් හැමතැනම තියෙනවා ඒකින්ද යන්න පුළුවන්.
0: ඔව්. හරි. දැන් අචි අපි ෆ්‍රෙෂ් වෙන්න එක එක දේවල් කරනවානේ.
1: කරනවා.
0: මම කරන දෙයක් තමයි මම කතා කරනවා.
1: කතා කරනවා. එතකොට අනිත් අයගේ ෆ්‍රෙෂ්නස් එක තමයි පොඩ්ඩක් අභියෝගයට ලක් වෙන්නේ, තර්ජණයට ලක් වෙන්නේ. ඔයා ෆ්‍රෙෂ්.
0: එහෙම කියන්නේ බා. මගේ කටහඬ ඇහුනාම හැමෝටම ෆ්‍රෙෂ්.
1: ෆ්‍රෙෂ් ෆ්‍රෙෂ්. ඇත්ත.
0: ඔව්. දැන් ඉන්නේ කතා කරනවා කියන්නේ නිකන් නෙමෙයි. දැන් හිතනවා ඔයා ගෙදරින් දුර නම් ඉන්නේ. ඔයා අම්මටයි තාත්තටයි කාලෙකින් කෝල් එකක් කරන්න නැත්තම් කෝල් එකක් කරන් කතා කරනවා.
1: කතා කරනවා.
0: ඔයාට හරි ෆ්‍රෙෂ් ෆීලිං එකක් ඒ. ඔයාගේ හිතේ මොන හරි කාලයක් තිස්සේ තිබ්බනම් ඒක කියන්න ඕන අදාළ පුද්ගලයාට කියන්න. ඔයා ෆ්‍රෙෂ් වෙයි. හරිද? ඒ වගේ ඔයා කරපු නැති වැඩක්. හැබැයි කරන්න ඕනේ කියලා හිත හිත හිටපු වැඩක් කරලා බලන්න ඔයාට මොන වගේ ෆීලිං එකක්ද එන්නේ කියලා.
1: ඇත්තටම මේ පොඩි දෙයක් නේ. ඔය කෝල් එකක් ගන්න ඒ ගෙදර තමන්ගේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් දුර ඉන්න අයට ඕක තියෙනවා පොඩ්ඩක්. හෝම් සික් එක එහෙම නැති කරගන්න හොඳ විදියක් තමයි
0: ඒක. සෑහෙන්න තියෙනවා.
1: ඔව්. ඒ වගේම තමයි අර හිතේ හිර කරන් ඉන්න දේවල් කතා කරලා කියන්න. නිදහසේ කතා කරන්න. ඊට පස්සේ ඔයාට හරි ෆ්‍රෙෂ් ගතියක් ජීවිතේ දැනෙන්න පටන් ගන්නවා. නැවුම් ගතියක් දැනෙන්න පටන් ගන්න. ඒක වැඩිපුර දැනෙන්නේ පහෝදා උදේට. කලින් දාන ඔය කතා ඔක්කොම
0: කියන්නේ
1: පහෝදා උදේට තමයි දැනෙන්න පටන් ගන්න. ඉතින් ෆ්‍රෙෂ්නස් එක කියන එක නැවුම් බව කියන එක අපේ ජීවිතේට අනිවාර්යෙන්ම ඕන දෙයක්. ඒක උදේට විතරක් නෙමෙයි දවස පුරාවටම තියෙන්න ඕන දෙයක්. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ වා නැවුම් බව ගැන හිතන කෙනෙක් නම් ඒ වෙනුවෙන් උත්සාහ කරන කෙනෙක් නම් යන්න පොඩ්ඩක් කීල්ස් එක පැත්තේ. කීල්ස් එකේ පාකින් එකේ ඉඳලාම ඔයාලට නැවුම් බව දැනෙන්න
0: පටන් ගන්නවා.
1: ඒ කියන්නේ නිදහසේ වාහනයක් නවත්තන්න පුළුවන් කියලා කියන්නේ ඒක මාර නැවුම් මේ අදහසක්.
0: ස්ට්‍රෙස් වෙන්නේ
2: නැහැ. නැත්නම් හරි ස්ට්‍රෙස් නේ වාහනයක්.
1: ස්ට්‍රෙස් නේ වාහන නවත්තලා ඕක කණ්ණාඩියක් හරි ගලවන් යයිද ප්‍රශ්න කොටයි. ඒ ප්‍රශ්න මොකොත් නැහැ. ඔයා කීල්ස් එකට ගියොත් ඒ වගේම තමයි කීල්ස් එකෙන් ඇතුල් වෙද්දිම ඔයාට ග්‍රීට් කරනවා ගුඩ් මෝර්නින් කියලා. අපි දන්නවා මේ අපේ සිකියුරිටි මහත්තුරු ඉන්නවා නෝනලා ඉන්නවා හරි ආදරෙන් කතා කරනවා. සමහරවිට අපිට පුතේ කියලා කතා කරනවා. අර එක දවසක් ඔයා කිව්වේ මේ බෑග් එකේ ලැප්ටොප් එකක්
0: තියෙනවා.
1: හරි හිමින් කෑ පුලිය එක අරගෙන. එහෙම තමයි ඒ හරි පොඩි දේවල්. හැබැයි ඒකෙන් අපිට දැනෙනවා හරි අමුතු අපේ කමක් අපේ හැඟීමක් සහ නැවුම් බවක්. ඉතින් යන්න කීල්ස් එකට උදේට යන්නත් පුළුවන් දවල්ට යන්නත් පුළුවන් හවසට යන්නත් පුළුවන් රෑට යන්නත් පුළුවන්.
0: රෑට යන්නත් පුළුවන්. මම ඊයේ රෑ ගියා. මම ඊයේ රෑ ගිහිල්ලා ෆ්‍රෙෂ් වෙලා ආවා.
1: කොහොමද ෆ්‍රෙෂ් වෙන්නේ? මොනවද ගත්තේ?
0: මම ගත්ත ලිස්ට් එක අගේ මම සඳු දණියේ මම ගෙදරට ඕන ඔක්කොම ටික සාමාන්‍යයෙන් ගන්නවා. මේ කීල්ස් එකේ දැන් තියෙනවා මේ self weighing මේ මැෂින් එකක්. يعني බඩු දැන් අපි අර එතන ඉන්න කෙනෙක්ට කියලා අපි බඩු කිරන්න ඕනේ. අපිට තනියෙන් එක කරගන්න පුළුවන්. බලන්න කොච්චර අප්ඩේට් වෙනවද කියලා කීල්ස් එක. එතකොට ඔව් එතකොට එතන අපි කෙනෙක් හොය හොය ඉන්න ඕනේ. අපි මේ බෑග් එකට දාගත්ත අපි කිරුවා.
2: මම ඉරිදා ගියා මම ඔක දකින්න නැතුව ඇති.
0: ඔව් සමහර විටනවා. එකයි තියෙන්නේ දැනට. මම
2: කීල්ස් එක ඇතුළට ගියාම මේ
1: ගොඩක් දේවල්
2: දකින්නවනේ.
0: ඇත්ත ඇත්ත.
1: ගොඩක් දේවල් දකින්න හින්දා සමහර
2: බර කිරනේ වගේ
1: ඕන එකක් කිරගන්න කියලා.
0: හරි.
1: හරි. ඉතින් කීල්ස් එකට යන්න කියලා අපි මතක් කරනවා වාට. නැවුම් බව පොඩි දෙයකින් වාට පුළුවන් පටන් ගන්න. සමහර විට උදේට හදන බ්‍රෙක්ෆාස්ට් එක වෙන්න පුළුවන් වාගේ මුළු දවසම නැවුම් කරන්නේ.
0: ඕකේ. වාට විජේ පපඩම් ගැන මතක් කරන්න ඕනේ. මොකද පපඩම් කියන්නේ මං කියන්නේ සංස්කෘතියක් ඇති.
1: කල්චර් එකක්.
0: කල්චර් එකක්. හරිද? හැබැයි
1: සද්දේ ඉඳලා.
0: පපඩම හැබැයි හරියට බැදෙන්න ඕනේ. හරියට පිපෙන්න ඕනේ. ඒකට වා ගන්න ඕනේ විජේ පපඩම්. නියම උඳු පිටි වලින් හදපු විජේ පපඩම් WP ලාංඡනයේ බල්ලම ගන්න කියලා මතක් කරනවා. මොකද අර නුවාගේ භාෂාවෙන් කියනවනේ තෝසේ තමයි පපඩන්නේ අපි කන්න.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමකින් ප්‍රයිම් කලුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: අලුත් තැන අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
4: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
6: FM 95 94.8 Net FM දිවයින පුරා
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අදම ගන්න ෆෝන් එකයි.
9: ඉටනොදත් ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
10: උදේ 8:00 කයිද

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවස් සමග මම කේසර. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් ලබා ගැනීම අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනීමට සමග ජන බලවේගයේ තීරණය කළේ ඊයේ පසරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැසීමේදී. එම විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට බහර දීමටද එහිදී තීරණය වී තිබෙනවා. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනීමට තීරණය කර ඇත්තේ චෝදනා 49ක් යටතේ බවද වාර්තා වනවා. මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 9ට යළි රැස්වීමට නියමිතයි. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්සරු එකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි. ඒ අනුව ගිගුරුම් සහිත වැස් සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා. මීළඟ net news පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු දැනගැනීම සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.

0: උදේ 8යි විනාඩි 8යි අල්ගටෝමේ වෙලාව. මං හරි ආසයි 8යි 8යි කියන්න 9යි 9යි කියන්න.
1: ඔයගේ ආසාවට ඉඩ දීලා තමයි මං හිටියේ වෙලාව හරියට
0: කියන්න. හරියට කියනකම් මේ
1: 8යි 8යි 8යි.
0: මේ අචි රෙඩි කරව ගන්න හරි අමාරුයි.
1: ඇයි?
0: අර උදේ ඉස්කෝලේ යන ළමයි ලෑස්ති කරගන්න ඒවා වගේ හරි අමාරුයි.
1: මං දැන් වැඩනේ දැන් ඔයා දැක්කද මං වැඩ කීයක් කරාද කියලා.
0: ඔව් මට පේනවා හරිම බිසියි.
1: මං එඩිටින් කීයක් කරාද මේ වෙලාව?
0: ඔයත් යස්සේ කියවනවත් එක්ක එක එක ආටිකල්ස් කියවනවා, රිසර්ච් ආටිකල්ස් කියවනවා. ඕගොල්ලන්ට අප්ඩේටඩ් තොරතුරු දෙන්න ඕනේ නිසා තමයි ඔය ඔක්කොම.
1: Thank you. හරි දැන් අපි මේ දවසමද පැයක් පුරාවට කතා කරා Gen Z ලගේ කෙරුවාව ගැන.
0: ඔව්.
1: හරි ලොකු කට්ටිය කියලා නිතර දැන් ඒවල එහෙම කියන ඇදිනේ.
0: ඔව්.
1: අපිනේ ගෙවල් වල අපිනේ දන්න ගෙවල් වල ඉන්න අයගේ වැඩ කියලා කියනවා ඇති
0: මේ. ඔව් ගෙවල් වල ඉන්න කට්ටිය කියනවා ඇති අපිනේ දන්නේ කියලා.
1: ඔව් අපිනේ දන්නේ.
0: සමහර කොටසක් කියනවා ඇති ඇහුණාද?
1: අහගෙන ඉන්නේ. ඔය කිව්වට අපිනේ දන්නේ ධනවත්කම.
0: ඔව්.
1: කීයක් හරි බැංකුවට දැම්මේ නැත්තම් අන්න බොන්න සල්ලිත් නැහැ.
0: ඒක නම් මටත් පොඩ්ඩක්
1: නෑ ඒ කියන්නේ බයින් පව එකනේ තාම කියන්නේ. يعني කොහෙන් හරි සල්ලි හම්බෙලා තියෙනවා.
0: ඔව්.
1: හරි දැන් මේ ඒක නෙමෙයි.
0: මොකද
1: දන්නවද කියන්න ඕන?
0: මොකද?
1: මේ වෙනකොට යුරෝපයේ ලොකු පිබිදීමක් තියෙනවලු. ඔය ග්ලාස්ගෝ පැත්තට වගේ යද්දී ග්ලාස්ගෝ දැන් මේ ටික අපි වැඩිපුර කතා කරා මේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා අවුල නිසා. අපේ රුමේෂේත් ගිල්ල විසිකරානේ
0: ಇಲ್ಲ.
1: අරන්දනේ ඔක්කොම රට වටේ විසිකරලා තියෙනවා. ජපානේ විසිකරා, ග්ලාස්ගෝ විසිකරා, රෝමේ විසිකරා එහෙම. බුඩාපෙස්ට්වල මේ දැයක නෙමෙයි මේ අපි මේ කතා කරේ සැටලයිට් ගැන. මේ සැටලයිට් තාක්ෂණයේ සම්බන්ධ කාරණාවක් මේ වෙනකොට මේ යුරෝපයේ පැත්තෙන් ඔන්න ඇහෙන්න පටන් අරගෙන තියෙනවා. ග්ලාස්ගෝ වගේ නගර නැත්නම් අපි දන්නවා ස්විට්සර්ලන්තේ වගේ රටවල් වෙන්න පුළුවන්, ස්වීඩනේ වගේ රටවල් වෙන්න පුළුවන්. ඔය යුරෝපයේ පැත්තෙන් බිලියන ගණන් මේ වෙනකොට ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරමින් ඉන්නවලු සැටලයිට්ස් හදන්න, චන්ද්‍රිකාවන් හදන්න. මේවත් මේ මහා පරිමාණයේ චන්ද්‍රිකා නෙමෙයි. දැන් ওই චන්ද්‍රිකා තාක්ෂණය ගැන විෂයක් විදිහට හදාරන දරුවෝ ඉන්නවනේ, ශිෂ්‍යෝ ඉන්නවනේ. ඒගොල්ලෝ ඔය පොඩි පොඩි කියුබිකල් සැටලයිට්ස් හදනවා.
0: රයිට්.
1: ලංකාවේ අපිත් එහෙම එකක් හැදුවා. මේ රාවණ කියලා එකක් හැදුවා. මේ රාවණා කියලා එකක් හැදුවා. රාවණා 1 කියලා එකක් හැදුවා. අපිත් එක්කම නේපාලයේත් ඒ වගේම කියුබිකල් සැටලයිට් එකක් හැදුවා. අපිට මතකයි. ඉතින් අපි හදපු ඒ සැටලයිට් එකේ ෆීඩ් එක හැම මේ වෙනකොට ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයට ලැබෙනවා කියලාත් කියලා තිබ්බා. ඒ කියන්නේ ඔය ෆොටෝස් අනම් මනම් දේවල්. ඔය ගොඩක් වෙලාවට ඔය අපි දන්නවනේ ජියොලොජිකල් සැටලයිට් විදියට යවනවා. නැත්තම් කාලගුණික දත් එකතු කරන්න පුළුවන් විදියට යවනවා. ඉතින් මේ වෙනකොට දැන් ටික ටික මේ යුරෝපයත් මේ වෙනුවෙන් ලොකු ආයෝජන කරමින් ඉන්නවලු. ඔයා දන්නවද මේ දැන් GPS කියලා කියන්නේ මේ ඇත්තටම නමක්නේ, සර්විස් එකකට දුන්නු නමක්. අපි හිතන් ඉන්නවා ලෝකේ කොහෙත් GPS තියෙනවා
0: කියලා.
1: නෑ එහෙම නෑ. හරිද? දැන් චීනට යද්දී බේයිදෝ කියලා කියනවා. ඒ GPS වගේම නැවිගේෂන් සිස්ටම් එකක්.
0: බේයිදෝ.
1: බේයිදෝ. ඒ චීනේ.
0: ඔව්.
1: එතකොට චීනේ ඇමරිකාව සැක කරන හින්දා තමයි බේයිදෝ හැදුවේ.
0: හැදුවේ.
1: ඊට පස්සේ ඇමරිකාව චීනට කැමති නැති හින්දා තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සර්විස් එකක් හදාගෙන ඒගොල්ලන්ගේ සැටලයිට් වලින් GPS පවත්වාගෙන යන්නේ. දැන් අපිට තියෙන්නේ GPS.
0: ඔව්.
1: ඔයා දන්නවද ඒ වගේම යුරෝපයටත් තියෙනවා ගැලීලියෝ කියලා එකක්.
0: ගැලීලියෝ
1: ගැලලි නෙමෙයි. ගැලීලියෝ කියලා එකක්.
0: රයිට්.
1: ඒක ඒගොල්ලන්ට ඩෙඩිකේටඩ් ඔය නැවිගේෂන් සිස්ටම් එකක්. ඒ වගේ ඒගොල්ලොත් ඒ වෙනුවෙන් ගොඩාක් ආයෝජන කරලා තියෙනවා.
0: රයිට්.
1: ඉතින් දැන් ඔය යුරෝපය ඔය වෙනුවෙන් බිලියන ගණන් සැටලයිට් නිෂ්පාදනය කරන්න වියදම් කිරීමත් එක්ක එතනටත් ඔය Gen Z පරම්පරාව සම්බන්ධ වෙනවා.
0: රයිට්.
1: මොකද මේ Gen Z පරම්පරාව තමයිලු මේ වෙනුවෙන් ලොකු ආසාවක් දක්වන්නේ. මාර ඉන්ට්‍රස්ට් එකක් ඒගොල්ලන්ගේ තියෙනවලු. ඒගොල්ලෝ සෑහෙන්න මේ සැටලයිට් නැත්තම් චන්ද්‍රිකාවන් ගැන ඉගෙන ගන්න පෙළඹෙනවලු. නැත්තම් තමන්ගේම චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කරන්න ලොකු උත්සාහයක් ගන්නවලු. එතකොට හිතා ගන්න පුළුවන් නේ ලෝකයේ මේ අධ්‍යාපනය කියන්නේ කොච්චර දුර ගිහිල්ලා තියෙනවද කියලා. එතකොට දැන් අපිටත් අනාගතයේදී ඒ වගේ අපේ Gen Z පරම්පරාවෙන් අලුත් දේවල්, නවෝත්පාදිත දේවල් දැක ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
0: ඔව්, සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් ගොඩක් එළියට ගිහිල්ලා නේ ඇති කියන්නේ.
1: අන්න ඒකයි. ඒගොල්ලෝ අලුත් අලුත් දේවල්, වෙනස් වෙනස් දේවල් ගිහින් කරනවා. ওই වගේ සැටලයිට් වැඩ කරද්දි පොඩ්ඩක් රුස්සන්නේ නැති ගතිය තියෙනවා.
0: තියෙනවා.
1: ඕ මොනාටද කියලා හිතන වෙලා
0: වෙලාවල් තියෙනවා.
1: හැබැයි මේ වගේ ශේෂ්ත්‍රවල ලොකුවට ආයෝජනය කරලා තියෙනවා ඩොලර් බිලියන ගණන් වලින්. හැබැයි දැන් ඒ වගේ රටවල් ස්විට්සර්ලන්තේ වෙන්න පුළුවන්, ස්වීඩන් වෙන්න පුළුවන්, මහා බ්‍රිතාන්‍ය වෙන්න පුළුවන්, ස්කොට්ලන්තේ වෙන්න පුළුවන්, යුරෝපා කරේ රටවල් වල ආණ්ඩු රජයන් පවා දරුවන්ට මේවා නිදහසේ ඉගෙන ගන්න පුළුවන් විදිහට අවශ්‍ය පසුබිම සකස් කරලා දීලා තියෙනවලු.
0: රයිට්.
1: ඉතින් මේ කියන්නේ Gen Z පරම්පරාව ගැන. ඔය නිසා තමයි ලෝ Gen Z පරම්පරාව හරි පුදුමාකාර පරම්පරාවක් බවට පත් වෙන්නේ කියලා නැවත නැවතත් අහවුරු වෙමින් තියෙනවලු. ඒගොල්ලෝ මෙච්චර කාලයක් නොකරපු විදිහ දේවල්, හරි අමුතු විදිහ දේවල් තමයිලු කරන්නේ. ඉතින් කෙනෙක්ට ඒක ටිකක් කරදරකාරී වෙන්න පුළුවන් කියලාත් කියනවා. හැබැයි මේ ඇත්ත කතාව ඒගොල්ලෝ අලුත් දේවල් හොයාගෙන යන්න වෙනස් දේවල්ත් හදා බලන්න ලොකු ආසාවක් තියෙනවලු. ඉතින් ඒ ආසාව නිසා තමයිලු මේ විදිහට ඩොලර් බිලියන ගණන්ින් වැය කරලා ආයෙත් යුරෝපය චන්ද්‍රිකා ගැන අලුතෙන් ඉගෙන ගන්න උගන්වන්න පටන් අරගෙන තියෙන්නේ. යුරෝපයේ මේ වෙනකොට ඉන්න තරුණ දරුවන්ගෙන් අපි ඔය කියපු ජෙන්සි පරම්පරාවේ කට්ටියගේ ලොකු හීනයක් වෙලා තියෙනවලු. තමන්ගෙම ක්‍යුබිකල් සැටලයිට් එක පොඩි චන්ද්‍රිකාවක් කොහොම හරි අභ්‍යවකාශ ගත කරන එක බලන් තියෙන හීන
0: බලන්න තිය හිතන විදිය
2: අපි අද රැට ගන්න මොනවද කියලා හිතනකොට
1: අපි යෝපේක හොයනවා.
2: අපි අද රැට ගන්න මොනවද කියලා හිතනකොට ඒක පරම්පරාවක් කොහොමද තමන්ගේ නමින් චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන්න කියලා හිතනවා.
1: ඉතින් එහෙම තමයි ලෝකේ. ඒ වගේ තැනක තමයි මේ පරම්පරාව
0: ඉන්නේ. හරි දැන් ආශි අපි කියවනේ මේ ජෙන්සි එක මේ ඉගෙන ගන්න කැමති කියලානේ. ඒක මම නෝට් කරපු දෙයක්. දැන් අම්මම ජෙන්සිනේ.
1: ඔව්.
0: මේ ඒගොල්ලන්ට
2: ඇයි අපි කළුද?
0: ඕගොල්ලෝ
1: කොහමද එතන තුන්දෙනාම ජෙන්සි?
0: තුන්දෙනාම ජෙන්සි මන් දැන් කිව්වනේ අපි තුන්දෙනාම ජෙන්සි කියන්නේ. මම බඩ මතක් කරා මම ජෙන්සි.
1: ඒක ආයයි කියන්නේ.
0: ඔව් ආයයි කියන්නේ. මේ අපි ඒ ලෙවල් ලියද්දී මට පර්සනලි අපේ අම්මා කිව්වේ නෑ පාඩම් කරන්න
1: කියලා.
0: ඒක මම හිතලා කරේ. يعني මගේ ස්වයං විනයක් ඇතුව මම මේක මම පාඩම් කරන්න ඕනේ. මම මේ පාස් පේපර්ස් ටික කරන්න ඕනේ කියලා හිතලා කරා. මං හිතන විදිහට මං දැකලා තියෙන විදිහට ගොඩක් අපේ ජෙනරේෂන් එකේ කට්ටිය ඒ විදිහට ඒගොල්ලන් ඉගෙන ගන්න ඕන නම් කවුරුත් පුෂ් කරනකන් ඉන්නේ. ඒගොල්ලෝ ඒ වැඩ ටික කරගන්නවා.
1: අන්න හරි. ඒක නිසා තමයි ඒගොල්ලන්ව හරියට කියවගෙන ඒගොල්ලන්ව හරියට අඳුනගෙන ඉමාෂි ප්‍රකාශන වෙතින් මේ විදිහට පාස් පේපර් බුක් එකක්ම අරගෙන ඇවිල්ලා තියෙන්නේ.
0: හරිද?
2: මොඩල් පේපර් දරුවා.
1: ඔව් පාස් පේපර් සහ මොඩල් පේපර් ඔය දෙකම එකතු කරලා අරගෙන ඇවිල්ලා තියෙනවා. පාස් පේපර්ස් කියන්නේ ඉතින් මීට කලින් තිබ්බ විභාගවල අපි දන්නවනේ මේ විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු විභාග ප්‍රශ්න පත්‍ර ටික. ඒවත් කරන්න ඕනේ. ඒ වගේම තමයි මොඩල් පේපර්ස්. මේ ප්‍රශ්නේ මේ විදිහට එන්න පුළුවන් කියලා අපිට හිතා ගන්න පුළුවන්. මොඩල් පේපර් එකක් කරාට පස්සේ තව මොඩල් පේපර්ස් වැඩිපුර කරද්දි නෑ ඒ ප්‍රශ්නෙම මේ විදියටත් එන්න පුළුවන් කියලා හිතෙන්න පටන් ගන්නවා. එකම ප්‍රශ්නේ සමහර වෙලාවට කරකවල එක එක විදියට පේපර්ස් හදනවා. ওই පේපර්ස් හදන ප්‍රොෆෙසර්ස්ලා ඒ වැඩේට හරි කැමති. හරිද? අපිත් ඒකට ලෑස්තිලා යන්න ඕන. එහෙම යන්න නම් පුළුවන් තරම් අපි මොඩල් පේපර්ස් කරන්න ඕන. පාස් පේපර්ස් අපි කරන්න ඕන. හැබැයි ඒක නියම ප්‍රමිතියෙන් යුක්ත මොඩල් පේපර් එකක් පාස් පේපර් එකක් වෙන්න ඕන. සමහර පාස් පේපර්ස් තියෙනවා මට මතකයි මේ සාරා ප්‍රශ්නේ දැන් උත්තරේ අපි බලාපොරොත්තු වෙනවානේ අපි තනියම ලියාගෙන යනවා ඊට පස්සේ පිටිපස්ස පෙරලා උත්තරේත් බලනවා උත්තරේ බලද්දී උත්තරේ විතරයි තියෙන්නේ
0: උත්තරේ විතරයි
1: ගණන් පාස් පේපර්ස් මට එහෙම හම්බෙලා තියෙනවා උත්තරේ විතරයි තියෙන්නේ
0: එතන අපි කොහොමද
1: ඒ
0: කියන්නේ අපි කොහොමද එකෙන් දෙයක් ඉගෙන ගන්නේ
1: ඔව් සාමාන්‍යයෙන් ගණිතය වගේ දේවල් කවුන්ටින් වගේ දේවල් කොමර්ස් වගේ දේවල් අපි දන්නවනේ අර පිළිවෙලටත් ලකුණු හම්බෙනවනේ අන්තිම උත්තරේට විතරක් නෙමෙයිනේ දැන් සමහර පාස් පේපර්ස් වල උත්තරේ විතරයි ආපු විදිහ නැහැ. ඉතින් ඉමාෂි ප්‍රකාශන වෙතින් අරන්ගෙන මේ පාස් පේපර්ස් මේ මොඩල් පේපර්ස් ගත්තොත් ඔයාට බොහොම විස්තරාත්මක පිළිතුරු පත්‍රයක් හම්බ වෙනවා. ඩීටේල් ආන්සර් ෂීට් එකක් හම්බ වෙනවා.
0: ඔයාට
1: ඕන කරන හැම දෙයක්ම තියෙනවා. හැබැයි ඒක බලලා ලියන්න එපා. ඒක අන්තිමට බලන්න. තනියම උත්තර ලියලා ඊට පස්සේ ඒක බලන්න. ඒ වගේම තමයි දැන් සිංහල විතරක් නෙමෙයි සිංහල මාධ්‍ය විතරක් නෙමෙයි ඉංග්‍රීසි මාධ්‍යනොත් ඔන්න පාස් පේපර්ස් තියෙනවා. ඔයාට ගන්න පුළුවන්.
0: ගන්න පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් කට්ටිය කියන ලොකු කම්ප්ලේන්ට් එක තමයි ඒගොල්ලන්ට දේවල් හොයාගන්න අමාරුයි.
1: අපිට රිසෝසස් නැහැ. එහෙම චෝදනා දිනන දැන් මේ ප්‍රශ්න නැහැ.
0: ඒ ප්‍රශ්න නැහැ. දැන් අචි කිව නේද මේ ග්ලාස්ගෝ වල සැටලයිට් යවන්න
1: ලෑස්තිලා ඉන්න මේ ග්ලාස්ගෝ සැටලයිට් උමතුව
0: ඒක තමයි අපේ අනාගතේ. ඉස්සරහට එන පොඩ්ඩ ඊටත් වඩා ස්මාර්ට් විදියට හිතනවා. ඉතින් දැන් ගෙදර අවුරුදු පහට වඩා අඩු පොඩ්ඩෙක් වගේ ගෙදර ඉන්නවා නම් කල්පනා කරලා බලන්න දැන් ජෙන්සීයක හැම හිතනවා නම් ඔයාගේ පොඩ්ඩ කොච්චර ඇඩ්වාන්ස් විදියට හිතයිද කොච්චර ඇඩ්වාන්ස් ලෝකෙකටද කොච්චර කම්පිටිටිව් ලෝකෙකටද යන්නේ. එතකොට එයා වේකට සූදානම් කරන එක ඔයාගේ වගකීම දෙමව්පිය වශයෙන් වැඩිහිටියෝ වශයෙන් ඔයාගේ වගකීම එයාට අවශ්‍ය පෝෂක පදාර්ථ ටික හරියට වැටෙනවද මොකද යාගේ මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණය ශාරීරික වර්ධනය දෘෂ්ටිය
1: පෙනීම
0: ඉස්සරහ
1: නැත්තම් කොල්ලෝ එම සෑහෙන
0: අසරණනේ
1: හොඳට පෙනීම තියෙන්න ඕන දෙවිදියරම තියෙන්න
0: ඕන මට පේන්නේ නැති හින්දාද ඔයද මට මේ ප්‍රශ්නේලා
1: තියෙනවා පෙනීම
0: අවුලක් තියෙනවා තියෙනවනේ පොඩි
1: ඒක නිසා තමයි පොඩි කාලෙදී හරි වයසේදී හරි පෝෂණය හරි විදියට දෙන්න ඕන කියලා කියන්නේ. අපි මේ මතක් කරන්නේ ගෙදර ඉන්න වැඩිහිටියන්ට. ඔය ගෙදර ඉන්න අවුරුදු පහට අඩු පොඩ්ඩට අර සාර මතක් කරපු දේවල් ලැබෙන්න නම් නිසි පෝෂ පදාර්ථ නිසි පෝෂණය හරි වයසේදී ලැබෙන්න ඕනේ. අද යාට ලැබෙන පෝෂණය තව අවුරුදු 10කින් තව අවුරුදු 20කින් යා ගන්න තීරණ වලට බලපානවා. ඒ නිසා තමයි අපි මතක් කරන්නේ අද ලොකුවට හිතනවාගේ පොඩ්ඩව ස්මාර්ට් විදිහට අනාගතය වෙනුවෙන් සූදානම් කරන්න අනිවාර්යෙන්ම යාට ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා.
0: ඕකේ.
1: ඊට පස්සේ යාලා සැටලයිට් විතර නෙමෙයි. යාලා රොකට් හදයි. සැටලයිට් විතරක් අද වැඩන්නේ රොකට් එක තියෙනවා.
0: රොකට් තියෙනවා.
1: ඕන සැටලයිට් යවන්නේ.
0: ඉතින් අනිත් එක මේ ලංකාවේ අනාගතේ තියෙන. එතකොට ඒ කාලේ නිවුස් වල කියයි ලංකාවේ පොඩ්ඩෝ මෙන්න මෙහෙම කරා කියන.
1: අපිට තියෙන්න ඕනනේ අභ්‍යවකාශ
2: පරීක්ෂණ. ලංකාවේ පොඩ්ඩෝ වසයි.
1: වසයි.
2: නේද?
1: කියලා කියයි.
0: හරි.
1: ඇත්තට මම කල්පනා කරේ අපිටත් තියෙන්න ඕනේ අභ්‍යවකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක්. ආතර් සී ක්ලාක් එක විතර නෙමෙයි.
0: තියෙන්න ඕනේ.
1: ඊට වඩා රාජ්‍ය මැදිහත් වීමක් සහිත පුළුල් මේ ආයතන පද්ධතියක් අපිට තියෙන්න ඕනේ. කවදාද දවසක මම හිතන්නේ රොකට් එකකුත් යවන්න ඕනේ.
0: අපි හිතමු එක ගැන.
2: යවමු යවමු.
1: යවමු.
0: හිතමු.
1: සැටලයිට් එකක් අපිට කියලා.
0: ඔව්.
1: හරියට වහින වෙලාව
2: ගැන. 94 දේ සැටලයිට් එකක් ඇරියා.
1: ආව.
2: ඒක මං හිතන්නේ මොන හරි
1: වුණා. හරි කියනවා.
0: හරි. අහන්නකෝ දෙන්නත් එක්ක යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගිහිල්ලා ඔය මේ මොන හරි කූල් වෙන දෙයක් මොන හරි බීලෙන්න. එතකොට ඔය මේ එක එක ඒවා
1: හිතන එක නවතින. එහෙනම් වා යන්න ඕනේ. අතුරුගිරියේ තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා, ගම්පහ ගණේ මුල්ලේ තියෙනවා, කුරුණෑගල පැත්තට ගියොත් ඔන්න නාරම්මල තියෙනවා. ඒ වගේම තමයි නෝරට ගියොත් ගම්පල, ඒ වගේම තමයි රටමැද මාතලෙත් කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් තියෙනවා.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: Udah atai minadi visi dekai dan.
2: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
3: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
5: යුත් එකේ ඉන්න ඔයාගේ උසස් අධ්‍යාපන හීනේ සැබෑවටම සැබෑ කරගන්න හඳුන්වා දෙන RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම වැඩි විස්තර සඳහා 19.85 අමතන්න
6: වෙනස්ම රසයක් වෙනස්ම විදියට Vijay Instant Noodles රස හතරකින්
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: ඊසි නිසා ඇත්තටම ලේසිද?
9: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
10: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
11: නෑ.
10: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
11: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
12: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.

0: උදේ 8:25යි අල්ගටාම වෙලාව.
1: අපි දැන් මේ ඉක්මනට ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මතක් කරන්න ඕන. මොකද අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ප්‍රයිම් ටයිම් එක ඔයාලට අරගෙන ඉන්න.
0: හරියට හරි.
1: ප්‍රයිම් ටයිම් එක ටික ටික ටික් ටික් ටික් ටික් ටික් වෙමින් තමයි දැන් තියෙන්නේ. ඔරියකින් ටික් වෙනවා. එතකන් පොඩ්ඩක් ඉන්න. අපි වහගෙන දැන් ඔයාලට ඉස්සලා මතක් කරන්න ඕන BYD ගැන. අපි කල්ලොත් මතක් කරා. BYD එකක් ඔයා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ගන්න ඕනේ ඇයි? සහ BYD එකක් ගත්තට පස්සේ ඔයාලට මොනවාද ලැබෙන වාසි කියලා අපි ඔයාලට ඕන තරම් කියලා දීලා තියෙනවා. BYD වාහනේ වාහනේට ඔප්ෂන්ස් ෆීචර්ස් අපි ඔයාලට කියලා දීලා තියෙනවා.
0: ඔව් ඒක එක එක ඔඩියන්ස් වලට තියෙන යාචි. ඔයා මොන ඔඩියන්ස් එකේ වුණත් ඔයාලට සොලියුෂන් එක BYD එකේ
1: තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයා ටිකක් ෆැමිලි මෑන් කෙනෙක් නම්.
0: ෆැමිලි මෑන්
1: කෙනෙක්. අනියම් ඔයාගේ පවුලත් එක්ක බොහොම ආදරණීයව ඉන්න, නිතරම ගමන් යන්න කැමති එහෙම කෙනෙක් නම් ඔයාට ගැලපෙනවා ඇටෝ 1 එකේ ඉඳලා. අපි දන්නවා ඩොල්ෆින් විතර වෙනකන් ඒ රේන්ජ් එක. ඇටෝ 1 ඊට පස්සේ ඩොල්ෆින් රේන්ජ් එක ඔයාට ගැලපෙනවා. ඊට පස්සේ ඔයා නිකන් ස්පෝටි වයිබ් එකකට කැමති කෙනෙක් නම් ඔයාට ඔන්න තියෙනවා සීල් එක. ඔෆ් රෝඩ් යන්න කැමති නම් ඔයාට ඔන්න තියෙනවා Shark 6 එක. ඊට පස්සේ ඔයා කැමති නම් ටිකක් SUV මාදිලි ඒව පදින්න ඔන්න ඔයාට තියෙනවා ඇටෝ 3 version එක. ඒ වගේම තමයි ඔයා කැමති නම් SUV hybrid මාදිලියෙන් පදින්න ඔන්න ඔයාට තියෙනවා BYD C-Lion 5 වගේ range එකක්. C-Lion range එකක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම BYD vehicles මේ වෙනකොට ලංකාවට ලොකු range එකක් ඇවිල්ලා තියෙන්නේ. ආයේ ලොකු විස්තර මොකුත් කියන්නේ නැහැ. ඔයා කතා කරන්න මෙන්න මේ number එකට 0112125125 0112125125 call එකක් දීලා ඔයාට පුළුවන් ඊට පස්සේ මේ පොඩි appointment එකක් එහෙම දාලා ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට showroom එකට ගිහිල්ලා ඔයා කැමති BYD එක පොඩ්ඩක් test drive එකක් එහෙම ගිහිල්ලා ඊට පස්සේ මිලදී ගන්න ඔයාගේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මුළු ලෝකෙම දැන් ටික ටික EV කියන concept එකට EV කියන culture එකට මේක සංස්කෘතියක් මේකට හුවමාරු වෙමින් ඉන්නේ. ඉතින් ඔයා විතරක් ඇයි ඔයාගේ ride එක upgrade නොකර ඉන්නේ?
0: Yes. අපේ අචි ride එක upgrade කරගන්න ඉන්නේ. BYD එකක් ගන්න ඉන්නේ. මම ඒක ගන්නකම් ඉන්නේ.
1: මං කැමති නෑ නෝ මේ ground clearance එක නැති වාහන වලට. මට ඕන ටිකක් උසට.
0: එහෙනම් Shark 6 එකක් ගන්න.
1: ඒක ටිකක් ඕෆ් රෝඩ් වැඩි. ඔව් ඒ කියන්නේ ගොඩක් පාරෙන් පිටපයින් ගියොත් ප්‍රශ්න එන්න
0: පුළුවන්. එනවා ගන්න C-Lion 5 එකක්.
1: C-Lion 5 එකක් නේ. මං කැමති හැබැයි සීල් එකට.
0: සීල් එකට. කමන්නේ ඔයා මොකක් ගත්තත් මන්නේ
1: යන්නේ. ඒක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් නැහැ. ඒ වුණාට හැබැයි ඒක අර සෙඩාන් වර්ෂන්. එතකොට
0: අචීට ගැලපෙනවා නේ.
1: ගොඩක් උස නැහැ නේ. හැබැයි ඒක හරිම ස්පෝටි.
0: ඔව්. අචීගේ පර්සනලිටි එකට ගැලපෙනවා.
1: අචී මොකක් ගත්තත්
0: මම පදින්නේ.
1: හරි.
0: මට තමයි වාසියකින්.
1: ප්‍රශ්න නැහැ.
0: හරි. කමක් නැද්ද?
1: පදින්න.
0: බලන්න කොච්චර හොඳයිද
1: කියලා. මවුලක් නැහැ.
0: හරි.
1: ගෙවාගෙන යන්නේ.
0: ගෙවාගෙන අචි යනවා මම පදිනවා.
1: හරි.
0: හරි. දැන් ඔයාට මතක් කරන්න ඕනේ දම්රොයකට යන්න කියලා. මොකද දම්රොයකට ගියොත් ඔයාට මොනවද හොයාගන්න බැරි?
1: මොනවද ඔයාට හොයාගන්න බැරි?
0: මට ඇත්තටම ඒකට උත්තරයක් නැහැ. මොකද ඔක්කොම ඉදර තියෙනවා.
1: ඒ කියන්නේ ඔයාගේ ගෙදරට ඕන ගෘහ භාණ්ඩ තියෙනවා. ඔයා නිකන් ගෙදර මේ හිතන්නකෝ බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ වර්ක් ස්පේස් එකට ඕනේ කරන, ඔයා වැඩ කරනේ කාර්යාලීය ස්පේස් එකට ඕනේ කරන හැම දෙයක්ම තියෙනවා.
0: දැන්
1: ගොඩක් අය ඉන්නවනේ මේ ඇත්තටම මේ සාරා ගෙදර ඉඳන් දැන් වැඩ කරන අය. අපි දන්නවා ඔය
0: ලංකාවේ
1: තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ගොඩක් අය ඉන්නවා වර්ක් ෆ්‍රොම් හෝම් කරන. ඔය පිටරට කම්පැනිස් වලට ලොකු ලොකු සොෆ්ට්වෙයාර්ස් හදන, ලොකු ලොකු ග්‍රැෆික් මේ ග්‍රැෆික් ඩිසයිනින් කරන කට්ටිය ලංකාවේ ඉන්නවා. ගෙවල් වල කාමර ඇතුළ ඔයගොල්ලෝ දන්නේ
0: නැහැ. ඔයගොල්ලෝ දන්නේ
1: නැහැ. ඩොලර්ස් වලින් ඒගොල්ලෝ හොයන්නේ.
0: හොයන්නේ.
1: අන්න ඒගොල්ලන්ට ඕනේ කරන ඔෆිස් ස්පේස් එක හදා ගන්න පුළුවන්කම, ඕනේ කරන දේවල් හොයා ගන්න පුළුවන් ලේසිම තැන තමයි දම්රෝ එක කියලා කියන්නේ.
0: ඒ කියන්නේ ඇචි දැන් ඔයා ඔෆිස් ස්පේස් එක හදනවා නම් ඔයාට ඔෆිස් චෙයාර් එක, ඔෆිස් ටේබල් එක විතරක් නෙමෙයි, ඔෆිස් එක ටේබල් එක උඩ තියෙන ලෑම්ප් එක,
1: අන්න
0: ඒ ඔක්කොම ඔයාට ගන්න පුළුවන්.
1: ඔක්කොම ගන්න පුළුවන් නේ. ඒ වගේම තමයි දැන් ඔය අපි දන්න ඔය ඩෙවලොපින් කරන කට්ටිය, සොෆ්ට්වෙයාර් කෝඩින් කරන කට්ටිය, ඒගොල්ලන්ට එක එක ඔය ටේබල් එක එක එක විදියට නෝන. ඒ හැමෝටම අර හදලා තියෙන එක
0: හරියන්නේ.
1: පොඩි පොඩි වෙනස්කම් කරගන්න ඕනේ. අන්න ඔයාලට කස්ටමයිස් කරලත් ඩම්රෝ එකෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ කිව්වට පස්සේ ඒගොල්ලෝ ඒක හදලා දෙනවා අට ඕන විදිහට. ඉතින් ලංකා පුරාම ඩම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඩම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕන තැනකට යන්න ඔයාට ගිහිල්ලා පුළුවන් මේ වෙනස අත්දකින්න. ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ දේවල් ගන්න පුළුවන්.
0: ඕකේ. ඒක නිසා ඩම්රෝ එකට යන්න කියලා මතක් කරන ගමන් අපි යනවා පොඩි බ්‍රේක් එකකට. බ්‍රේක් එකකින් පස්සේ එන්නේ
1: ප්‍රයිම් ටයිම් එක.
0: ප්‍රයිම් ටයිම් එක අරගෙන

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: උදේ 8 විනාඩි 30යි දැන්
2: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
3: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
4: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක
5: සූර්ය බලය රාත්‍රියේ නිවසේ එළිය කරගනිමු හෙටක් ඉදිරි කරමු ජාතියට ඉදිරි කිරීම හුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමැට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
8: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි සෞම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය දිනුම් බෝවි ආයුබෝ වේවා
9: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
11: FM 95 94.8 Net FM Divaina Pura Net FM Algo

0: උදේ 8 විනාඩි 33යි අල්ගෝ ටවුම වෙලාව. අපි දැන් කියලා ගියේ ඔයාලට ප්‍රයිම් ටයිම් එක අරගෙන තමයි අපි එන්නේ කියලා.
1: ඔව් දැන් ඔය ප්‍රයිම් ටයිම් එක කියන්නේ සාමාන්‍යයෙන් රේඩියෝ වල ගුවන් කාලයේ ස්වර්ණමය රන් කාලයනේ.
0: ඔව්
1: සාමාන්‍යයෙන් ඕක උදේ 9 වෙතර වෙනකන් තියෙනවා. අවස ආයේ ඩ්‍රයිව් ටයිම් එකේ 4 ඉඳන් පටන් ගන්නවා. ටෙලිවිෂන් වල නම් රෑට තියෙන්නේ ඕක. ඉතින් හැබැයි අපි මේ කියන්න යන ප්‍රයිම් ටයිම් එක අපි අපේ ප්‍රයිම් ටයිම් වලත් ඕෆ් ටයිම් වලත් අපි නිරන්තරයෙන් කියන එක. ඉතින් ඒක අපි කියනවට වැඩිය සවිස්තරව කියන්න ඒ ප්‍රයිම් ටයිම් එකේම ඉන්න. ඒ කාලය ඇතුළෙම නිරන්තරයෙන්ම ඉන්න. කාලෙකින් අපිට හම් වෙච්ච හිරන්ත රාජනායක මහත්තය ඇවිල්ලා තිනවා. ආයුබෝවන්. එතුමා මේ ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්ස් PLC ආයතනයේ සහකාර සාමාන්‍ය අධිකාරී අලවි අංශේ වාරව ඉන්නේ. මම හිතන්නේ මාස 3-4කින් විතර අපි හම්බුනේ නේද? සුබෝදෑසනක් කියන්න.
2: සුබෝදෑසනක් ආයුබෝවන්.
1: දැන් මේ ප්‍රයිම් ටයිම් එක ගැන දැන් ඔයාලානේ හරියටම දන්නේ. මොකද්ද කියලා මේ රටේ ජනතාවට පැහැදිලි කරොත්.
2: හරිම සරලව කිව්වොත් අපි හැමදේටම හොඳම වෙලාවක් බලන
1: ජාතියක්නේ
2: අනිවාර්යයෙන්ම. එතකොට ජීවිතේ හොඳම කාලය තියෙනවා. එතකොට ප්‍රයිම් ටයිම් කියලා කියන්නේ අපි අර කිව්වා වගේ ස්වර්ණමය කාලයක්. ආයෝජනයටත් හොඳම වෙලාවල් තියෙනවා. ලංකාවේ ඉන්න ලොකුම ඩෙවලොපර් විදියට ලොකුම ප්‍රොපර්ටි පෝර්ට්ෆෝලියෝ එකක් අයිති ඩෙවලොපර් විදියට අපිට යුතුයකමක් තියෙනවා ආයෝජනයට දේපළ ආයෝජනයට හොඳම වෙලාවක් තෑග්ගක් විදියට මේ රටේ පුරවැසියන්ට දෙන්න. මේ තමයි මේ වෙලාව. ඔබේ ආයෝජනයට හිත හිතා වෙලාව බල බලා හිටපු හැමෝටම වාසි ගොඩක් වාසි එක්ක එන හොඳම වෙලාව තමයි මේ ප්‍රයිම් ටයිම් ඔබේ දේපළ ආයෝජනයේට.
1: ඔව් දැන් මම පොඩ්ඩක් මේකම දැන් මේ අපි රේඩියෝ තරංග ගැන කියවන්නේ රේඩියෝ තරංග විතරක් නෙමෙයි අපේ net fm official facebook fan page එකේ සජීවීව මේ අපේ මේ සාකච්ඡාව නරඹන්න පුළුවන් කියලා කියන ලෝක පුරාම ඉන්න අයට ඒකින්ද ඉක්මනටම ඔබේ ජංගම දුරකථනයෙන් හරි ඔබ facebook යන විදියකට ගිහිල්ලා net fm official fan page එකට එන්න. එතකොට මේ ඉනන්තත් අපිත් කරන කතාව අහගෙන ඉන්න පුළුවන්.
0: මුණ බලාගෙනම අහගෙන ඉන්න පුළුවන්.
1: දැන් මේ අපේ ප්‍රයිම් ටයිම් එක කිව්වනේ මේ ඒකේ දවසේ සීමිත කාලයක් ගුවන් කාලයේ තියෙන්නේ. හැබැයි ප්‍රයිම් ලගේ ප්‍රයිම් ටයිම් එකට තියෙන්නේ මේ පැය එහෙම නෙමෙයි. කලින්ම දවස් වලින් තමයි ප්‍රයිම් ටයිම් එක කියන්න වෙලා තියෙන්නේ. කවද වෙනකන් තියනද නේද?
2: මේ විශේෂ වාසිය තියෙනවා ඔක්තෝබර් මාසේ 31 වෙනකන්. මේ 31 වෙනකන් කාලය ඇතුළත අපේ කරන ඕනෑම රිසර්වේෂන් එකකට අසීමිත වාසි රැසක් අපි ඔෆර් කරලා තියෙනවා මේ ප්‍රයිම් ටයිම් ඩියුරේෂන් එක ඇතුළේ. ඩිස්කවුන්ට් ගැන අපි කතා කරනවනේ. මේ සැරේ ඡායාරූප පොඩි පර්සන්ටේජ් නෙවෙයි 120 දක්වා ඩිස්කවුන්ට් රේන්ජ් එකක් යනවා ප්‍රයිම් ටයිම් ඩියුරේෂන් එක ඇතුලේ. ඒක අන්බිලීවබල් ඩිස්කවුන්ට්
1: එකක්. 120 කියලා කියන්නේ ඔබ සමහරලාට බැංකුන අයක් එහෙම අරගෙන ගන්න ගියත් එහෙම කවදාවත් නොලැබෙන තරමේ වාසියක්නේ.
2: දැන්
1: උදාහරණයක් ඇටියට ඔබ රුපියල් 100ක් වියදම් කරලා වෙනදා ගන්න බාන්ඩ් එකට 120ක්ම රුපියල් 80යි ගෙවන්න ඕනේ.
2: අනිවාර්යයෙන්ම.
1: ඒ මේ මොහොතේ ඒ රුපියල් 80ට අරගෙන ඔබට පුළුවන් තව අවුරුද්දකින් හමාරකින් සමහර වෙලාවට 150කට විතර විකුණන්න.
2: අනිවාර්යයෙන්ම.
1: එතකොට අර 20යි 50යි 70ක ලාභයක් තියෙනවා. දැන් ප්‍රයිම් ලෑන්ඩ් ලඟෙන් ගෙවල් ගත්ත කට්ටිය එහෙම බිස්නස් එකකුත් කරනව නේද?
2: දැන් උතන තියෙන්නේ දීපලක් කියන එක මේ ෂණික තීරණයක් නෙවෙයිනේ. මේ දැන් මේ වෙලාවේ ගන්න හිටපු තීරණ මේක ඔළුවේ තිබ්බ ප්ලෑන් කරපු වෙලාව බලබලා හිටපු යම් කිසි මුදලකුත් සූදානම් කරන් ඉන්නවා. අර කියපු කතාව වගේ අපි ළඟ තියෙනවා මිලියන 50 ඉඳලා. හැබැයි
1: මිලියන
2: 50 ඉඳලා තියෙනවා. දැන් මිලියන 50කට දීපලක් ගන්න හිතන් හිටපු එකනාට 120 හමුණාට පස්සේ ඒ මිලියන 50 දීපල මිලියන 40කට ගන්න පුළුවන්. හරිම සරලයි.
1: හරිම සරලයි. ඒකම අනිත් එක දැන් මේ මිලියන 50ක් කියන්නේ 1,500 දීපල තියෙන්නේ මේ වෙළඳ පොළ වටිනාකම අඩු ප්‍රදේශවල නෙමෙයි. ඔය මිලියන 50 දීපල තියෙන තැන් ටික කියමුකෝ. එතකොට අපේ ඇස් උඩ යනවා
2: නිකන්. දැන් අපිට මෙතෙන්දී ගොඩක්ම ටාගට් කරන්නේ මේ කොළඹ ඇඩ්‍රස් එකකට, කොළඹ ලොකේෂන් එකකට.
1: කොළඹ ඇඩ්‍රස් එකක් ගන්න අපේ ජීවිතේ සමහර උදවි අපේ මිතුරේ කොච්චර බොරු කියලා තියෙනවද? ඈ ඉස්කෝලවලට දාගන්න, සමහර සේවාවන් ලබා ගන්න. මේ අපි දන්නවනේ ඕක රහසක් නෙමෙයි. සමහරලාට මේ ඒ ඉස්කෝලේ මේ මොකද්ද මේ මණ්ඩලයේ ඉන්න අයත් දන්නවා සමහරලාට මේක බොරු ඇඩ්‍රස් එකක් වෙන්න ඇති කියලා. අනිත් එක එහෙම ඇඩ්‍රස් විකුණන ඔය පාසල් වටේ කොච්චර කට්ටිය ඉන්නවද? දැන් එහෙම හොර බොරු කරන්න ඕනේ නැහැ. අවංකවම ඇඩ්‍රස් එකක් ඔබට ගන්න පුළුවන්.
2: ගන්න පුළුවන්. ඇත්තටම ලොකේෂන්ස් ටික කිව්වොත් හොඳම කී ලොකේෂන්ස්, කී ලොකේෂන්ස් වල අපි තියෙන ප්‍රොජෙක්ට්ස් කලම්බු 9 බේස් ලයින් රෝඩ් එක ළඟ. ඊට අමතරව පැලියගොඩ අපි දැනට ප්‍රොජෙක්ට් එකක් සෑහෙන දුරට කන්ස්ට්‍රක්ෂන් ඉවර කරලා තියෙනවා. ඊට අමතරව අලුතෙන් වෙනවා කලම්බු 5, කලම්බු 8, කලම්බු 7.
1: කලම්බු 8 කියන්නේ බොරැල්ල.
2: බොරැල්ල. එක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා
1: ඕල්මොස්ට්. කලම්බු 5 කියන්නේ වැල්ලවත්ත.
2: කලම්බු 5 ඊට පස්සේ කලම්බු 7. බෞද්ධ ලෝකමාවත
1: එලිසබෙත් එක
2: එලිසබෙත්. එතකොට මේ වගේ ප්‍රොජෙක්ට්ස්
1: ඒ කියන්නේ BMICH එකට අල්ලපු වැඩ බුක් ෆෙයර් එකට හැමදාම යන්න පුළුවන්.
2: මිලියන 50 ඉඳලා ඉහළට වැලියුස් වලට 120 දක්වා ඩිස්කවුන්ට්ස් ගන්න පුළුවන්. වාසිදායක පීරියඩ් එකක් තමයි මේ ප්‍රයිම් ටයිම්. ඇත්තටම මේක ජීවිතවල ප්‍රයිම් ටයිම් එකක් ඉන්වෙස්ට් කරන්න හිතා
1: හිටපොයි. ඉන්වෙස්ට් කරන එක මම මේ පොඩි වෙන කතාවක් මේ මාත් ඔබත් කතා කර කර ඉන්නකොට මතුවෙච්ච පොඩි නිලයක් කවුණා මට, මේ පොඩි කෑල්ලක් කවුණා. ඒක මේකට ගැළපෙනවා කියන හේතුව තමයි, ඒ කියන්නේ මමත් විශ්මයට පත් වුණා. දැන් අපි කාලයක් ගම්පහ, මේ දැන් මේ කොළඹින් පොඩ්ඩක් පිටට යනවා ගම්පහ පැලස් පිළිබඳව, ඒක මම ගිහිල්ලා තියෙනවා. ඇත්තටම පුදුමාකාර ලස්සන මේ මොකද්ද කමියුනිටි එකක් විදිහට, මේ එකමුතුවක් විදිහට ඉන්න පුළුවන් වෙනම කන්සෙප්ට් එකකට හදච්ච තැනක්නේ. දැන් ඒකේ ඇත්තටම ඉතන්ත මුලින්ම ඔය ගයක් වික්කේ මීට අවුරුදු කීපයකට කලින් කීයකටද
2: දැන් විකිනුන මුදලෙන් ඇත්තටම පහකටත් වඩා අඩු මුදලකට තමයි,
1: පහකටත් වැඩිය අඩු මුදලකට විකුණුවේ. ඉතින් මේ අවුරුදු කීයද පේනවා නේද ප්‍රයිම් ලයික ඉන්වෙස්ට් කරන එකේ තියෙන වාසිය. කවදාවත් ඔබට එවැනි ලාභයක් ගන්න බෑ. ඔබ හිතන්නකෝ ඔබ අද සමහර වෙලාවට මිලියන 50කට ගන්න ගේ තව අවුරුදු 5කින් කෙලින්ම මිලියන 700ක් 800ක් වෙනවාමයි.
2: ඔතන ප්‍රධානම කාරණයක් තියෙන ඔතෙන්දී තීරණය ගන්නේ ඩෙවලොප්මන්ට් එක නෙවෙයි, ඩෙවලොපර්. හරි ඩිවලොපත් එක්ක ඉන්වෙස්ට් කරොත් ප්‍රොජෙක්ට් එකක් ඉනිෂියල් ස්ටේජ් එකේ ප්‍රොෆිට් එක අනිවාර්යයෙන්ම 100% පණිනවාමයි රිටර්න් එක. හැබැයි හරි ඩිවලොපර් තෝරන්න ඕනේ.
1: අන්න හරි.
2: අපි ප්‍රයිම් එක මේ ප්‍රයිම් ටයිම් එකක් දීලා හරි ඩිවලොපර් විදියට මේ ප්‍රොඩක්ට්ස් ටික මේ වාසිත එක්ක දෙන්නේ මේ ඩිවලොපර්ගේ, හරි ඩිවලොපර්ගේ තියෙන රාජකාරිය ඉෂ්ට කරන්න.
1: හරි දැන් හරි ඩිවලොපර් වෙන්නේ කොහොමද ප්‍රයිම් කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. අපිට ඒක පැහැදිලි කරලා දෙන්නකෝ.
2: ප්‍රයිම් සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ බොහොම පැතිරිච්ච අවුරුදු 30ක් පරණ දේපල කියලා කියන්නේ මිනිස්සුන්ට අතිශය වටිනා ප්‍රොඩක්ට් එකක් නෝක තියෙන විශ්වාසෙත් එක. අවුරුදු 30ක් විශ්වාසයක් තියෙන දේපල එක්ක ඉන්නවා කියන එක ලේසි පහසු කාරණයක් වෙන්න බෑනේ. මොකද අතිශය විශ්වාසවන්තකම රකින්න ඕනි ප්‍රොඩක්ට් එකක් තමයි දේපල කියන්නේ. අවුරුදු 30ක් ඒ විශ්වාසය රැක්කා කියලා කියන්නේ ඒක සුළුපටු දෙයක් වෙන්න බෑ. ගෲප් එකක් විදිහට තියෙන ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක දැනට අපේ ලංකාවේ විතරක් නෙවෙයි ව්‍යාපාර ජාලේ ලෝකේ පුරාත් ව්‍යාප්ත කරගෙන අපි ප්‍රොජෙක්ට්
1: කරනවා නේද?
2: අපි ඕස්ට්‍රේලියා, ඩුබායි දැනටමත් අපේ බ්‍රාන්චස් තියෙනවා. ඊට අමතරව USA, කැනඩා, UK අපේ දැන් ප්‍රොමෝෂන්ස් වෙන වෙනම ඒජන්ට්ස්ලත් එක්ක යනවා. අපි ලෝකේ පුරා පැතිරිච්චි ව්‍යාපාරය. එතකොට මේ තියෙන ස්ටැබිලිටි එකත්, ඒ වගේම ප්‍රයිම් ලෑන්ස් රෙසිඩෙන්සිස් PLC පබ්ලික් ෂෙයාර්ස් තියෙන ෂෙයාර් මාකට් ඉන්න ෂෙයාර් එක ගත්ත මිනිස්සුන්ට දවසින් දවස ප්‍රොෆිට් එක වැඩි වෙන විදිය කම්පැනි එක. මේ ඔක්කොමත් එක්ක හරි සරලව තීරණය කරන්න පුළුවන් අර ඉමෝෂනල් ඩිසිෂන් එකක් නෙවෙයි, ටැක්ටික්ස් එක්ක, ෆැක්ට් ඇන් ෆිගර්ස් එක්ක ඩිසිෂන් එකට එන්න පුළුවන්. ප්‍රයිම් ගෲප් කියන්නේ කොයිතරම් ට්‍රස්ටඩ් ඩිවලොපර් කෙනෙක්ද කියන එක.
1: දැන් ඒක තමයි ඔබ කිව්වම මම දන්නවා මේ අපේ ඊටමත් අධිශේන් අතිශයෙන්ම මිත්‍රෙක් තමයි මේ ඔස්ට්‍රේලියාවේ ප්‍රයිම් මේ කටයුතු පිළිබඳව යෙදිලා ඉන්නේ අපේ කින්ස්ලි රත්නායක. මේ ඉතින් කින්ස්ලිත් කිව්ව විදිහට මේ සහනි ඩුබායි ඔය හැම තැන්වලම අපේ යාළුවෝ ඉන්නේ. ඔවුන් කියන විදිහට ඇත්තටම මේ මොහොතේ ඔබ අහගෙන ඉන්න කෙනෙක් නම්, ලංකාවේ ඉඳන් අහගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් විදේශීයක සාරා වැඩ කරන ඔබේ පවුල කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබට හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ පණිවිඩය කියන්න. ඊළඟට අපි දන්නවා අපේ www.netfm.com හරහා සහ අපේ netfm app එක හරහා මේ වෙනකොට විශාල වශයෙන් විශේෂයෙන් ඕස්ට්‍රේලියාව ඇතුළු මේ පැතිරුණු ප්‍රදේශ, මොකද දැන් මේ වෙලාව යුරෝපයට තාම හෙන්න පාන්දරනේ අලුයමනේ. දැන් මේ වෙලාව ආගෙන ඉන්නේ අග්නිදිගාසියාවේ, ඒ කියන්නේ ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඔය අවට කට්ටිය දැන් අපි වහගෙන ඉන්නවා. වැඩ පෙරදිගත් දැන් අවදි වෙලා තියෙන්නේ. ඊශ්‍රායලය දක්වා මේ වෙනකොට අවදි වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ කියන්න තියෙන්නේ දැන් අපේ ඩොලර් එකට, ඒ කියන්නේ ඔබේ ඩොලර් එකට රුපියල් ගොඩක් හම් වෙනවා දැන්. මම පොඩි පොඩි කපටි වැඩක් කියන්නේ එක පැත්තකින්. දැන් මං හිතන්නේ ආචි 300 ගණක් 320ක් විතර අපි හරියටම ගාන බල්ලා කියමු. කෙසේ හෝ ඔබ ඩොලර් එකක් ලංකාවදී රුපියල් කරාම විශාල රුපියල් ප්‍රමාණයක් හම් වෙනවානේ. ඉතින් ඔබට හොඳම අවස්ථාව රටටත් මේ වෙලාවේ ඩොලර් අවශ්‍යයි. මේ වෙලාවේ ප්‍රයිම් ලත් එක්ක ඔබ කොළඹින්ම ගෙයක් ගන්න, නිවසක් ගන්න ආයෝජනය කරන්න. මොකද ඔබට ඩොලර් ගොඩක් වැය වෙන්නේ. හැබැයි ඊට වැඩිය රුපියල් වලින් ලොකු වටිනාකමක් එනවා. මම හරිද?
2: හරියටම හරි. දැන් අපි කාරණා තුනක් බේස් කරගෙන තමයි මේක පර්චේස් කරන්නේ. අපි පාරිභෝගික විදිහට එකක් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවය, ඇඩ්‍රස් එක හෝ දරුවගේ අවශ්‍යතාවය හෝ රැකියාව අවශ්‍යතාවය තමන් එන්ඩ් යූසර් කෙනෙක් විදිහට පාවිච්චි කරන්න. එතකොට ඒ එතෙන්දි තියෙන්නේ හිතුවටත් වැඩිය අඩු මුදලකට තමයි හොඳ ප්‍රොඩක්ට් එකක් හොඳ ඩෙවලොප් කෙනෙක්
1: ලැබෙන්නේ.
2: එක දෙවැනි එක අපි බලාපොරොත්තු වෙනවා මේක ආයෝජනයක් විදිහට කරපුවාම විකුණන්න. එතකොට අපි රිටර්න් එක හිතුවටත් වැඩිය අඩුවට ගත්තම රිටර්න් එක අඩුම තරමේ 100%-110%ක්වත් පණිනවාමයි අඩුම රිටර්න් එක. අපි වැය කරන මුදල වගේ දෙගුණයකට වැඩියෙන් මේක අන්තිමට විකුණන්න පුළුවන්.
1: සහනිත් එක ඔබ රට ඉන්නවා නම් ඒ නිවස මේ ඔබට පුළුවන් සංචාරක ව්‍යාපාරේ හෝම් ස්ටේ වගේ දේවල් වලට දෙන්න.
2: ඒ
1: කියන්නේ නිරන්තරයෙන්ම කුලියට දෙන්න පුළුවන්. ඒක කවදාවත් ඔබ කරන ආයෝජනට පාඩුවක් වෙන්නේ
2: නැහැ. දැන් තුන්වෙනි කැටගරි එක තමයි ඔය කියපු කුලිය ආදායම. දැන් අපි මේක හදන්නේ රෙන්ටල් යීල්ඩ් කියලානේ. ආයෝජනය දේපලෙහි ආයෝජනය කළපු මුදල මත වාර්ෂික කුලිය ආදායමේ ප්‍රතිශතය. මේ සාමාන්‍යයෙන් 5-6 කියලා කියන්නේ හොඳ කුලිය ආදායම් ප්‍රතිශතය. අපේ මේ තියෙන මේ ප්‍රයිම් ටයිම් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක කුලිය ආදායම් ප්‍රතිශතයේ අවම ප්‍රමාණය 7% පනිනවා. අවමේ 7% පනිනවා.
1: ඒ කියන්නේ විශාල ලාභයක් ලැබෙනවා
2: අනිවාර්යයෙන්
1: ඔබ කුලියට දීමෙන්.
2: ඔව්.
1: හරි. දැන් දැන් ඔක්තෝබර් 31 වෙනිදා දක්වා මේ කාලය තියෙනවා. කෙලින්ම 120 දක්වා ඔබට වෙනදා නොලැබුණු ප්‍රතිලාභයක් ප්‍රයිම් ලා ඔබට ලබා දෙනවා. ඉතින් කොළඹින් ඇඩ්‍රස් එකක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි, ගෘහ භාණ්ඩ සහිතව සුපිරි නිවසක්, පිතාමත් පාසුකම් සහිත මොකද්ද නේබර්ස්ලා ප්‍රමාණයක් එක්ක ගත කරන්න ලැබෙනවා. ලස්සන කොමියුනිටි එකක් හම්බ වෙනවා. මේ ඔක්කොම අපේ ෆෝන් කෝල් එකකින් විතරක් නෙමෙයි, හම්බ වෙලත් මොකද්ද මේ වැඩ ඇරලා ගෙදර යන ගමන් වුණත් හම්බ වෙන්න පුළුවන්. හැබැයි වැඩේ දෙන්නේ ප්‍රයිම් ලත්. ඉතින් අපි වැඩ ඇරන වෙලාවටම වැඩ ඇරලා ගෙදර යනවා ඇතිනේ.
2: ප්‍රයිම් ටයිම් එකේදී අපි පහසු වෙලාවට අපි අවේලබල් ඉන්න තීරණය කරලා තියෙනවා.
1: ආ, ඒ කියන්නේ අනිත් අය ඔෆිස් ඇරලා යන වෙලාවට ප්‍රයිම් ඔෆිස් වහන්නේ නැහැ.
2: අපි ඒ වෙලාවට තමයි ප්‍රයිම් ටයිම් එකේ හොඳ වෙලාව පටන් ගන්නෙ. අපි තීරණය කරලා තියෙනවා, දැනටමත් අපි කරගෙන යනවා, ඔක්තෝබර් 31 වෙනකන් අපේ තියෙන මේ රියල් එස්ටේට් සම්බන්ධ එක්ස්පර්ටිස්ලා ලෑස්ති පිට ඉන්නවා. රෑ 8 වෙනකන් දවස් 7ම මේ සම්බන්ධව කතා කරලා මේ වාසි ටික අපේ පාරිභෝගික ජනතාවට ලබා දෙන්න.
1: ඒ කියන්නේ ඔබේ කාර්යාලයකට ඕනම වෙලාව එන්න ඕන, ඒ කියන්නේ රෑ 8 වෙනකන් ඕනම වෙලාවක එන්න පුළුවන්. උදේ කීයටද පටන් ගන්නේ?
2: උදේ 8:00 අපි වෙනදා වගේම ඕපන් කරනවා, වෙනදා වගේම ඉන්නවා. රෑ 8 වෙනකන් එක්ස්පර්ටිස්ලා ඉන්නවා. මේ වැඩ ඇරිලා නිදහසේ ගෙදර යන ආයෝජනය ගැන හිතාගෙන හිටපු අයගේ අවශ්‍ය සියලුම සැකදුරු කරලා මේ වටිනා ආයෝජනයේ 120% දක්වා ඩිස්කවුන්ට් එකත් එක්ක ලබා දෙන්න ප්‍රයිම් ගෲප් එක්ස්පර්ටිස්ලා සැදී පැහැදී ඉන්නවා රෑ 8 වෙනකන්.
1: දැන් කාටද සයිට් විසිට් එකක් යන්න ඕන?
2: අපිට ඕන එලාගේ arrange කරන්න පුළුවන්. මොකද මේ ඔක්කොම කලම්බු ප්‍රොජෙක්ට්ස් නේ.
1: ඔව් නේද? ඔව්. ඒ කියන්නේ දැන් ඔබ කැමතිනේ ඔබ මිලදී ගන්න ගේ හදන තැන බලන්න, ඒ ලොකේෂන් එකට ගිහිල්ලා බලන්න, ඒ සිවිල් ඉංජිනියර්ස්ලත් එක්ක කතා කරන්න, ආකිටෙක්ට්ලත් එක්ක කතා කරන්න. ඉතින් ඒ පහසුකම් සමහරලාට දැන් නිවස ගත්තාන් පස්සේ Tamanට අවශ්‍ය විදියට, ඒ කියන්නේ මූලික සිවිල් ඉංජිනේරු දේවල් වෙනස් කරන්න නැතුව මේ ඒ ඉන්ටීරිය කරගන්න හැකියාවකුත් තියෙනවානේ. මට ඕනේ දෙන්නනේ ගේ ඕනේ.
2: අනිත් එක දැන් ඔය රට ඉන්න අය ගැන විශේෂයෙන් කියපුවාම මේ ලංකාවට ඇවිල්ලා එක එක දේවල් සිලෙක්ට් කරලා ඕවා හයි කරලා කරන්න වෙලාවකුත් නැහැ, කෙනෙකුත් නැහැ.
1: අනිත් එක අපි දන්නවනේ මේ මම මේ අද උදෙත් මේ මගේ යාළුවෙක් එක්ක කතා කරා. මේ ඔහු රට ඉන්න හින්දම මෙහෙ ඉන්න අය ඔහුව ගසා කාලා තියෙන විදිහ. ඉතින් ප්‍රයිම් වලට කවදාවත් එහෙම කරන්න බෑනේ. නැත්තම් මේ ප්‍රයිම් කීර්ති නාමයටනේ ඉස්සෙල්ලම හානි වෙන්නේ.
2: ඉන්ටීරියර් ඩිසයින්ස් කියලා කියන්නේ ඒක තමන්ගේ හීනේකර පාට ගානෝ වගේ දෙයක් නේ. හීනේ තිබ්බ පාට ගෙදර ඇරේන්ජ් කරගන්න එකක් තමයි මේ ඉන්ටීරියර් කියන්නේ. එතකොට අපේ ඉන්ටීරියර් කම්පැනිස් වෙනම ඉන්නවා, අපේ ඉන්හවුස් ඉන්ටීරියර් කම්පැනිස් තියෙනවා. එතකොට අපි කරන්නේ අපි හදපු ඒගොල්ලන්ගේ හීනේ ගෙදර හීනේ පාට ටිකත් ඒගොල්ලන්ට කැමති විදිහටම අපිට ඇරේන්ජ් කරලා දෙන්න පුළුවන්.
1: දෙන්න පුළුවන්. හරි. දැන් මේ සියල්ලම විශේෂයෙන් මේ ප්‍රයිම් ටයිම් එක තියෙන්නේ ඔක්තෝබර් 31 වෙනිදා වෙනකන්. අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබට මේ දුරකථන අංකයට ඔබට කතා කරන්න පුළුවන් 0.71 0.73 6.3 හරිම සරලයි note 710 777 666 කියන දුරකථන අංකයට ඔබ කතා කරන්න මේ වෙලාවේ අපේ Facebook එකේ බලන් ඉන්න අයටත් කියනවා 0.71 0.73 6.3 ඉතින් කොළඹ 7 තියෙනවා කොළඹ 6ත් තියෙනවා කොළඹ 5ත් තියෙනවා පෝට් සිටියෙත් තියෙනවා බේස්ලයින් පාරෙත් තියෙනවා කොළඹින් එළියෙත් තියෙනවා කොළඹ ඇතුළෙත් තියෙනවා ඔබට ඕන තැනකින් ප්‍රයිම් ලත් එක කතා කරලා ඔබට ඕන තැන ඇඩ්‍රස් එක ඔබට තීරණය කරගන්න පුළුවන් හරි නේද
2: හරියටම කිව්වොත් ඔබේ ප්‍රයිම් ටයිම් එක ඔබේ අතට ඇවිත් තියෙන්නේ ප්‍රයිම් ටයිම් එක භුක්ති විඳින්න තමයි දැන් තියෙන්නේ.
1: හරි දැන් ඊට අමතරව අපේ අපි වහගෙන ඉන්න අයට හිරන්ත කියන්න තියෙනවා නම් මොනවද තව පණිවිඩ තියෙන්නේ මේ තව මොනවද ප්‍රයිම්ලා අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් විවෘත කරලා තියෙන්නේ ඔබත් එක්ක සම්බන්ධ වෙන්න.
2: ඔව් ප්‍රයිම් ටයිම් එකේදී විශේෂයෙන්ම අපි යුතුයකමක් ඉෂ්ට කරනවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ මේ දේපල ආයෝජනයේට. ඒතර මේක බොහොම සීමිත කාලයකට හම්බෙන සීමිත වරප්‍රසාදයක්. අපේ ප්‍රොජෙක්ට්ස් ඔක්කොම කන්ස්ට්‍රක්ෂන් ස්ටාර්ට් කරපු ඔක්කොම දැනට කන්ස්ට්‍රක්ෂන් ඔන් ගෝයින් තියෙන ප්‍රොජෙක්ට්ස් තියෙන්නේ කම්ප්ලීටඩ් ඒවත් තියෙනවා. මේ හැම එකටම මොනවාම හෝ වාසියක් තියෙනවා. ගෙවන ඔබේ ගෙවන ඕනෑම මුදලකට අවශ්‍ය වාසියක් මෙතන තියෙනවා. හොඳම පණිවිඩේ මේ හොඳම වෙලාව මුළු අවුරුද්දටම ආපු හොඳම වෙලාව තමයි මේ මේ වෙලාවෙන් අපි ප්‍රයිම් ටයිම් එකෙන් උපරිම ප්‍රයෝජනෙ ගමු
1: මේ ආචින්ත මට මේ මේ මිලියන 50ක් කියන ඩොලර් කීයක්ද කියලා මට ටග් ගාලා හොයලා කියන මම ඉරන්තත් එක්ක කතා කරන මම මේ වාසිය කොච්චරද කියලා මේ මේ පෙන්වන්න හදන්නේ කොච්චර වාසිය සහගතද කියලා ඉතින් මේ අනිත් එක මේ ලෝකෙත් දැන් අපි හැමදාම ඇල්ගොටවුන් එකෙත් කියන කාරණාවක් තමයි මේ ලෝකේ මුදල් ආයෝජනය කරන්න තියනවනම් තියෙන ප්‍රධානම සහ වහරි සාගතම මම ඉතින් මේ මේ මේ poor debt rich debt and poor debt පොත ලියපු අපේ කවුද මේ ලේකක මහත්තයා එතුමා ඔය මේ ඔය ආයෝජන පිළිබඳව මේ ළඟදි කියලා තිබ්බා. ඒ කියන්නේ එහෙම කෙනෙක් කියන්න තරම් දේපල වල නිවාස වල ආයෝජනය කිරීම තමයි ලෝකයේ තියෙන හොඳම ආයෝජනය කියලා කියන්න තරම් මොකද හැමදාම රුපියලෙන් රුපියල් නෙමෙයි මම කියන්නේ මේ එහෙම හැමලෑම ඉහළ යන එකක් නේ ඉදන්ත
2: ස්පෙෂලි කොළඹ ලෝකේ රටවල් වල අගනගර ගත්තම කොළඹ කියන වාණිජ නගරයේ වටිනාකම දේපල වල වටිනාකම ඉහළ යෑම පෞගිය වසරට සාපේක්ෂව 18%ක් දැනට ඉහළ ගිහිලා තියෙනවා වටිනාකමේ ප්‍රතිශතය. ඒ කියන්නේ මේ කොළඹ කියන එක දවසින් දවස වටිනාකම ඉහළ යන භූමි භාගයක් වෙන. ඒතර මේ කොළඹින් තැනක් ගන්නවා කියන එක
1: ඉස්සරහට හීනයක් නේ.
2: තව ඉස්සරහටත් හීනයක් වෙන්න තියෙන chances වැඩි
1: මේ ටයිම්ලත් හදලා කවදාද ඔක ඉවර වෙනවනේ.
2: මේ තමයි හොඳම අවස්ථාව.
1: ඒක තමයි නේ. දැන් මේ මේ බලන්න මේ දැන් මිලියන 500කට මිලියන 50කට සමහර මිලියන 50කට ලක්ෂ 500කට කම්ප්ලීට් ගයක් ප්‍රයිම් ලඟින් කොළඹ ඇතුලේ ගන්න පුළුවන්. දැන් පිටරට ඉන්න කෙනෙක්ට වැය වෙන්නේ ඩොලර් 150,000යි. ඩොලර් 150,000යි. සමහර විට අපේ පිටරට ඉන්න හිතවතෙක්ගේ මාසික පඩිය වෙන්න පුළුවන්. එක්සත් රාජධානිය වෙන්න පුළුවන්. ඒ වගේ රටක වැඩ කරන සමාජලට මැද පෙරදිග අපි කියන යම්කිසි ආකාරයක ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙනෙක්ගේ සාමාන්‍ය සමාජලාවට මාසයක වැටුප වෙන්න පුළුවන් ඩොලර් 150,000 වැය වෙන්නේ කොළඹින් සුපිරි ගයක් ගන්න අවස්ථාවක් හම්බ වෙනවා.
2: අවස්ථාව තියෙනවා.
1: ඉතින් මෙහෙම chance එකක් ආයේ කවද හම්බෙද ප්‍රයිම්? දැන් මේ මම මේ කිව්වේ මේ අර ඩිස්කවුන්ට් එක නැතුව.
2: ඔව්.
1: දැන් මේ ඩොලර් වලින් ගත්තත් රුපියල් වලින් ගත්තත් අර 120 හම්බ වෙනවනේ.
2: හම්බ වෙනවා හම්බ.
1: එතකොට සාමාන්‍යයෙන් මිලියන 50ක් කියන්නේ ඔහුට වියදම් කරන්න වෙන මිලියන 400යිනේ. ඒ කියන්නේ ඩොලර් 140,000ක් වගේ ගාණක් තමයි වියදම් කරන්න වෙන්නේ.
2: අනිවාර්යයෙන්.
1: ඉතින් මේ වාසිය මං හිතන්නේ කිසි විටකත් ඔබ මේ අතපසු කරගන්න එපා. අනිවාර්යෙන් මේ කෝල් එකක් දීලා 0.71 අපිට හොඳට මතකෙන්න නම්බරය 0.71 0.73 6.3 කියන නම්බරයට කෝල් එකක් දෙන්න. කොළඹ නම් ඔබ රැකියාව කරන්නේ රෑ 8 වෙනකම් ප්‍රයිම් ලගේ ඔෆිස් ඇරිලා තියෙනවා. බොරෙල් ඔෆිස් එක ප්‍රධාන වශයෙන්
2: බොරෙල් ඔෆිස් එක.
1: එතෙන්ට දෙන්න ඕනේ.
2: හැම කෙනාම. එතන ඔෆිස් එක.
1: ඔව්. කොළඹින් පිට ඉන්න කෙනෙක් මේ කොළඹින් මේ දේපලක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් නිවසක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්
2: නිදහසේ ගෙදර ගිහිල්ලා අපිව ඔයාලෝ කතා කරන්න පැයක් හරි කතා කරලා ඉන්වෙස්ට්මන්ට් එක නිදහසේ සියලුම දැන් තියෙනවනේ ක්ලියර් කරගන්න ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් හරියට සැක තියෙනවා මේ ෆයිනෑන්ෂල් ගැන නැත්තම් මේ මේ කොන්ඩොමිනියම් කියන සෙක්ට් එක ගැන මේකේ පරිපාලනය වෙන විදිහ මේක කොහොමද මැනේජ් වෙන්නේ දේපළ වල අයිතිවාසි තියෙනවා ගොඩක් සැක දැනගන්න කැමැති තරම් වෙලාවක් අරගෙන නිදහසේ කතා කරන්න රැයට වෙනකම්
1: හරි එහෙමනම් බොහොම ස්තුතියි හිරන්තට අද අපිත් එක්ක ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්ස් PLC සමාගමේ සහකාර සාමාන්‍ය අධිකාරී අලවි හිරන්ත රාජනායක තමයි එකතු වුණේ හිරන්ත ආයේ මෙච්චර කල් ඉන්න එපා අපිත් එක්ක ඉක්මනට කතා කරන්න එන්න මොකද ගොඩාක් දේවල් දිනවා ප්‍රයිම් ලෑන්ඩ් ලත් එක්ක කතා කරන්න අපි ආයේ දවසක හම්බෙමු
2: හරි බොහොම ස්තුතියි

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: උදේ 8 විනාඩි 56යි දැන්.
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
3: අභිමානවත් කළුතරෙන් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
4: අද අචාරුවඩේක ඩිලිවර් කරන්න පුළුවන්.
5: ජොබ් එකත් එක්ක ඇයි මෙච්චර මහන්සි වෙන්නේ?
4: පොඩි දෙන්නට හොඳට උගන්වන්න ඕනේනේ.
5: ඔයා ගැනත් හිතන්න ඕනේනේ. ඒකට ඕනි අයඩෙක්ස්. විනාඩි 4කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්.
6: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසයේ වගකීමයි සුග එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එක. ඇයි හිටට දාන්නේ? විශ්වාසයේ වගකීමයි එක සිංග සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න.
9: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස්කරි තුන පහ කුඩු
10: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
11: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
12: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
11: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0176 716 72.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නටමුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස්ටනියා ලඟෙන්න
2: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොන්ග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැය තුන. ඔයාගේ හැන්දාව.
3: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්.
4: කින්දර හැන්දාව විජානු. ජානු.
3: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
5: FM 95 FM 94.8 Net FM
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
8: විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ
7: ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
2: වේලාව දේනම යයි දැන්

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියස්.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවස් සමග මම කේසර. තලවතුකොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටි විදේශිකයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔවුන් නිවසක් තුළ රැඳී සිටමින් පරිගණක හා ජංගම දුරකථන යොදා ගනිමින් අන්තර්ජාලය හරහා නීති විරෝධී ලෙස මුදල් ඔට්ටුවට සුදුසු එල්ලම් කරන බවට තලංගම පොලිස් ස්ථානයේ ලද තොරතුරක් මතයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දිය ජාතිකයන් 8 දෙනෙක්. අදාළ නිවසේ තිබී පරිගණක 6ක් ජංගම දුරකථන 39ක් මෙන්ම පරිගණක උපාංග රැසක්ද සිය බාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. දුන්ගල්පිටිය තලාහේන කලපුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බීඩිකොළ තොගයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. බලපත්‍ර නොමැතිව බෝට්ටුවක් ආධාරයෙන් මෙරටට රැගෙන විත් තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 128කට අධික තොගයක් එලෙස සිය බහරයට ගත් බවයි දුන්ගල්පිටිය පොලිසිය පැවසුවේ. වැටලීම සිදු කරන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් පලා ගොස් තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා netnews youtube නාලිකාවට සහ netnews facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net fm

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital පරම්පරාවේ analog territory එකයි.
2: This FM, Algo Town.

0: උදේ 9යි විනාඩි 6යි අල්කටාම වෙලාව
1: වෙට්ටු දාන නැන්දලව වට හම්බෙලා තියෙනවා
0: ඕන තරම් හම්බෙලා තියෙනවා
1: කොහෙද වට හම්බෙලා තියෙන්නේ
0: කියන්න බෑනේ ඒතට දන්නෝ ඒ නැන්ද ඒ නැන්දට තමයි
1: ඒ කියන්නේ පෞලේ ප්‍රශ්නයක් මේ ඔව් අපි කියන්නේ ඒ නැන්දලා නෙමෙයි වෙට්ටු දාන නැන්දලා හම්බ වෙනවා පාරේ
0: පාරේ වාහනේ යද්දි
1: අන්න හරි ඩ්‍රයිව් කරගෙන ඉස්සරහට යද්දි එකපාර ස්කූටියක් එහෙම එනවනම් ඒ එන්නේ වෙට්ටු දාන්න තමයි
0: වෙට්ටුවක්
1: සහ නැන්දකෙනේ ඒ කියන්නේ අදාළ ලේන් එකේ නෙමෙයි නම් ගොඩක් වෙලාවට නැන්දකෙනෙක්
0: ඇයි නැන්දකෙනෙක්
1: ඕකේ එහෙම මට දිනවා හරි අද්දකිනේ
0: තේනන් තේනවා
1: මට වෙට්ටු දාගෙන අපිට හිතා ගන්නත් බෑ
0: මං තිබුණ මම වැරදිත් උනා එහෙම මේ වෙට්ටුවක්
1: අන්න ඒකනේ ඒ කියන්නේ මේ ඇත ගෑල් ළමයි නැන්දල විතරක් නෙමෙයි අක්කලා නංගිලා ගොඩාක් අපිට බවලත් උදවිය හම්බ වෙනවා
0: බවලත් උදවිය
1: ඔය විදියට මේ වෙට්ටු දාගෙන යනවා හරිද ඉතින් එහෙම තමයි දැන් මේ ඔය අපි මේ හරි බය වචනයක් තියෙනවනේ අහන්න
0: මොකද්ද
1: මොකද්ද ඒ බයම වචනේ මේ දශකයේ අපි අහන්න බයම වුණු දේ මොකද්ද බයම වචනේ මොකද්ද
0: බයම වචනේ මොකද්ද ඇත්තටම
1: ඒ තමයි COVID-19 කියලා කියන්නේ මතකත් නැහැ නේද
0: මතක නැහැ මතක
1: ගෙවල් ඇතුළට වෙලා කොරන්ටයින් වෙලා නේ පැණි බීලා කොච්චර දේවල් කරාද
0: දැන් මතක නැහැ කාටවත්
1: මේ මුට්ටි ගඟට දාලා දැන් මොකොත් මතක නැහැ ඔයගොල්ලන්ට මොකොත් මතක නැහැ හරිද දැන් මේ ඇත්තටම අපි බයයිනේ
0: ඔව්
1: අපි ඒ කාලය සෑහෙන්න බයකින් තමයි ගත කරේ අපිට ගොඩාක් දේවල් වෙනස් කරන්න සිද්ධ වුණා අපි දැන් මේ ජීවත් වෙන්නේ නිව් නෝමල් එකක නව සාමාන්‍යකරණයක් යටතේ ජීවත් වෙන්නේ ඒක අපිට තේරෙන්නෙත් නැහැනේ ඒකත් නෝමල් වෙලානේ
0: ඒකත් නෝමල් වෙලා
1: ඒ කියන්නේ දැන් අපි දන්නා ඔය COVID-19 වසංගත තත්ත්වෙන් පස්සේ රටවල් විවෘත වෙලා ටික ටික අපි පුරුදු ජීවිතයට එද්දී අපි කිව්වා මේ අර කලින් තිබ්බ ලෝකේ
0: නෙමෙයි
1: 2020 කලින් තිබ්බ ලෝකේ නෙමෙයි මේ ඊට හාත්පස වෙනස් ලෝකයකට තමයි අපි එන්නේ කියලා ලෝකෙ නිකන් මේ ඔටෝමැටිකලි රීසෙට් වුණා වගේ වැඩක් සිද්ධ වුණේ දැන් ඔය සිද්ධියෙන් පස්සේ අපි හරි අකමැති සහ බයයි මේ වෛරස් ගැන අහන්න වෛරසයන් ගැන ඔය එක එක වසංගත තත්ත්වයන් ගැන ඒවයන් සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන අපි හරි බයයි කතා කරන්නවත් ඔව් ආදන්නවද මේ වෙනකොට මේ රුසියාවේ හරිද එක්තරා විද්‍යාගාරයක මේකේ නම කියනවා නම් සයිබීරියන් ප්ලේග් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ සේවකයින් නැත්නම් අපි දන්නවා පරේක්ෂකයින් විද්‍යාඥයින් 12කට වැඩි ප්‍රමාණයක් දුසිමකට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට අපි දන්නවා නිරෝධායනය කරලාලු ඉන්නේ කොරන්ටයින් කරලාලු ඉන්නේ හඳුනාගත නොහැකි ආකාරයේ රෝගී තත්ත්වයක් පොඩි ඉල්නස් ටිකක් මේගොල්ලන්ගෙන් වාර්තා වෙලා තියෙනවා ඉතින් රුසියානු බලධාරීන් මේ වෙනකොට විශ්වාස කරනවා මේ විද්‍යාගාරය ඇතුලේ පරීක්ෂණයට ලක් වෙමින් තිබුණු යම් ආකාරයක වෛරසයක් අපි කියන්නේ කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකකින් පාලනය කරපු ඒ පරිසරික තත්ත්වයන් වලින් වෙන් වෙලා මොනාහරි විදියකින් මේගොල්ලන්ගේ ඇඟට ඇතුල් වෙලා තියෙනවා කියලා.
0: right.
1: ඉතින් රුසියාව මේ ගැන තාම හරියට නිවුස් එකක් එළියට දීලා නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ගැන එහෙම දෙන්නෙත් නැහැ. ඔයා දන්නවද සාර මේ ලෝකේ වඩාත් භයානක වෛරස. අපි මේ වෙනකොට ලෝකයෙන් වඳ කරලා දාපු වෛරස. ගණනාවක් තවමත් විද්‍යාගාර ඇතුලේ ජීවත් වෙලා ඉන්නවා. අපි අර කියන්නේ කල්චර් කරනවා කියලා. කල්චර් කරලා ඒවා තියලා තියෙනවා. මොකද ඒව ඕනේ වෙනවා. අනාගතයේදී යම් යම් අවස්ථාවල ඖෂධ හදන්න වෙන්න පුළුවන්, විද්‍යාත්මක පරීක්ෂණ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට ඕනේ වෙනවා. ඒ වගේම තමයි ලෝකයේ මේ ගෝලීය උණුසුමත් එක්ක ග්ලැසියර් දිය වෙලා ගියන ආක්ටික් ඇන්ටාක්ටික් වල. ඒ ග්ලැසියර් දියවීමත් එක්ක ඒව ඇතුළේ හිටපු වෛරස. මේ කියන්නේ අවුරුදු මිලියන ගණක් පුරාවට එළියට ආපු නැති වෛරසයන් ටික ටික ලෝකයට මුදා හරින්න පටන් ගත්ත පරිසරයේ විසින්ම. ඒවා අපි දන්නේ නැති වුණාට ලෝකේ විද්‍යාඥයින් එහෙට ගිහිල්ලා පරීක්ෂණ කරලා ඒවා මෙහෙ විද්‍යාගාරවලට අරගෙන ඇවිල්ලා ඒවා පැතිරෙන්න පුළුවන් සම්භාවිතාවන් පුළුවන් තරම් අවම කරලා ලොකු මෙහෙයුමක් සිද්ධ කරා. අර මේ එක තැනකට විද්‍යාඥයෝ කියලා තිබ්බනේ ලෝකේ අපි කරන මෙහෙවර ලෝකේ දන්නේ නැහැ. මුළු ලෝකේම බොහොම සුවසේ සැපසේ නිදාගෙන ඉන්නේ අපි මේ කරන අදෘශ්‍යමාන මෙහෙවර නිසා. මේ මොහොතෙත් ලෝකයේ විද්‍යාඥයින් රටවල් ගණනාවක අවදියෙන් මේ දේවල් ගැන පරීක්ෂණ සිද්ධ කරනවා. ඉතින් එහෙම පරීක්ෂණ සිද්ධ වුණ තැනක් තමයි මේ සයිබීරියාවේ රිසර්ච් ඉන්ස්ටිටියුට් එක. ඉතින් මේකෙන් කිහිප දෙනෙක් මේ වෙනකොට ලැබ් වර්කර්ස්ලා මේ පරීක්ෂණාගාරවල වැඩ කරපු අය මිය ගිහිල්ලා තියෙනවා. සහර මං කිව්ව වගේ තවත් පිරිසක් මේ වෙනකොට
0: දැඩි
1: නිරෝධායනයකට ලක් කරලා අපි කියන්නේ මොනිටර් කරමින් තමයි ඉන්නේ. බොහොම කල්පනාකාරීව මේ මොකද්ද උනේ කියන එක ගැනවත් තාම හරියටම අවබෝධයක් නැහැ. ඒ පැත්තෙන් රුසියාව කියන්නේත් නැහැ.
0: රුසියාව සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ තොරතුරු එළියට දෙන්නේ
1: නැහැ. දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් රුසියාව වෙන්න පුළුවන්, චීනය වෙන්න පුළුවන්. කොහොමත් ලෝකයේ ඕනම රටක් ඔය ඇමරිකාව පවා අපි මේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී කිව්වට එහෙම හැමදේම එළියට දෙන්නේ නැහැ සහ දෙන්නත් බෑ. එහෙම තමයි. ලෝකයේ ආරක්ෂාව සම්බන්ධයෙන්, ඒ රටවල ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී කාරණා එහෙම එළියට දෙන්නේ නැහැ. අපිත් එහෙමනේ. දැන් ওই තොරතුරු පනත තිබ්බට හැම එකම දෙන්නේ නැහැ. සෙන්සිටිව් දේවල් තියෙනවා, ඒවා දෙන්නේ නැහැ. ඒවා දෙන්න බෑ. ඒවා දුන්නොත් අපේ රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් අපිට එහෙමනම් රුසියාව වගේ රටකට ඒක කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නේ.
0: අනිත් එක ආචී මේ රුසියාවේ කොහොමද දෙන ටික එළියට දෙන්නේ තේගොලන්ගේ භාෂාවෙන්.
1: අන්න හරි. එතකොට කොහොමද තේරෙන්නේ?
0: ට්‍රාන්ස්ලේෂන් එක ඇක්යුරේට් නෑ කියලා මම දැක්ක ආටිකල් එකක් තියෙනවා. එතකොට අපිට ඉන්ෆර්මේෂන් එන විදිහ අර ගොඩක් කෑලි අඩු වෙලා තමයි අපි ට්‍රාන්ස්ලේෂන් එක
1: හැලිලා තමයි ඉන්නේ. මේ ඇත්ත, ඒ කියන්නේ මේ සරවයි කියන කතාව ඇත්ත. මොකද මේ රුසියාවත් ඕක කියලා තිබ්බා. අපිව ඕගොල්ලෝ හිතන තරම් නරක රටක් නෙමෙයි. හැබැයි අපි කියන කරන ඒවා ඕගොල්ලන්ට කියාගන්න අපිට තේරෙන්නේ
0: නෑ.
1: භාෂාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ මෑතකදී මම දැක්කා මේ ව්ලැඩ්මීර් පුටින් ජනාධිපතිවරයා ඔය ටකර් කාල්සන් එක කරපු සංවාදය. ඒකත් ගියේ මැද ට්‍රාන්ස්ලේට් එකක් එක්ක. රුසියානු භාෂාවෙන් තමයි පුටින් කතා කරේ. ඉංග්‍රීසි භාෂාවෙන් නෙමෙයි. ඉතින් ඒ තරමට ඒගොල්ලෝ රුසියානුවන්. ඒ නිසාම මේ ඒ පැත්තෙන් කියලා තිබ්බා ක්‍රෙම්ලින් වලින් මේ අපි එහෙම නරක නෑ ඔයගොල්ලෝ හිතන තරම්. හැබැයි මේ අපි කරන හොඳ දේවල් සහ අපේ මේ දැන් බටහිර මාධ්‍ය ඒගොල්ලන්ට පොඩ්ඩක් ගහනවනේ. ඒව නිවැරදි කරලා අපිට කියා ගන්න ඕන ටික අපිට කියා ගන්න තේරෙන්නේ නෑ කියලා. සමහිත ඒ ප්‍රශ්න නිසා වෙන්නත් ඇති මේ තොරතුරු වාර්තා වීමේ ලොකු අඩුවක් සහ පාලනයක් අපිට තේරෙනවා. කොහොම නමුත් සයිබීරියාව කියන්නේ ලෝකයේ මාර දේවල් සිද්ධ වෙච්ච තැනක්.
0: සිද්ධ වෙච්ච
1: පැත්තක. ඔය සීතල යුද සමයේදී හැම අපි දන්නවා KGB එක CIA එක කරට කර ගැටුණු භූමියක් තමයි සයිබීරියාව කියලා කියන්නේ. ඉතින් සයිබීරියාවේ පොළව යට අපි දන්නේ ඔය කඳුකර පළාත්වල මේ කඳු ඇතුලේ තවමත් ලෝකයේ නොදන්න රහස් ගණනාවක් නිදන්ගත වෙලා තියෙනවා. ඒ විද්‍යාගාර ඇතුලේ තවමත් ලෝකයේ නොදන්න රහස් ගණනාවක් ගැන පරේෂණ සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් අපි දන්නේ මොන වගේ දෙයක්ද කියලා. කොහොම නමුත් මේ වෙනකොට මේ සයිබීරියාවේ මේ වසංගත රෝග පිළිබඳ පරේෂණ මධ්‍යස්ථානයේ මුද්‍රා තබල, ඒ වගේම තමයි සේවය කරපු සේවකයන් ගණනාවක් අපි කිව්වන නිරෝධායනට ලක් කරලා තියෙනවා. කිහිප දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. මේකේ වැදගත්ම කාරණාව තමයි මේ වෛරස් එක මොකද්ද, මේ ඉල්නස් එකට, මේ හදිසි රෝගාබාධයට හේතුව මොකද්ද කියලා තාම රුසියාව දන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ
0: කියන්නේ.
1: ඉතින් ඕවහද්දි අපිට පොඩ්ඩක් දන්නවනේ අපි වෛරස් වලට බය නිසා ගැස්සෙනවා. හැබැයි කලබල වෙන්න එපා. දැන් සුපර් මාකට් දුවන්න ඕනේ නැහැ. ඉස් කරන්න හැම මොකක් ප්‍රශ්නයක් නැහැ. මේක මේ රුසියාවේ සයිබීරියාව එකක්. ඒගොල්ලෝ ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ අපි කිව්ව විද්‍යාගාර සීල් කරලා ඔක්කොම පාලනය කරලා තියෙනවා. ඔයගොල්ලෝ
0: තාමේ ආවට ඔය තියෙනවනේ කසකස්ථාන්, කිරිගිස්ථාන්,
1: ඒ වටවත්
0: ගිහින් නැහැ. තාම මේක මේ රුසියාවේ ඇතුළේ වෙච්ච සිද්ධියක් විතරයි.
1: ඔව්. හැබැයි මේක ඉතින් අපි හිතුව මේක ඔයාලට කියන්න ඕනේ
0: කියලා. අනිවාර්යයෙන්ම.
1: ඔය හැම කොනේම වෙන දේවල්
0: දැනගන්න ඕනේ.
1: එතකොට ඔයාලට
0: වෙන දේවල් දැනගන්න ඕනේ. හැබැයි ඉතින් ඔය පුරුද්ද විදියට හොඳ දේවල් අනුගමනය කරන්න නේද? මාස්ක් එකක් දානවා නම් මාස්ක් එකක් දාන්න, අත නිතර හොදන්න, සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න, වෛරස් එකක් එන්නම ඕනේ නැහැ. එතකොට
1: ඔන්නෑ නියු නෝමල් එක කියන අපි ඉන්නේ. ඒවා ඔක්කොම කරන්න ඒත් මදි කියලා හිතෙනවා නම් පැණි මොන හරි හොයාගෙන බොන්න පුළුවන්.
0: බොන්න.
1: අපි තරහ නැහැ.
0: අපි තරහ නැහැ.

0: FM Anupaha. FM Anuhatarai Tashumata. Net FM.
1: උදේ 9යි විනාඩි 18යි දැන්.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: NLB ආයුබෝවන් අවතම ලොතරැය්‍ය. දිනුම් භූවේ ආයුබෝව වේවා.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
8: විජයකුරක්කන්.
9: දම්රෝ ඉන්වර්ට ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය එකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
0: FM 95 94.8 Net FM.

0: උදේ 9:00 විනාඩි 24 ඇල්ගොටවුමේ වෙලාව. අචිත මාව ඇහෙනවද?
1: ඇහෙනවා.
0: නුවාට මාව ඇහෙනවද?
2: මං කියන දේ ඇහෙනවද?
1: අම්මෝ ඇහෙනවා.
0: හරි.
1: ටෙස්ටින් නෑ නේද?
2: මේ තරම් කටහඬ ඇහෙන්නේ නැත්තම් නේද?
0: ඔය එකනේ. එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක්.
2: කංගල් ප්‍රශ්නයක්.
0: ඔව්. හරි. දැන් මට කියන්න ඔය දෙන්න. උදේ නැගිට ගමන් මොකද කරන්නේ?
2: උදේ නැගිට ගමන් ඇඳෙන් බහිනවා.
1: නෝ.
0: නෑ කියන්නේ පුරුද්දක් වශයෙන් නෑ.
1: සරම කොහෙද බලනවා?
2: ඔව් බොහෝ දුරට ඒ වගේ දේවල් වෙනවා.
0: අයියෝ මේ දෙන්නත් එක කොහොමද කියන්න මම ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ.
1: ඉතින් දෙන්න නැගිට ගමන් බලන්න බෑ.
2: බලන්න
1: බෑ. සරම කොහෙද කියලා.
2: මොකද ගියා ගෙදර අනිත් තව මිනිස්සු ඉන්නවනේ.
1: ඉන්නවනේ.
0: නැගිටට පස්සේ බලලාට නෑ ඉතින්.
1: නෑ ඉතින් නිදිනේ ඉතින්.
2: එතකොට නිදිනේ අපි දන්නේ නෑනේ.
0: හරි හරි හරි. උදේ නැගිටට පස්සේ මම බොන වතුර වීදුරුවක්.
2: ඉතින් ඔය හිට කලින් කොච්චර
1: කලින් සරම හොයාගන්නවද වතුර වීදුරුවක් බොනවා. ඒකට කුස්සියට එන්න බෑ.
0: කුස්සියට නෙමෙයි.
2: මොකද මේ එහෙම නැති වුණොත් අර ගෙදරින් අනිත් මිනිස්සුන් වතුර ගහලා තමයි නැගිටවන්නේ.
1: ඔව්. හරි වාගේ හිටන්න වාගේ ඇඳ ගාව වතුර එකක් තිබ්බ කියලා.

0: ඒත් සරම හදාගන්න ඕනේ.
1: එවන් කියන්නේ මගේ ඇඳ ගාව තියෙන වතුර බෝතලයක්. මම හැමදාම රෑට නිදාගන්න යන කලින් වතුර බෝතලේ පුරවල තියලා තමයි නිදාගන්නේ. උදේට එතකොට මගේ පළවෙනි ආහාරය වෙන්නේ වතුර. හරිද? ඇයි දන්නවද මම ඒක හිම් කරන්නේ?
2: ඇයි?
1: මගේ ඇස් දෙක හරියට ඇරෙන්නේ ඒ වතුර ටික වැටුණාට පස්සේ. හරිද? එතකොට දැන් මම ලෑස්ති වෙන්න ඕනේ. එදාට අඳින ඇඳුම හොයාගන්න ඕනේ. අද ප්‍රෝග්‍රෑම් එකට රෙඩි වෙන්න ඕනේ. ඒ ඔක්කොම තියෙනවනේ. ඒ ටික ටට්ටක් ගාලා කරගන්න පුළුවන් මට. මම මේ වතුර එක බිව්වොත් තමයි.
0: ඒ කියන්නේ H2O වලට එච්චර දේවල්
3: කරන්න පුළුවන්.
1: සෑහෙන දේවල් ගොඩක් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වතුර බීලා බලන්නකෝ. පුළුවන්.
3: බලන්න දැන් නෑ බොනෝ.
1: බොනානේ.
0: වතුර බීලා බලන්න කියන්නේ මාර එකක් වගේ. ඔයගොල්ලන් ගේ විතරක් තියෙන එකක් වගේ.
1: උදේට
3: ඔයා විතරක් කරන වැඩක්
1: වගේ. උදේට කසහට දාලා බීලා බලන්න ඒක ඊටත් වඩා හොඳයි.
3: ඒක අලුත් දෙයක්.
1: ඒක කියන්නේ ඔයා කලින් දවසේ රෑ වගේ වතුරයකට කසෑට දාලා චියා සීඩ්ස් කියලා කියන්නේ අපි දාලා වතුරයක වහලා තියලා උදේට නැගිටලා වතුරයක බොන්න. හරිද? ඒකත් ඇත්තටම ඔයා රිෆ්‍රෙෂ් වෙන ෆ්‍රෙෂ් වෙන පුරුද්දක්.
3: මං බොනවා නෙල්ලි දාලා තියලා.
0: ආහා.
1: ඇත්තටම?
0: බෙහෙත් නෙල්ලිද රට නෙල්ලිද?
3: බෙහෙත් නෙල්ලි තමයි ගොඩක් කරලා තියෙන්නේ. ඒක බෙහෙත් නෙල්ලි නේද?
1: හරි. ඉතින් ඒ වගේ අපි පුරුදු වෙලා ඉන්නෝ. දැන් ඔය දෙන්න නොකියවට ඔය දෙන්නට ඇති අනිවාර්යෙන් උදේට නැගිට්ටොත් මම මේක කරන්න ඕන වගේ දෙයක්. සමහරුන්ට තේක අනිවාර්යෙන් ඕනේ. කෝපි එක අනිවාර්යෙන් ඕනේ. ඒවා අපි කරන්නේ අපි ෆ්‍රෙෂ් වෙන්න ඕන නිසා නේද? උදේ නැගිට ගමන් ෆ්‍රෙෂ් පිට අපේ දවස පටන් ගන්න ඕන නිසා.
0: දැන් ඔය රහස් ටික එළියට ආවේ. දැන් නුවා කිව්වා නෙල්ලි දාලා දෙනවා කියලා. ඔයා කිව්වා කසයට දාලා.
1: දැක්ක නේද?
0: එහෙම කියන් මම සරම වෙනවනේ තාම.
3: අපි ඒක වලට නම් ආචිය සරම වෙනවා.
0: හරි. ඉතින් මේ ඇත්තටම මේ වතුරෙකින් සෑහෙන දේවල් වෙනස් කරන්න පුළුවන්. ගොඩක් අය මේ ඒ කියන්නේ සාර කියපු කතාව ඇත්ත. ඒ කියන්නේ අපි උදේට නුවා කොච්චර වතුර තිබ්බත් වතුර එකක් බොන්න පුරුදු වෙලා නැහැ. අපි වෙන ඔක්කොම දේවල් ටික කරන හැබැයි වතුර එකක් බොන්නේ නැහැ. අපි කියනවට ඔයා උදේ පාන්දර හොඳ පිරිසිදු වතුර වීදුරුවක් බීලා බලන්නකෝ.
3: වඩා හොඳ පොල් වතුර බොන්න පුළුවන්.
0: පොල් වතුරනේ. ඔව්නේ.
3: තැඹිලි වතුර නෙමෙයි, තැඹිලි ෂුගර් පොඩ්ඩක් තියෙනවානේ. මේ තැඹිලි හොඳ පානයක්. මේ ලෝකේ අපිට විතරයි තැඹිලි තියෙන්නේ. ඒ ගැන අනිවාර්යෙන් කියන්න ඕනේ.
0: කියන්න ඕනේ.
3: තැඹිලි ලෝකේ තියෙන්නේ අපිට විතරයි. අපේ එක්තරා ඉතින් අපේ රටේ කට්ටිය තමයි. මම දවස උත් කිව්වනේ මාලදිවහිනට
0: තැඹිලි
3: පැල වගේක් දුන්නා. තැඹිලි පැල 1000ක්ද කොහෙද? එතකොට ඉන්නවා මාලදිවයින ඉන්න අපි වහන කට්ටිය අපිට කතා කරලා කිව්වා අපි ඉඳන් රැට රැට ගිහිල්ලා කඩෝන. ඒ අර වෙනවා නිකන් හරි මාලදිවයින තැඹිලි හැදුනා කියන්නකෝ. අපේ රටේ විතර මං කියන්නේ මේව කරන රටවල් නායකයෝ කරන වැඩද කියන්නකෝ.
0: දෙන්න යන්න එපා.
3: මේ දැන් මං ඇත්තටම මට මතකයි මං රටවල් කීපයකම විශේෂයෙන් මට එක හොඳටම මෙදී තමයි බහරේන් වල මේ බහරේන් ඒ පුරාණ වරායක් බලන්න ගියා. මේ ඒ වරායයි ලංකාවේ අතර අතීත වෙළඳ සම්බන්ධතා තිබිච්ච වරායක්. ඒ වරාය දැන් ඒක පුරාවිද්‍යා ස්ථානයක්නේ. මේ ඩොල්මන් වරාය මේ බලන්න ගිහාම එතන තියෙනවා. ඉතින් ඒ ඇවිදලාම කැෆටේරියා එකක් තියෙනවානේ. කැෆටේරියා එකට දැන් අවුවේ දැන් එහෙ ඉතින් මැද ප්‍රදික රටවල් අවුව හිතා ගන්න පුළුවන්නේ. ඒක මේ එලා අර වායු සමනය කරපු ඒ කැෆටේරියා එකට ඇතුල් වෙනකොටම මෙන්න තියනවා දිලිසි දිලිසි තැඹිලි. හරිද? මම එතන හිටියාට දැන් කිව්වා පේනව නේද ලංකාවේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. කවුරුත් විශ්වාස කරේ නැහැ. මං ඉතින් ගිහින් පෙන්වුව අනිවාර්යෙන් තැඹිලි තියෙන ලංකාවේ විතරයි. බය නැතුව ගෝ වේරෝ නේද ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඊළඟ වළනකොට ශ්‍රී ලංකාවෙන් කියලා තියෙනවා. තැඹිලි ගෙඩිය. එතකොට තැඹිලි ගහක් බදාගෙන බිව්වා වගේ හැඟීමක් එන්නේ. එහෙම වෙන රටක වී ඒක දැක්කම මං ගොඩාක් රටවල් වල දැකලා තියෙනවා. මේ ලංකාවේ තැඹිලි දැන් ඇත්තටම තැඹිලි ලස්සන්ට පැක් කරලා යවනවා. දැන් මේ කීල්ස් එකක් තියෙනවා.
1: මං කියන්නේ ඇයිද ඔයාලට මේ තැඹිලි ගෙඩියක් හදිස්සිට හොයාගන්න බැරි නම් ටග්ගල් කීල්ස් එකට දාන්න.
3: කීල්ස් එක තියෙනවා තැඹිලි
1: තියෙනවා.
3: බටයක් එක්කම තියෙනවා.
1: ඔව් බටයක්.
3: හරියට හොඳ හොඳ හොඳ ඇසුරුමක් එක්ක තියෙනවා.
1: ඔව්
3: මේ
1: බෝතල් කරපුවක් තියෙනවා
3: තැඹිලි ගෙඩියේ. ගෙඩිය පිටින් තියෙනකොට තමයි
0: ෆ්‍රෙෂ්නස් එක තියෙනවා.
3: ඔව් ඉතින් ඒකෙන් ද මම කියන්නේ ඇයිද ඔය ඉතින් ලෝකෙම දැන් ඇත්තටම මේ තැඹිලි ගෙඩියක් අපිට දැන් සෙන ගණන්නේ.
2: ඔව්
3: රුපියල් 200ක් විතර
1: වෙනවා. 230ක් විතර වෙනවා.
3: ඔව්. දැන් ලංකාවේ ලොකුම තැඹිලි එක්ස්චේන්ජ් එක තියෙන ඔය කැලෑපොළ කියන තැනනේ මේ පිටකොටුවේ. මේ ඉතින් එතනත් මං හිතන්නේ සාමාන්‍යයෙන් රුපියල් 100ට වැඩි තැඹිලි ගෙඩියක්. එහෙම ගණන් ගියෙක් ගැන ඇත්තටම අපි එක පැත්තකින් සතුටු වෙන්න ඕනේ. අපි වැඩි මිලක් දීලා තැඹිලි බොනවා වගේ දුක හිතනා වගේ මේක පැත්තෙන් සතුටු වෙන්න ඕනේ. එහෙම උනේ ලෝකේ පුරා අපේ තැමිලි වලට ලොකු ඉල්ලුමක් ආවා. ලැන් තැමිලි පිටරට යවන හින්දා තමයි ඒ ඉල්ලුම හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඒක සතුටු වෙන්න ඕනේ. අපි තැමිලි ගෙඩියක් පරිත්‍යාග කරනවා ඩොලර් 4-5ක් එක තැමිලි ගෙඩියකින් අපිට එනවා. ඒක තව හොඳ දෙයක්. ඉතින් වෙන කොහේ හරි තැමිලි හැදුනොත් එහෙම ඉතින් අපෙන් ගන්න නෑ. අපිට ටේබල් ට වෙච්ච වෙලේ දන්නවනේ නේද? අපි හිතුවනේ මේ සුද්ධ ටික තේවතු වලින් මේ එලෙව්වම උන් ගිහිල්ලා ගෝල්ෆ් ගගා ඉඳී කියලා මේ ඉංගලන්තේ වෙලා ඈ මේ මෙච්චර අවුරුදු 100 ගාන પરම්පරාවෙන් මේ තේවතුම කර කර හිටිය මිනිස්සු ඒ මිනිස්සුන් මෙහෙන් ලංකාවෙන් එව්වම 48න් පස්සේ අපි તો ඉංගලන්තේට ගිහිල්ලා ඒගොල්ලෝ ටෙස්ට් ක්‍රිකට් ගගා ගෝල්ෆ් ගගා ඉඳී කියලා ඉතින් මේ මිනිස්සු දන්න රස්සාව වෙන කොහේ හරි ගිහිල්ලා හරි කරනවනේ ගිහිල්ලා නයිජීරියාව කෙන්යාවේ තේ වැව්වා දැන් හරිනේ. ඉතින් තැමිලි කොහොමද මාලදිවයිනේ වැවුන්නම් එහෙම. දැන් තැමිලි මේ අහගෙන ඉන්න සුපින්වත් ශ්‍රී ලාංකිකයන්ට කියන්නේ තැමිලි ගහක් දැක්කොත් මාලදිවයිනේ හරි කොහේ හරි. මාර සාරා සංකල්පයක් මේ පින් ආම් වෙන දෙයක් රට වෙනුවෙන් තැඹිලි ගහ කපලා දාන්න
0: කරලා දාන්න උතුරලා දාන්න
3: අපි මේ ಜಾති ගැංගීමෙන් කියන්නේ
1: හරි. ඉතින් ඒ විදිහට තැඹිලි ගෙඩිය තැඹිලි ගහ ගලවන එක තලුත් පුරුද්දක් කරගන්න දුටු තැන තැඹිලි ගහ
3: මේ ලංකාවේ නම් හිතවන්න පුළුවන් තරම්
1: ඔව් වෙන රටවල ලින
3: කටි ඒක අපෙන් අනිවාර්යෙන් ගියේවා.
0: ඔව් ඉතින් ෆ්‍රෙෂ්නස් එක ගැන තමයි අපි කතා කරේ. නැවුම් බව ලබා ගන්න ඔන්න ඔය වගේ තැඹිලි වතුර ඕනනම් තියනවා, පොල් අතුර ඕනනම් තියනවා, වතුර ඕනනම් තියෙනවා, මොනාද නැත්තේනේ.
1: මේක අලුත් පුරුද්දක් කරගන්න.
0: අන්න අලුත් පුරුද්දක් විදිහට උදේට බීලා බලන්න ඔයාලා මුළු දවසම ෆ්‍රෙෂ් කරගන්න පුළුවන්. එහෙම හොයාගන්න තැඹිලි නැත්තම් වායන්න අනිවාර්යෙන්ම කීල්ස් එකට.
1: එතකොට ඔයාලට තැඹිලි විතරක් නෙමෙයි ඔයාලට වෙන වෙන ඔප්ෂන්ස් ගොඩාක් හම් වෙනවා. හිමිහිට තෝරලා කැමති එකක් අරගෙන
3: ඉන්න. ඔය තැඹිලි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මට ඇත්තටම. තැඹිලි වලට තැඹිලි පාටට තැඹිලි වලට මොකද්ද කියන්නේ ඉංග්‍රීසි වලින්?
1: තැඹිලි ඔරෙන්ජ්
3: එතකොට දොඩංග වලට කියන්නේ
0: ඔරෙන්ජ්
1: ඔරෙන්ජ්
3: එතකොට දොඩංග කියන්නේ තැඹිලිද?
1: මේවනේ ඒගොල්ලන්ට
0: ඇයිකට කිං කොකොනට්
3: කියන්නේ? එතකොට කිං කොකොනට් කියන්නේ ඔරෙන්ජ්
0: ඔරෙන්ජ් ප්‍රශ්නනේ.
3: හරි ප්‍රශ්න
0: ඕන අපිට ඉංග්‍රීසි බැරි.
3: ඔව් හරි පිළි වලට තිබ්බනම් අපිට ඉංග්‍රීසි පුළුවන්.
1: ඒ භාෂාවේ වැරද්දක් නේ.
3: නෝ නෑ අපිට ඉංග්‍රීසි බැරි වෙන්න හේතුව දැන් බලන්න ඔරෙන්ජ් ගේන්න කිව්වොත් අපි තැඹිලි ගෙඩියක් උස්සන් ගහයි.
0: උස්සන් ගියෝ. තැඹිලිනේ.
1: හරි ඔන්න මේ වගේ දෙන්නෙක් එක තමයි මම ඉන්නේ මේ උදේ 7 ඉඳන් උදේ 10 වෙනකම්. හරි දැන් අපි මේ කලින් පැයේ වැඩගත් සාකච්ඡාවක් කරා ඔයාලගේ ප්‍රයිම් ටයිම් එක කොහොමද හරියට පාවිච්චි කරන්නේ කියලා.
0: ඔව්.
1: නේ අචි.
0: ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් එක ආයන්න ප්‍රයිම් කලුරයකට කලුතර තමයි. ඔව්. ඔයාට සුපිරි අංග සම්පූර්ණ නිවාස සංකීර්ණයකින් ඔයාගේ නිවස වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔයාට ඔයාගේ නිවස විතරක් නෙමෙයි ස්විමින් පූල් එක, ජිම් එක, ඊට පස්සේ කිඩ්ස් ප්ලේ ඒරියා එක, ඉන්ඩෝ ක්‍රිකට් නෙට් එක වගේම මල්ටි පර්පස් හෝල් එකකුත් හම්බ වෙනවා. මේ ඔක්කොටම ඇක්සස් එක තමයි ඔයාගේ නිවස වලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. කලුතර නගරයට මිනිත්තු 5ක දුර, නාගොඩ රෝහලට මීට 800යි, දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10ක දුර. ඒ වගේම තමයි ප්‍රධාන නගර රසකට බොහොම පහසුවෙන් වට ලගා වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රුපියල් මිලියන 18.7යි. ලක්ෂ 180ක් විදිහට වට පුළුවන්කම තියෙනවා. ඔයාගේ gedara wen කරගන්න. එතකොට ඊට වඩා මොනවාද? නිකන් ගෙයක් විතරක් නෙමෙයි. ඔයාට fully furnished apartment එකක් වගේම swimming pool එක හම්බ වෙනවා, gym එක, kids play area එක, indoor cricket net එක, multi purpose hall, මේ ඔක්කොටම access එක තමයි ඔයාට මේ ලක්ෂ 180ට ගෙදර මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් විශේෂ දීමනාවන් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා ඔක්තෝබර් 15 වෙනිදා දක්වා discount හම්බ වෙනවා. ඒ නිසා ඉක්මනින් මම තන්න prime group එකට 13:22 number එකෙන් 13:22.
1: හරි අංග සම්පූර්ණ life experience එකක් ඔයාට හම්බෙන්නේ යන්නේ මෙතන හිටියොත්. ගෙදර විතරක් නෙමෙයි ළමයින්ව සෙල්ලම් කරන්න යන්න තියෙනවා.
0: ඔයාට gym එකට යන්න
1: පුළුවන්, relax වෙන්න pool එක තියෙනවා.
0: Indoor cricket net එක.
1: ඔව් society එකත් එක්ක එකතු වෙන multi purpose hall එකක් තියෙනවා. අපි මේ හැමදේම ඔයාලට එකම තැනකින් ගන්න ඕන නම් ප්‍රයිම් කලුරයිකින් ඔයාගේ කොටස වින් කරගන්න.
0: හරි. කලුතර පැත්තට පොඩ්ඩක් බර වෙන.
1: කලුතර පැත්තට පොඩ්ඩක් බර වෙන. හරි. දැන් gedara ඉන්නවනේ අවුරුදු 5ට වඩා අඩු පොඩ්ඩෝ.
3: ඉන්නවා.
1: ඉන්නානේ. අනුවාගේ gedaraත් ඉන්නවද නුව? නුවාගේ gedaraත් ඉන්නවද?
3: දැන් gedara නෑ.
1: දැන් gedara. නුව හැර පොට්ටෙක් තව.
3: මම ඉන්නවා. මේ තාම නෑ. මම තමයි ඉන්න කෙනා.
0: ඔව් දැනට ඉන්නේ නුව.
3: දැනට මම.
1: දැනට ඉන්න පොඩ්ඩ මේ නුව. දැන් මේ මං අපේ අම්මට කම්ප්ලේන් එකක් දානවා.
0: එයි.
1: ඔයා මං හම්බෙන්නේ ඉද්දෙදි ඇයි කොල කැඳ බිහුවේ නැද්ද කියලා. මොකද මට අයියලා දෙන්න කියන ඒ දෙන්න හම්බෙන්න ඉඳිදී අම්මා කොලකඳ බීලා.
3: හරි. ඒක අයියට හොඳට සින්දු කියන්න පුළුවන් නේ.
1: ඔව් එක්කෙනෙක්ට මොලේ වැඩිපුර තියෙන අනිත් එක්කෙනාට සින්දු කියන්න
3: පුළුවන්. ඔව්.
1: මම ඇයි මං ඉඳෙද්දි කොලකඳ කියන්නේ නැහැ. දැන් ඔයාගේ බබා සමහර වෙලාවට ලොකු වෙලා ඇයි මට ඇන්කපීඩියා ප්‍රෝ MSCM දුන්නේ නැත්තේ?
0: දුන්නේ නැත්තේ කියන්නේ.
1: එහෙම අහන්න දෙන්නේ නැතුව. ඔව් අනිවාර්යෙන්. අදම ඇන්කපීඩියා ප්‍රෝ එකක් අරගෙන ආවිලෝ ආගේ අවුරුදු 5ට වඩා අඩු පොඩ්ඩට. දෙන්න
0: අනිවාර්යයෙන්ම අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සූදානම වෙනුවෙන් තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා. ඉතින් මේ වයසේදී අවුරුදු 5ට අඩු වගේ පොඩ්ඩට හරි පෝෂණය හරි විදියට ලැබුණොත් ඒක තව අවුරුදු 10කින් 15කින් යා ගන්න තීරණවලට ලොකු බලපෑමක් කරනවා. ඉතින් මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණය, ශාරීරික වර්ධනය වගේම ආහාර ජීර්ණය, පෙනීම මේ හැම දෙයකටම වැදගත් පෝෂක පදාර්ථයන් එක්කෙන ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා අපි ආයෙත් මතක් කරනවා.
1: රයිට්. ඊට පස්සේ දැන් ඔයාගේ ආදරණීයන් එක්ක ඉන්නවා, ලස්සන ගයක් හදන ඇතිනේ. එහෙම නැත්නම් ආදරණීයන් වෙනුවෙන් බිස්නස් එකක් පටන් ගන්න, ඒගොල්ලන්ට ලස්සන ලයිෆ් එකක් දෙන්න, බිස්නස් ස්පේස් එකක් හදනවා වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට මෙල්වස්ටිගල් පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. මොකද ස්ට්‍රක්චර් එකක් හරියට වැටුනොත් තමයි අවුට්පුට් එක ලස්සන වෙන්නේ.
0: අනිවාර්යයෙන්ම ව්‍යුහය ශක්තිමත් වෙන්න ඕනේ. ඒක ශක්තිමත් වුනේ නැත්නම් අනිත් වැඩ ඔක්කොම අසාර්ථක වෙලා යනවා. ඉතින් ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් සයිට් ගාවින් යද්දී ඔයාලා දකින නමක් තියෙනවා, ඒ තමයි මෙල්වා කියලා කියන්නේ. ඉතින් මෙල්වා අපි ඔයාලට මතක් කරනවා ගන්න කියලා, ඔයාගේ ඕනම ඉදිකිරීමකට මෙල්වා යොදන්න කියලා. මොකද ලංකාවේ දැවැන්ත පුද්ගලික අංශයේ වගේම රාජ්‍ය අංශයේ ව්‍යාපෘති රසකටත් ශක්තිය දෙන්නේ මෙල්වාම නිසා.

0: Anu Paha FM Anu Hatarai Tashma Ata Net FM Velava obaveta gena enne
1: Aava aava tattu ganan hadanna kotta ganan dinanna insi sanstha slab varam wedi vistara sadaha 0774 67 67 67 ta miss call ekak denna
2: උදේ 9යි විනාඩි 41යි දැන්.
3: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: මෙල්වා බොක්ස් බාරවල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක.
5: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමෙයි අද.
6: විශ්වාසයේ වගේ කීමයි සිඟ එකේ තියන්නේ.
5: අදම ගන්න ෆෝන් එක. ඇයි හිටට දාන්නේ?
6: විශ්වාසයේ වගේ කීමයි එක සිඟ සිම්පල් පේ.
5: හිටට මොද ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

0: ඔෆිස් එක ජාතිකල ක්‍රයිම් මණ්ඩලය.
1: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP ෆිනෑන්ස් විදෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින්. අද තමයි හොඳම දවස.
2: සුව පහසු ධම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් miss call එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: FM 95 FM 94.8

0: උදේ 9යි විනාඩි 49යි අල්ගොටාම වෙලාව අපි යන්න ඕනේ
1: යන්න ඕනේනේ අද මේ 6 වෙනිදා අගාරුවාද
0: නැව්
1: හෙට බදාද එච්චරයි පහෝදා බ්‍රහස්පතින්ද සිකුරාද මම ඔගොල්ලෝ ඉතින් මම ලොකු මොකක් කර කියන්නේ නැව කියලා නේ
0: මම දැන් මේ ඉඳ හැදුවා එක
1: සමුන්දා
0: හරි හෙට බදාද අද අගාරුවාද හරි අද අගාරුවාද දවසට අපේ වැඩ ටික ඉවර කරන්න ඕනේ ඉවර කරන්න කලින් ඔයාලට මතක් කරනවා දැන් ඉන්න පොඩ ගොඩක් ස්ක්‍රීන්ස් පාවිච්චි කරන යන්නේ ඇති ගොඩක් ස්ක්‍රීන්ස් වල ඉන්න නිසා ඒගොල්ලන්ගේ ස්ක්‍රීන් ටයිම් ලිමිට්ස් නැති නිසා ස්ක්‍රීන් පාවිච්චි කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ ස්ක්‍රීන් ටයිම් වල ලිමිට් එක නැති නිසා ඒගොල්ලන්ට තියෙනවා එක එක ලෙඩ රෝග ඇස් වල වෙන්න පුළුවන් ඔළුවේ කැක්කුම් මිග්‍රේන් වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් මේ ඔක්කොම ගැන හිතලා ඉමාෂි වයිස් ප්‍රොඩක්ට්ස් වලින් එන අභ්‍යාස පොත් විද්‍යානුකූලව හදලා තියෙන්නේ ප්‍රශ්න ඔක්කොටම විසඳුමක් දෙන විදියට.
1: ඔව් නේ. ඒ කියන්නේ print කරලා තියෙන කොලේ බව අර පොඩ්ඩට මේ කිසි ප්‍රශ්නයක් නැතුව අමාරුවක් නැතුව ලොකු වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් අයාර දැන් අභ්‍යාස පොත්වල නෝට් ලියනවනේ. නෝට් ලිව්වට පස්සේ ওই නෝට් එක කියවන්නේ බෑ. ඉස්සර අපිට තිබි ප්‍රශ්නයක් තමයි නෝට් ටික තිබ්බා.
0: තිබ්බා.
1: කියෙව්වේ.
0: කියෙව්වේ නැහැ.
1: ඉතින් කියවන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කියවන්න නම් Taman ලියපු අකුරු ටික Tamanට බලන් කියවන්න නම් ඒ මුද්‍රිත කඩදාසිය බලාගෙන ඉදි තමන්ට හරි පහසු බවක් දැනෙන්න ඕන. ඉතින් එහෙම අපි කිව්ව විදිහට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරලා මේ මුද්‍රිත කඩදාසි නිෂ්පාදනය කරන්න කටයුතු කරලා තියෙනවා. ඉමාෂි ප්‍රකාශන ආයතනය වයිස් අභ්‍යාස පොත් මාලාව ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා වෙළඳපොළට. ඔයාලට ගන්න පුළුවන්. ඔය ඩිජිටල් තිරවලට හුරු වෙලා ඉන්නවාගේ පොඩ්ඩව ඉගෙන ගන්න කරන දේවල් වලට වඩා මේ වඩාත් බර කරන්න ඕන නම් එයාට ලොකු ඒ වෙනුවෙන් අවධානයක් දෙන විදිහට පසුබිම සලසන්න ඕන නම් අන්න අනිවාර්යයෙන්ම වයිස් අභ්‍යාස පොත් ගන්න ඕනේ කියලා අපි වට මතක් කරනවා. මොකද මේ පොඩගේ සෞඛ්‍ය සම්පන්න බව ගැන අපි නිතර හිතනවා නම් එයාගේ මනසට වගේම ඇස්වලටත් විවේකයේ තියෙන්න
0: ඕනේ.
1: එහෙම දෙනවා නම් විවේකයක් එයාවර ඩිජිටල් තිරවලින් ටිකක් ඈඩ් කරන්න ඕන. ඉතින් ඈඩ් කරලා මුකුත් නොදී ඉන්න බෑනේ. අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ කාලය යොදවයි කියන. ඒ නිසා තමයි අපි මතක් කරන්නේ වයිස් අභ්‍යාස පොත් අරන් දෙන්න කියලා පොඩ්ඩට.
0: අභ්‍යාස පොත් විතරන්නේ මේ ඇචි වයිස් ස්ටේෂනරි
1: ඔයකේ. ආ, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු වයිස් පැස්ටල්
0: දෙනවා.
1: චිත්‍ර අදින්න කැමති කට්ටියට ඒ වගේම තමයි සියලුම පාසල් හා අධ්‍යාපනික උපකරණ සාරකය වගේ ස්ටේෂනරිස් තියෙනවා. ඒ වගේම තමයි මුල් අමාවිය සංවර්ධනයට අදාළ පොත්පත් පවා ඔයාලට ඉමාෂි ප්‍රකාශන වෙතින් දැන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ, ඒක නිසා ආගේ පොඩ්ඩට හොඳම ටික අරගෙන දෙන්න. හරි, දැන් ආද කැම් යන්න හිතනවා නේ දවල්ට. දැන් උදේට වෙල ඉවර ඇති කියලා අපි හිතනවා.
1: අද සීතලයි නේ අපි.
0: සීතලයි, ඔව්.
1: මොලි සීතලක් දැනෙනවා.
0: ඔව්, අමාරු සීතලයි මට.
1: වෙනදට මේ රස්නේ.
0: කොහොමhari ඔයාගේ ලන්ච් එකට පපඩමක් බදගන්න කියලා තමයි මතක් කරන්නේ. අපි දන්නවා අපි නොකියුවත් ඔයා පපඩමක් බදගන්නවා කියලා.
1: පපඩමක් නැතුව බෑ, උඩින් තියෙනවා.
0: උඩින් තියෙන්න ඕනේ.
1: බත් එක අර අපි කියන්නේ අර කොත වගේ බෙදාගත්තට පස්සේ උඩින් පපඩම තියෙනවා.
0: තියෙන්න ඕනේ. ඒක නිසා තමයි විජය පපඩම මම බදගන්න කියලා මතක් කරන්නේ. මොකද අර එක එක පපඩම් බැද්දට ඒ ඉමෝෂන් එක, ඒ ෆීලිං එක, ඒ රසය එක එන්නේ නැහැ. නියම උඩු පිටි වලින් හදපු විජය පපඩමක්ම බැදගන්න කියලා මතක් කරන ගමන්
1: අපිට යන්න බලන්න
0: බෑ.
1: යන්න බෑ. තාම බැරිද?
0: ආඩ මතක් කරනවා ඔයගොල්ලෝ යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. ඔයාට ගෙදරට ඕන ඔක්කොම දේවල් ටිකකම තැනකින් ගන්න පුළුවන්. අතුරුගිරියේ මුල් ඒරියාවේ ගණේ මුල්ල ගම්පොළ මාතලේ මේ ඕන තැනක තියෙනවා. ඔයාට ළඟ තැනකට ගිහිල්ලා බඩු ටික අරගෙන ගෙදර එන්න.
1: සාර මතකෙන් ඒ තැන ටික
0: කිව්වේ.
1: හරිද? දැන් ඉතින් ඔයාට අඩුම මිලට නියම ප්‍රමිතියෙන් ඕන කරන දේවල් ගන්න ඕන නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. එහෙනම් ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපිට දැන් යන්න
0: පුළුවන්.
1: තාමත් බැරි.
0: තාම බැ, තාම පරිශන් නැහැ.
1: මට සීතලයි පොඩක් බඩගිනි
0: යමු යන්න කලින් මතක් කරනවා ඔයාගේ ඔළුවේ කැක්කුම් ඇඟේ පතේ අමාරු හිඹිරිසාව වෙන්න පුළුවන්. මේ ඔක්කොටම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගෙන ඉන්න. වගේ දවස් වැඩි ටික මිස් කරගන්න එපා. ඔය පොඩි පොඩි ඔළුවේ කැක්කුම් නිසා.
1: අනිවාර්යෙන්ම. ඔයා මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. එතකොට ඔයා එක බෙගුවට පස්සේ ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව දවස් වැඩි ටික ඕන තරම් කරගෙන යන්න පුළුවන්. අවුලක් නැතුව. මේ හැබැයි ඔයා මතක කරගන්න, මතක තියාගන්න. එහෙම දිගට මුණ ගැතිය තියෙනවා නම් ડોක්ටර් කෙනෙක් ගාවට යන්න අමතක කරන්නත් එපා.
0: හරි.
1: එහෙනම් ඉතින් අපි යනවා. දැන් සීතලයි. දැන් අමාරු. දැන් නම් බඩගිනි. දැන් අමාරුයි. දැන් යනවා.
0: දැන් යන්න.
1: ආය අපි හෙට. හරියටම උදේ 7 වෙද්දි හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න මම ආචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anubaha, FM Anu Hatarai tak cuma ada, Net FM. Net FM, I'll go down.
1: Brought to you by
2: Melwa Box Bar wala nama, ganakama, mimma gahala tiyana nisa vishwasayen ganna puluwa. Rawattannat bae. Melwa eka, Lankawa eka.
3: Abhimanavat kaluterin Prime Million Dream samagin Prime Kalura. Obe sihina nivasa adama wen karaganna.
4: Damro washing machine visheshthatama alawien pasu sewawa samagin sieluma damro pradarshanagara walin
5: BYD plug-in hybrid ho electric wahanayak wen karawa ganeemata BYD pradarshanagara ekata paminenna nathoth 01122125125 amatanna
6: fresh kiyanne ape kiyamata beemata vitarak seema unu deyak neve eka ape jeevitheema kotasak hama dawasakma fresh wenna fresh vidiyata hitanna heels life ekama fresh
7: venasma rasaya venasma vidiyata vijay instant noodles rasa hatarakin
8: anchorpedia pro mfgm ada lokota hitena poddange smart sodanama
9: anuttana kaduma milak kasagala green super shaka matale athuragiriya mulleriyawa narammala gane mulaka pola kasagala samuha vyapare vetin
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකිය.
11: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
13: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට වට්ස් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
14: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්

0: ලුණු.
1: පැරලයිස් සහ අනෙකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
2: ගුඩ් මෝර්නින්. වෙලා උදේ 10යි.

0: අසුබ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවස් සමග මම කේසර. හිටපු ජනාධිපති ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ පෙනී සිටින ලෙසට පොලිසිය දැනුම් දීමක් සිදු කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මස 16 වනදා මැලේසියාව බලා පිටත්ව ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා. ඒ කටුනායක ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රෝඩ් පහසුකම් භාවිතා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව පවුලේ සමීපතම ආරංචි මාර්ග මීට පෙර ප්‍රකාශ කර තිබුණා. සිරදඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඥානසාර හිමියන් ගිහිඳුමින් සැරසී අධිකරණයට පැමිණීම විශේෂත්වයක්. කොළඹ මහාධිකරණයේ විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඉදිරිපත් කිරීම සඳහායි බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර හිමියන් එලෙස අධිකරණයේ වෙත රැගෙන විත් ඇත්තේ. මේලඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 net FM
3: හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: DLB වාසී

බැල් බැඳගෙන අහන්න. ජනි එක දේදුනු මාවත.

වෙලාව 10යි විනාඩි 18යි. අපි ඇවිල්ලා තියෙන්නේ net fm දේදුරු මාවතේ. අපිට කතා කරපු WhatsApp messages එවපු Facebook fan page එකේ අපි දාලා තියෙන post එකට comment කරු. යාළුවන්ගේ නම් කියන වෙලාවට. හැබැයි මේ වෙලාවේ විශේෂ දෙයක් තියෙනවා යාට මතක් කරන්න. ඒ තමයි සෙවණගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගැන ඔයාලට මතක් කරන්න ඕනිනේ. ගොඩාක් වෙලාවට දෙවි කෙනෙක් වගේ කමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාගෙන් බෙහෙත් කත් කට්ටිය එතුමාට සලකන්නේ. ඒකට හේතුව තමයි සමහර වෙලාවට කාලයක් තිස්සේ ඇඳටම වෙලා හිටපු. එහෙම නැත්නම් කාලයක් තිස්සේ ජීවිතයේ අර සුන්දරත්වය විඳින්න බැරි වුණු ගොඩ දෙනෙකුට ඒගොල්ලන්ගේ සාමාන්‍ය නිරෝගී ජීවිතය ගත කරන්න අවස්ථාව කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාගේ ප්‍රතිකාරත් එක්ක ලැබුණු එක. සඳුදා අඟහරුවාද පොය දවස්වල වහල්. ඉතින් හැම දවසක්ම ඔයාට සෙවණගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න. 0777 347 940 හරි 0773 273 540 හරි. ගොඩක් වෙලාවට කට්ටියට ටිකක් තියෙනවා ප්‍රශ්නයක්. ජනියා කොහොමද මෙහෙම හැමදාම චිල් එකේ ඉන්නේ? අපිටත් තියෙනවා සමහර දවස්වලට නිදිමත දැනෙන දවස්. එහෙම දවස්වලටත් මං උදේ පාන්දරම ෆ්‍රීලන් කෝපි එකක් බොන හන්දා අපිටත් පුළුවන්කම හම්බ වෙලා තියෙනවා හොඳ ප්‍රබෝධයෙන් දවසේ වැඩ ටික කරගෙන යන්න. දැන් ඔයාටත් පුළුවන් රස කෝපි එකක් බිව්වම ඔය තියෙන කම්මැලිකම් නිදිමත ගති ඔය හැම දේම නැති කරගෙන සුපුරුදු විදිහට චිල් එකේ වැඩ ටික කරගෙන යන්න. කෝපි එකක බොන එක විතරක්ම නෙවෙයිනේ ඒකේ තියෙන මැජික් එක. කෝපි එකක් නහයට ලං කරනකොටම කටට ලං කරනකොටම ඒ දැනෙන සුවඳ කෝපි එක හදනකොට දැනෙන සුවඳ අපිට අපේ මොළයේ සෛල උත්තේජනය වෙලා අර අපි බලාපොරොත්තු වෙන ප්‍රබෝධය අපිට එතනින්දම්ම ලැබෙන්න පටන් ගන්න. ඒ හින්දා ඔය කඩේ තියෙන එක එක කෙමිකල් බොන්නේ නැතු ෆ්‍රීලන් නම තියෙන කෝපි පැකට් එකක්ම අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදරට අරගෙන ඉන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න තියෙන තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. සමහර වෙලාවට අපි කල්පනා කරන්නේ ඉතිරි කරනවා කිව්වම ඒ ඉතිරි කරන්න අවශ්‍ය දේ සල්ලි විතරයි කියලානේ. හැබැයි සල්ලි විතරක් ඉතිරි කරා කියලා ඒකෙන් ලොකු දෙයක් වෙන්නේ නැහැ. පුංචි ඉතිරියකින් අපිට ලොකු අනාගතයක් ලැබෙනවා. සමහර වෙලාවට ඒ ඉතිරි කරන දේ ඔයා උදේට වැඩට එන ගමන් පාරේ ලයිට් කණුවක පත්තු වෙලා තියෙන ලයිට් එකක් නිමලා කරන ඉතිරියක් වෙන්න පුළුවන්.

0: FM Anu Paha, FM Anu Hatarai Tashuma Ata, Net FM.
1: Melau dahayai vinadi visi hatarai.
2: Damro inverter sheetakarana rupiyal 95000 cc ta kuda paulakata masika viduli paribhojane ekaka 15k pamana sieluma damro pradarshanagara wali
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967667767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
6: ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
8: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා ඔයාගේ සොංග්ස් ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක් මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව
9: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
10: කින්දර හැන්දාව

0: ජානු ජානු ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
0: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
2: වේලාව 10යි විනාඩි 26යි
3: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්
3: හදන්න ඕන තේද කෝපිද
2: තේදුණු මාවත
3: තමන් කණ්ඩි හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
2: දේදුණු මාවත
3: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඊළඟ කාගන්න එකයි

0: நெத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத்த
1: ඔයා හගෙන ඉන්නවනම් මම මෙහෙම කියන්නම්කෝ මම මේ සින්දුවෙන් පස්සේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක සම්බන්ධ වෙන්න හදන්න ඒක හන්දා මේ පැතර කෝල් කරන්න WhatsApp messages එවන්න ඔයා තරඟයට එකතු වෙන්න කැමතියි කියලා මට කියන්න සින්දුවෙන් පස්සේ අපි අකුරෙන් අකුර තරඟයත් එක්ක සම්බන්ධ වෙමු කාව හරි තරඟයට සම්බන්ධ කරගමු ඒ අතරේ ඔයාට මතක් කරන්න ඕනේ ලංකාවේ අපේම නිෂ්පාදනයක් වුණු ආර්යා ඊසි සනීපාරක්ෂක තුවාය ගැන. නිතරම පහුගිය දවස් ටිකේ අපි කතා වුණානේ. මොකද්ද මේ ඊසි නිසා ලේසිද කියලා අහන දේ කියලා. දැන් තමයි අපිටත් ඒ දේ තේරෙන්නේ. ආර්යා ඊසි සනීපාරක්ෂක තුවාය ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. අපේ රටේ අපේම දෙයක් හන්ද අපේ කාන්තාවන්ට ගැළපෙනම විදිහට තමයි ආර්ය අයිසි සනීපාරක්ෂක තුවාය නිෂ්පාදනය වෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්න අපි ආදරය කරන අපේ කාන්තා පරපුර වෙනුවෙන් සමහර වෙලාවට අපේම නංගි කෙනෙකුට නැත්තම් ඔයාගේ වයිෆ්ට හොඳ සනීපාරක්ෂක තුවාය කරගන්න ගියාට පස්සේ අපි දන්නේ නැත්තම් ඒක මොකක්ද කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවනේ. අන්න ඒ නිසා තමයි අපි හැමෝම මේ පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ කියලා මම ඔයාලට මතක් කරන්නේ. මෘදු බවින් යුතු මල්ටිලේයර් ප්‍රොටෙක්ෂන් එකත් එක්ක එන ආර්යා ඊසි සනීපාරක්ෂක තුවාය කියලා කියන්නේ. SLS ප්‍රමිතියත් එක්ක එන සනීපාරක්ෂක තුවාය කඳා. අපේ කාන්තාවන්ට හරියටම ගැළපෙන හොඳම සනීපාරක්ෂක තුවාය එක කියලා අපිට පිළිගන්න පුළුවන්. පුංචි රුපියල් 150කට එන්නේ ක්වොලිටි එක අඩු කරලා හන්ද නෙවෙයි. රුපියල් 150කට දෙන්නේ හැමෝටම අරගන්න පුළුවන් වෙන්න ඕනි හන්ද. එහිඳ ආර්.අයි.සී. සනීපාරක්ෂක තුවායට අදම ස්විච් වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා ඔයත් එක බෙදා ගන්න කාරණාවක්. ඒ දේ තමයි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳ පණිවිඩය. දැන් අපි පහුගිය ටිකේ මේ පිළිබඳව කතා කරානේ. මේක අපි අපේ යුතුයකමක් වගකීමක් විදිහට අරගෙන තමයි ඔයත් එක බෙදා ගන්න. සමහර වෙලාවට අපේ තරුණ පරපුරේ ගොඩ දෙනෙක් විවිධාකාරයේ අලුත් දේවල් ට්‍රයි කරන්න ගිහිල්ලා ජීවිතයේ අනාගතය සම්පූර්ණයෙන්ම නාස්ති කරගන්න. ඉතින් එහෙම එක දෙයක් තමයි මේ මත්ද්‍රව්‍ය කියලා කියන්නේ. සමහර වෙලාවට ඔයාලටත් පාරේ යනකොට එහෙම නැත්නම් එදිනෙදා වැඩ ටික කරනකොට දකින්න හම්බ වෙලා ඇතිනේ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු එයා අය ඕනි තරම් ඉක්මනට අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ හරිම ස්වභාවික නොවන විදිහකට හැසිරෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි අපි මතක් කරන්නේ අපේ ආදරණීය නංගිල මල්ලිලට. මල්ලිල විතරක් නෙමෙයි දැන් නංගිලත් මේ දේවල් වලට ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක හින්දා කිසිම වෙලාවක කවුරුවත් අඳුරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුවෙක් වෙන්න පුළුවන්. වාට මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කියලා ආරාධනා කරවතින් යන් ඇබ්බැහි වෙන්නේ නැහැ. එකපාරක් ට්‍රයි කරන්න වගේ දේවල් කිව්වොතින් එහෙම කිසිම වෙලාවක හා කියන්න එපා. මොකද ඔය ඇබ්බැහි වුණාට පස්සේ මේ දේවල් වලින් ගැලවෙන එක යාළුවෙක් හරි කවුරු හරි කෙනෙක් ඔය දේවල් දික් කරනකොට බෑ කියනව තරම් ලේසි දෙයක් නෙවෙයි. හරි අපි සින්දුවට යමු. සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 34යි. අපි ඇවිල්ලා තියෙන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයට. කෙනෙක්ව සම්බන්ධ කරගත්තා. මන් නම විතරයි දන්නේ කොහෙන්ද කියලා මැසේජ් එකේ දාලේවල නැහැ. WhatsApp මැසේජ් එකක් දාපු කෙනෙක් තමයි මේ සම්බන්ධ කරගත්තේ. හැබැයි යාට කෝල් එක දීපු ගමන් මෙයා කියපු වචනවල හැටියට මං හිතන්නේ දවස් ගාණක් try කරලා තියෙනවා අකුරු එක වචන ගලපන්න. ආයු බෝවන් මිලන්තිකා සුබ උදෑසනක් වේවා.
1: ආයු බෝවන්.
0: කොහේ ඉඳන්ද අපිට මේ කතා කරන්නේ?
1: නුවර
0: මඩවල ඉඳන්. රයිට්. ඒ කියන්නේ මේ වැස්ස දවස් වලට එහෙම පොඩ්ඩක් අමාරු වෙදි නේ ගමේ ඉන්න. හරි, මැසේජස් කීයක් විතර දැම්මද ගේම් එකට සම්බන්ධ වෙන්න? ඒක තමයි මන් දකිනවා හරි, මං ඉතින් ඔයාලට ගේම් එක වෙන හැටි පැහැදිලි කරන්නම් පොඩ්ඩක්. මම ඔයාලට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට ඔයාගේ තප්පර 30ක කාලය ඇතුලේ කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. පැහැදිලි නේද? වැරදිලාවත් එකම වචනය දෙපාරක් කියන්න බෑ. ඊට පස්සේ අකුරු දෙකේ වචන කියන්න බෑ. වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. ඒ වගේම තමයි අර කියන වචන ටික පැහැදිලිව අපිට ඇහෙන්න කියන්නත් ඕනේ. පැහැදිලිද? රයිට්. අපි එහෙනම් යමු අකුරෙන් අකුර තරංග වටයට. දැන් ඔයා ඉන්නේ මහනුවර නගරයට ආසන්නයේ කියලානේ කිව්වේ. මහනුවර නගරයට ආසන්නයේ තමයි කුණ්ඩසාලේ තියෙන්නේ නේද?
1: ඔව්.
0: කුණ්ඩසාලේ කියන වචනේ තුන්වෙනි අකුර මොකද්ද? ඒක තමයි ඔයාට ලැබෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න? රයිට්. අපි යමු මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: ඇදම මදුරුවා වරකාපල ලාම්පුව වළඳ දරුවා වැස්ස තරම මරණය යමුනා නාමල් ලසන්ත තාරක කඩුව වරකා කපුටා ටයරේ යන්න නදිය යාමිනි මේ යන්තරේ යකට ඩක්කුව වාසනා නන්දිනී නිරිත තරා හරකා කවුලුව වඳුර ලවන් නදුව වැස්ති සතුට තානිය යාගේ යාපනය යක්කල ලෝකුව වාතේ යොහනි නිමේෂා චානිකා කිබුලා ලොරිය යශෝද දවස සමන්ත අට්ටක්කා කරුකා කතුව වත්ත තාත්තා සරිග දූරියන්ක
0: කාලය අවසන්. අම්මෝ, දැන් ඉතින් පොඩ්ඩක් උස්ම ගන්න. කවුද ඉන්නේ එකතු කරගන්න මේ අපි අහන්න යන සින්දුවට?
1: හැමෝම එකතු කරගමු. ගෙදර නම් ඉන්නේ මං විතරයි දැන්.
0: බොහොම ස්තුතියි. ආ,
1: ඔයාටත් එකතු කරගන්න.
0: ඔව්, මාව එකතු කරගත්තේ නැත්නම් ওই සින්දු මොකුත්ම හම්බ වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි මිලන්තිකා, දිගටම නෙත් අහගෙන ඉන්න.
1: හරි, අවසන් වෙන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඉදන්පතකින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්.
3: වේලාව 10යි විනාඩි 41යි.
4: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ.
5: කොල්ල කෙල්ල කොට

0: ලොතරැයි මණ්ඩලය
1: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
1: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හම්බ වී උපදෙස්
1: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
3: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-947.
6: දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
7: පත් කරන මම සනයිනවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
8: දෘති විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනය දේශීය
9: MWODC මම එල්බ ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
6: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
10: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
11: Brought to you by
12: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
16: විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ.
15: හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
14: වේලාව 10:44.
17: මේ වයිෆ්
18: මොකද හස්බන්ඩ්?
17: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංගා, පතෝල, වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
18: ඇයි?
17: රිස්ක් එක වැඩිනේ.
18: ඒ කිව්වේ?
17: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
18: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
19: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
17: වෙලාව 10:45. මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න මගේ හිතමිතුරන් මේ පැතර කෝල් කරනවා, WhatsApp messages ඉවනවා. ඒ කටියව එකතු කරගෙනම තමයි මං ඊළඟ පැයට යන්නේ. අපේ වල්පේට මොල්ලේ උපාලි අයියා තමයි මට අද පළවෙනි කෝල් එක ගත්තේ. උපාලියයි එකතු කරගන්න කියලා කිව්වා වයිෆ් දම්මී. ඊට පස්සේ තුෂාන්, මිහිරංග පුතාල දෙන්නව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට අලව්වේ කරූ අක්කා සොපරුදු විදිහටම කතා කරා. අදත් ඉතින් එයාගේ යාළුවෝ කට්ටිය ඉන්නවා. ඒ කට්ටියව එකතු කරගන්න කියලා කිව්වා. අනුල අක්කා ඉන්නවා, කාන්ති අක්කා ඉන්නවා, රාණි ඉන්නවා, සමන්ති ඉන්නවා, ඉන්දු ඉන්නවා. මේ කට්ටියම එකතු කරගන්නවා. කන්නන්තොට ජනපදයේ ඉඳන් අපේ නිලන්ති අදත් කතා කරා. ඊයේ කෝල් කරන කට්ටියට පොඩි සර්ප්‍රයිස් එකක් තිබුණානේ. ඒක අද නැති ඇයි කියලා අහනවා. එහෙම තමයි හැමදාම සර්ප්‍රයිසස් නේ. රමණි පොළොන්නරුව ඉඳන් කතා කරා. මං ඔයාවත් එකතු කරගන්නම් ගොඩාක් ආදරෙන්. ජනි අයියේ ගොඩ දවසකින් මම ආවේ. හැමදාම ඔයාව අහනවා මෙසේජ් කරන්න වෙලාවක් නෑ අනේ වැඩත් එක්ක. එහෙම තමයි ඉතින්. අපි වහන කට්ටියට ඒ තරමට වැඩ වැඩි වෙනවා කියලා කියන්නේ අපි හර කැමති. ඔයගොල්ලෝ දිනු වෙනවා කියන එකනේ කියන්නේ වැඩත් එක්ක. ගන්තුනේ ඉඳන් කෞශල්‍ය තමයි මට මේ මෙසේජ් එක දාලා තියෙන්නේ. මං ඔයාව එකතු කරගන්නම්. අම්පාර උහන ඉඳන් නිමාලිකා සුජීවනි. ගුඩ් මෝර්නින් ජනි මල්ලි. අපිත් net අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එකතු කරගන්න මගේ හොඳම යාළුවා කාංචනා නංගි. ඒ වගේම තමයි මල්ලි ඔයාවත් එකතු කරගන්නවා කියලා කියනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක. ඊට පස්සේ මට සුදු පැංචෝ කියලා තියෙන්නේ කවුද දන්නවද? මාතර දීප්ති අක්කා. එයාගේ යාළුවා ඉන්නව අනුෂා. 10:90 මංගලි ෆැෂන් එකේ යාළුවෝ හැමෝම. මේ ඔක්කොම එකතු කරගන්න කියලා තමයි අපිට දීප්ති අක්කා මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ජනි සුබ දවසක් වේවා. ජානුගේ ජනීගේ නම් ටිකක් ළඟින් යනවා කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ඒක තමයි මටත් දැනෙන එකම දුක. ඒ වගේ නමක් මගේ නම ළඟින් යන එක. ලස්සන සින්දුවක් ඕනි කියලා කියනවා ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට මං එකතු කරගන්නම්. අපේ නිපුණි නංගි අනුරාධපුරේ ඉඳන් මට මැසේජ් එකක් දාලා තියෙනවා. මලක් දාලා තිනෝ, ඒ මලේ ෆොටෝ එකක් දාලා තිනෝ. නම දන්නේ නැහැල්ලෝ. මන්නම් දන්නවා. ඔයාර රුක් අත්තන මල් නේද? අපි යමු සින්දුවට.

0: වෙලාව 10යි විනාඩි 50යි. අපි යන්න හදන්නේ දියුණුවට පාර හොයාගෙන. අපි හැමෝම කැමතිනේ දියුණු වෙන්න කොහොම හරි කොයි වෙලේ හරි. හැම දවසක්ම අපි පටන් ගන්න අද නම් මොකක් හරි ස්ටෙප් එකක් තියෙනවා දියුණු වෙන්න කියලා හිතාගෙන. අන්න එහෙම දියුණුවට ඔයාට පාර කියන HNB ෆයිනෑන්ස් කණ්ඩායමත් එක්ක FM අපේ කණ්ඩායම රට වටේම යන ගමනක් අද ඉඳන් ආරම්භ වෙනවා. ඉතින් ඒ ගමනට මුල පුරන්න අපේ ඉෂාන් ඇතුළු කණ්ඩායම අද දවසේදී ගම්පහ නගරයේ ඉඳන් ඔයාට දියුණුවට පාර කියන සූදානම් වෙමින් ඉන්නවා. ඉතින් ඒ පැත්තේ තොරතුරු දැනගන්න මම අපේ ඉෂාන්ව සම්බන්ධ කරගත්තා. ආයු බෝවන් ඉෂාන්, සුබ උදෑසනක් වේවා.
1: සුබම සුබ දවසක් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් FM 95.4 දශමට කවදත් අලුත් කාගෙත් නෙත්. ඔන්න මේ දවස්වල අපි HNB finance දියුණුවට මග කියන්න තමයි ජනි සූදානම් වෙන්නේ. අද ඉඳලා දවස් ගණනාවක් පුරා ප්‍රතාප් දයාරත්න මහතා ඉන්නවා. එතුමා දන්නවා මටත් වැඩිය හොඳට මේ වටිනාකම ගැන. අද දවසේ එතුමා තමයි අපිත් එක්ක මේ වටිනාකම ගැන කතා කරන්නේ.
0: ආයුබෝවන් සුබ උදෑසනක් ප්‍රතාප් මහත්මයා.
2: ආයුබෝවන් ඔබතුමාට. ඇත්තටම දියුණුවට මග නගර චාරිකාව ගම්පහ නගරෙන් සමාරම්භයේ සතුටුවන් කිරීමට නෙත්තේෂන් ආයතනයට මගේ ප්‍රථමයෙන්ම ස්තුතිය පළ කරනවා. වාහන සීනේ සැබෑ කරන්න අඩුම පොලියකට වැඩිම ලීසි මුදලක් අපි ලබා දෙනවා මේ දවස්වල. ඇත්තටම ඕනෑම කෙනෙකුට ගම්පහ ශාඛාවල් දෙකක් තියෙනවා, දෙකම සම්බන්ධ කරගන්න පුළුවන් මේ සඳහා. ඊට අමතරව රන්නය සඳහා වැඩිම අත්තිකාරම් මුදලක් ලබා දෙනවා. අඩුම පොලි ප්‍රතිශතයකට වැඩිම අත්තිකාරම් මුදලක් ලබා දෙනවා අපි ගවට රන් භාණ්ඩයක් උගස් තියන්න ආවොත්. ඊට අමතරව අපේ පවර් සර්විස් ඉතුරුම් ගිලුම සඳහා 100% ඉහළ පොලි ප්‍රතිශතයක් ලබා දෙනවා. ඊට අමතරව අපේ යාළු අලුත්ම ගිනුම පුංචි ළමයි වෙනුවෙන් හඳුන්වලා දීපු අලුත්ම යාළු ගිනුම සඳහා කෑගි විශාල ප්‍රමාණයක් අපි ලබා දෙනවා. මේ සියලු දේවල් HNB ෆයිනෑන්ස් සියලුම ශාඛාවන් විසින් ලබා ගන්න පුළුවන්.
1: ඉතින් ජනී මෙහෙමයි, මේ අද දවසේ අපි ඉන්නේ ගම්පහ දුම්රිය පොළ ඉදිරි පිට තමයි. ඉතින් අපි ආරාධනා කරනවා හිස්සති නෙවෙයි FM 95.4 දශමට අපි ඇවිල්ලා තියෙන්නේ වටිනා කියන තෑගි භෝග කොන්නක් දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි විනෝදාත්මක තරග රාශියකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ FM 95.4 දශමට කවදත් අලුත් කාගෙත් නෙත් අපි ජනී එක දේතුන මාවතහන හැමෝටම ආරාධනා කරන එන්න කියලා ගම්පහ නගරයට දුම්රිය පොළ ඉදිරි පිටට ඇවිල්ලා ඔගලට පුළුවන් මේ වටිනාකම ඔබේ කරගන්න. ඉතින් අපි අර කතා කරන ලීසින් කඩිනම් ලීසින් පාසුකම
0: WhatsApp 0511 95 95 95

0: FM 94.8 Net FM Divainapura Thedunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasaganayana Aulesavama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මෙන කොහෙන්ද සර්
5: ටීල්බී වාසි කොයි කාටත් වාසි
6: Meltol, හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: සුපිරි සෙදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: මුදලාලි
9: අනෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුරු ග්‍රෑන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
9: හරිද?
8: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත ඔබතුමා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
9: විජේ දාන්න ඔක්කොටම.
8: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ. හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙනවා.
10: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
3: 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳ තෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
11: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
13: අලුත් පැයක් පටන් ගන්න වේලාව උදේ 11:00.

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නිය
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත්නියස් සමඟ මම කේසර. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන විත් තිබෙනවා. ඒ ඔහු රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින් ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන නඩු කටයුත්තක් සඳහා ඔහු එලෙස අධිකරණයට රැගෙන විත් ඇත්තේ. නිකවරටිය කන්දගෙදර ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි නිකවරටිය පොලිසිය පැවසුවේ. සැකකරුවන් නිකවරටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: fm 95 fm 94.8 net fm
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: වාසිනා මෙන කොහෙන්ද සර්?
6: DLB වාසී. කොයි කාටත් වාසී.

බෙලාවෙ 11යි විනාඩි 8යි. හිනා වෙවි පැල් බැඳගෙන අහන net fm දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටත් වැඩ ගොඩාක් ඔළුවේ තියාගෙන තමයි ඉතින් වැඩ ටික පටන් ගන්න. කොහොම හරි පැය ඉවර වෙනකොට ඒ සියල්ලම වැඩ හරියට ඉවර කරගන්න එක තමයි මගේ බලාපොරොත්තුව. මං හිතනවා ඕගොල්ලන්ට දවස පටන් ගන්නකොට දවස ඉවර වෙනකොට ඒ වැඩ ඔක්කොම ඉවර කරගන්නවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා ඇති කියලා. ඉතින් ඒ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියන ප්‍රාර්ථනාව තමයි දේදුනුමාවතේ ජනියගේත් ප්‍රාර්ථනාව. මතක් කරන්න ඕනි විශේෂ දෙයක් තියෙනවා. වාසනාව අපිව හොයාගෙන එන වෙලාව හිතාගන්න බෑ වගේම තමයි ලෙඩ රෝග අපිව හොයාගෙන එන වෙලාවත් හිතාගන්න බෑ. අපි ආදරය කරන කෙනෙකුට, අපිට සමීපම කෙනෙකුට ගොඩාක් වෙලාවට හිතාගන්න බැරි වෙලාවක සුව කරන්න බෑ කියලා කියන විදිහේ ලෙඩක් හැදුනොත් එහෙම අපි කොච්චර කම්පා වෙනවද කියලා කල්පනා කරලා බලන්නකෝ. එතකොට එහෙම කම්පා වෙවි කාලය නාස්ති කරන්නේ නැතුව ඔයා කරන්න ඕනි හොඳම දේ තමයි සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට යන්නේ. මොකද කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයා ඉන්නවනේ එතන. එතුමා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පරතරයට හදාරලා දිනකින්. රජයේ ඒ ශ්‍රේණියේ සහතික නිකන් හම්බ වෙන්නේ නැහෙනි. එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ නිසාම තමයි ඔය සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවේදී ඔපරේෂන් කරන්න නියම කරපු. එහෙම නැත්නම් ඇඳටම වෙලා කාලය ගත කරන්න නියම කරපු. සමහර අම්මල තාත්තලා සමහර රෝගී වෙච්ච අය කමල් බන්දුල වීරපෙරෝ වෙද මහත්තයාගේ ප්‍රතිකාර වලින් නිට්ටාවටම සුවපත් වෙන්නේ. ඒ නිසා ඔයාට මතක් කරනවා සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘත සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට ගිහිල්ලා කමල් බන්දුල වීරපෙරෝ වෙද මහත්තයාව හම්බ වෙන්න කියලා. එතන සෙනග ඉන්නවා ගොඩක්. ඒක හන්ද යන්න කලින් වෙලාවක් වෙන් කරගෙන යන තරමට ඔයාට ලේසි. 0777 300 940ට හරි 0773 273 540ට හරි කතා කරලා වැඩි විස්තර දැනගන්නත් වෙලාවක් වෙන් කරගන්නත් ඔයාට පුළුවන්. මං අර කිව්වේ කලිනුත් වාසනාව ළඟට එන වෙලාව හොයාගන්න බෑ කියලා. හැබැයි වාසනාව ළඟට එන වෙලාවට වාසනාවට ලං වෙන්න පුළුවන් විදිහේ මොකක් හරි ක්‍රමයක් ඔයා පාවිච්චි කරලා නොතිබුණොතින් ඒන වෙලාවටත් වාසනාවට ඔයාට කිට්ටු වෙන්න බැරි වෙනවා. මේ කියන්නේ ඔයාගේ අහල පහල ගෙවල් වල ඉන්න වාසනාව ගැන නෙවෙයි, ඔයා ගාවට එන වාසනාව ගැන. මේකට හොඳම ක්‍රමයේ තමයි වාසි ලොතරැය්‍ය කියලා කියන්නේ DLB වාසි ලොතරැය්‍යත් එක්ක දැන් තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්න ඔයාට පුළුවන්. DLB වාසි ලොතරැය්‍ය තියෙන අංක ටික අතරින් අඩුම තරමේ අංක දෙකක් ගැලපුණා කියලා කියන්නේ රුපියල් 25000. නිකන් කල්පනා කරලා බලන්න එතකොට රුපියල් 24960ක්ම ඔයාට ලාභයි. ටිකට් එකට යන්නේ රුපියල් 40යිනේ. ඒ විතරක් නෙමෙයි රුපියල් 50000ේ තෑගි, රුපියල් 105000ේ තෑගි, රුපියල් මිලියනේ සුපිරි තෑගි ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. සමහර වෙලාවට ටිකට් එකක් අරගත්තට පස්සේ වෙන වෙන ටිකට් වලදී නම් වෙන්නේ ලොකු තෑගි මුදලක් එක කෙනෙක් අතරේ බෙදිලා යන එකනේ. හැබැයි මේකෙදි වෙන්නේ මේ රුපියල් 105000ේ, මිලියනේ 25000ේ, 50000ේ තෑගි ගොඩක් ගොඩ දිනක් අතරේ බෙදිලා යන්නේ. ඒක හන්ද ළඟම තියෙන ලොතරැයි කෝඩුවට ගිහිල්ලා හරි. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට DLB sweep app එක ඉන්ස්ටෝල් කරගෙන හරි. DLB වාසි ලොතරැය්‍ය අදම මිලදී ගන්න. සින්දු වලට කට්ටි එකතු කරගමුද ටක් ගාලා. Good morning Jani. එහෙම කියන්නේ අපේ සඳලි නංගි. සඳලි නංගි අපි වහගෙන ඉන්නේ අනුරාධපුරේ ඉඳන්. මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ පුෂ්පාක කලවාණන් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් ප්‍රියන්ත, දුවල දෙන්න, ඉරේෂ නංගි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මෙන්න අපේ රෝසි නංගි මැසේජ් එකක් දාලා කාලෙකට පස්සේ රාගම රෝසි හිමාෂා මම ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. පල්ලි බැද්දේ සංකපාල ඉඳන් ශාමණී රණසිංහක්කත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දු ගොඩකට යාව එකතු කරගන්න කියලානේ කියලා තියෙන්නේ. ඊට පස්සේ ජනි ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා කියන්නේ යකල් මුල්ලේ දිලිනි, හස්බන්ඩ් ධනුෂ්ක, ලොකුදුව දම්සදී, චූටිදුව බිෂේලි මේ හැමෝම එකතු කරගන්නවා. ආ මේ මාසෙ ඉඳන් ගේම් එක වෙනස් කරනවා කියලා කිව්වනේ කලින් මාසෙ. නෑ මං ඒක ලබන මාසෙට කල් දැම්මා. ලබන මාසෙ ඉඳන් ඕගොල්ලන්ට ලොකු සර්ප්‍රයිසස් ගොඩාක් තියෙනවා. ඒ අතරේ ගේම් එකත් මාරු වෙන එක තියෙනවා. තව ගොඩාක් සර්ප්‍රයිසස් තියෙනවා. ඒවා දැම්ම කියන්නේ නෑ. සර්ප්‍රයිස් වෙන්නේ නෑනේ දැම්ම කිව්වම්. ඊට පස්සේ අම්පාරි උහණින් ඉඳන් කාංචනා මැසේජ් එකක් දාලා තියෙනවා.
මේ නිමාලිකාගේ යාළුවා නිමාලිකා අක්කවත් එකතු කරගන්න කියලා තියෙනවා. එයාගේ දුවවත් එකතු කරගන්න කියනවා. නෙතහන සියලුම දෙනාවත් එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් හැමෝම එකතු කරගන්නවා.

සමහර වෙලාවල් තියෙනවා අල්ලපු ගෙදර කට්ටිය උයන්නේ මොනාද කියලා අපිට තේරෙන වෙලාව. නිකන් කල්පනා කරලා බලන්න අල්ලපු ගෙදර මිරිස් ටිකක් බදිනකොට තුන පහ ටිකක් බදිනකොට මුළු ගමම සමහර වෙලාවට දන්නවා ඒ ගෙදර තුන පහ බදිනවා මිරිස් බදිනවා කියලා. ඒ තරමට සැර සුවඳක්නේ එන්නේ. හැබැයි ඔය ප්‍රශ්න මොකුත්ම නෑ. ඔයා අරගන්නව නම් ෆ්‍රීලන් නිවසේ ඉන්න ෆ්‍රීලන් බැදපු තුන පහ කොට. ඔයා වෙනුවෙන්ම බැදපු තුන පහ කොට හදලම තමයි පැක් කරලා එවලා තියෙන්නේ. අනික ෆ්‍රීලන් නිෂ්පාදන හැම එකක්ම නිෂ්පාදනය වෙන්නේ සම්පූර්ණයෙන්ම අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි. කිසිම වෙලාවක કૃතීම රසකාරක કૃතීම වර්ණකාරක ඒ මුකුත්ම අඩංගු කරන්නේ නෑ. ඒකින්ද බය නැතුව එයාට පාවිච්චි කරගන්න පුළුවන් ෆ්‍රීලන් නිෂ්පාදන ඕනිමේ. ෆ්‍රීලන් බැදපු තුන පහ කොට එක ගැන මතක් කරනවා වගේම ඔයාට මතක් කරන්න ඕනි මේනක සහල් ගැන. අර මං කිව්වේ අල්ලපු ගෙදර උයන්නේ මොනාද කියලා සමහර වෙලාවට අපිට දැනගන්න පුළුවන් කියලා. ඉස්සර අපේ ගම්වලට ගියාට පස්සේ ඒ ගෙදරක බත් එකක් ලිපේ තිබ්බට පස්සේ සහල් ටිකක් ලිපේ තිබ්බට පස්සේ මුළු ගමම දන්නවා අන්න ගෙදර උයනවා කියලා. අන්න එහෙම තත්වයක් දැන් අපිට දැනෙන්නේ නෑනේ. ඒකට හේතුව අපි අරගන්න සහල් ඒ තරම් ක්වොලිටි නැති එක. ගොඩාක් වෙලාවට සහල් ටික හොදනකොට හාල් ටික හොදනකොට අර වැඩිපුර කුණු ප්‍රමාණයක් යනවා කියලා පේනවනම් අර සුදු පාට තද සුදු පාටට හාල් ටික හේදිලා යනවනම් එච්චරම හාල් එක ක්වොලිටි නෑ. ඒ හින්දා තමයි අපි මතක් කරන්නේ මේනක සහල්ම වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. මේනක සහල් කියලා කියන්නේ හොඳින්ම හොදලා පිරිසිදු කරලා ගල් වැලි අයින් කරලා ඔයාගේ ගාවට එවන නිෂ්පාදනයක්. අපේ පවුලේ කට්ටිය කෑමට ගන්නකොට වැඩිපුරම කන්නේ බට්ටි ගන්නේ ඉතින්. ඒ කන බට්ටික කෙමිකල් ගොඩක් නා. එහෙම නැත්තම් එහෙම අර නිකන් ප්ලාස්ටික් හාල් වගේ නා. කන්න එපා වෙනවනේ. ඒ හින්දා තමයි වාට මම මතක් කරන්නේ මේනක සහල්ම වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. අපේ රටේ ගොවි මහත්තුරුන්ගේ හොඳම සහල්වල හොඳම කොටස තමයි මේනක සහල් විදිහට ඔයාගේ ළඟට එන්නේ. මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය, අපේම රස. රයිට්, අපිට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්නම්කෝ. මේ දැන් කෝල් එකක් ගත්තා සූර්යව ළඟ ප්‍රේම කුරුල්ල. කවුද? සූර්යව ලියන ආරච්චි අයියා. මාබිම කාන්ති අම්මවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. වැලිමඩ උඩුහාවර ඉඳන් අපේ ප්‍රියාණි අක්කා කතා කරනවා. මහත්තයා සිරිසේන, කවිෂ් පුතා, කවිෂ් පුතාගේ යාළුව සෙට් එකකුත් ඉන්නවා. දක්ෂින, මදූක, පබෝධ, ඊට පස්සේ අනු, මේ හැමෝම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. WhatsApp එක පැත්තේ තමයි ඉතින් කට්ටිය ඉන්නේ පොලිමේ බලාගෙන. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ජනේ මල්ලි ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්නව සින්දුවකට. රඹුකන කොටගම ඉඳන් අපේ කවුද මේ මැසේජ් එක දාලා තියෙන ධම්මික අක්කා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ධම්මික අක්කා තමයි පහුගිය සතිය අකුරෙන් අකුර තරගේ ජයග්‍රාහිකාව බවට පත් වුණේ. හම්බන්තොට කළුදොදොල් කඩේ අපේ ශානක කොල්ලාදත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා මේ සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. කවුද බොලේ මට පැටියෝ කියලා තියෙන්නේ. රමණි සුමේදකා කළුතර ඉඳන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දෙවුලි, ශෂි, භාති, තුසිත, කල්හාරියක පුංචි එවින්ම එකතු කරගන්න කියනවා. ඒ වගේම තමයි කැනඩාවේ ඉන්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන්, නෙක් පුංචි සොෆියාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ගොඩාක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. දැන් මේ අකුරෙන් අකුර තරංග වටේටත් කට්ටියට එන්න පුළුවන්. හොඳේ ඉක්මන් කරන්න 0112 55 33 63 ට අපිට කෝල් එකක් ගන්න. නැත්තම් ටග් ගාලා WhatsApp message එකක් හරි Facebook post එකට comment එකක් හරි දාන්නකෝ.

0: FM Anu Paha, FM Anu Hatırai Taşımı Ata, Net FM.
1: Velave kolahai vinade visi hatarai.
2: Oyata visha maddravya bhaviten ivath wenna onada? Jeevithaya aluthen patang ganna aasada? Ehenam meka oya gannama ona call ekak. 19:27 ta katha karanna. Ratama ekata jaathika mehuma.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද. විශ්වාසයි වග කීමයි සිඟ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක.
5: යුත්තකේ ඉන්න ඔයාගේ උසස් අධ්‍යාපන හීනේ සැබෑවටම සැබෑ කරගන්න හඳුන්වා දෙන RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
8: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
9: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779677767 ට මිස් කෝල් එකක් දෙන්න.
1: වේලාව 11:26.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
12: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
13: දන්නවා.
12: මොකද්ද?
13: මගේ ඔළුව.
12: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියෙනවා කියලාද මට කන්න?
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
1: වසන්ත

සනකෙලියට යන්න හදන්න. මේ සින්දුව අහනකොට මට නිකන් කල්පනා වෙන දෙයක් තමයි කොයි වසන්තද මේ සනකෙලියට යනවා කියලා කියන්නේ. මන් දන්න වසන්තලත් කීප දෙනෙක් ඉන්නවා. ඒක නෙවෙයිනේ. WhatsApp එක පැත්තට ගියාට පස්සේ මට තර්ජණය කරන කට්ටියත් ඉන්නවනේ. එක්කෙනෙක් මැසේජ් එකක් දාලා දෙනවා. ජනී කාලෙකට පස්සේ ඔයාව අහන්න වෙලාව හම්බ වුණේ. අද මගේ නම කිව්වේ නැතොත් දෙනවා ගුටි කියලා. හොරණ පැත්ත ඉඳන් අපිට චතු තමයි මැසේජ් එක දාලා දෙන්නේ. ඔන්න දැන් නම කිව්වා. එයාගේ නම කියනකොට චතු රෝසමල කියලා කියන්න කියලා තමයි කියන්නේ. මන් දන්නේ නැහැ එක එක්කිනාගේ එක එක විදිහ ආසාවල්. චතු මං ඔයාව එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊළඟට සුබ දවසක් ජනී. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා මං ඔයාව එකතු කරගන්නම්. ජනී සුදු බෝලේ කොහොමද ලයිව් එකක් එන්නකෝ අනේ. එහෙම එන්නේ නැහැ ලයිව්. හෙට එන්න හිතාගෙන ඉන්නවා. හෙට ලයිව් එකක් එන්නම්. අද නම් කම්මැලි යනේ. කුමාරි මිස් දුල්මි ගයන් හර්ෂණ දිනිදු මේ කට්ටියම එකතු කරගන්න කියලා කඩවත ලක්මාලි තමයි අපේ මැසේජ් එක දාලා දෙන්නේ. හෙලෝ හෙලෝ ජනී. දැඩිගම ඉඳන් දිලිනි මැසේජ් එකක් දාලා දෙනවා. එයාගේ පවුලේ හැමෝමයි නෑදෑ හිතමිතුරන් හැමෝමයි සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරු එක වචන ගලපන්න. අකුරෙන් අකුරව තරංග වටයක් එක සම්බන්ධ වෙන්න. දැන් කෝල් කරන්න පටන් ගන්න. 01125533 අපිට කෝල් එකක් ගන්න. WhatsApp message එකක් දාන්න. 0711959595ට. Facebook fan page එක පැත්තට යන්න. මම message එකක් දාලා තිනවා. post එකක් දාලා තිනවා. post එකට පහලින් comment එකක් දාන්න අනිවාර්යෙන්. රයිට් යතරේ වාට මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. 19:27 දුරකථන අංකය දැන් අපි මතක තියාගන්න ඕනි නම් එකක් බවට පත් වෙලා තියෙනවා. ගොඩාක් වෙලාවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු කට්ටිය කියන දෙයක් තමයි මත්ද්‍රව්‍ය වලට අපි නොදෙනුවත්ව හරි ඇබ්බැහි වුණා. හැබැයි කවුරුත් උදව් කළේ නෑ අපිට මේ දේවල් වලින් ගැලවෙන්න. අන්න ඒ වගේ දේවල් කියනකොට ඒගොල්ලන්ට ඇත්තටම උදව්වට කවුරු හරි ඉන්නව නම් හොඳයි කියලා හිතෙනවනේ. ඒ හින්දා තමයි රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක මේ 19:27 දුරකථන අංකය හඳුන්වා දීලා තියෙන්නේ. මේ නම්බෙකට කතා කරලා ඔයා කියන් ඔයාත් කැමති මේ මත්ද්‍රව්‍ය වලින් ගැලවෙන්න කියලා. එතකොට ඔයාට උදව් කරන්න ඕනි තරම් කණ්ඩායම් මේ දුරකථන අංකයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. උපදේශන සේවාවන් වෙන්න පුළුවන්, ප්‍රතිකාර වෙන්න පුළුවන්. තරුණ බරපුර රායත් පාරක් මේ සින්දුවට යන්න කලින් මතක් කරන්න තියෙනවා. අපි කැමති අලුත් අලුත් දේවල් අත්හදා බලන්න. හැබැයි ඔය අත්හදා බලන්න කැමති දේවල් අතරට මත්ද්‍රව්‍ය නම් ඇතුළත් කරගන්න එපා. වැරදිලා හරි අත්හදා බැලුවා කියලා කියන්නේ වාගේ මුළු ජීවිතේම සමහර වෙලාවට අඳුරු වෙලා යන්න පුළුවන්. ඉන්ද හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න වග කිව යුතු පුරවැසියන් විදිහට අපි කටයුතු කරමු කියලා මතක් කරන ගමන් තමයි ඊළඟ සින්දුවට යන්න හදන්නේ. කෝල් එකක් ගන්න අපිට 01125533 63ට. WhatsApp කරන්න 0711959595ට.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවේ 11යි විනාඩි 34යි. අකුරු එක වචන ගලපල සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය පටන් ගන්න හදන්නේ අද දවසේ දෙවැනි වතාවට. කටිය හොයාගෙන යනකොට මං යනවා ඉතින් එක එක පැතිවල යනවා කෝල් කරන කට්ටිය වාන්ස කරලා කොහොම හරි තරංගයට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් වාසනා අදව හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ මොනරාගල ඉඳන් අපිටව කතා කරපු කෙනෙක්ව. මොනරාගල ඉඳන් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා නිශානි. ආයු බෝවන් නිශානි, සුබ උදෑසනක් වේවා.
1: ආයු බෝවන් සුබ උදෑසනක් වේවා.
0: ඉතින් මොකද කරන්නේ මේ වෙලාවේ? බලන්න ඉතින් මනුස්සයෙක් වුණාම දියුණු වෙන්න ඕනි. මොකද කරන්න කියලා ඇහුවට පස්සේ මුකුත් නෑ, මේ නිකන් ඉන්නවා නෙත් FM අහගෙන ඉන්න කියලා එන්නේ ගියාන්ට දියුණු වෙන්න පුළුවන් කියලා කියන්නේ මාර වටිනවා නැද්ද මේ නිශානි? හරි, මේ මං ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනකම අගාකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ තප්පර 30 කාලය ඇතුලේ. වැරදිලාවත් එකම වචනේ දෙපාරක් කියන්න බෑ බබු. ඊට පස්සේ අකුරු දෙකේ වචන කියන්නත් බෑ. වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. කියන වචන ටික පැහැදිලිව කියන්නත් ඕනි. ඔන්න ඔය ටික තමයි නීති රීති. පැහැදිලි නේද වැඩේ වෙන විදිහ?
1: ඔව් පැහැදිලි.
0: රයිට්. දැන් මොනරාගලින් යන්න පුළුවන් බදුල්ලට ලේසියෙන්ම. ඔය බෙරගල පැත්තෙන් එහෙම දාලා. එතකොට මේ මොනරාගල ඉඳන් බදුල්ලට යන හන්දා මං කියනවා බදුල්ල කියන වචනේ දෙවෙනි අකුර ඔයාට අරගන්න කියලා. මොකද දෙවෙනි අකුර?
1: දුයන්.
0: ආ, ඒ කියන්නේ දයන්න, දියන්න, දෙයන්න, දොයන්න ඕනි අකුරක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලි නේද?
1: ඔව් පැහැදිලි.
0: රයිට්. අපි යමුද එහෙනම් තරඟෙට? Right. එහෙනම් අපි යනවා මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: දෝරියන් නාගයා යාපහුව වඳුරා රබුටන් නාගයා යාපහුව වත්තල ළමයා යාපනය
0: කාලය අවසන් වුණානේ. හිතලම වෙලාව වෙනස් නවත්ත ගත්තා. වෙලාව යවා ගත්තා. නිශානි මේ කවුද ඉතින් සින්දුවට එකතු කරගන්නේ? මං හරි ආසේ වාගේ අක්කගේ නංගිගේ නම්මහන්.
1: අක්ක කුෂානි, නංගි දශානි, අම්මයි, තාත්තයි,
0: අරයා,
1: අක්කසියයි,
0: අරයා එයි. AI. බොහොම ස්තුතියි නිශානි කෝල් කරාට. දිගටම net අහගෙන ඉන්න.
1: මම මත් එකද කරගෙන ලස්සන
0: බින්දක්. ආ ආ හරි.

0: FM Anupaha, FM Anuhatarai Tashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා Iodex.
2: වේලාව 11යි විනාඩි 43යි.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේ සිසයිතයි.
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම net fm හා එක්ව දැන් ඔබේ නගරයටත්
4: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
4: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවසවත්තල
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
6: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතුපිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
7: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
9: නංගියා
8: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ
9: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ
8: මොනවා කියනවද අයියා ඕල් සිම්පල් වැඩනේ
9: ඕකේ නංගියා එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා කොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා
8: අයියෝ සිම්පල් නේ අයියා වාහනේ නවත්තලා බැහැලා ගිහලා කොළ ටික අත්තු ගාලා දානවා
9: හතර වටේ යන්නැතුව එකම තැනකින් කැමතිම සින්දු අහන්න
10: net fm හතර වටේ හතර වටේ
8: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්
8: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
11: අහහ
8: මොකද කරන්නේ ඔයා?
11: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
8: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
12: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: වෙලාව 11යි විනාඩි 46යි. ඉතිරිය කියන දේ ගැන කතා කරනකොට අපිට මුලින්ම ඔළුවට එන්නේ අනේ සල්ලි ටිකක් අරන් තියාගන්න ඕනේ. එහෙම නැත්නම් රත්තරන් ටිකක් අරන් තියාගන්න ඕනේ. එහෙම දෙයක් නෙ. ෆික්ස් එකක් දාන්න ඕනේ. හැබැයි සල්ලි විතරක් ඉතුරු කරා කියලා රජෝ ඉස්සරහට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. නිකන් කල්පනා කරලා බලන්න වතුර බින්දුවක්වත් නැති නියඟ කාලයක් ආවා කියලා. ජීවත් වෙන්න පුළුවන් වෙයිද සල්ලි විතරක් තිබුණා කියලා? අන්න ඒ නිසා තමයි සල්ලි වලට වඩා දේවල් ඉතුරු කරන්න තියෙනවා කියලා මේ සකසුරුවම් මාසේ අපිට NSB බැංකුව මතක් කරන්නේ. අර වතුර ගැන කතා කරපු හන්ද ටැප් එකෙන් වතුර යනකොට වතුර ටිකක් ඉතුරු කරන එක. එහෙම නැත්නම් සතියේම රෙදි ටික එක එක දවස්වල මදින්නේ නැතුව සතියේම රෙදි ටික එක දවසක මැදලා විදුලිය බලශක්තිය ඉතිරි කරන එක. මේ හැම දෙයක්ම අපි අනාගතය වෙනුවෙන් කරන ලොකු ඉතිරියක්. ඉතින් මේ ලොකු ඉතිරිය වෙනුවෙන් පුංචි ඉතිරියක් අදම කරන්න කියලා ඔක්තෝබර් මාසයේ වුණු සකසුරුවම් කමේ මාසයේ වුණු මේ මාසෙයි හෙටක් ඉතිරි කරන මාසෙයි NSB බැංකුව ඔයාට මතක් කරනවා. ජනි අයියේ මම බුත්තල ඉඳන් මලිත් හන්සි මෙත්මා දියානා අපි සෙට් එකම සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා මලිත් මල්ලි. මම එකතු කරගන්නම් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට. ඊළඟට යනවා මං ඉතාලියට. ඉතාලියට ඇවිල්ලා අපිවත් සින්දුවකට එකතු කර ගන්න කියලා මැසේජ් එකක් දාලා කියන්නේ කවුද දන්නවද? අපේ ලක්ෂ්මන් අයියා. එයා කියනවා ඔයාගේ දේදුරු මාවත අහගෙන අපි වැඩ. සුබ දවසක් net fm අහගෙන ඉන්න හැමෝටම. ඊට පස්සේ මේ 25 වෙනිදා ඉතාලිය වෙලාව වෙනස් කරනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ආ ලංකාවෙත් අර පැය භාගකින් එහෙම වෙලාව එහා මෙහා කරේ. ඒ වගේ එකක් මං හිතන්නේ ඉතාලියෙත් වෙන්න යනවා. ලක්ෂ්මන් අයියා අනුර ලක්ෂ්මන් අයියා තමයි මැසේජ් එක දාලා අපිට ඉතින් ඔය විස්තර අප්ඩේට් එක දෙන්නේ. හයි අයියේ මම නිමල් මහින්ද කෙසෙල් පොත. මොකද්ද ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ. කෙසෙල් පොත කියන්නේ ගමක නමක් වෙන්නේ නැති සමහර විට ගැටබෝ යායි ඉඳන් මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා දෙන්නේ. එයාගේ වයිෆ්වයි වයිෆ්ගේ නම කුමාරි චූටි බබා සයා ආදිව්වයි එකතු කරගන්න කියලා තමයි කියලා දෙන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මං හිතනවා මං නම් ගම් හරියට කිව්වා කියලා. ලස්සනට වැඩේ යනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. රොෂාන් ශාමා සෙනුක ෘෂිකා එක ලක්ෂ්මන් තමයි මැසේජ් එක දාලා දෙන්නේ. ඔයාට සුදු බෝලේ කිව්වම මොකද ඒව කියවන්නේ නැත්තේ? වෙන අය කිව්වම ඒව කියවනවා. මං සුදු බෝලේ කිව්වම තමයි කියන්නේ නැත්තේ. ඒව කියලා මැසේජ් එකක් දාලා දින අපේ නිපුණි නංගී. එයා කෝලුත් ගත්තලු මං කෝල් සාන්ස කරන්න හැල්ලු. මෙහෙමයි මෙතන කෝල්ස් එනවා 60ක් විතර. එකපාර ඉතින් ඔය 60ම ආන්ස කරන්නත් අමාරුයිනේ. කොහොම හරි මං try එකක් දෙනවා හැමෝගෙම කෝල් සාන්ස කරන්න. වලස් මුල්ලේ ඉඳන් වීරේ අයියා මෙන්න කොල්ලා WhatsApp හදාගෙන එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් ඔයාවයි බණ්ඩාර අයියවයි සෙට් එකම හරිද ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අපි ආයේ ඊළඟ පැයේ ප්‍රවෘත්ති අහලා හම්බ වෙමු.

0: FM anu hatırayı taşıma ata Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by.
2: Atunu lakhe namo bavan rata puram rasa gena yana. Aule sam rasa kar khana. Mother Freela noodles, taste ke trust ka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මෙන කොහෙන්ද සර්
5: PLB වාසි කොයි කාටත් වාසි
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
8: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
9: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තන නිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
10: අපේ අම්මා ගෙදර ආවද
11: නැහැ අම්මා මෙයා වෙන දෙයක් වා

0: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: ධන්නවද හොම්ස්. මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාල දැන් හොයාගෙන.
2: මොකද්ද ඔය විසිගිරිල්ලද?
1: ඔව්. රෝමෙදි මීටර 92ක්. ග්ලාස්කෝවල රන් පදක්කම. හංගේරියාවල මීටර 91ක්. නගෝයාවල මීටර 88ටත් එහා.
2: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
3: ඇයි
2: නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
3: මීටර් 90ට එහා විසි වෙන යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක net fm algotown සතියේ දිනවල උදේ 7ට
4: net fm algotown
5: brought to you by
6: අභිමානවත් කළුතරින් prime million cream සමගින් prime kalura ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 prime group
7: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
9: විජයකුරක්කන්
10: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
4: FM Algo Town FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ එකට ලොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
13: වේලාව දවල් 12යි

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RBB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 0112-1162-863 0776-716-3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: අයිබෝන් අද 2026 ඔක්තෝබර් 6 වෙනිදා අඟහරුවාදා දවස සනසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙරෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල 13 වනදා FCIDA පෙනී සිටින්නේ ශිරන්තිර දනම් දීමක්. සිවුර ගලවා සරම අන්දවා ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙනේ. සිවුර ගැලෙව්වාට කෝට්ටේ සංඝ සභාවේ අප්‍රසාදය. නාමලුත් අධිකරණයට සරණගේ බිරිඳ යලි රිමාන්ඩ්. අනෙක් ෂෙඩ්වල තෙල් අඩු නිසා සිපිට්කෝ ෂෙඩ්වල පෝලිම් අවම තොග පවත්වාගෙන යන්නයි පෞද්ගලික ඉන්ධන සමාගම්වලට දැනුම් දීමක්. සිරුරේ සඟවන් මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ඇද්ද ජාවාරමක් හෙළි කර
0: ගනී.
3: යළි සිරදඩුවම නියම වූ ඥානසාර හිමියන් අද අධිකරණයට රැගෙනු ලැබුවා. ඒ සිවුර වෙනුවට සරමයි කමිසයකුයි අන්තවලා. හැබැයි ඒකට කෝට්ටේ සංඝ සභාව අප්‍රසාදය පළ කරලා තියෙනවා. ඒ ඇතුළු දවසේ උණුසුම්ම කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලැබුණ 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවී පෙනී සිටින ලෙසට පොලිසිය දැනුම් දීමක් සිදු කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාස 16 වනදා මැලේසියාව බලා පිටත්ව ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රියේ යළි දෙවිනට පැමිණියා. ඒ කටුනායක ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකම භාවිත කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව පවුලේ සමීපතම ආරංචි මීට පෙර ප්‍රකාශ කර තිබුණා. මේ අතර මැලේසියාව බලා පිටත්ව යාමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන්තොටුපළ වෙත පසුගිය 16 වනදා පැමිණ සිටි අවස්ථාවේදීද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවී පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා. ඒ සිරලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි. කෙසේ වෙතත් සැලසුම් කළ පරිදි මැලේසියාව වෙත පිටත්ව ගිය ඇය තමන්ව අතරංකුර ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසilla මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඊයේ අපේක්ෂිත ඇප අයදුම් පතක්ද ඉදිරිපත් කර තිබුණා. මේ අතර හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම අද මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ ස්ථානාධිපතිවරයාට ලැබුණ දොළසනදා අධිකරණයේ හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙසට නොතීසි නිකුත් කෙරුණා. ඉස්ලාම් දහමට අපහාස කළේය චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන 23 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණයේ නියම කළා. මෙම නඩුකරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී වරෙන්තු මත අතඩංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමෙන් වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරිය යළි ලබන 23 වනදා කැඳවන ලෙස නියම කළා. මේ අතර පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරේ ඉවත් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව අප්‍රසාදය පළ කරනවා. ඒ එම සංඝ සභාවේ අනුනායක කොටපිටියේ රාහුල නාහිමියන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින්.
6: උපුටා ගැනීම ගලගොඩත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ සම්බන්ධේනි. ගලගොඩත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂුවකි. උන් වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබා දී ඇති තීන්දුව පිළිබඳව කිසිදු විරෝධයක් වූ අදහසක් අප ඉදිරිපත් නොකරන්නෙමු. එවෙන්ම අධිකරණයේ උත්තරීතර භාවයේ පිළිබඳව ඉහලින්ම පිළිගන්නෙමු. ඒ අතර බන්ධනාගාරයේ තුලදී උන් වහන්සේගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා දුටුවෙමි. භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා දී ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවටය. එය අපේ රටේ දැනට තහවුරු වී ඇති ක්‍රමවේදයට අනුව අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන්ම සිදුවිය යුතු ශාසනික කාර්යයකි. ශාසනික නීතියට අනුව ඔහුගේ සිවුර පොරවා සිටීම හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන්ම අදාළ භික්ෂුව පිටතට රැගෙන එන හැම අවස්ථාවකම ඔහුට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබා දීම මෙතෙක් ශාසනිකව හා ආධ්‍යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්‍රදායික නීතියකි. එමෙන්ම ඒ නොසලකා හැරීම ශාසනයට ලබා දෙන වැරදි පූර්වාදර්ශයකි. ගලගොඩත්තේ ඥානසාර භික්ෂුව විනය පිටකයට අනුව පරාජිකා වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතල හේතුවක් උන්වහන්සේ අයත් අප සංඝ සභාව වෙත වාර්තා වී නොමැත. එමෙන්ම ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩහැරීම අප සංඝ සභාවට අයත් වගකීමකි. එබැවින් උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත් සිවුර පිටින්ම පෙනී සිටීමට උන්වහන්සේට අවස්ථාව ලබා දෙන ලෙසත් කරුණාවෙන් දන්වමි. උපුටා ගැනීම
3: රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන වෙත් තිබෙනවා. ඒ උරතවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින් ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව සිදු කෙරෙන නඩු කටයුත්ත සඳහායි ඔහු එලෙස අධිකරණයට රැගෙන වෙත් ඇත්තේ. මේ අතර අල්ලස් දීම සහ අල්ලස් ලබා ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් අතරංකුවටගෙන රිමාන්ඩ් බහරට පත් කර සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ අධිකරණ සේවකයෙකු සහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලබන විසවනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝතරගම මහතා මෙම නියෝගය නිකුත් කළා. මේ වන විට සිරදඩුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අදාළව කොළඹ මහාධිකරණ අංක 11 ශාලාවේ පවතින තවත් අල්ලස් නඩුවකට අදාළව සහනදායී දඩුවමක් ලබා දීම සඳහා රුපියල් 50,000ක අල්ලස් ලබා දීම සහ ලබා ගැනීම ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. පෞද්ගලික සමාගම් තුනකට අයත් ඉන්ධන පිරවුම් හල තවදුරටත් ඉන්ධන පොලිම් දක්නට ලැබෙන බව නෙත් නිවුස් නියෝජිතයින් පවසනවා. මෙරට ඉන්ධන සපේන පෞද්ගලික සමාගම් තුන ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබීම ඊට හේතු වී තිබෙනවා. ඒ අනුව කනිය තෙල් සංස්ථාවට අයත් ඇතැම් පිරවුම් හල්වලද දැන් පොලිම් දක්නට ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ. උද්ගතව ඇති ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ඉන්ධන ගැටලුවට අදාළ ප්‍රශ්නයට විශේෂ භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අදහස් පළ කළා.
7: ඉන්ධනහල් සඳහා මෙන්න මේ විදිහට නිකුත් කරන්න කියලා නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ලංකාව තුළ අවම තෙල් තොග පවත්වාගෙන යාම සඳහා යම්කිසි විධානයක් නිකුත් කරන්න තමයි. ඒ අනුව අපි ගිය සතියේ එහෙම කරලා නැති සමාගම් වලට අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ඒ අදාළ දැනුම් දීම එක් සමාගමකට කරලා තියෙනවා. හැබැයි අපි දන්නවා වෙළඳ පොලේ මේ වෙනකොට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි සමාගම් වලට දැනුම් දීලා තියෙනවා ඊයේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වෙළඳ පොලේ හිඟයක් ඇති නොවන විදිහට කටයුතු කරන්න කියලා. විශේෂයෙන් මේ පහුගිය දවස් දෙක තුල ඇතිවෙන විශේෂ හේතුවක් තමයි උන් සීමා කරලා තියෙනවා. ඒ වගේම ඊරිද දවස ගත්තොත් සාමාන්‍යයෙන් වෙළඳ පොළට තෙල් නිකුත් කරන්නේ නැහැ. ඒකත් එක්ක සඳුදා යම්කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තියෙන ප්‍රශ්නේ තමයි මේ පෞද්ගලික සමාගම් ණයට තෙල් නිකුත් කරන්නේ නැහැ. හැබැයි ඛනිජ තෙල් නීතිගම් සංස්ථාව ණයට තෙල් නිකුත් කරනවා දවස් 3ක් ඉදිරියට දාලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අමතර බර ඛනිජ තෙල් නීතිගම් සංස්ථාව විසින් ලබා ගන්න නිසා බදාද බ්‍රහස්පතින්දා වෙනකොට මේ ප්‍රශ්නය යම් තාක් දුරට සමනය වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා කර කතානායකතුමනි. නමුත් පෞද්ගලික සමාගම් වලට ඒ කට්ටියත් එක්ක ඇති වෙලා තියෙන ගිවිසුම් අනුව නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ.
3: පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළේ මෙලෙසයි.
8: ගරු කතා නැගතුනේ ඇමතිතුමා බොරු කිව්වේ ණයට තෙල් දෙන්නේ නැහැ පෙට්‍රෝලියම් එකවත්. අනිත් එක ඔබතුමාලා මේ ජාත්‍යන්තර සමාගම් ඉස්සරහා ධන ගහලා තියෙනවා කියලා බොහොම පැහැදිලි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මගේ හිතවත් අපේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී දයසේ ජයසේකර මහත්මයාටම අහන්න අවස්ථාව දෙනවා.
9: ජයසේකර මන්ත්‍රීතුමා
3: ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා අදහස් පළ කළා.
10: මේ සමාගම් තුනම දැනට මේ ඇතුමා ලංකාවට ගෙන්නලා තියෙන ඩීසල් පෙට්‍රල් ප්‍රමාණයත් විශාල වශයෙන් අඩු කරලා තියෙනවා. බෙදාහැරීම් විතරක් නෙවෙයි. හැබැයි ඔය කතාව කිව්වම මෙතන හිටියා අතන අපේ ඉන්නවා නම කියන්න කැමති නැහැ. නම කියන්න ඕන නම් අවසර දෙනවා නම් කියන්නම්. එයා කිව්වා මේ බොරු කියනවා මේ මේ මේමයි කියලා. ඇත්ත කතාව දැන් ඔබතුමාම කිව්වා. මොකද වෙලා තියෙන ගේන ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා, බෙදෙන ප්‍රමාණයත් අඩු කරලා තියෙනවා. ඉතින් ඇත්තම දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට විශාල පෝලින් දැන් ආපහු වෙලා තියෙනවා. ඊයේ මාරවිල ප්‍රදේශයේ ෂෙඩ් එකක පොලිමේ හිටපු කට්ටියට අසුචි වලින් පහර දීලා තියෙනවා. දැන් මම දන්නේ මේක කොහෙන්ද මේ වෙන්නේ කියලා. මොකද හේතුව දැන් ඔබතුමාලා මේක ගත්ත වගේම ඒ කාලේ විශාල තෙල් පොලිම් වල මිනිස්සු මැරුණා. අපි ඒකට විරුද්ධව කතා කරුවා. දිගින් දිගටම. ඒකට විරුද්ධව අපි ගන්න දින පියවරත් අපි කතා කරා විපක්ෂයේ ඉඳලා වෙලා. හැබැයි දැන් වෙලා තියෙන තත්ත්වය තමයි අද පෙට්‍රල් නැහැ සමහර ෂෙඩ්ස් වල. අර ප්‍රශ්නේම තමයි තියෙන්නේ. මොකද හේතුව වුන් කියනවා අපිට පහක් අපි ඉල්ල තිබුණා එකයි ලැබෙන්නේ. ඉතින් මම කියන්නේ මේක මේ ඔබතුමාලා මැදිහත් වෙන්න ඕනේ මේ සමාගම් වලට ගෙනල්ලා බෙදා හැරීම ගැන කතා කරන්න නෙමෙයි ඔය ගිවිසුම් වල අනිවාර්යෙන් එක තියෙන්න ඕන. ඒ නිසා බෙදා හැරීම සම්මත මම කියන්නේ නැත්තම් අපි ඕන යෝජනාවක් ගැන සම්මත කරලා අවශ්‍ය කරන කටයුතු කරමු. මොකද හේතුව මේ සමාගම් ගෙන්නුවේ තරංකාරීත්වය ඇති කරන්න. දැන් අද වෙලා තියෙන තරංකාරීත්ව පැත්තක තියලා ඒගොල්ලෝ Tamanට කැමති විදියට වැඩි කරන්න දෙන්න දෙන්නේ නැත්තම් තෙල් බෙදන එක නතර කරලා තියෙනවා.
3: නලින් බණ්ඩාර සහ දයසිරි ජයසේකර මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍ය අනුර කරුණාතිලක මහතා යලි ප්‍රතිචාර දැක්වුවා.
7: ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තියෙන්නේ අපේ අමාත්‍යංශයට. ඒතර ඒ අය ණයට නිකුත් කරනවද කියලා ඔබතුමාටත් වඩා හොඳින් දන්නේ මම. එතුමාගේ ෂෙඩ් එක මොකද්ද කියලා කියන්නකෝ. ඒක ඔබතුමාගේ ෂෙඩ් එක මොකද්ද කියලා කියන්නේ. එතකොට මම කියන්නම් ඒකට එනවද නැද්ද කියලා. ආ නලින් බණ්ඩාර මහත්තයෝ ඔබතුමාවත් දන්නේ නැහනේ. හරි. ලේකම්තුමාත් එක්ක ඉස්සෙල්ලා කතා කරලා ඉවර වෙලා මෙතෙන්ට එන්න. දැන් මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා අහුව ප්‍රශ්නේදී පැහැදිලිවම මම ගාව තියෙනවා මේ ගිවිසුම් සියල්ල. මේ කිසිම කිවිසුමක ඉන්ධනහල් වලට ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් කිවිසුම් වල කිසිම කොන්දේසියක් නැහැ. අවම ලංකාව තුල අවම තෙල් තොග පවත්වා ගැනීම සඳහා තමයි කොන්දේසිය තියෙන්නේ. ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනටම අදාළ සමාගම් වලට ඒ පිළිබඳ දැනුම් දීලා ඉදිරියේදී කටයුතු කරනවා. ඒතර මේකේ අපි මේ වෙලාවේ නිශ්චිත වෙලාවේදී අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ සමගත කරන්න පුළුවන්. අපිට නිශ්චිත මේ මොහොතේ ජනතාවට වෙන අපහසුතාවය වෙනුවෙන් අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ මේ බර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අරගෙන හැකිතාක් උපරිම සාමාන්‍ය ඉස්සෙල්ල තිබුණේ 154 ක විතර ප්‍රමාණයක් දැන් 182 දක්වා වැඩි වෙලා තියෙනවා. ඩීසල් නිකුත් වෙළඳපොළට නිකුත් කරන ප්‍රමාණය මාකට් එකෙන් 182ක් දරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් කම. ඒ නිසා ඒ වගේ කීමෙන් යුතුව ඛනිජ තෙල් නීති සංස්ථාව කටයුතු කරනවා.
3: මේ අතර කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන සිකුරාදා බාර දෙන බව සමගි ජනපල වේකී පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේ කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන බවයි.
11: මම ඔබතුමාට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ කතානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් අර්ථයට වැටෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මුදාහැරලා තියෙන්නේ මුක්තිය ලබලා තියෙන්නේ ජනාධිපතිවරට පමණයි වරප්‍රසාද පිළිබඳව. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආචාර ධර්ම සංග්‍රහයේ ඔබතුමාට මුක්තියක් ලබා දීලා නැහැ. කෙසේ වෙතත් මම ඔබතුමාත් එක්ක මේ මොහොතේ වාද කරන්නේ නැහැ. ඔබතුමාගේ නියෝගයේ සඳහන් පරිදිම ඔබතුමාට විරුද්ධව විස්තරාත්මක විශ්වාසමග යෝජනාවක් අපි සිකුරාදාට බාර දෙනවා. මේ කාරණය තවත් කාරණා දතුලත් කළා. බොහොම ස්තුතියි ඔබතුමාට සුබ පැතුම්.
3: සිරුර අභ්‍යන්තරික සංගවාගෙන මත්ද්‍රව්‍ය මැගසින් බන්ධනාගාරයට රැගෙන යාමේ ජාවාරමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. බන්ධනාගාරගතව සිටින මල්ලි පුතා නැමැති සැකකරුවෙකුට මෙලෙස සිරුර අභ්‍යන්තරයේ සංගවාගෙන මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනු අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී ජාවාරම හෙළිව තිබෙනවා. වයස අවුරුදු 57ක් වන පුද්ගලයෙකු ඉකුත්තා ගල්කිස්ස ටෙම්පල්ස් පාරේදී අයිස් මත්ද්‍රව්‍යද සමග අත්අඩංගුවට ගැනුණා. ඌ සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලිග්‍රෑම් 60ක්. මුල් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ ඔහු ගල්ගෙස බඩෝ විට දෙවන අතීරේ පදිංචිකරුවෙකු බවයි. අතඩංගුවටගත් මෙමසකකරු අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට ලිපි ලේඛන සූදානම් කරමින් තිබේදී පොලිසියට දුරකථනයෙන් රහසිගත තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අතඩංගුවටගත් මෙම පුද්ගලයා සිරුරේ රහසිගත ප්‍රදේශවල මත්ද්‍රව්‍ය සංගවාගෙන සිටින බවයි. එලෙස සංගවාගෙන සිටින මත්ද්‍රව්‍ය බන්ධනාගාරයේ වෙත රැගෙන යාමට ඔහු සූදානම් සිටි බවටද තොරතුරක් තොරතුරින් කියවී තිබෙනවා. ඒ අනුව නිරතහරින් වහාම ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. වෛද්‍යවරයාගේ අධීක්ෂණ යටතේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කෙරුණු අතර සැකකරු සිරුර අභ්‍යන්තරයේ යම් දේවල් සංගවාගෙන සිටින බවට තහවුරු වී ඇත්තේහිදී ඒ අනුව විරේක බෙහෙත් ලබා දී සගවාගෙන සිටි දේ එළියට රැගෙන තිබෙනවා. මේ පිළිබඳ කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සකකරු ප්‍රකාශ කරත්තේ තමන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඇප නියම කෙරුණත් ඇප බැඳ තමන් නිදහස් කර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බවයි. ඒ අනුව තමන් බන්ධනාගාරගත කෙරෙන බවද එහිදී මල්ලි පුතා නැමැත්තාට සගවාගෙන සිටි මත්ද්‍රව්‍ය ලබා දීමට සැලසුම් කළ බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. අනතුරුව ඊළඟ නඩුවාරයේදී තමන් වෙනුවෙන් ඇප බැඳ තමන් නිදහස් කරගනු ඇති බවත් මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන යාම වෙනුවෙන් තමන්ට විශාල මුදලක් ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මෙම සැකකරු වෙනුවෙන් මේ වන විට දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර ඊට යටත්ව තවදුරටත් ප්‍රශ්න කිරීම සිදු කරන බවයි පොලිසිය පැවසුවේ. ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නියෝජිත කාර්යාලය වන AHK ශ්‍රී ලංකා සහ ෆෙයර්වේ හෝල්ඩිංස් ආයතනයේ එක්ව සංවිධානය කරන AHK ශ්‍රී ලංකා ඔක්ටෝබර් ෆෙස්ට් බයි ෆෙයර්වේ උත්සවය ලබන 14 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ රාත්‍රී 7 සිට කොළඹ හෙලිපෑඩ් පරිශ්‍රයේදී ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර පවතින සංස්කෘතික හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම උත්සවය සඳහා සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් සජීවීව එක්වීමට නියමිතයි. ෆෙයර්වේ හෝල්ඩිංස් ආයතනයේ සමූහ වෙළඳ ප්‍රධානි සසික ප්‍රදීප් මහතා ඔක්ටෝබර් ෆෙස්ට් පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වුවා.
9: මේක ඇත්තටම අනිත් ඔක්ටෝම් ෆෙස්ට්ට වඩා මං හිතන්නේ සුවිශේෂී ඔක්ටෝම් ෆෙස්ට් එකක්. මොකද අපි එන අමුත්තන්ට සුවිශේෂී අත්දැකීම් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඔක්ටෝම් ෆෙස්ට් එකේ. උදාහරණයක් ගත්තොත් එහෙම අපිට අපි ගේන බෑන්ඩ් එක යුරෝප් වලින් එන බෑන්ඩ් එකක්, ඔරිජිනල් ඔක්ටෝම් ෆෙස්ට් බෑන්ඩ් එකක් අපි ගේන්නේ. ඒගොල්ලෝ කොළඹ විතරක් පර්ෆෝම් කරන්න එනවා නෙමෙයි, ඒගොල්ලෝ දැන් බැංකොක් ඇත්තටම ෂෝ එකක් කරා. ඊට අමතරව දැන් ඒගොල්ලෝ හෝචිමින් සිටි එකේ, වියට්නාමේ ෂෝ එකක් කරනවා. ඊට අමතරව ඩනං, හනෝයි කියන නගරවල ෂෝ කරලා තමයි ලංකාවට එන්නේ. ඒතර මේක ඒගොල්ලන්ගේ ඒෂියා ටුවයක් තමයි වෙන්නේ. ඊට අමතරව අපි ෆුඩ්ස් කරනවා, පුස්සැල්ල ප්‍රොඩක්ට්ස් අපේ පාර්ට්නර්. ඊට අමතරව හිල්ටන් කලම්බෝ රෙසිඩෙන්සිස් එකෙන් තමයි කරන්නේ ආහාර පාන, සංගීතය හා අනිත් සුවිශේෂී අත්දැකීමක් තමයි අපේ තියෙන මේ ගේම්ස්. ජර්මනියේ තියෙන ගොඩක් ගේම්ස් අපි ලංකාවට ගෙනල්ලා තියෙනවා. සෝ මේ ඔක්කොගේම එකතුවක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා පොද ඔක්ටෝබර් ෆෙස්ට් ඉවෙන්ට් එකක් එන අමුත්තන්ට ලබා දෙන්න.
3: රුපියල් 6000 සිට ආරම්භ වන ප්‍රවේශ පත්‍ර පික්මි ඇප් එක හරහා ඔන්ලයින් ක්‍රමයට මෙන්ම ෆෙයර්වේ හෝල්ඩිංස් ප්‍රධාන කාර්යාලයෙන් සහ ෆෙයර්වේ කොළඹ ෆෝට් හෝටලෙන් ලබා ගත හැකි. එමෙන්ම ශ්‍රී ලංකා octoberfest.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 077-6969-422 අංකයේ ඇමතීමෙන්ද වැඩිදුර තොරතුරු ලබා ගත හැකි වනවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන වී තිබෙනවා. ඒ රදවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින් ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව සිදු කෙරුණු නඩු කටයුත්තක් සඳහායි ඔහු එලෙස අධිකරණයට රැගෙන වී ඇත්තේ. මේ අතර අල්ලස් ලබා දීම සහ අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවටගෙන රිමන් බන්ධනාගාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ අධිකරණ සේවකයෙකු සහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
12: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව නීතිඥ චානක අබේවික්‍රම මහතාද මෙලෙස අදහස් පළ කළා.
13: ඉන්නෙත් කණ්ඩායමේ තිබ්බ සුවිශේෂී දේ තමා හරි නිවුස් එකක් ඉතා ඉක්මනින් නිවැරදිව ග්‍රහණය කරගෙන ඒක ප්‍රේක්ෂකයාට දෙන එක. කිසියම් ප්‍රවෘත්තියක මූලාශ්‍රයක් තියෙනවා නම් ඒක ඉක්මනටම අරගෙන ශ්‍රාවකයාට දෙන එක තමයි නෙත් කණ්ඩායමේ තියෙන විශේෂත්වය මම දකින. ඒත් එක්කම ඒකෙදී තියෙන වැදගත්ම දේ තමා මේක කියන්න ඕන නෙත් කණ්ඩායමේ ඉන්නේ රට පුරාම අංගෙන්නේ ඔත්තුකරු. හරිම ඔත්තුව හරිම තැනට දෙනවා. ඒක නිසාම දැන් ප්‍රවෘත්තියක් ගත්තාම අනිත් හැම තැනම තියෙන එකම ප්‍රවෘත්තිය. හැබැයි නෙත් ප්‍රවෘත්තිය තියෙනවා නෙත් නිවුස් එකේ තියෙනවා ඊට වඩා වෙනස් දෙයක් ඊට වඩා ගැඹුරින් හොයාගත්ත දෙයක්. ඒ තොරතුරත් එක්ක ඒක ඉක්මනින්ම ශ්‍රාවකයාට ගෙන එන්න මේ කණ්ඩායම උත්සාහ කරලා තියෙනවා. ඒක මේ කණ්ඩායමේ තියෙන ටීම් වර්ක් එකේ තියෙන දක්ෂතාවයක තමයි දකින්නේ. ඒක හොඳ දෙයක්. මොකද මිනිස්සු නිතරම හම්බුනාම හොයන්නේ තොරතුරක් ප්‍රවෘත්තියක්. ඒ හම්බෙන ප්‍රවෘත්තිය හරි ප්‍රවෘත්තියක් වෙන්න ඕන. මොකද අද වෙනකොට ගුවන්විදුලිය රූපවාහිනිය විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය විශාල වශයෙන් තියෙන නිසා වැරදි තොරතුරු දුස්තොරතුරු සංසරණය වෙන්න පුළුවන් සමාජෙ. හා වෙනම අපිට හොයාගන්න බැරුව වෙනවා කොයි ප්‍රවෘත්තියද ඇත්ත, කොයි කතාවද ඇත්ත, කොයි මූලාශ්‍රයද ඇත්ත කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වෙනකොට ඇත්තටම හොඳ දේ තමයි ඒ මූලාශ්‍රය එන්නේ මේක විකාශය වෙන්නේ නෙත් හරානම් නෙත් එෆ්එම් මරානම් අපිට විශ්වාසයක් තියෙනවා මේ ප්‍රවෘත්තිය හරි කියලා. මොකද මේ කණ්ඩායම හරිම දේ හොයලා තමයි එළියට දාන්නේ. දැන් ඉස්සර අපි ඇහුවා විතරයි මනස මේ වෙනකොට අද තත්ත්වය දක්වා ඇවිල්ලා තියෙන ගමන් මග විශිෂ්ටයි. තමන්ට පැවරන කාර්යය හරි තොරතුරු ජනතාවට දෙන්න ඕන කියන කාර්යය මේ කණ්ඩායමම එකට වැඩ කරපු හින්දා තමයි මේ වගේ ජනප්‍රියත්වයක් තියෙන්නේ. අද වෙනකොට මේ කණ්ඩායම ඇවිල්ලා තියෙනවා ඉස්සරහට.

0: ඔබ වෙත ගෙන ආවේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම් වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
3: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
4: Dedunu Mamata Brought to you by
5: Akunu Lake Namahu Babana Rata Purama Rasa Ganayana Aule Sayama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trust Ke
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
7: වාසිනා මෙන කොහෙන්ද සර්?
8: DLB වාසි.

வேவி பல் பந்தகனஹன நெதெஃப்எம் தேதுனு மாவதே அது தவசட அவசான பை வெரடிக்க படங்கன தமை மீலே ஸ்டிவிட் මේ බෑ ඉතින් මට කරන්න රාජකාරි එමටයි. හැම දෙයක්ම පැය ඉවරනකොට කොහොම හරි ඉවර කරගන්න බලාපොරොත්තුවෙන් තමයි දෙයනේ කියලා මේ පැය වැඩ ටික මම පටන් ගන්න හදන්. පැය පටන් ගන්නකොට මතක් කරනවා වාසනාව දොර ඇරලා බලන වෙලාවට දොර අරින්න දෙන්නේ නැතුව දොර ලොක් කරලා තියාගන්න හැම වෙලේම. ඒකින්ද DLB වාසී ලොතරැය අදම මිලදී ගන්න. ඔයාට ඉතින් ලොතරැයි කෝඩ් වල රස්ති ආදු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. DLB එකෙන් නිකුත් කරපු දෙවෙනි ඩිජිටල් ලොතරැය තමයි DLB වාසී ලොතරැය කියලා කියන්නේ. දැන් DLB වාසී ලොතරැයියත් එක්ක රුපියල් 25,650 ලක්ෂ 5 මිලියනයේ තෑගි ගොඩාක් ඔයාගේ කරගන්න පුළුවන්. ඒකන්ද DLB වාසී ලොතරැය මිලදී ගන්න පුංචි රුපියල් 40කින් දවසම මාසෙම අවුරුද්දම විතරක් නෙමෙයි ජීවිතේම ගොඩ දා ගන්න DLB වාසී ලොතරැයියත් එක්ක ඔයාට පුළුවන්. ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දීලා තියෙන ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් කියලා කියන්නේ ඔයාගේ ගෙදර කෑම වේල විතරක් නෙවෙයි ඉන්දියන් ස්ටයිල් එකට කෑම හදන කෑම කඩයක් ඔයා දැම්මත් ඒ කෑම වේල ඉන්දියන් රසට හදාගන්න පුළුවන් හොඳ ඔප්ෂන් එක. ඉන්දියාවේ රස අරගෙන ආවා කියලා ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙලන්න නෙවෙයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් හැදෙන්. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩරොත් නිෂ්පාදනය වෙන්නේ ෆ්‍රීලන් අනෙක් නිෂ්පාදන වගේම සම්පූර්ණයෙන්ම අපේ රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි. ඒක හන්ද කිසිම බයක් නැතුව පුංචි දරුවෙකුට දෙන කෑම එකකට උනත් එකතු කරන්න පුළුවන් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර්. කොළපාඩින් එන්නේ අන්න ඒක දාන්න ඕනි ග්‍රීන් කරි මසාලා පවුඩර් කියන එක දාන්න ඕනි එළවලු වලට. රෙඩ් කරි මසාලා රතු පාඩින් එන්නේ නමේ වගේ මාළු ජාති වලට තමයි දාන්න ඕන. සමහර පළාත් වල මාළු කියලා එළවලු ව්‍යංජන වලටත් කියනවනේ. හැබැයි මේ මාළු මුහුදු මාළු වැව් මාළු කලපු මාළු. මස් ජාති වලට පාවිච්චි කරන්න ඕනි බ්ලැක් කරි මසාලා. දාලා ගත්තා කියලා කියන්නේ ආයිතින් කට දිව පිනා යනවා. පිනා යනවා කිව්ව ගමන් වෙන මොනා හරි මතක් වුණා නෑනේ. රයිට් අපි යමු කටි එකතු කරගන්න සින්දු වලට. හයි ජනී පැටෝ කොහොමද මාවත් සින්දු වලට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මදු. මදු කොහෙ ඉඳන්ද කියලා නෑනේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න මදු. ඇලියගොඩ චමින්ද මෝටර්ස් එකේ මගේ මිතුරු කැල සෙට් එකම එකතු කරගන්න ඕනි. බොස් ඉන්නවා චමින්ද, සනත්, රසිඳු, පොහොරබාව ඉන්න රෝහිත මහත්තයා, එයාගේ වයිෆ් බබාල දෙන්න, කඹුරාව ඉන්න බින්ති, නගා, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාර, කුට්ටපිටි ඉන්න නිල්ලු, සමන්ත, මන්දාර, යෙනුක, රමිඳු, චූටි පුතාලා ඉන්නවා, හුලංගස් දළු ඉන්නවා, චාරිකා, රුවන්, එයාලගේ දුව තරුෂි, මැගි නැන්ද, කොරියාවේ චතුර මල්ලි, ඉහළගම බේකරියේ ත්‍රිසිංහ බිස්කට් එකේ නන්දනී ගාමන්ටගේ චාරයපරල්ලගේ සෙට් එක ගොඩෝම කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. මගේ මැසේජ් එක තාම කිව්වේ නෑ. එහෙම කියලා අඬන ගමන් අපිට මැසේජ් එකක් දාලා තින්නේ රත්නපුරේ ගිලීමලේ ධනුෂ්ක. අපි ගෙවල් වලට එහෙම ටිකක් කිට්ටුයි. කුවේට් වල වැඩ කරන කාවින්දේවත් එකතු කරගන්න කියලා තිනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන් මං ඔයාවත් එකතු කරගන්නවා. කටාන කෝන්ගස් හන්දිය අරෝෂ් ටේලර්ස් එකේ ඉන්න ප්‍රසන්න, දම්මිකා, ෂෙවෝන් මේ වගේම තමයි තාරුක, බෙවෝන්, අරෝෂ් මේ කට්ටියමත් එකතු කරගන්නවා. නිමල්, මහින්ද, බණ්ඩාර අපේ යුද හමුදාවේ සේවය කරන රණවිරුවෙක් එකතු කරගන්න කියලා තියෙනවා. කුමාරි, දුව සප්නා, විහංගි, ඊට පස්සේ චූටි පුතා සයාස්, ආදිව්, මහියංගනේ කෙසෙල් පොත ගැඩබෝය කියන ගමේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා දීන්නේ. අම්පාරෙත් සඳලි කෙනෙක් අපි වහනෝ මේ මැසේජ් එකක් දාලා දෙන්නේ. සඳලිලා හෙන සෙට් එකක් ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ ඩ්‍රිෆ්ට් බාබර් එකේ සෙට් එක එකතු කරගන්න. කොහෙද දන්නේ මේක තියෙන්නේ? ගියොත් නම් නොමිලේ කොණ්ඩෙ කපා ගන්න පුළුවන්. ඊට පස්සේ යන්න හදන්නේ ෂා ගාමන්ට් එකට ගිහිල්ලා. අලව් ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ KM ෂා ගාමන්ට් එක. සෙට් එකම එකතු කරගන්නම් මේ සින්දුවට. මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ සෝම තිලකයි ආදිත්‍ය මල්ලිවයි එකතු කරගන්න ඕනි සින්දුවට. ජනී කොහොමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න. කෑගලු බත් කඩේ චම්මි අක්කා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක, පොඩිවිජි මේ ඇතුළු සියල්ලම දෙනවායි කෑම කන්න ඇවිල්ලා ඉන්න සෙට් එකේ හැමෝමයි මේ සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කෑගල්ලටම ගිය වෙලේ කෑගල් ඉන්න රාම්මయ్య එකතු කරගන්නේ නැතුව කොහොමද? ඔයවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

වෙලාව 12යි විනාඩි 35යි. මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න හදන්නේ සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා. නම කිව්ව ගමන් ගොඩ දෙනෙක් මන් දන්නවා, බොහොම ආදරෙන් මතක් කරන කෙනෙක් තමයි අපේ කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා. එතුමාගේ ප්‍රතිකාරත් එක්ක ලංකාව වටේම ඉන්න ගොඩ දෙනෙක් තමන්ගේ ජීවිතේ බොහොම ලස්සනට ගත කරනවා මේ දවස්වල. ඒකට හේතුව වෙලා තියෙන සමහර වෙලාවට ඇඳටම වෙලා ඉන්න අම්මලා තාත්තලා ඉන්නවනේ ලෙඩ රෝග හැදිලා. ඔය වයසත් එක්ක එන ලෙඩ රෝග වගේම තමයි දැන් තරුණ කාලෙදි දෙයනේ කියලා අර අවුරුදු 60 දි 70 දි එන ලෙඩ රෝග ටික අපිට හම්බ වෙලා තිනෝ බෝනස් වගේ. දිය වැඩියා, පිලිකා, ගෑස් බ්‍රයිටිස්, කොන්දේ අමාරු, ඔක්කොම අපිට තියෙනවනේ. අන්නේ වෙලාවට තමයි සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන ඔයාලට මතක් වෙන්නේ කියලා මන් දන්නේ. එතකොට අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙන්න. 0777 300 940 හරි. 0773 273 540 හරි. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක ඔයාට සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට ගිහිල්ලා කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයාව හම්බ වෙන්න පුළුවන්. මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාට මතක් කරන්න ඕන. ගෙදරට ගේන හාල් ටික ක්වොලිටි එක නැති වුණොතින් එහෙම ගෙදර සතුටක් නැති වෙලා යනවා. මොකද කෑමත් එක්ක තමයි ඔය ගොඩාක් සතුට රැඳිලා පවතින්නේ. නිකන් කල්පනා කරලා බලන්න, උදේට රස කෑමක් කාලා ගෙදරින් එළියට ගියාට පස්සේ මුළු දවසම චිල් එකේ ඉන්න බලුවන්. රැටත් ඒ විදිහටම කෑම ටිකක් වැඩ ටික ඉවර කරලා යනකොට හම්බ වුණොතින් සුපිරි නේද? එහිඳ තමයි මේනක සහල්ම මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරන්නේ. අපේ ගොවි මහත්තුරුන්ගේ සහල් ලස්වැන්නේ හොඳම කොටස තමයි මේනක සහල් විදිහට ඔයාගේ ළඟට එන්නේ. දැන් ලංකාව පුරාම තියෙන සුපිරි වෙළඳ සැල් වලින් අලෙවි නියෝජිතයන්ගෙන් මේනක සහල් ඔයාට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි බයියන් වින් තරඟෙත් තියෙනවා. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එක. ඒකත් අම්බගෙන කන්න. නෑ නෑ නෑ නෑ නෑ. ඒක අරගෙන ඒ කූපන් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් ගන්න, එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. එතකොට කූපන් එකේ තියෙන ටැග් ඔයාලට හම්බ වෙනවා. අර මං කලින් කිව්වේ රයිස් කුකර් දෙකක් මේ වෙනකොට ගෙදර දිලිසි දිලිසි තියාගෙන ඉන්නවා කියලා අද දෙන්නේ. Right, අපි කට්ටිය එකතු කරගමු. Hi Jani, අපිවත් සින්දුව කරලා එකතු කරගන්න. අම්මවයි තාත්තවයි පොඩි නංගි ඊශ්‍රායල් වල ඉන්නවා, ලොකු නංගි ඊට පස්සේ පුත්තලම යාෆෝස් කැම්පස් කැම්ප් එකේ ඉන්නවා හස්බන්ඩ් නිෂාර. මේ හැමෝම එකතු කරගන්න කියලා කල්හාරි තමයි රත්නපුරේ ඉඳන් මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. Hi Jani, කොහොමද ඉතින්? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. කෑගල්ලේ පුෂ්පාංගණී අක්කා, මහත්තයා නිමල්, පොඩි අක්කා සුභද්‍රා, දුව කුමාරී සෙට් එකම එකතු කරගන්නම්. ඒ ළඟට අලව්වේ වාරිය ගොඩක් දන්නේ නේ. සාලිය සෝෆා එකේ ඉන්න සෙට් එකම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. රිකිල්ල ගස්කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේෂ් ශ්‍රී. එතෙන්න ගියාට පස්සේ කොල්ලොන් වණන් ඇතුළට ගන්න. මොකද කොල්ලන්ගේ කොණ්ඩේ කපන්නේ නැහැ. එතන කෙල්ලන්ව විතරයි ඇතුළට ගන්න. සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා මේ හැමෝම එකතු කරගන්නවා. හම්බන්තොට ඉඳන් අපේ තිෂාරා ජයමිනිත් අහගෙන ඉන්න. පවුලේ සියලුම දෙනාව මං එකතු කරගන්නම් මේ සින්දුවට. දෙයන්දර සුනේත්‍රා කුමාරි අක්කා පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා, විශේෂයෙන්ම පුතා විහංගව. Good afternoon අයියේ, අද අපේ අම්මගේ බර්ත්ඩේ එක. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන කවුද දන්නවද? පයාගල ඉන්න සුරේනි ඉසුරි දෙන්නම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා මං අපේ සුමිත්‍රාවති අම්මට සුබ පතනවා. ඒ වගේම තමයි පවුලේ සීලමු දෙනත් අපේ සුමිත්‍රාවති අම්මට සුබ පතන්න එකතු වෙලා ඉන්නවා. ඒ කෑල්ලක් එහෙම හම්බ වෙයිද දැන්? අදත් ඉතින් ඔයාව අහගෙන ඉන්නේ වෙනද වගේ. යටියන්තොට අප්සරා තමයි මැසේජ් එක දාලා ගියන්නේ. ලොකු දුව යශෝදරා, දෙවිනි දුව අනුතරා, චූටි දුව සිතරා. එයා අප්සරා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා චාමර ස්ටෝස් එකේ සෙට් එක අපිට කළුතර පනාපිටියේ ඉඳන් මැසේජ් එකක් දාලා දිනවා. චාමරයි තනෝජයි මං එකතු කරගන්නම්. අයුබෝවන් සුබ දවසක්. බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියා තමයි එහෙම කියන්නේ. මෙන්න අපේ උවන් තිස්සපුරේ ඉන්න නිලන්ත උල්ලුසු හේවාගේ අයියට මාව මතක් වෙලා. දුව ඉසුරි ශානිකා, වයිෆ් සුමිත්‍ර කට්ටියම එකතු කරගන්නම්. ජනි මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. කළුතර ඉඳන් චන්දි අක්කා ඇතුළු සියලුම දෙන්න. ඒ වගේම තමයි පුස්සෙල්ලාව පැත්තට යන්න හදන්නේ. BF ජනපදයේ එහෙම තියෙන. තවලන් තැන්නේ පතිරණ සිංහල බෙහෙත් කඩේ සෙට් එකම අපි වහගෙන ඉන්න. නන්ද කුමාර අයියා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මනහර හાર્ඩ්වෙයා එකේ විජේසූරිය. BF ජනපදයේ සෙට් එක හැමෝම එකතු කරගන්න කියලා කියනවා. පුළුවන් නම් නීල කඳු ගැටේ දෙන්නකෝ අයියේ. නීල කඳු ගැටේ ගලවගෙන ඉන්න තමයි වෙන්නේ දැන්.
බොරැල්ලි ද නවෝත් මල්ලි අපිට මෙසේජ් එකක් දාලා තින්නේ. මං අද බැරි වෙනවා. ඉතින් හෙට දෙන්නම් හොදේ. ඩිලන් නිරෝෂන් වැල්ලි ද මෙසේජ් එකක් දාලා තිනවා. හොයා තිල්ලන සින්දුව මං අනිවාර්යෙන් හෙට දෙන්නම් හොදේ. ඊට පස්සේ අර වඩුමුල්ල හන්දි එළවලු කඩේ ඉන්න කෞශල්‍ය නංගිව එකතු කරගන්න කියන නම නොදන්නා කෙනා. ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවෝ. අගුණකොළ ගෑස්සේ පහළගම ඉඳන් සුරංගි මැසේජ් එකක් දාලා දෙන්න. පුතා සොපන් දුව උමන්දි. ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියනවා. සුරංගි නෙවෙයිනේ මැසේජ් එක දාලා දෙන්නේ සුරංග. බලන්නකෝ ඉතින් මං කරන වැඩේ. වයිෆ් දුෂානිවත් එකතු කරගන්න කියනවා. කට්ටියම එකතු කරගන්නම්.

0: FM Anu Paha, FM Anu Hatrai Tashma Ata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 ට මිස් කෝල් එකක් දෙන්න
2: වේලාව 12:46
3: අම්මා ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද
4: නෑ
3: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ
4: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒක නෑ අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: හෙටට එක ගසක් ඉදිරි කිරීමට ඉවතලන කඩදාසි එකතු කර යලි කඩදාසි බවට හැරවීමට බාර දෙමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරි කිරි බහුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරු අමාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
9: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
10: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන. ඔයාගේ හැන්දාව.
11: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් කින්දර හැන්දාව විජානු. ජානු. ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්
12: දැන් හිතන්නකෝ ඔයාගේ අතේ සල්ලි නෑ කියලා.
13: හ්ම්.
12: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
13: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
12: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අතේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න.
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
13: මල් කුමරිය වඩින්න යන්නේ වැඩේ දින හිතන් ඉන්නේ ආ මල් කුමරිය කි. එහෙම නෑ ඒ උනාඩ බැලුව බැලුම්. රයිට් අපි යමු කට්ටිය එකතු කරගෙන ටක් ගහලා. වරකාගොඩ අනුරගාමන්ට් එකට තමයි යන්නේ. උගලගේ බොස් ඇතුළු සෙට් එක එකතු කරගන්න කියනවා. නදී, සමන්මලි, සඳුනි, තමරා, සාමාලක්ෂි, හර්ෂණී, සුජීවා, විනෝදනී, අශානි, දේවි. කට්ටියම එකතු කරගන්නවා. සුබ දවසක් වේවා ජනි. අවිවත් සින්දුවකට එකතු කරගන්න. කැගලි ඉඹුල් ගස් දිනිය ෆෙයාෆීල්ඩ් වල තියෙන නිරූ ටේලර්ස් එකේ උදේශිකා නිරූපමාලා. මම එකතු කරගන්නම් අපේ දමිත් ජනිත් මාවත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. අපේ කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා විනීතක්වත් මෙසේජ් එකක් දාලා තිනවා. වදාකඩ රංජිත් දිසානායක අයියා, ඒ වගේම තමයි ජනි අපිටත් ලස්සන සින්දුවක් ඕනි කියලා මෙසේජ් එකක් දාලා තිනවා. වෑකඩ සුපර් එකේ සෙට් එක. නිරෝෂා, තක්ෂිලා, චින්තක, හුස්ලාන්, හුස්ලාන් නෙවෙයි හස්ලාන් වෙන්නදිනේ, අශාන්, නයනා, බොස් ගයාන්, සම්පත් අයවත් එකතු කරගන්න කියනවා. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. මොරන් තොටයි, මොර දානයි, මොර දානයි, මොර දන වෙන්නදිනේ ඉන්න තියෙන මයුමි ෆැෂන් එකේ සෙට් එක මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ත්‍රිගුණාමලේ පහේ කණු ඉන්න පුංචි බණ්ඩායියා, වයිෆ් ගුණසීලී, රන්දිකා, මදුෂා, සසන්‍යා, සුපොන්දිලංක මේ කට්ටියමත් එකතු කරගන්න කියලා කියනවා. ජනි මාවත් සින්දුවකට එකතු කරගන්න. නයිවල එස්සැල්ල පැහැසර මල්ටි සිලෙක්ෂන්ස් එකේ ඉන්න සෙට් එක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මොරටුවේ සුජානි චන්දිමා, ජනි මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා රේඛා පනාමුරේ සිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා කවියෙවලා තියෙනවා. ගුරුදුනිය නිසා ගුරුවරු වෙනුවෙන් කවියක් එවලා තිනවා. දැන් වෙලාව මදි වැඩේ තියෙන කවි කියන අනික මං කිව්වට ඔය කවි දැනෙන්නේ නැහැ. මට කවි කියන්න බෑනේ. හෙන්දි මහරින්දන් ජයනි මැසේජ් එකක් දාලා තිනවා. එයාවයි පවුල හැමෝමයි එකතු කරගන්නම්. ජපානේ ඉන්න අපේ ගාමිණී අයියා, ඔයාවත් එකතු කරගන්නවා. යාළුවෝ දෙන්න ඉෂාන්, නිෂාන්, පවුලේ සියලුම දෙනාවත් එක්ක. ඊට පස්සේ අපේ කඩේට එන හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තොට තරිඳු එළවලු කඩේ සෙට් එක මෙසේජ් එකක් දාලා දිනවා. එතනින් පොඩ්ඩක් එහාට ගියාට පස්සේ පරුස්සෙල්ලේ සේපාලි හෝටලේ ඉන්න අපේ සේපාලිකාවෝ එකතු කරගන්න පුළුවන්. එයා තමයි අර සේපාලිකා මලයි සුදු පාට මීදුමයි කියලා කියන්නේ එයා ගැන සින්. රුවන් කුමාර් රන්වන් බිම්මල් එකේ ඉඳන් මෙසේජ් එක දාලා තින්නේ බද්දේගම ඉන්දිකස් කැටියේ තමයි ඉන්නේ. ජනියෝ අපිව මතක් කරන්නකෝ. බොකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක. සාලිය මංගලී ශිරන්ති සංජීව මහේෂ් ලග්මුතු සෙට් එකම එකතු කරගන්නවා. මාපලගම PLJ අයියාත් ඉන්නවා.

ගෑනුළමයි ඉතින් කවදාවත් ගෑනුළමයි ගැන නරකක් කියන්නේ නැහැ. ඒ හින්දා තමයි ඒගොල්ලෝ මේ සින්දුවේ මල් කුමරිය කියලා ඒගොල්ලන්ටම කියාගෙන තියෙන්නේ. හැබැයි ඇත්තටම ගෑල් ළමයි කොයි වගේද කියලා කියවෙන්නේ මේ සින්දුවේ නෙවෙයි, අපි ඊළඟට හන්න යන සින්දුව. යන්න තමයි හදන්නේ. යන්න කලින් ටයිටැනික් සැලුන් එකේ සෙට් එක එකතු කරගන්න ඕනි. තුෂාර කොල්ල කෝල් එකක් දුන්නා. සුන්දරම් බොස් තාම වැඩට ඇවිල්ලා නැහැ කිව්වා සුපුරුදු විදිහට. රොහාන් ඊට පස්සේ මාස්ටර් අලුත් මල්ලි කට්ටියම එකතු කරගන්නවා. අනුරාධපුරේ පුල්ලයා රන්දිය රංජිත් ප්‍රියංක රයිය සේනාරත්න සුපර් එකේ සෙට් එක සැලුන් මායා එකේ සෙට් එක ලක්ෂිකා ලක්මාලි මේ හැමෝම එකතු කරගෙන යන්න තමයි හදන්නේ. ජානු ඇවිල්ලා ඉන්නේ මැදිරියට. ජානු ගැනත් ඉතින් වෙනසක් නැහැ. එයා ගැනත් ඔක්කොම මේ සින්දුවේ තියෙන විදිහට තමයි කියන්න තියෙන්නේ. ඒකනේ උම්ම හැම දීලා කොල්ලෝ ටික රවට්ටන් ඉන්න. ගිහින් එන්නම් හෙට උදේ 10ට හම්බ වෙමු. මම ජනි.

0: FM anu paha, FM anu hatarai da shuma ata, Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Atunu lake namahu bavan rata purama rasa gena yana Aule sayama rasa karakana Mater freela noodles, taste ke trust ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මෙන කොහෙන්ද සර්
5: පීල් බී වාසි

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ලකම් පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
0: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
2: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
3: ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
4: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටිය මට මේකට එන්න ඕනි කියලා.
0: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
6: Brought to you by
0: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක. සුබ දහවලක් දවල් එකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. ක්‍රිස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරියක වන ජානක සිරිවර්ධන ලබන 16 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අලස් කොමිසම නිලධාරීන් සහ සැකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝධරග මහතා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. සැකරුවන්ගේ අපැයිලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් එම නියෝගයේ සඳහන් වුණා. ආණ්ඩිගම් ප්‍රදේශයේ තරුණයන් ඉලක්ක කරගනිමින් ඐස් මද්‍රව්‍ය චාවාරමේ නිරත වූ සැකරුවෙකුව ආණමඩුව පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට තිබෙනවා. ඒ ආණ්ඩිගම නගරයේදී සැකර සතුව තිබී ඐස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 11200ක් සහ මද්‍රව්‍ය චාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 12000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකරු ආණ්ඩිගම බුද්ධිගම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. මීළඟ නිත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නිත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM Anupaha, FM Anuhatarai Dashma Atta, Net FM.
4: Kindara Handava.
5: Brought to you by
6: Sumudu Matupitane Sa Adanginat Pahasui Leakwennitne.
7: FEMS Ayaka, Oyata, Oyava Magarinine.
8: Paralyze Saha Anikut Selum Roga Sandha Obayayutu Vishwasaniya Matana. Active Plus Bauta Chikitsaka Saha Punaruttapana Madhyasthanaya. Amatanna, 034 226 70 46.
9: Yeah, FM 95, 94.8.

0: Kinderhändeva. Kinderhändeva.
1: Hi. Dawale kai vinadi name ai. Hamadama wage harima welawata. ඔනි තින් අදත් වගේ මගේ ගින්දර හැන්දා වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. කොහෙද ඉන්නේ, කොතනද ඉන්නේ, කොහේ කොතර කොහොම හිටියත් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් මේක ඔයාගේ මගේ හැප්පනින්ම ටයිම් එක. ලන්ච් එකම අරගෙන දදරම් මං කාලා ෆුල් වෙලා ඉන්නේ. ඒ හින්දා ඔයා එන්න ඕනි මන් දන්න හිටපු ගමන් මට නිින්ද ගියොත් එහෙම. එහෙනම් මාව හැරවල තියාගන්න පුළුවන් ඔයාට. එහෙනම් මගේ හඩ්ලයින් නම් එක 2112553 63 63 කාලෙකක් දෙන්න. WhatsApp chat එකේ මම ඉන්නවා 0705 95 95 95. අද අපි Facebook live එකකින් හම්බ වෙමුද? මොකද කියන්නේ කට්ටිය? මට හිතුණත් මං එනවා Facebook live එකක. අද හරිද? ගොඩ දවසකින් මට ලයිව් එකකින් කට්ටිය හම්බෙන්න බැරි වෙච්ච හින්දා මට හිතුණාද Facebook live එකක් ආවොත් හොඳයි කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම net fm official Facebook fan page එක like කරලා follow කරලා තියාගන්න. මගේ wall post එකට comment එකක් දාන්න. මේ දැන්නේ ඔය මේ Facebook කියන එක තියෙන්නේ. හරිද? ඔය හිතන්නකො රජ කාලේ ඔය Facebook එහෙම තිබුණා නම් මොන විදිහේ දේවල් ඒ කාලේ හිටපු කට්ටිය Facebook එකේ upload කරයිද? අන්නේ මොනාද කියලා ටග් ගාලා කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්නද වෝල් පෝස්ට් එකද? අපි බලමු කවුද හොඳම කමෙන්ට් එක දාන්නේ කියලා. හරි, එහෙනම් ඉතින් ඔයාගේ මගේ ගින්දර හැන්දෑවේ පළවෙනි පැය මේ විදිහට පටන් ගන්න හදන්නේ. ලස්සන සින්දු සෙට් එකක් තියෙනවාදත් වෙනද වගේම වැඩ කරන ගමන් නටාගෙන වැඩ කරන්න නටාගෙන. මගේ නම පැතවත් එක්ක මං ඔයාගේ ජනු.

රටවල්ලේ කයි විනාඩි 17යි. අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ හන සින්දුවට කට්ටි එකතු කරගන්න මම WhatsApp messages පත්‍ර යන්න හදනේ බලමු අද. කවුද ඉස්සල්ලාම මට මැසේජ් කරලා තියෙන්නේ කියලා. හයි ජානු මණික සුබ දහවලක් වේවා. ඔයනිකම් මග බලාගෙන ඉන්නවා. අදත් ලස්සන සින්දු ගඩාරියක් කෝණි අලව සාලිය සොෆා එතනේ සාලිය අනිෂ්කා ඇතුළු කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න උම්ම එක කෝණි ආදරේ උම්මා. අද වගේ පල්ලම් වෙණි උම්ම එක සාලිය සොෆා එකට. හයි ජානු වෙනද වගේ මාදරින් අහගෙන ඉන්නවා. අචිර ජේම්ස් ඇතුළු පතල සෙට් එක ఫేస్బుక్ రజవరు වදකරි රංජිත් දිසනායකයි මැසේජ් කළා තියෙන සින්දුවකට එකතු කරගන්න කියලා. ඕකේ මේහන සින්දුවට එකතු කරගන්නම්. හයි ජානු පැටියෝ, ඔයා හොඳින්ද? හුන්නස්ගිරේ නවීන එක්ස්පෝට් එකේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. උම්ම එකක් දීලා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියන්නේ. හයි ජානු මණික, හැමදාම ජනි මොනව හරි කියනවනේ. මොකද කියන්නේ? උස්සගෙන ඇවිත් කට මහන්නද? නියමයි. අන්න හරි. අද මට මොනවද කිව්වේ කියලා මට අහගන්න බැරි වුණා. මං එනකොට මෙතන කියලා ඉවරයි. ඒ හින්දා කරුණා කළා මට කට්ටිය කියන්න බලන්න. අද ඔය ජනි මට මොනවද කිව්වේ කියලා දෙනකො අපිට ලොකු උම්ම එකකුත් එක්ක සින්දු ඇස්සක් බොකුදර 10 කනු පරි මංගලී ෆැෂන් එකේ සාලිය මංගලී ශ්‍රාන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත දේවින ෆැෂන් එකේ ඔක්කොම සෙට් එක එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු ජානු උම්ම ආදරේ. මාත ආදරේ ගොඩම ගොඩාරියක් සෙට් එකටම මගෙන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් එකයි විනාඩි 22යි.
3: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසය වගේ කීමයි සුග එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගේ කීමයි එක සිංග සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාභි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
6: රසින් රසමවන රසල්‍යා ෆුඩ්

0: 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් miss call එකක් දෙන්න. කොන් දෙසි සහිතයි.
1: 80 දශකේ අන්තිම දවසක්. එදත් හොඳ තෝම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
2: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
3: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

දවලකයි විනාඩි 27යි. මතක් කරන්න තියෙන මෙන්න මේ දේවල් ටිකට අග්ගාල මංගවට මතක් කරලා ඉන්න. මේක මුලින්ම කියන්න හදන්නේ ගෑනු ළමයි දැනගන්න මොනි පණිවිඩය ගැන. ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලය කියලා කියන කොච්චර පහසු කාලයක්ද? අන්නේ දවස්වලට ඔය ළඟින් ඉන්න මිනිස්සුවත් පෙන්වන්න බෑ. එයාලවත් කන්න හදනවා. ඒකට හේතුව ඔය තියෙන අපහසුතාවය ඔය ඩබල් කරගෙන තියෙනවා. මොකද්ද එහෙම ඩබල් වෙන්න හේතුව? හේතුව තමයි ඔය පාවිච්චි කරන පෑඩ් එක. අන්න ඒ හින්දාම ඔය ආසාවෙන් කරපු වැඩ පවා මේ පීරියඩ්ස් කාලේ

ඔයා අට අරගන්නවා හිතනක ්‍රිප එකක් කියන ප්ලෑන් කරගෙන හිටියක කල් දානවා හැම නැත්නම් ඒගොල්ලන්ට යන්න කියලා ගෙදරට ලයින ස්කූල් යන්නතු ඉන්න බලනවා ක්ලාස් යන්නතු ඉන්න බලනවා යුනිවර්සිටි යන්නතු ඉන්න බලනවා එක්සෑම් එකක් තියෙනවා නම් අර එක්සෑම් එක කරගන්න ඕනි හින්දම යනවා හැබැයි ගිහිලා එකත් අනාගෙන තමයි එන්නේ ඔය ඔක්කොටම හේතුව පාවිච්චි කරන පෑඩ් එක සාමාන්‍යයෙන් අපි පෑඩ් එකක් ගන්නකොට හොඳට හිතලා බලන්න ඕනි මේක ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි ඔය කියන දේවල් ටික හරියට නැති වුණොත් තමයි අර මං කිව්වා වගේ පීරියඩ්ස් කාලයේදී ඔයා දන්නේම නැතුව ආසාවෙන් කරපු වැඩපව අතහැරගෙන ඔයාට ඔයාව මග අරගන්නේ නොදැනීම වටාව මිස් වෙනවා එතකොට එහෙනම් දැන් මාකට් එකේ වට ගන්න තියෙන හරියටම හරියන පෑඩ් එක මොකද්ද ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක එසලස ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේතර පච්චන ෆෙම්ස් අයෝ අත් අද්දම මිල දී ගන්න එතනින් පස්සේ මට කියන්නකෝ මෙන්න මේ ගැන දැන් අද 6 වෙනිදා හෙට ඉඳලා 10 වෙනිදා වෙනකන් 7 8 9 10 මේ කියන දවස් හතර වෙන වැඩ මොකුත් දාගෙන නෑ නේද මං පහුගිය දවස් ටිකේම කට කැඩෙනකන් මේ ගැන වාඩ කිව්වා හැබැයි එහෙම කියලාත් ඔයා වෙන වැඩ දාගෙන මේක මිස් කරගත්තොත් පස්සේ මට කියන්න පහ ජානු අපිට යන්න බැරි වුණානේ කියලා. එහෙනම් තමයි මම ඔයාලට කල් තියාම මේක මතක් කළේ. Active Plus Center 3 කොටව ශාඛාවේ 3 සංවත්සරයේ වෙරුවෙන් ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් හතර පුරාවට Active Plus Center 3 කොටව ශාඛාවේ ඕවෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙන්න සූදානම් කළා තියෙනවා. ඉතින් හෙට තමයි පළවෙනි දවස. යමු නේද? අගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔවට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉනවා. ඉතින් මේ දවස් හතර පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක් ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වෙනුවෙන් සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් ඔයාලගේ පෞලේ සමාජිකින් එක ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් හතරේදී Active Plus Center 3 කොටව ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. දැන් හෙට යන්න කලින් මේ දැම්ම කෝල් එකක් ගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරලා එන්න වෙලාව දිනය හරියටම වෙන් කරගන්න. නම්බර් ලියා ගන්න කො 0342217870 0342217870 එහෙම නැත්නම් 0777511918 0777511918 දැන් යමු ටගල වත්සම් මැසේජස් පැතරී චන්ද්‍ර පුසලෝ බීෆ් ජනපදේ මැසේජ් කළ දිනා අනරා එකතු කරගන්නම් මේ සින්දුවට ගින්දරි කච කච්චේ උම කැටේ මම අජිත් චමින්ද ජයවර්ධන යටි අන්දර පාරු සැලුම එක කෝනි සින්දුවක් එක්ක චාමර ස්ටෝස් කලතර පනාපිටිය මගේ චාමරයිය තනුෂකා දෙන්නම එකතු කරගන්නම් මෙහෙන සින්දුවට ජන සුබ දහව ලක්වට මට කේන්ති ගිහින් ඉන්නේ මේ ජනි මැසේජ් එක කිව්වනේ උමයි කක් නෙමෙයි දෙකක් කෝණි සින්දු ගොඩක් කෝණි සින්දු නම් ගොඩාක් දෙනවා මං ජනීට කියන්නම් ඔයාට කේන්ති ගිහිල්ලා කියලා හරිද බනින්න හරි හෙට ආපුහම මගේ නර්තනී හයි මගේ වස්සුවේ සුබ දහවලක් කොහමද අප්පා මේ රසනේ හුලන්නේ පිස්සු හැදෙනෝනේ කොහොමත් පිස්සුනේ ඉතින් අපිට දැන්න ක්ලාසෙට සින්දුවක් කටියත් එක්ක අහන්න උමයි කකුත් එක්ක මාදරේ යහස තරම් නූඩල්ස් කොඩ් කිරිල් ලීටර් කලතර ශශී දවලි වාතිය ක්‍රාමනි සුමේ දක්කා කැනඩාවේ චන් ඇන්ජි මිෂලේන් ජලේඩ්‍රියන් එක්ක පුංචි සොෆියා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දවල් එකයි විනාඩි 39 ආයි.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත්
4: නැහැ. HMB Finance දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
4: ඔක්තෝබර් 7 වෙනිදා උදේ ජායල සවස මීගමුව.
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
1: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0716 956 956

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: දවල්ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm

Dawan lekhai minari ha tulis dekhai. යම් මුටාගල මත සම්මසෙජස් පැතර කවුද මේ වෙලාවේ මම වහගෙන ඉන්නේ බලන්නේ අතරට අගල කෝල් එකක් දෙන්න. ඔයාගේ කට්ටිය සින්දුවකට එකතු කරගන්නම්. මමත් ගින්දර හැන්දෑ වහගෙන ඉන්නේ පොළොන්නරුවේ අපේ රමණියක් මැසේජ් කරලා තියෙනවා. රමණියක්ේ කොහමද ඔයාට? අම්බර උහන නිමාලිකා සංජීව සුජීවනි. හයි හයි ජනු බෝලේ. අපිට අදලසට සිද්ධාක් දෙන්න මගේ හොඳම යාළුවා කාංචනා නංගිවත් එකතු කරගන්න. ඔයාවයි නැත්තන හැමෝම එකතු කරගන්නවා කියලා තියෙන නියමයි. ජය වේවා. අදත් මතක් වුණා මන් දන්න ඔයාට මාව අමතක වෙන්නේ නැහැ කියලා. සරචන්ද දයසය ගාලේ කඩ රයිගමින් මෙහෙන සිද්දර එකතු කරගන්න. දැවෙන සිත් සනහන ගිනි කිරිල්ලියේ සුදු ගිනි කිරිල්ලියේ මාවත් ලස්සට සුන්දර එකතු කරගන්න. ආදරේ ගොඩක් උමා බලගොඩ පැටිකල් ශ්‍රාණිය අක්කා ආදරේ ගොඩ්ඩම ගොඩාරියක්. හයි ජානුමණික කොහොමද? අම්පරුහන කාංචනා නිමාලිකා අක්කා යගේ දුවයි චුටි පුතා නැතහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. චාමර වීරසිංහගේ සුදුසඳේලිය දෝතක් අරන් සින්දුව දෙනවද හල් තියෙනවා. චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්නම් දැම්මනේ මේ තව චූටි වෙලාවකින්. හරිද? හයි අපිට ලස්සන සින්දුවක් දෙන්න. ඔයා හරි හොඳයි කිව්වා. ලස්සන සින්දු ගොඩාක් ඉල්ල ගන්න කිව්වා. ජානීද කිව්වේ? දෙහිවල නැදිමාල ඇන්ඩ්‍රසන් පාරේ චන්දන ස්ටෝසගේ චන්දනයා චාන්දනී අක්කා. වැඩ දිලාවත් එහෙම කියන්න ඇවේ ජානියා. කියන්න ඇති මං හොඳම නෑ කියලා. මං දන්නද ඔය කටේ තරම. ජානනංගේ අපිත් හැමදාම වගේ අදත් වහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. මට තේරෙන්නේ නැහැ මැනික වාම කියලා තියෙන්නේ මොකද්ද කියලා. නුවන් අයන් වර්ක් එකේ ඉබ්බාගමු නුවනා සම්පත් නුවන් මැසේජ් එකේවලා තියෙන්නේ මහින්ද මාධව මාදු අයියා ඇතුළු වැඩ කරන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. නිවාරෙන් එකතු කරගන්න. ජය වෙන්න ඕනි සුබ්බ වෙන්න ඕනි සෙට් එකදම චින්ක පහේ කනේ අපි පුංචි බණයත් මැසේජ් කරලා තියෙනවා. එකතු කරගන්න මෙහෙන සින්දුවට අපි හැම වෙලාවෙම සින්දු ඉල්ලනවා. එහෙම තමයි වෙන්න ඕනි. තවලන් තන්න පතිරණ සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාර අයියා මනහර හාඩ්වයිකේ විජි සූරිය ඊට පස්සේ බීඑෆ් ජනපදයේ පුසල්ලාවෙන් සියලුම දෙනාමත් එකතු කරගෙන ලස්සන සිද්ධාක් අහමු. අහමු අහමු අහමු අහමු මේ ඇහෙන සිද්ධුවට එකතු කරගන්නම්. එතනින් පස්සේ උමා දේවි ජානසුදු බෝලේ අදරම් වේලාසන මූ මැකක් ඕනි ලස්සන සිද්ධුවකුත් ඕනි. ආදරේ හැමදාමත් වාට මාත ආදරේ හැමදාමත් ගොඩ්ඩ මොගඩ ආරියක් සරණිමල් ඉලෙක්ට්‍රොනික්ස් යාටියන් තොට ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි. ජානු මං කලවනේ පුෂ්පකා මගේ හස්බන්ඩ් ප්‍රියන්තයි දුවල දෙන්නයි වයින් එතන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දෙන හන දෙන රෙඩි කරගත්ත මේ හන සින්දු සෙට් එකට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
2: දවල් එකයි විනාඩි 55යි.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: දන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යල දැන් හොයාගෙන.
4: මොකද්ද ඔය විසිගිරිල්ලද?
3: ඔව්, රෝමෙදි මීටර් 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර් 91ක්, නගෝයාවල මීටර් 88ටත් එහා.
4: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
3: ඇයි?
4: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න.
5: මීටර් 90ට එහා විසිවෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. net fm algotown සතියේ දිනවල උදේ 7ට
6: net fm algotown
7: brought to you by
8: අභිමානවත් කළුතරින් prime million dream සමගින් prime kalura ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 prime group.
9: සුව පහසු දම්රෝ සෝෆා, නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි.
11: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. අලුත් තැනක් අඩුම මිලක්, කසාගල ග්‍රීන් සුපර්, ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
6: FM Algo Town
13: ගින්දර හැන්දෑවා
7: brought to you by
14: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
15: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
16: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ එකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
2: සුබ දවල් අක්තවල් දෙකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම තරංග ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බීඩිකොළ තොගයක් සමග සැකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසියේ නිලධාරීන් සමත් වී තිබෙනවා. ඒ මාරවිල ලන්සිගම මුහුදු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී. එහිදී බීඩිකොළ තොගය ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ලොර රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. බීඩිකොළ තොගය පාර්සල් 48ක් අසුරා තිබූ බවයි පොලිසිය පැවසුවේ. අතනංගුඩගෙන ඇත්තේ කටුවැල්ලේගම නාතණ්ඩිය වයිකාල කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් සැකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය සහ පරිපාලනය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කැටුම්පත් සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා වන පනත් කැටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කැටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින්. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායකර මහතා විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා වන පනත් කැටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මිලගනිත් නිවුස් පස්වර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM Anupaha FM Adu Hatarai Dashma Ata Net FM Kindara Handava
5: Brought to you by Sumudu Matupita Nisa Endan Innat Pahasui Leak Wennet Na
6: FEMS Aya Ekka Oyata Oyawa Mage Arinne Na
7: Paralyze Saha Anikut Seelum Roga Sandaha Obaya Yutu Vishwasaniyama Tana Active Plus Bhautha Chikitsaka Saha Punaruttapana Madhyasthanaya Amatanna 0734 226 7046
8: FM 95

සුබ දහවලක්. දවල් දෙකයි විනාඩි 7යි. අපි දෙන්නගේ දෙවනි පය පටන් ගන්න. මේ පැදිත් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුව කියලා ගන්න මේ පැත්තට හිමිටෙමුකෝ. එහෙම කෝල් කරපු මැසේජ් කරපු කට්ටිය අතින්නම් මේ පැයේ මට මතක් කරන්න. මම යන්නම් කෝල් කරපු සෙට් එක මතක් කරගෙන අපේ පිළියන්දර කහපල හේලිත ෆැෂන් එකේ. ඒ කෝල් එක ආන්සර් කරපු නංගි බබා හරි ලස්සනට නම් ටික ලියාගෙන තියනවා. චතු, සමන්ති, සුගන්ධි, ඊට පස්සේ මානෙල්ලක්කා, දෙව්මි, මට මතක ටික කියන්න හොඳ, ප්‍රියදර්ශනී, ඔය කට්ටිය ඔක්කොම එකතු කරගන්න. මන් දන්න ඔතර කෙල්ලෝ ගොඩාරියක් ඉන්නවා. කෙල්ලෝ සෙට් එක ඔක්කොම එකතු කරගන්න හොඳද? අජන්තිත් ඉන්නවා. හරිනේ, මං කොහොම හරි ටිකක් හරි කිව්වා නේද? සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද ඉන්නේ කියලා බලන්න මම කාල් කරපු ඉතුරු සෙට් එක එකතු කරගන්නම්කෝ. මගේ කාන්තියා මම බිමෙන් කතා කළා, යනක පැටියා, ඊට පස්සේ සංගීත් පුතා, ලියනරචය, යාගේ ෆැමිලිකේ හැමෝම එකතු කරගන්න කිව්වා. වල්පිටමල උපාලය කතා කරා, ඔයාවත් එකතු කරගන්න. වයිෆ් දම්යක්කා, ඊට පස්සේ තුෂාන් මිහිරංග, කොල්ල දෙන්නවත් එකතු කරගන්න කිව්වා. මෙහෙන සිද්දර එකතු කරගන්නම්. කොලියා පිටින් චාන්තය කතා කළා, ඔයාවත් එකතු කරගන්නම්. රිකිල් ගස්කඩ අරුණායියා, ඔයාවත් එකතු කරගන්නම්. මේ සින්දුවට ඊට පස්සේ මගේ මාලනී අම්මා, ඔයාව කොහොමද මං අමතක කරන්නේ? ඔයාවත් එකතු කරගන්නම් මේ හන සින්දුවට. මාට ගාලේ මුහෙනම් කට්ටිය මේ පැත්තට. මං එනවා මේ පැය හිටපු ගමන් Facebook live එකක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් 2 විනාඩි 14යි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
2: නෑ.
4: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
2: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
7: කොල්ලෝ කෙල්ලෝ

0: gaten kunnen trein wandelen.
1: Finishing Mahalakles, color of flow, Vajabena. Sit Pedagani, Kalpavati, Avalakshana Novi. Oh, ja, Twilight of Washington. Finishing Mahalaknam, color of Samai.
2: රසින් රස මවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්ලා තුන පහ කුඩු මිරිස් කුඩු බැදපු තුන පහ කුඩු කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
4: එහෙයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
4: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
3: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
5: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: මේනක සහල් බයි ඇන්ඩ් වින් තරඟයෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදී ගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
8: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
9: නංගියා
8: මටත් ඔයගෙ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ
9: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ
8: මොනවා කියනවද අයියා ඕ සිම්පල් වැඩනේ
9: ඕකේ නංගියා එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා කොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා
8: අයියෝ සිම්පල් නේ අයියා වාහනේ නවත්තලා බැහැලා ගිහලා කොළ ටික අත්තු ගාලා දානවා
9: හතර වටේ යන්නතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න
10: net fm හතර වටේ

දවල් දෙකයි විනාඩි 18යි. අපි අහමු දමිත සංගගේ සින්දු සෙට් එකක්. මොකද කියන්නේ? යකා ක්‍රූ එකේ නන් ස්ටොප් එකක් අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියන්නේ. ඒකට කට්ටි එකතු කරගන්න. WhatsApp messages පැත්තට යන්න ඕනේ ඊට කලින් මම ඔයාලට මතක් කරනවා මෙන්න මේ ගැන. හෙට ඉඳලා දවස් 4ක් කියන්නේ 10 වෙනිදා වෙනකන් 7 8 9 10 කියන දවස් 4 පුරාවට Active Plus Center 3 කොටා විශාඛා විතුංගනි සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් 4 පුරාවට ඔන්න නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාටත් බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇතිවලා තියෙන ආබාධ, වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වලතාංශ භාගයේ පාකින්සන්, සුසුන්නාවේ ආබාධ, පැරලයිස් රෝග, උපතින්ම හරි උපතින් පසු හරි දරුවන්ට ඇතිවන ආබාධ, කල්පවතින සසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔන්න හෙට ඉඳලා 10 වෙනිදා වෙනකන් ඔයා වෙනුවෙන්ම තමයි මේ වැඩේ පැවැත්වෙන්නේ. වගේ සියලුම රෝගී තත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔවට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. මේ දවස් හතර පුරාවට පිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා හෙට අනිද්දා හින් අනිද්දා 10 වෙනිදාට මොකද්ද කියන්නේ? 7 8 9 10 ඔය දවස් හතරෙම ඔයා යන්න Active Plus Center 3 කොට්ටාව ශාඛාවට. දැන්ම කෝල් එකක් දෙන්නකෝ. යන්න ඕනි වෙලාව දිනය ඔක්කොම ටිකවට වෙන් කරගෙන සහභාගී වෙන්න පුළුවන්. මෙන්න මේ නම්බර්ස් දෙක ලියා ගන්න. 0342227870 0342227870 870 එහෙම නැත්නම් 0775111918 0775111918. කවුද ඉන්නේ? වලස් මුල්ල සිනමා හල ඉදිරි පිට ත්‍රිවිල් පාගේ අපි කොල්ල තුන්දෙනා. වීඩියෝ අයියා, බණ්ඩාර අයියා, ධර්ම අයියා, ගින්දර වගේ උම්ම දෙක ආකෝණි කියලා තියෙනවා. තුන්දෙනාට මේකයි. ඊර්වසේ මඩ පත ලක්ෂ්මන් තමරා නිශානී චේතනා පුංචිපුතා තේජාවෝර් භාග්‍යවිෂ්ක සෙරුවවිල කේඩික සාම්බර සිංහා මගේ ජානු නංගි ජය සතුරුපිරි නිරෝගිමත් සුබ දවසක් වේවා. වඩා ආදරෙයි කොට්ටගම රබුක්කන ධම්මිකා ජයසිංහ අක්කා. මාතයාට ගොඩම ගොඩාරියක් ආදරෙයි. හරිද ජානු? කාලෙකින් අහන්නේ. ඒ මොකද මාව අමතක වෙලා හිටියානේ. කසුන් කොහෙද ගියේ? කොට්ටාවේ කසුන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. පරණ අම්පාර පරණ ගාමට හදි හෙල්මට් ජැකට් කඩේ අත කොරලා යයි නෝ යවත් එකතු කරගන්නම් මේ සින්දුවට. සුබ දවසක් ගින්දරි. නයිවල SL පැහැසර මාල්ටි සිලෙක්ෂන් එක අපි හැමෝම ලස්සන සින්දුවක එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්නම් සුරංග. ජනීට එව්ව මැසේජ් එකම මඩත් ආයෙ එව්වා නේද? ඒකට මේ ජනීගේ නම තියෙන්නේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න නෝනා දුෂාණි, පුතා සුපුන්, දුව උමන්දි ඇතුළු ෆැමිලිකේ හැමෝම එකතු කරගන්න අඟුරු කළ පැලස්ස පහළගමින් සුරංග මැසේජ් එක වෙලා තියෙන. ඊට පස්සේ මාපලගම් පියල් ජයිනෝ අවත් එකතු කරගන්න යටියන්තොට නීතු ගරාජ් හොරලන්ද යටියන්තොට. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ලක්ෂාන් රුක්ෂාන් ජයම්පති සෙල්ලම් කුමාර මල්ලි. සින්දුවක් දෙන්න උම්ම ඕනි. ජාන සුදු මැණික. ඉතින් මටත් දෙන්න ලස්සන සින්දුවක්. සුබානි හර්ෂණීගේ සින්දුවක් හම්බුණත් හොඳයිලු. බලමු. ලස්සන හැන්දාවක් වේවා. උම්ම කෙටේකුත් ඕනි. කවුද මේ අපේ නිපුණි අනුරාධපුරෙන්? ආදරේ නිපුණි, තැන්ක් යූ. හැමදාම වගේ අදත් මාව අහගෙන ඉන්නවට. එතකොට මේ උම්ම එක ඔයාට.

දවල් දෙකයි විනාඩි 32යි වෙලාව. ලස්සන සින්දුවක් අහන්න දෙන ලෑසි කරගත්තා. ඒ අතරේ මම ඕන NetFM official Facebook fan page එකේ දැන් Facebook live එකක් ඇවිල්ලා තියෙනවා. අර හිමිට live එකට join වෙන්න පුළුවන්. ඔයගේ කට්ටිය සින්දුවකට එකතු කරගන්න. live එකට කට්ටිය join වෙනකන් මට WhatsApp messages එවලා තියෙන කට්ටිය මම එකතු කරගන්නම්. hi janu boli subha madhyanak. subha dawasak wata. අපිත් ආගේ බබ්බල් වෙන ගින්දර හඳා වහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න අනුරාධපුර පුල්ලයන් හන්දි අපේ රංජිත් ප්‍රියංකර අයියා සලොන් මායකේ මායා ගුණසේකර නිපුන්දි අතුළු හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. ඉන්නවා සේනරත් සුපයිකේ සේනරත් නයිය සන්දීප ලහිරෝ ඉනෝකා හර්ෂිකා කෞෂිකා ඊෂා මැදවච්චිය පාරේ ලක්ෂිකා ලක්මාලි ඊට පස්සේ කූල් බිසීනේ මට තේරුන්න කෝල් බිසිනා ඉච්චරට ඉන්නවා ජානු ගැලපෙන අය හමුවීම ලෝක ස්වභාවය. අනේ මන්ද එහෙම දෙයක් වුණත් අවුලක් නැහැ. අනේ මොනවද අනේ මේ කියන්නේ පොඩි මල්ලි බබෙක්. මම නිමල් මහියංගනේ ආය 11 කෙසෙල් පොත ගැට බෝ යාය. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මගේ වයිෆ් පුෂ්පා දුව ස්වප්න පුතා දියෝ. හයි හයි ගිනි බෝලේ චන්දි අක්ක මැසේජ් නොකර ඉන්නකොට ඔයා පොඩ්ඩක් හොයන්න එපැයි ඇයිද කියලා. කොහෙද ගිහින් හිටියේ? අස්සනීපෙන් දැන් දවස් බර ගාණක් සෙම හොඳටෝම. අනේ අනේ ඉතින් මට මැසේජ් එකක් එවන්න ඕනි නේද? මම බලන් ඉන්නවා කියලා දන්නේ නැද්ද? ඉක්මනට හොඳ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිද? හබි සුමුදු පූෂදුව චුටිකි දිනදු කළු ඊට පස්සේ ඊ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක තිබිලා තියෙනවා. හස්බන්ඩ්ගේ නෙමෙයි සුදු මහත්තයාගේ. මම බැලුවා හස්බන්ඩ්ට කොහමද අවුරුදු 15ක් උනේ කියලා. ඊ 15 වෙනි බර්ත්ඩේ එක සුදු මහත්තයාගේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දවල් දෙකයි වෙනාඩි 39 අයයි.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටළු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී ඔබ
4: ඔක්තෝබර් 7 වෙනිදා උදේ ජායල සවස මීගමුව.
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
7: නෑ.
6: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
7: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
8: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
10: කොල්ල කෙල්ල කොට

0: හින්දි සිදුවක් අහමුද දෙකයි විනාඩි 43ක් වෙනකොට ඔන්න හන දෙන හින්දි සොංග් එකක් ක්ලාසි කරගෙන තියෙන්නේ අන්න ඒකට කට්ටිය එකතු කරගන්න මට අගාලා යනවා WhatsApp messages පැත්තට ඊට කලින් මට ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා ඒ තමයි ගෑනු ළමයි දැනගන්න ඕනි පණිවිඩය යාර පීරියඩ්ස් කාලයේදී කොච්චර අපහසුතා තිබුණත් ඔය අපහසුතාවය තව ඩබල් වෙනවා ඔයා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක අන්න ඒකත් එක්ක තමයි ඔයා ආසාවෙන් කරපු වැඩ පවා අතහැරගන්නේ කොච්චර නම් දේවල් මිස් කරගෙන තියනවද පීරියඩ්ස් කාලේදී අපිට ගොඩක් මොණී ගෙදරට වෙලා ඇඳක් බදාගෙන ඉන්න තියෙනවා නම් හොඳයි කියලා හිතන එක නේද හැබැයි ඉතින් එහෙම වුණහම දන්නෙම නැතුව ආසාවෙන් කරපු දේවල් අතහැරගෙන ඔයා මිස් කරගන්නවා ගොඩක් වෙලාවට අපි හරියට බලන්නේ නැතුව පෑඩ් සෝරගත්තාම තමයි ওই ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ සාමාන්‍යයෙන් පෑඩ් එකක් ගන්නකොට මෙන්න මේ දේවල් ටික හරියටම බලන්න ඕනේ ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනේ ලීක් වෙන්නේ නැති වෙන්න ඕනේ ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනේ එහෙනම් ඉතින් ඒ හැම දෙම හරියටම තියෙන පෑඩ් එක දැන් ඔයාලට තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ ඔන්න මාකට් එකකින් ඔයාලට දැන් මේක මිල දී ගන්න පුළුවන් SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ඔෆෙම්ස් අය ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැහැ ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක දිවෙනපුර අතර ඕනෑම සුපිරිවෙන් සැලකින් ෆාමසි වලින් මේක වාට මිලදී ගන්න පුළුවන්. මේක අහගෙන ඉන්න පිරිමි ළමයින්ට හිතෙන්න පුළුවන්. මෙව අපිට වැඩක් නැහැනේ. ඔය ගෑනු ළමයින්ගේ කතානේ කියලා. කවුද හැම කියන්නේ? මේවා පිරිමි ළමයින්ට දැනගෙන ඉන්න ඕනේ හැමදාම ඔහොම ඉන්න බෑනේ. ඔය ඉන්නේ කඩේ යන්න. ආදිසියවත් අම්මා කිව්වොත්, නංගි කිව්වොත්, අක්කා කිව්වොත්, වැඩියෝ නැ ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වොත්, වයිෆ් කිව්වොත්, කඩේට ගිහිල්ලා පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න බබා කියලා. යන්න වෙනවා. බෑ කියලා ඉන්න බෑ. මගේ විදිහට නම් යන්නම ඕනි. එතකොට ගිහිල්ලා නිකන් ආවට ගියාට ගැලපෙන්නේ නැති ඔය මං කිව්ව ප්‍රශ්න ටික තියෙන එකක් අරගෙන ආවොත් වැඩේ අවුල්. එහෙනම් ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක අතෝර ගන්න දැනගන්න ඕනි. ඒ තමයි FEMSAI SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිමල් සැලකින් ෆාමසි වලින් දැන් FEMSAI ඔයාට මිල දී ගන්න පුළුවන්.
1: ඔගේ ලෙට්ස් ගෝ.
0: හෙලෝ ජානු. අද තමා මං පල්ලවෙනියට මෝඩ මැසේජ් එක දාන්නේ. වරාපිටියේ චමිල්ලද චමිලද චමිල නේද මාවත් සින්දුවකට එකතු කරගන්න අනිවාර්යෙන් එකතු කරගන්න අද ෆස්ට් මැසේජ් එක හින්දා දැන් හෙටත් මැසේජ් එකක් දාන්න ඕන හරිද හෙලෝ සුදු බෝලේ ලස්සන සින්දුවකට මාමයි ගෙදර ආවයි එකතු කරගන්න බරල්ලෙන් නවෝද් මැසේජ් කියලා තියෙන හෙට අපේ අම්මගේ උපන්දිනේ එයාට සුබ පතන්නකෝ උම එකකුත් ඕනි හෙට අපි විශ් කරමු මං හෙට එනවා අම්මට අපි අනිවාර්යෙන් හෙට විශ් කරමු. නමෝත්ගේ අම්මා අහගෙන ඉන්න ඕනේ හෙට මං ඔයාලට විශ් කරනවා. හරිද? සුබ දවසක් ජානු. මම රතුපුර ගිලිමලෙන් දනුෂ්ක. අපි වත් ලස්සන සිද්ධකර එකතු කරගන්න ක්වෙටලින් වැඩ කරන කාවින්දවා. මේ වෙලාවෙන් ඉතන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කියලා තමයි කියන්නේ. ඕකේ මේ හැන සින්දුවට එකතු කරගන්නම්. අර ඔයාමට කියලා තියනවා නේද? ආදරේ ගැන පොඩි කතාවක්. ඔන්ගේ ආදරේ ඉක්මනට මාඩි දකින්න හම්බෙන්න කියලා තොන්න මම ප්‍රාර්ථනා කරනවා. අපි ලස්ස අයියා ඉනවා. යටි අන්තොට ටයිටැනික් සලෝනික ඉස්සරහා පීපල්ස් බැංක් එක ළඟ. ත්‍රීවිල් පාගිකේ කොල්ල සෙට් එක. කොහොමද? එකතු කරගන්නම් මේ හැන සින්දුවට ලස්ස අයියා. තුෂාරවත් එකතු කරගන්න තුෂාරට දැන් මම අමතක වෙලානේ මම මතක් කරා කියන්න මගේ සුදු බබා අපිටත් ලස්සන සින්දුවක් දෙන එන්ජී අප්‍රල් වාදේ නිශාන්ත අයියා ආදරේ නිශාන්ත අයියා හැමදාම මගේ අදත් මැසේජ් එක දාලා තියෙනවට

0: Brought to you by Sumudu Matupita Nisa ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
1: Fems Aerik ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: මෙල්ඩෝල් හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයකි.
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: EC සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
8: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. රසතුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
9: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ, අවිශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව. ඕ ලෙවල්, ඒ ලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක. දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
10: පත් කරන මම සනයිනවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
11: දෘති විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනය දේශීය
12: MWODC මම ඇල්ෆ ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
8: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි, රටේ අනාගතයයි.
13: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
14: Brought to you by
15: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි
2: සුබ සඳ වකවස තුනයි.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි තිබස්වා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. මීගමුව වැබඩ පාර ප්‍රදේශයේදී අතුරු පැදිකින් ගමන්ගත් පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙමං හන්දිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ. එම ඝාතනයට හේතුව මෙතෙක් හෙළිවී නැහැ. සිද්ධියට සම්බන්ධ සැකරුවන් අතර ගොඩ ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. බණ්ඩාරවෙල වැලිමඩ මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේ සිදු වූ යනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බණ්ඩාරවෙල දෙස සිට වැලිමඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටි එම අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිලඟ net news පසර 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust. FM 95 FM 94.8 net FM
3: ඉන්දර හැන්දෑවා
4: brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
7: FM 95 94.8

0: ZFM Kinder Händeva Vidjanu.
1: Subas Händeva, kausa tunai. Vinari tunai. ආගේ මගේ අන්තිම පැයට තමයි මේ ඇවිල්ලා තියෙන මේ පැයදිත් කෝල් කරන්න මැසේජ් කරන්න සිතුවා කියලා ගන්න මේ පැත්‍රෙ හිමීට එමු එනං අහන්න දෙන්න ලෑසි කරගත මේ හෙන සින්දුවට හටි එකතු කරගන්න මේ පැය පටන් ගන්නකොටම කෝල් කරපු මෙන්න මේ කටිය මතක් කරලා ඉන්නම් අපේ ලියන රචය කතා කළා සූර්යව වෙන් ඔව එකතු කරගන්නම් කාන්ති අම්මගේ ෆැමිලි එක හැමෝම මතක් එකතු කරගන්න කුවා ඊට පස්සේ මා බිම මගේ කාන්ති අම්මා කතා කළානේ අන්න යාව තමයි එකතු කරගන්න කියලා කිව්වේ ඊට පස්සේ බලංගොඩ හෙළපන්දරිය ජයපාල අත්තනායක අයියා ඔයාවත් එකතු කරගන්න මේ හන සින්දුවට ෆැමිලිකේ හැමෝමත් එක්ක ඊට පස්සේ කිතුළු කොටේ ප්‍රේමසිරි අයියා ඉන්නවා විනුෂා ගණේෂා චමිලානි කිරණිදු බිම්සර අසංක හැටියම එකතු කරගන්න මේ සින්දුවට මගර මයිජ්පාල අයියා ඉන්නවා මදුකා මදු මංගලිකා මදුකා මදුරංග මදුසංක හැටියම එකතු කරගන්න මේ සින්දුවට ரமுக்கண காந்தி அம்மா ஒயாவாய் அம்மார பட்டியவாய் ரமுக்கண மார்க்கெட்டுக்கே ஒக்கோமாய் சிந்துவட்டு மெகத்துக்கிறேங்க அண்ணா அது சுமித்ராவதி அம்மகே ஹட்ட நம்ம வெனி பர்த்டேக்க ගෙදර හැමෝම සුබ පතනවා ලස්සන සින්දුවකටත් එකතු කරගන්න කියලා තමයි පයාගලින් සුරේනි මැසේජ් එකේ වෙලා තියෙන්නේ

හවසතුනයි විනාඩි 15යි. මෙහෙන සින්දුවට ටග්ගල කට්ටියක් එකතු කරගන්නද? නෑ නෑ ඊට කලින් ඕන මතක් කරන්න ඕනි මෙන්න මේ දේවල් ටික ගැන මොනවද මතක් කරන්න තියෙන්නේ කියලා බලාගෙන යනකොට මට මෙන්න මේ පැත්තේ මතක් කරන්න තියෙනවා ඔයාට මුලින්ම මෙන්න මේ පණිවිඩය ගැන. ඒ තමයි දැන් අපි හැමෝම අපේ අනාගතය වෙනුවෙන් යම් කිසි ඉතිරි කිරීමක් කරනවානේ, මුදල් ඉතිරි කරනවා. අපේ අනාගතය වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. එහෙම ඉතුරු කරනකොට අපේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරන අනිත් දේවල් මොනවද කියලා කවුරු හරි කෙනෙක් අහුවොත්, ඒත් කියන්න තියෙන්නේ මුදල් විතරමද? හරි, මුදල් ඉතිරි කරනවා වගේම හොඳ නැද්ද අනාගතය වෙනුවෙන් මෙන්න මේම දේවල් ටිකක් ඉතුරු කරවත්? ඔය හිතන්න වතුර ටිකක් ඉතුරු කරනවා. ඒ වතුර ටික හෙට දවසේදී වතුර නැති කෙනෙක්ට ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි විදුලිය ඉතිරි කරනවා. එහෙම වුණොත් ඒක අපේ දරුවන්ට ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් සම්පතක් වෙනවා. සහ ඔයා පුංචි පැලයක් හිටවනවාද? එහෙම නැත්නම් එක ගසක් ඔයා රැක ගන්නවා. ඒ හිටවන ගස, ඒ හිටවන පැලය හෙට දවසේදී ගසක් වෙලා අපේම දරුවන්ට තමයි ඒකේ පළදාව ලැබෙන්නේ, සහ ඒකේ හෙවන ලැබෙන්නේ. ඉතින් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන් අපි මුදල් ඉතිරි කරනවා වගේම මෙන්න මේ කියන දේවලුත් ඉතිරි කරලා බලමු. මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සැකසුරුව මේ මාසය, හෙටක් ඉතිරි කරන මාසය. ඉතින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක එකතු වෙලා මුදල් ඉතිරි කරනවා වගේම හෙටක් ඉතිරි කරගන්නත් අපි ඉගෙන ගන්න ඕනි. ඉතින් එහෙනම් මේ සැකසුරුව මේ මාසයේ ඔයාගේ අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරි කරනවා වගේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක එකතු වෙලා හෙටක් ඉතුරු කරමු. එදිනින් පස්සේ මතක් කරනවා මං ඔයාට 7, 8, 9, 10 කියන දවස් හතර පුරාවට ඇක්ටිව් ප්ලස් 83 කොට්ටාව ශාඛාවේ තියෙන නොමිලේ රෝග පරීක්ෂාව විශේෂ සෞඛ්‍ය වැඩමුළුව සූදානම් දොයා යන්නම වෙනවා ඔයාට. මොකද මං කියවන වෙන වැඩ දාගන්න බෑ කියලා. හෙට තමයි පළවෙනි දවස. එහෙනම් හෙට යමු කොට්ටාව ශාඛාවට අනිවාර්යෙන්ම. ඔයාට එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක් හම්බ වෙනවා. 25% විශේෂ වට්ටමක් හම්බ වෙනවා ඔයාට සියලුම ආයුර්වේද නිෂ්පාදන මිලදී ගන්නකොට. ඒ වගේම තමයි තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම් කරලා තිනවා ඔයා වෙනුවෙන්. ඉතින් ඔයාගේ පවුලේ සමාජිකින් එක්ක ඔයාත් හෙට යන්න අනිවාර්යෙන්ම කොට්ටාවේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 ශාඛාවට. ඒ වගේම 8, 9, 10 කියන දවස් තුනෙත් තියෙනවා. එතකොට හෙට 7, 8, 9, 10 මේ දවස් හතරේ තමයි මේ වැඩේ තියෙන්නේ. යන්න කලින් කෝල් එකක් දීලා දිනයයි වෙලාවයි වෙන් කරගෙන කතා කරන්න මෙන්න මේ නම්බර්ස් වලට 0342 22 17 870, 0342 22 17 870, එහෙම නැත්නම් 0775 11 39 18, 0775 11 39 18. හෙලෝ ගින්දරි, ලස්සන හින්දි සින්දුවක් ඕනි, වස් කඩුවේ අපි හින්දි සින්දුවක් දැම්මනේ, මේ තව චූටි වෙලාවකින් දෙන්නම් හරිද? ජානුවක්කේ අදත් අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න වලපනේ අඹන්නැල්ල මංචල මෝටර්ස් එකේ සෙට් එක මතක් කරලා අපේ සුනිල් අයියට උම්මකකුත් ඕනි. සුනිල් අයියගේ තරි කෝලං තමයි තියෙන්නේ, හැමදාම උම්මා ඉල්ලන්න පුරුදු වෙලා මේක මාර වැඩක් වෙලා තියෙන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 3 වෙනාඩි 26යි.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: කඩදාසි ඉදිරි කරන ඩිජිටල් සේවාවන්ට හැරෙමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරි කිරීම හුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට හැරෙමු.
7: 80 දශකයේ අන්තිම දවසක්
6: එදත් හොඳ ටූම වැස්ස
7: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
8: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
9: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ

හවස 3:20 8යි වෙලාව. අපිට දැන් ඉතින් ටික ටික ටික ටික ටික ටික යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් යන්න කලින් මට මතක් කරන්න දේවලුත් තියෙනවා. ෆේම්සය ගැන මම ඔයාලට මුලින්ම මතක් කරලා එනම් මේ අහන සින්දුවට එකතු කරගන්න කලින් කට්ටිය. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි අපි පාවිච්චි කරන පෑඩ් එක. ඉතින් එහෙම පෑඩ් එකක් මාකට් එකේ ගන්න තියනවා නම් ඒ ඉතින් SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆේම්ස් ඇය විතරමයි. පීරියඩ්ස් කාලය කියලා කියන්නේ කොච්චර පහසු කාලයක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක ඔයා දන්නව හොඳටම. ඉතින් ප්ලෑන් කරගෙන ඉන්න ගොඩාක් දේවල් වෙනස් කරගන්න ඕනේ ඔය දවස්වලට නේද? ආරම්භ කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, අර එහන්න ඕනේ, මෙහෙ යන්න ඕනේ කියලා කොච්චර ප්ලෑන් කරගෙන හිටියත් පීරියඩ්ස් දවස් ඔය දවස්වලටම සෙට් වෙනවා. ඒ ඔක්කොම වැටි කතා ඇරලා දාලා ගෙදරට

ඉන්න හිතෙනවා. එහෙම කරගෙන තියනවා නේද කියලා දැන් ඔයාලට මතක්වේ. ආසාවෙන් කරපු වැඩ කොච්චර නම් අතහැරගෙන තියනවද? ඔය ඔක්කොටම හේතුව පාවිච්චි කරන පෑඩ් එක. මෙච්චර දවසක් ඔච්චර බයෙ හිටියද ලීක් වෙයි කියලා ඇඳගෙන ඉන්න අපහසු පෑඩ් එකක් ඇඳගෙන ඉන්නකොට තියෙන අපහසුතාවය ඩබල් වෙනවා. ඉතින් එහෙම නැතුව හරිම පෑඩ් එක තෝරගන්න. ඒකට තමයි ඔයාලට කියන්නේ අඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක දැන් අරගන්න කියලා. මේක ඔයාට දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි ෆේම්ස් අය සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා. SLS සහ ISO සහතික සහිතව. අපි අමුතු අගල WhatsApp messages පත්‍ර කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න මට messages එවලා තියෙනවා මෙන්න මේ කට්ටිය. යටි අන්තට වැලිහෙල්ල තැන්න නිමල්ලාය මසේජ් කරලා තියෙනවා. සංජීවනි සහන් ලක්ෂානි පියසීලි මැනිකේ. ඊට පස්සේ තව කවුද ඉන්නේ මැනිකේ? අවිටත් ලස්සන සින්දුවක් දෙන්න. මේ හැන සින්දුවට එකතු කරගන්න. හයි ජානු, මට දෙන්නක ලස්සන සින්දුවක්. චල්දි චල්දි ෆිල්ම් එකේ සින්දුවක් ඉල්ලා තියෙනවා. හෙට දෙන්නම් හරිද? අද මේ සින්දුව අහන්න දැනට. බර්ලස්කමෝ දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සඳ සරච්චන්ද්‍ර අයියා එකතු කරගන්නම් මේ සින්දුවට. ඉංගිරිය වත තැලිගම සන්සලා ෆැෂන් එකේ මෙන්න මේ සෙට් එක අතින වෙන්ද වගේම රංජිත් ඉසන්සලා රන්දි තවින්සා යසිස්මා කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ සුනිල් අයියට මං උම්මා දුන්නා. සුනිල් අයියට උම්මා දීලා ඉවරයි. අහගෙන ඉඳලා නැද්ද? අක්කමාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. හස්බන්ඩ් තරංග දුමාෂි පුතා මිහිදුම් හත්ගම තරංග මෝඩ සිකින් මේ සින්දුවට එකතු කරගන්නා.

0: වාග කියනවා
1: හවසතුනයි විනාඩි 42යි
2: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්යා තුන පහ කුඩු මිරිස් කුඩු බැදපු තුන පහ කුඩු කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
3: මම වැලිමඩ ආර්යසේන මට කපේ මහන්සියක් එක්ක හතියක් ආවා ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ පස්සේ මම නෙට් එකෙන් ගොන්නේ දිලින් දැනගත්තා දෙවනගල කොමල් බන්දර ඉරපෙරන වෛද්‍යතුමා ගැන මාස තුනක් දිගට ප්‍රතිකාර ගත්තා දැන් මට හොඳටම සුවයක් තියෙනවා ඒක පරීක්ෂණයක් කරගන්න ලැබුවා ඒක නෝමල් කප්පේට වත්තර තියෙනවා දෙවනගල කොමල් බන්දර මැට්ටුවාට අනේ තවරක් හින්දෙනවා
1: කතා කරන්න 0777 3940
4: HNB Finance දියුණුවට මඟ නගර චාරිකා
1: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HNB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම net fm හා එක්ව දැන් ඔබේ නගරයටත්
4: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
1: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හම්බ වී උපදෙස්
4: ඔක්තෝබර් 7 වෙනිදා උදේ ජායන සවස මීගමුව
1: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
5: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
6: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමඟ කාන්දු නොවන නිදහස අත්විඳින්න ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
7: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
8: නංගියා
7: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ
8: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ
7: මොනවා කියනවද අයියා ඕක සිම්පල් වැඩනේ
8: ඕකේ නංගියා එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා කොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා
7: අයියෝ සිම්පල් නේ අයියා වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අත්තු ගාලා දානවා
8: හතර වටේ යන්නතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න
9: net fm හතර වටේ හතර වටේ
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි
1: හවස 3:45
11: හෙලෝ
12: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව

හවසතුනයි විනාඩි 45 වෙලා මඩයන්නත් වෙලාව ටික ටික ලඟ වෙලා තියෙන්නේ. දැන් ඉතින් මඩ අන්තිම මැසේජස් ටික ඔබ කට්ටිය මං ඉක්මනට මතක් කරන්නම්. සුබදහවලා ගින්දර මණික යටි අන්තර පරිසලසේ පලිහාටලගේසේ පලිකාක්කා ආදරෙයි මාතාදරෙයි. ඊට පස්සේ හයි ජනුවක් කීමමට ශාන් කරුණෑගලින් මමත් ලස්සර සින්දුකට එකතු කරගන්න අම්ම නංගි නිඛිල් මල්ලි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නිපුණිකා ඊට පස්සේ උදාරයියා අක්ක නිපුණිමත් එකතු කරගන්න නිපුණිකාට උම්ම එකක් දෙන්න. ජානු මගේ මැනික මන් දවස් දෙකකින් ආවේ සොද්දි. ඒක තමයි මට මතක් වුණා. මං ඒ තහන්නේ හිටියේ කෝයා කියලා. උම්මා කැටේ ආදරේ ගොඩක් සතරක්. දීප්ති අක්කා මොකෝ ආවේ නැත්තේ පහුගිය දවස් ටිකේ අසනීප වෙලා හිටියද? වඩික්මන්ට සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අසනීපයි නං හරිද? පිළියන්දල 10 කනෝ මංගලී ෆැෂන් එක යාළුව හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. මේ සින්දුවට එකතු කරගන්නම්. ජාන සුද බෝලේ අපි ආදරයි හැමදාම ආඩ මාත් ගොඩම ගොඩක් ආදරයි හැමදාමත් ඔයාලට වරකගොඩ අනුරගාමටිකේ බොසතුළු හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න සඳුරී නදී සමන්මලී සාමා තමරා ලක්ෂිදේවි අශ්ශානි විනෝද්‍යා විශේෂයෙන් අපේ බොස්සත් එකතු කරගන්න අනිවාර්යෙන් එකතු කරගන්නවා. යටි අන්තර දේශානි ස්ටුඩියෝගේ සෙට් එකත් මේ වෙලාවෙ වෙන්ද වගේ මාව ගැම්මට අහගෙන ඉන්නවා කියලා තියෙනවා. සින්දුවට එකතු කරගන්නම් නික වැටිය චම්පික ලලිත් පෙරස. සුබ ගුඩ් දිනයක් වේවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ජානු පැටියා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ සින්දුවට එකතු කරගන්නම් කෝ බලන්න කවුද කියලා. නම නෑ නීති. ආමන් දන්නවා කවුද කියලා. අනේ තැන්කියු මං ආදරෙයි මේ කමෙන්ට් එකට. ඊට පස්සේ හයි ජානුවක් කී ලස්සන සින්දුවක් දෙන්න. සඳලි අනුරාධපුරෙන් මැසේජ් කරලා තිනවා. සඳලි මේ සින්දුවට එකතු කරගන්න ගින්දරියේ. අපිවත් එකතු කරගන්න යන්න කලින් ඇහැලියකුඩ චමින්ද මෝඩසිකේ බොස් චමින්ද සනත් රසිඳු ඇහැලියකුඩ පොල්වති නිශාන්ත සුසන්ත ඊට පස්සේ වසන්ත කට්ටියත් පොහොරබාවේ රෝහිත එයාගේ වයිෆ් බබාල දෙන්න කබරා විබින්තිරගා මාලින්ද තනුෂ ශාක්‍ය විහාර කොටිපිටිය නිලු සමන්ත මන්දර යනුක රාමිදු චුරිපුතා අල්ලපු ගෙදර ප්‍රියංගිකා සමන් යාලගේ දරුවෝ වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අපු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා සෙට් එකට මේ සින්දුව එකතු කරගන්නම්. අපිව අමතක වෙලාද කවුද එහෙම කිව්වේ? ජානු රන් කෙරෙල්ලි අලව සාලිය සෝෆා එකේ. ඕක නිතින් බැරි. අද මට ඉස්සල්ලාම එපු මැසේජ් එක මේක. මම මේක කියලත් ඉවරයි. ආයෙවලා තියනවා. හරි මං ආයෙත් කියන්නම්. සාලිය සෝෆා එකේ සාලිය ඇතුළු ස්ටාෆ් එකම එකතු කරගන්නම්. උඹ එකකුත් ඕනි කියලා තියෙනවා. අද දුන්න දෙවණි එක හරිද? ජානුවක් කාද අපේ පැන්ඩ බබාගේ උපන්දිනේ. ආද විශ් කරන්න කියලා තියෙනවා නිලුගාමටිගේ සෙට් එක. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. පැන්ඩෝ. Happy birthday. ගොඩම ගොඩක් ආදරෙන් වාගේ අලු සෙට් එක වාට විශ් කරනවා වගේ මානේ ටීම් එකේ මාමාත් ගොඩක් ආදරෙන් වාට විශ් කරනවා. ඊට පස්සේ ටෙෂාන් මැසේජ් කරලා තිනවා සින්දුවකට එකතු කරගන්න කියලා. ටෙෂාන් මං වගේ මැසේජ් එක කිව්වා. මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ තව කවුද ඉන්නේ? කාන් ෆැෂන් එකේ අපිත් වැඩ කරන ගමන් වහගෙන ඉන්නවා. ඌව පරණ ගම ඉඳලා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ මාලක මිලන් මාලක අයියා ඔයාව එකතු කරගන්නම්. මේ හන සින්දුවට තැන්කියු මා වහගෙන ඉන්නවට. එතනින් පස්සේ ඉන්නවා ජවීස් ෆරීඩ දීප්ති ශ්‍රීන් ඩයස් ඊට පස්සේ ගානි සිල්වා චන්ද්‍රානි මාදසිංහ කට්ටියම එකතු කරගෙන මේ හන සින්දුව අහමු. මේ සින්දුවත් අහන්න දීලා මම යන්න හදන්නේ. මම යනකොට අපි අසායනවා. එහෙනම් ඉතින් මෙතනින් ඉස්සරහට අසාට බාරයි. අපි ආයෙත් හම්බ වෙමු හෙට හරියටම දවල් එකට. ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන් එතකම් පරිස්සමට ඉන්න ඕනි. දිගටම නැත් එක්ක ඉන්න ඕනි. එහෙනම් කොල්ලෝ අපි ගියා. මං ඔයාගේ ජනු.

0: අලුත්තන අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර්විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
2: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: ධන්නවද හොම්ස්, මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාල දැන් හොයාගෙන.
5: මොකද්ද ඔය විසිගිරිල්ලද?
4: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
5: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
4: ඇයි
5: නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
6: මීටර 90ට එහා විසි වෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. Net FM Algotown සතියේ දිනවල උදේ 7ට
7: Net FM Algotown
8: brought to you by
9: අභිමානවත් කළුතරින් Prime Million Dream සමගින් Prime Kalura ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 Prime Group
10: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
12: විජයකුරක්කන්
0: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
7: Net FM Algo Town
13: කින්දර හැන්දෑවා
8: brought to you by
14: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
15: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
16: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 034-226-7046.
17: සුබ සන්ධ්‍යාවක්. හවස 4:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ. අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමග මම තරංග. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සහ මහාධිකරණ විනිසුරු HMRM තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු දුර දෙකක් වෙනුවෙන් අදාළ පත් කිරීම් සිදු කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාද එම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින රාජ්‍ය බුදු සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ මහතා අද දින සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුදාහැරීමට වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා. ඒ බව සඳහන් කළේ නීතිපතිවරයාද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමත් සමගයි. අදාල නඩුකරයාද කඳපුල් ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළ බවයි එම අවස්ථාව අවවරණය කළ නෙත් නිවුස් නියෝජිතයා සඳහන් කළේ. මිලග නෙත් නිවුස් පසරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: මරු බං

කතා කරන්න 0112 55 33 63 WhatsApp 0211 95 95 95.

සුභ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 9යි වෙලාව. වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. කොහොමද ඔයාලට? ආද සාමාන්‍ය පරිදි වැඩ කරගෙන ඉන්න දවසක් නේ. තේන්සා සමහර ලාවට උදේ වැඩට ගිහිල්ලා සෑහෙන්න වැඩ ගොඩක් අස්සේ හිර වෙලා මේ වෙද්දි මහන්සියක් තනිකමක් පාළුවක් දැනෙනවා නම් ඔයාලට හවස් වරුවේ ඔයාගේ මූඩ් එක ෆික්ස් කරගන්න තියෙන පැය දෙක තමයි මේක. 4 වටේ අහගෙන ඉන්න ගමන් කතා කරලා මැසේජ් කරලා ආදරය කරන කට්ටියව සින්දුවකට එකතු කරගන්න චාන්ස් එක තියෙනවා. අද පොඩ්ඩක් මම අර ඔයාලට ඒ කාලේ වැඩිපුර ඇහුණු සින්දු ටිකක් අහන්න දෙන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ඔයා කැමති සින්දුවකුත් මගෙන් ඉල්ල ගන්න. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට WhatsApp එකේ chat කරන්න පුළුවන්. සාමාන්‍ය මම මේක ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හවස 4 කිට්ටු වෙනකොට ඔයා ෆෝන් එක අතට අරගෙන තේකක් හදාගෙන නේද වැඩ කරන ගමන් හිටියත් පොඩ්ඩක් වැඩ ටික හිට මෙහෙට කරලා මාත් එක මැසේජ් එකක් දාලා පොඩි chat එකකට සෙට් වෙන්න බලාගෙන ඉන්නේ නේ. ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට මේ වෙලාවේ පොඩ්ඩක් ෆ්‍රී වෙලා ඉන්න කට්ටිය ඉන්නවනේ. අන්න ඒ කට්ටියට මාත් එක කතා කරන්න chance එක තියෙනවා. මොකද message එකක් දානවට වඩා අපි දෙන්න කතා කරාම ටිකක් තව ළඟයි ඉන්නේ නේ. අන්න ඒ නිසා call එකක් ගන්න මගේ hotline number එකට. ටක් ගාලා කතා කරන කට්ටියට ටක් ගාලා chance එක හම්බ වෙනවා. ඒ වගේම තමයි net fm official facebook page එක ඔයා කොහොමත් like කරලා follow කරලානේ තියෙන්නේ. මම අද wall post එකක් දාලා තියෙනවා. එකම දවසේ birthday එක තියෙන කට්ටිය කවුද කියලා. හරි. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ බර්ත්ඩේ එක කමෙන්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ බර්ත්ඩේ එක තියෙන කට්ටිය අනිත් අතට ඔයාලට රිප්ලයි එකක් දායි. හරි. රයිට්. එහෙනම් අපිට වැඩ ටික පටන් ගන්න තියෙන හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයා වැඩිපුර මාදිරි කරන කට්ටිය එකතු කරගෙන ඔයාගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක 4 වටේ අහගෙන ඔයා ඉන්නෝනේ මාත් එක්ක. දන්නවනේ මම DJ අසා.

0: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා ආර්.බී. 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: යුත්තකේ ඉන්න ඔයාගේ උසස් අධ්‍යාපන හීනේ සැබෑවටම සැබෑ කරගන්න හඳුන්වා දෙන RBB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
4: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය එකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
0: රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් අටමුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟින්න
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 ට මිස් කෝල් එකක් දෙන්න
4: හවස 4:19 දැන්

හවස 4 විනාඩි 24යි වෙලාව. අපි වාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න ගමන් ඔයාලට කිව්වා වගේම ඒ කාලේ වැඩිපුරම ආසාවෙන් අහපු සින්දු සෙට් එකක් අද පොඩ්ඩක් තෝරලා අරගෙන ඇවිල්ලා ඔයාලට අහන්න දෙන්න ලෑස්ති කරගෙන ඉන්නවා. ගොඩාක් කට්ටිය මැසේජ් දාලා තිනවා සා සින්දු ගණියමයි කියලා. පොඩ්ඩක් ඉන්නකො වැඩේ පටන් ගත්තා විතරයි නේ නේද? රයිට්. මේ වෙලාවේ මම අහගෙන ඉන්න සෙට් එකක් හිලඟ සින්දුවට එකතු කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අපිට ලස්සන සින්දු ටිකක් දෙනවට කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ පතිරණ. ඊට පස්සේ පතිරණ සිංහල බෙහෙත් කඩේ සෙට් එක නන්දා, ඊට පස්සේ කුමාර, ඊට පස්සේ සෙට් එකම ඉන්නවා. ඔයාලා කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. තැන්ක් යූ. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සායි. අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා අම්පාරෙන් සඳලි මැසේජ් කරලා තියෙනවා. තැන්ක් යූ ඩාලින්. මම ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. සාමාන්‍යයෙන් බොහෝ දිනෙකට හරිද වයස අවුරුදු 17-18ක් වුණාට පස්සේ රස්සාවකට ගියාට පස්සේ ජීවිතේ පොඩ්ඩක් වගකීම් කියන දේවල් දැනෙන්න ගත්තාම අපි හම්බ කරන සල්ලි වලින් අපිටම කියලා ගයක් හදාගන්න එක අපිට තියෙන ලොකු බලාපොරොත්තුවක් බවට පත් වෙනවා නේද? ඉතින් එතකොට සාමාන්‍යයෙන් මම කියන්නේ කෙනෙක් ජීවිතේ අනිවාර්යෙන් කරගන්න ඕන දෙයක් තමයි තමන්ටම කියලා ගයක් හදාගන්න එක. ඉතින් එතකොට ඒකට මහන්සි වෙන ඔයා හැමදාම කල්පනා කරනවානේ වැඩ ඇරලා ගෙදර යන ගමන්, ඊට පස්සේ ගෙදර වැඩ ටික බාගෙට කරගෙන යන ගමන්, එහෙම මගේ ගේ හදනකොට කවදා හරි දවසක කිසිම අඩුපාඩුවක් නොවෙන්න. මොකද මේක ඇවිල්ලා ජීවිත කාලෙටම එකවරක් විතරක් කරන ලොකුම විශාලතම ආයෝජනය තමන්ටම කියලා ගයක් හදාගන්න එක. ඉතින් එතකොට මේකට ගේන අනමුරිච්චිය ගැන පවා ඔයා දෙතුන් පාරක් හිතලා බලලා තමයි අරගෙන එන්නේ කියලා මම දන්නවා. ඉතින් එතකොට අනිත් එක තමයි සාමාන්‍යයෙන් ගයක් හදනකොට ලස්සනට හදන්න අපි ට්‍රයි කරනවානේ. කවුරු හරි කෙනෙක් ගේ ඇතුළට ආවට පස්සේ වාගේ ගේ නම් මාර ලස්සනයි කියලා කිව්වම අපිට හරි ආඩම්බරයක් සතුටක් දැනෙනවා. මොකද මේක අපි මහන්සි වෙලා හදාගත්ත ගේනේ. එතකොට ගෙදර ලස්සනට තියාගන්න කියලා ගෙදර ඇතුළත නිමාව ගැන සෑහෙන්න හිතලා ඔවා ගෙදරට ගෙන ගෘහ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, ඊට පස්සේ ටයිල් ටික, බිත්ති ටික, අනම් මනම් දොර රෙදී මේ සේරම හොඳට හිතලා බලලා අරගෙන එනකොට වාට පොඩ්ඩක් මිස් වෙන තැනක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. සාමාන්‍යයෙන් ගෙයක් හැදුවාට පස්සේ ගෙදර ඇතුළත පෙනුම රඳා පවතින ප්‍රධානම සාධකය තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ. ඒ කියන්නේ වටේ බිත්ති හතර ඇරුණාම ගෙදරට තියෙන පස්වෙනි බිත්තිය තමයි සිවිලිම කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ගෙදර ඇතුළ අනර්ග නිමාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ගෙදරට දාන සීලින් ෂීට් එක ගැන පොඩ්ඩක් වැඩිපුර හිතන්න ඕනනේ. ඉස්සර වගේ ඔය තියෙන සීලින් ෂීට් එකක් අරගෙන ඇවිල්ලා දාලා හරියන්නේ නැහැ. මේක ඇවිල්ලා අද කාලේට ගැලපෙන ඩිසයින් එකේ වෙන්න ඕන. අනිත් එක තමයි සිවිලිමක් ගහන්නේ මාසෙන් දෙකෙන් මාරු කරන්න නෙමෙයි නේද? ජීවිත කාලෙටම. ඔය ජීවිත කාලෙටම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම හරියන සිවිලිමක් ඕන වෙනවා. දැන් ඔය සමහර වෙලාවට අපි දැකලා තියෙනවා සිවිලින් ගැහුවාට පස්සේ ටික කාලයක් ගියාම මේකේ කලර් එක ෆේඩ් වෙනවා. හරිද? ඊට පස්සේ ওই රස්නෙට එහෙම සීලින් ෂීට් එක ඇද වෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට වේයෝ කනවා, ඊට පස්සේ දිරනවා. ওই ප්‍රශ්නත් එක්ක අවුරුද්දක් දෙකක් යනකොට ඔයාලට සම්පූර්ණයෙන් සිවිලිම මාරු කරන්න වෙනවනේ. අන්න ඒ නිසාම තමයි මම මේ ඔයාලට කියන්න හදන්නේ. ඔයා ජීවිත එකපාරක් කරන විශාලම ආයෝජනය ඔයාගෙම කියලා ගයක් හදාගනිද්දි ගෙදරට සිවිලිම ගහනකොට හොඳට මතක තියාගන්න කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න. මං අර කලින් කියපු ප්‍රශ්න එකක්වත් ඔයාට නැහැ. ජීවිත කාලේටම එකම එක සිවිලිමයි. ඒ තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකෙන් ගහපු සිවිලිම. මොකද මේක ඇවිල්ලා අද කාලේට ගැලපෙන ඩිසයින් එක. ඒ කියන්නේ නැචරල් වුඩ් ලුක් එකක්. ස්වභාවික ලීයෙන් කරා වගේම ලස්සනයි. හරිද? ඊට පස්සේ දිගු කාලීන පැවැත්ම මේකළු ස්ථිර කළාම තියෙනවනේ. ඒකට මතුපිට තින්තාලේපනය සඳහා වසර 5ක වගකීමක්, ඊට පස්සේ සීලින් ෂීට් එකට වසර 25ක වගකීමක් දෙන්නේ. ඊළඟට කාරණාව තමයි මේක දිරන්නේ නැහැ, ඊට පස්සේ මේක වේයෝකන්නේ නැහැ. හොඳම කතාව තමයි මේක හොඳට රස්නෙට ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ අර මං කලින් කිව්වා වගේ රස්නෙ නිසා ෂීට් එකේ හැඩේ වෙනස් වෙන්නෙත් නැහැ. අන්න ඒ නිසා ඔයාලට මම කියන්නේ ජීවිත කාලෙටම ඉන්න හදන ගෙදරට ආයෙත්ින් తాවකාලික සිවිලින් ගහලා හරියන්නේ නැහැ. සදාකාලික සිවිලිමක් නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක. ගෙදරට ගැලපෙන වර්ණ ගණනාවකින් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයා මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 011 5 748 738 කෝල් කරන කට්ටියට chance එක තියෙනවා අග්ගලමගේ hotline එකට කෝල් එකක් ගන්න. මම බලාගෙන ඉන්නවා කතා කරනකම්.

0: 4 වටේ. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: හවස 4 විනාඩි 38යි දැන්.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
4: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
7: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
8: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
7: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
8: ඔක්තෝබර් 7 වෙනිදා උදේ ජායල සවස මීගමුව.
7: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
9: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
11: ඔයාගේ songs, ඔයාගේ dedications එකට එකතු වෙන full fun mode එකක්. මේ තමයි ඒ පැතුන. ඔයාගේ හැන්දාව.
12: සතියේ දවස් 5ම දවල් 1 ඉඳන් හවස 4 වෙනකල්.
13: කින්දර හැන්දාව විජානු. ජානු.
12: ඔයාගේ mood එකට ඔයාගේ music එක.
14: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
15: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
16: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 677767ට මිස් කෝල් එකක් දෙන්න.
17: කවදා

සාමාන්‍යයෙන් අපි දන්න කියන කාලේ ඉඳලම පරම්පරා ගානක් තිස්සේ හරිද කොන්ත්‍රාත් කරන මහත්වරුන්ගේ සහ තාක්ෂණික විශේෂඥයින් හැමෝගෙම විශ්වාසය දිනාගත්ත පරම්පරා ගානක විශ්වාසය තියෙන සිමින්ති සන්නාමය තමයි එන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ. මේක ගැන විශ්වාසය වැඩි වැඩියෙන් නැති වෙන ප්‍රධාන හේතුවක් තමයි එන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ ලංකාවේ අපේ නිෂ්පාදනය. හරිද? ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් එන්සි සංස්ථා සිමින්ති ගැන දන්න කට්ටිය දන්නවා. ඒ කාලේ ඉඳලම සාමාන්‍යයෙන් ගයක් හදනවා නම් එන්සි සංස්ථා සිමින්ති වලින් හදන්න කියලා තමයි ගමේ බාසුන් නැහැ පවා කියන්නේ. මොකද කොන්ක්‍රීට් එකක් දාන්න උනත් ඉදිකිරීමක් කරන්න උනත් මං කියන්නේ ගයක් විතරක් නෙමෙයි. අද වෙනකොට අහස උසට තියෙන විශාල බිල්ඩින් පවා හදලා තියෙන්නේ එන්සි සංස්ථා සිමින්ති වලින්. මොකද එන්සි සංස්ථා සිමින්ති ලංකාවේ නිෂ්පාදනය කරන නිසා සාමාන්‍යයෙන් ওই සිමින්ති ගැන දන්න කට්ටිය ටිකක් දන්නවා මේ සිමින්ති කියන දේවල් ගබඩා කරලා තියන්න හොඳ නැහැ. ගොඩක් කාලයක් ගබඩා කරලා තිබ්බාම අර සිමින්ති වල තියෙන ඒ ගුණාත්මකභාවය නැති වෙනවා. ඒ කියන්නේ සවිශක්තිය සඳහා අවශ්‍ය කරන දේවල් නැති වෙලා යනෝනේ. ඉතින් ඒකට ඔය ගොඩක් වෙලාවට පිටරට ඉඳලා ලංකාවට සිමින්ති වෙනකොට වාහිතන්නකෝ නැව්වල කොච්චර කාලයක් තියෙනවද ඇද්ද කියලා. හැබැයි වුණාට ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ ලංකාවේම නිෂ්පාදනය කරන සිමින්ති සන්නාමයක් නිසා පුත්තලම ඊට පස්සේ රුහුණේ තියෙන කර්මාන්ත ශාලාවලින් දේශීයව නිෂ්පාදනය කරලා ගබඩා කාලය අවම කරමින් එහි නැවුම් බව ආරක්ෂා කිරීම සඳහා වෙළඳපොළට කාර්යක්ෂමව බෙදා හරින සිමින්ති සන්නාමයක් තමයි ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ. එතකොට මේකේ ගුණාත්මක භාවය ගැන, ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන සවිශක්තිය ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ලංකාවේ ගෙවල් තුනක් ගත්තොත් තුනෙන් එකක් අනිවාර්යෙන් හදලා තියෙන්නේ එන්සි සංස්ථා සිමින්ති වලින් තමයි. ඒ නිසාම තමයි දන්න කාලේ ඉඳලා අපේ බාසුන් නැහැලා ගෙයක් දොරක් හදනකොට උනත් කියන්නේ ඒකට හරියන්නේ එන්සි සංස්ථා සිමින්ති තමයි. කොන්ක්‍රීට් එකක් දානවා නම් ඕන එන්සි සංස්ථා සිමින්ති තමයි කියලා නේ. ඉතින් එතකොට මම මේ දැන් කියන්න හදුවේ දැන් මේක ඇවිල්ලා කටවචනයට විතරක් නෙමෙයි නිවාස සහ ඉදිකිරීම කාණ්ඩයේ අර්ථේ 15 වතාවක් ස්ලිම් කැන්සල් ජනතා සම්මානයෙන් පිදුම් ලබන්නත් ඉන්සි සංස්ථා සිමින්ති වලට හැකියාව ලැබුණා. තේන්සා දේශීය නිෂ්පාදනයක් විදිහට අපිට බොහොම ආඩම්බරයෙන් ඔසවා තියන්න පුළුවන් සන්නාමයක් තමයි ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ. හොඳම කාරණාව තමයි දැන් මම මේ ඉන්සි සංස්ථා සිමින්ති ගැන ඔයාලට කියන්න පටන් ගත්තේ මේ දවස්වල. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වෙතින් ඔයාට ඔන්න තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනා ගන්න chance එක තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ගෙදර නැත්තම් ඔයාගේ ඕනම ඉදිකිරීමක ස්ලැබ් එක දාගන්න ඔයාට ශක්තියක් වෙන්න ඔන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වෙතින් සිමින්ති කොට්ට 100ක් දෙනවා. දැන් එතකොට ඔයා හිතනවා ඇති සිමින්ති කොට්ට 100ක් ජයග්‍රහණය කරන්න නම් මේක ලේසි වෙන්නේ නැහැ කියලා. නෑ, එහෙම ප්‍රශ්න මොකුත් නෑ. ඔයාට කරන්න තියෙන්නේ දැන් ඔයා කොහොමද දැන් ගේ භාගයට හදලන්නේ තියෙන්නේ. ඊට පස්සේ බිත්ති ටික උස්සලා ඔක්කොම කරලා දැන් ස්ලැබ් එක දාන්න සැටලිමක් ගහලා නම් තියෙන්නේ. ඔයා කොහොමත් මෙච්චර කල් වැඩ කරේ ඉන්සි සංස්ථා සිමින්ති වලින් ඉන්නේ නේද? එතකොට සාමාන්‍යයෙන් ගයක් හරි මොන හරි ඉදිකිරීමක් කරනකොට අපි පුරුද්දක් විදිහට මේ බිල්පත් ටික තියාගන්නවනේ නේ. ඒවට කියන්නේ වියදම් වෙච්ච දේවල් වලට. ඉතින් එතකොට ඔයාට කරන්න තියෙන්නේ ගේ හදන්න ගෙනාවු ඉන්සි සංස්ථා සිමින්ති අවම වශයෙන් කොට 5ක බිල්පතක් මම මෙන්න මේ කියන නම්බර් එකට ඔයාගේ නමයි ලිපිනයයි ජාතික හැඳුනුම්පත් අංකයයි එක WhatsApp කරන්න එක. හරිද? 0777 67 67 67 0777 67 67 67 අංකයට WhatsApp කරන්න. එහෙම නැත්නම් ඔයාලට ඒගොල්ලන්ට මේ නම්බර් එකට මිස් කෝල් එකක් යවුවත් ඇති. එතකොට ඒගොල්ලෝ කෝල් බෑක් කරලා විස්තර ටික ඔයාගෙන් අරගන්නවා. ඊට පස්සේ ඔයා ස්ලැබ් එක දාන්න සැටලිම ගහලා ඔක්කොම කරලා නම් තියෙන්නේ ඔයාලට ස්ලැබ් එක දාගන්න සිමින්ති කොට්ට 100ක් හම්බෙනවා ඉන්සි සංස්ථා සිමින්ති වෙතින්. තිගෙන්සා මේ අවස්ථාව මිස් කරගන්න එපා. මේ දවස්වල ලංකාව පුරාම මේ පිළිබඳව මතක් කරන ගමන් ඉන්සි සංස්ථා සිමින්ති කණ්ඩායම නෙත් FM අපිත් එක්ක ඔයාව හොයාගෙන එනවා. ඉතින් එතකොට මතක තියාගන්න දැන් මේ පළවෙනි දිනුම් වැඩිම ආරම්භ වුණේ සැප්තැම්බර් 14 වෙනිදා. අවසාන දිනුම් වැඩිම ඔක්තෝබර් 23 වෙනිදා වෙනකන් දවස් තියෙනවා. ඉතින් එන්සා මේ වැඩේ ඔයා මිස් කරගන්න එපා. මේක ඔයාලට සෑහෙන ලොකු chance එකක්. ඉන්සි සංස්ථා සිමින්ති වෙතින් තමයි මේ මතක් කිරීම. ජීවිතේ අපි සාමාන්‍යයෙන් වැඩ කරලා ඊට පස්සේ මහන්සි වෙලා කොහොම හරි ට්‍රයි කරන්නේ ගොඩ යන්න නේ නේද? ඒතකොට මං කියන්නේ ඔයා උත්සාහවන්ත වෙලා මහන්සි වෙලා වැඩ කරලා ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න ගමම් ඔයාගේ වාසනාවට පොඩි ඉඩක් දෙන්න ඕන නේද? අනේ නිසා තමයි මං ඔයාලට කියන්නේ වාසනාවට දොරටු විවර කරන ජයග්‍රහණයේ සිහිනයට පාර කියන අතට සල්ලි වෙනුවෙන් NLB ජයලොතරැයියක් ඔයාට අරගන්න කියලා. අපි දන්නේ නැහැ සමහර විට අදෝවාගේ ජීවිතේ වාසනාවන්තම දවස වෙන්න පුළුවන්. තේන්සා ඔයා පොඩ්ඩක් ඔය යමින් එමින් ගමන් චුට්ටක් ඔය ළඟපාත ලොතරැයි විකුණන මහත්මයෙක් ඉන්නවා නම් මම කියනවාට NLB ජයලොතරැයියක් අරගන්නකෝ. මොකද NLB ජයලොතරැයියක් ගන්නවා කියලා කියන්නේ ඔයාගේ වාසනාව වර්ග බලන අවස්ථාවක් විතරක් නෙමෙයි. රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ ඒකාබද්ධ අරමුදල වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන්න ලැබෙන අවස්ථාවක්.
එතකොට මේ සියල්ල ලබා ගන්න ගමන්ම ඔයාලට වාසනාවන්ත විදිහට ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රාහී අංක 4ම පිළිවෙලින් ගලපාගෙන රුපියල් ලක්ෂ 5 තෑගි, ඒ වගේම රුපියල් 50,000, 2,000, 200, 80, 40 වගේ සෙසු තෑගිත් මදි නොකියන්නේ දිනන්න පුළුවන් ලොතරැය්‍ය තමයි NLB ජය ලොතරැය්‍ය කියලා කියන්නේ. ඉතින් සවස් අදම NLB ජය ලොතරැය්‍යක් ඔය යමින් යමින් ගමන් අරගෙන යන්න අවතක් කරන්න එපා. හයි කොහොමද සා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ නිකවරටියන් චම්පික ලලිත් පෙරේරා, ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මට මොනරාගලින් මයුමි ෆැෂන් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තිනවා. තැන්ක් යූ, සෙට් එකම අනිවාර්යෙන් එකතු කරගන්නම්. හයි කොහොමද සා, අපිටත් සින්දුවක් දෙන්නකෝ කියලා තරුෂි මැසේජ් කළා තිනවා. තැන්ක් යූ ඩාලින්.

0: ating Sindu Ehena, Net FM, Hatarawade.
1: අවසාතරයි විනාඩි 53යි වෙලාව. ඔයා කවදාහරි හිතලා තියෙනවද අද අපි ඉතිරි කරන රුපියලක් හෙට අපේ ජීවිතේට කොච්චර වටිනාකමක් එකතු කරනවද කියලා. ඒ විතරක් නෙමෙයි ඔයා හිතන්න අද අපි ඉතුරු කරන වතුර බින්දුවක් අපි ඉතුරු කරන එක විදුලිය එකකයක් ඊට පස්සේ අපි හිටවන එක ගහක් එහෙමත් නැත්නම් රැකගන්න එක ගහක් අපේ ජීවිතේ හෙට දවසට කොච්චර වටිනවද කියලා ඔයා පොඩ්ඩක් හිතලා බලලා තියෙනවද? මං කියන්නේ වෙලාව අරගෙන පොඩ්ඩක් හිතන්න ඕනේ දෙයක් තමයි මේක. මේ ඔක්තෝබර් මාසයේ NSB එකවට දැන් හිතන විදිහ වෙනස් කරගෙන අපිට හෙට දවසක් ඉතුරු කරන්න වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මුදල් ඉතුරු කරමු, සම්පත් ඉතුරු කරමු, බලශක්තිය ඉතුරු කරමු. ඒ සියල්ලත් එක්ක අනාගතය වෙනුවෙන් හෙට දවසක් ඉතුරු කරන්න වැඩ කරන්න ඔයාලට පටන් ගන්න පුළුවන්. මේ ඔක්තෝබර් මාසේ අලුත් පියවරක් තියලා හෙටක් ඉතුරු කරන්න මහන්සි වෙමු. මේ මතක් කිරීම NSB බැංකුව වෙතින්. ඒගොල්ලත් මතක් කරලා මේ වෙලාවේ අවිස්සාවේල බස් ස්ටෑන්ඩ් එක පැත්තට යන්න හදන්නේ කොල්ලො සෙට් එක බස් ස්ටෑන්ඩ් එකේ සද්දරම් මාව වහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. අපේ චමි ජේ තමයි මට මැසේජ් එක දුන්නේ. Thank you සෙට් එකටම ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සහගතකමක් ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
2: හවස පහයි විනාඩියකයි දැන්.
3: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග 1,10,000යි. තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
4: මෙල්ඩෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: අනවශ්‍ය විදුලි බුබුලක් නිවා හෙටට එළියක් දෙමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
6: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා, නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: රසින් රස මවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්ලා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: හවස 5:03
2: දැන්.

0: අදින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියුස්
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නියුස් සමග මම තරංග 2027 වර්ෂයේ පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා දීමට නියමිත මොඩියුල මුද්‍රණය කිරීමේ පළමු අදියරේ ප්‍රසම්පාදනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 1, 2 සහ 6 ශ්‍රේණිවල මොඩියුල ඇතුළුව මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීම නියමිතයි. ඒ සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳව ඇති අතර ලංසු 31ක් ඉදිරිපත් වී තිබෙනවා. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රතිසම්පාදන කමිටුවේ නිර්දේශ මත මොඩියුල 421ක මුද්‍රණ කටයුතු සඳහා මුද්‍රණාල 21ක් වෙත එකතු කළ අගය මත බදු ඇතුළත් නොවන රුපියල් මිලියන 1614.69ක මුදලකට පැවරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රංශයේ පාසල්වල පවතින පහසුකම් අඩුකම සහ ආයෝජන අවම වීමට එරෙහිව සිසුන් විසින් දියත් කර ඇති දෙවන්ත විරෝධතා රැල්ල තවදුරටත් උණුසුම් වී තිබෙනවා. අදිනේ පමණක් ප්‍රංශයේ උසස් පාසල් 1800ක් පමණ වසදමා හෝ වර්ජන හේතුවෙන් අබහිර කර ඇති අතර විශ්වවිද්‍යාලවලින් 90%ක්ද මේ වන විට අබහිර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළි. පැරිස් ඇතුළු නගර 30කට අධික සංඛ්‍යාවක විරෝධතා පැවැත්වෙන අතර ප්‍රංශ මාධ්‍ය වාර්තා කළ නිල ඇස්තමේන්තුවට අනුව මේ වන විට රට පුරා පැවැත්වෙන විරෝධතා සඳහා සහභාගී වී සිටින පිරිස 90,000කට ආසන්නයි. ලියොන් සහ රනිස් ඇතුළු නගර කිහිපයකද විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් ගැටුම් හටගෙන ඇති බවද වාර්තා වනවා. එමෙන්ම විරෝධතාවක් අතරතුර තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්. මෙම තත්ත්වයේ හමුවේ ප්‍රංශ අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල ආරක්ෂාව දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
4: FM 95 FM 94.8 Net FM
5: Baru bang!

සුබසනේ වකහවස පහයි විනාඩිය 11යි අපි වාගේ මගේ බෝරින්න තියුනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න ගමන් දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ ටිකක් හවස වෙනකොට ඔයාට මහන්සිය තනිකම පාළුව නැති වෙලා මේ පැයදී අහගෙන ඉන්න පුළුවන් නියම සින්දු ටිකක් එක තමයි මේ පැය පටන් ගන්න තියෙන්නේ දැන් සමහර වෙලාවට ඔයා දවසම වැඩ කරලා මහන්සි පිට ගෙදර යන ගමන් මාව අහගෙන ඉන්නවා ඇතිනේ ඒ වගේ වෙලාවට පොඩ්ඩක් අර ඒ කාලේ සින්දු ටිකක් අහන්න තියෙනවා නම් හොඳයිනේ. තියෙන සාම තමයි මම ලෑස්ති කරගත්තේ මේ පැයි. ඔයා ටිකක් ආස වැඩිපුරම කැමති ටයිප් එකේ සින්දු ටිකක් අහන්න දෙන්න. හරි. මම යන්න හදන්නේ WhatsApp එක පැත්තට මේ වෙලාවේ මොකද මට කලින් පැයදීත් සෑහෙන මැසේජ් කරපු කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියව මතක් කරන්න ඕන. ඔයා දෙන සින්දු ටික නම් නියමයි අසා. මම සුජීවා සයිප්‍රස් වල ඉඳලා මැසේජ් එක දාලා තිනේ අනිවාර්යෙන් එකතු කරගන්නම් ඔයාවත්. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා අසා අපි හතර වටේ හන ගමන් ඉන්නේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා. තුෂාන් එක්ක විශාල් ඒ වගේම කුමුදු රුවන්වැල්ල ඉඳලා මැසේජ් එකක් දාලා තිනේ. ඒ වගේම නයිවල ඉඳලා පැහැසර මල්ටි සිලෙක්ෂන් එකේ සෙට් එකවත් එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් වැඩ කරන සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ මං යන්න හදන කෝල් කරපු සෙට් එකක් ඉන්නවා. හේලිත ෆැෂන් එකේ අපේ අර ලස්සන ගෑන් ළමෙක් ඉන්නවනේ චතු කියලා. අන්න එයාමට කතා කරා මේ වෙලාවේ හෙලිත ෆැෂන් එකේ වැඩ කරන ගෑන් ළමයි සෙට් එකම සද්දෙටම net අහගෙන ඉන්නවා කියලා තමයි මට කතා කරලා කිව්වේ. අසයි අපිට අනිවාර්යෙන් සින්දුවක් දෙන්න කියලා කිව්වා. අනිවාර්යෙන්ම මම දෙන්න. හරි. ඊළඟට වල්පිට මුල්ලේ නුපාලි වාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ධම්මී තුෂාන් මිහිරංග පෞලේ කට්ටිය වාවත් එකතු කරගන්න කියලා වේ. වගේම උගල්බඩින් රොබර්ට් කතා කරා. යාගේ දුවගේ ගීතිකාගේ බර්ත්ඩේ කීයේ තිබිලා තියෙන. හැපි බර්ත්ඩේ ගීතිකා. ඔයාට මම ගොඩක් ආදරෙන් විශ් කරනවා. මම ඊළඟ සින්දුවට gift එකක් විදියට දෙන්න. හරි. ඊට පස්සේ එල්පිටියන් පුන්සරා මම ඔයාවත් එකතු කරගන්නම්. thank you darling. ඔයාවත් එකතු කරගෙන අපි අලුත් පැයේ සින්දුවක් එක්ක වැඩේ පටන් ගන්න හදන්නේ. right call කරන කට්ටියට call කරන්න chance එක තියෙනවා. message කරන කට්ටියට message කරන්න chance එක තියෙනවා. ඒ වගේම wall post එකක් දාලා තියෙනවා. comment කරලා ඉන්න set එකවත් මම ඊළඟට මතක් කරන්නම්.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඔබ ගන්නා එක ආයුබෝටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෑම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භෝවි ආයුබෝ වේවා.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 2779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ස්විමින් පූල්, ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය. දැන් රුපියල් මිලියන 18.7 සිට. මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහි නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 Prime Group කොන්දේසි සහිතයි.
5: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: ඊසි නිසා ඇත්තටම ලේසිද?
7: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතුපිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
8: දැන් එතකොට තමුන් එදින්දා කුලි වැඩ තමයි කරන්නේ.
9: එහෙමයි.
8: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
9: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
8: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
9: වාසිනාම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
8: ඈ?
10: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් අත මුසුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟ වෙන්න

රයිට් වෙලාව හවස පහයි විනාඩි 28යි අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මාතකින්න සෙට් එක මතක් කරන්න ඕන තංගලෙන් අප්සරා ගමන ගිහින් ඇවිත් දැන් ඔයාව අහන්න පටන් ගත්තා විතරයි අසම ආවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් මම එකතු කරගන්නම් ඒ වගේම කවුද මේ ඉන්නේ අපි හැමදාම ඉතින් සින්දු ඉල්ලනව තරහ වෙන්න එපා හොඳේ කියලා තියෙනවා අනේ මොකට තරහ වෙන්න දානේ හැමදාම කෝල් කරලා මට සින්දුවක් ඉල්ලන්නකෝ හරි ඊට පස්සේ මට මැසේජ් එක දාලා තියෙන පොස්සල්ලාවේ මේ වෙලාවේ සීලමු දෙනවා එකතු කරගන්න කියලා විජේසූරිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ thank you darling ඔබත් එකතු කරගන්නම් ඩිලන් නිරෝෂ් හංවැල්ලෙන් මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ අම්මලා තාත්තලා ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා අනිවාර්යෙන් මම එකතු කරගන්නම් ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සායියේ මාත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා ජගත් නේද මම ආවත් එකතු කරගන්නම් thank you ජගත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ආවත් එකතු කරගන්න ගමම්ම මම ආවට මතක් කරන්න හදන්නේ ඉන්සි සංස්ථා සිමින්ති ගැන මොකද ඉන්සි සංස්ථා සිමින්ති එක දැන් ඔන්න තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනා ගන්න ඔයාලට අවස්ථාව තියෙනවා ඔයාගේ ගෙදර ස්ලැබ් එක දාගන්න නැත්නම් ඔයා මොනවාම හරි ඉදිකිරීමක් කරනවා නම් ස්ලැබ් එක දාගන්න සිමින්ති කොට්ට 100ක් ඉන්සි සංස්ථා සිමින්ති හරහා ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා මේක වෙන්නේ මෙන්න මෙහෙමයි හරිද දැන් හිතන්නකෝ ඔයා ගයක් හදනවා කියලා ඔයා ගෙදර කාමර ටිකයි අම්මනම් ඔක්කොම ටික හදලා බිත්ති ටික උස්සලා ඔක්කොම කරලා සැටලිම ගහලා නම් තියෙන්නේ දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට 0779යි 67යි 67යි 67 0779යි 67යි 67යි 67 අංකයට ඔයා ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් අවමෝෂෙන් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක් නම ලිපිණයේ ජාතික හැඳුනුම්පත් අංකය නම ලිපිණයේ ජාතික හැඳුනුම්පත් අංකයත් එක්ක WhatsApp කරන්න එහෙම නැත්නම් ඔයා මේ නම්බර් එකට මිස් කෝල් එකක් ගැහුවත් ඇති ඒගොල්ලෝ අනිත් අතට ඔයාලට කෝල් බෑක් කරනවා එතකොට ඔයාලට

විස්තරටි රීදිය දීලා මේ වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න පුළුවන්. මේ දිනුම් මැදීම පටන් ගත්තේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා. අවසාන දිනුම් මැදීම ඔක්තෝබර් 23 වෙනිදා. එතකොට දැන් සාමාන්‍යයෙන් ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ ශ්‍රී ලාංකික අපේ නිෂ්පාදනයක්නේ. පුත්තලම කර්මාන්ත ශාලාව, ඊට පස්සේ රුහුණ කර්මාන්ත ශාලාවෙන් දේශීයව නිෂ්පාදනය කරලා ගබඩා කාලය අවම කරගෙන, ඒ කියන්නේ සාමාන්‍යයෙන් සිමින්ති කියන දේවල් ගොඩක් වෙලා ගබඩා කරලා තිබ්බම, ගොඩක්කල් ගබඩා කරලා තිබ්බහම මේකේ නැවුම් බව නැති වෙනවා. එතකොට ලංකාවේ මේක නිෂ්පාදනය කරන නිසා හරි ඉක්මනට නිෂ්පාදනය කරපු ගමන්ම වෙළඳපොළට බෙදා හරින්න ඉන්සි සංස්ථා සිමින්ති වලට හැකියාව තියෙනවා. ඒ නිසා ඔයාලට කොන්ක්‍රීට් එකක් දාන්න ඕනම ඉදිකිරීමක් කරන්න අපේ සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් කරන මහත්වරු, ඊට පස්සේ තාක්ෂණික විශේෂඥයින්, ඒ වගේම ගමේ ඉන්න බාසුන් හැමවම පවා නිර්දේශ කරන්නේ ඉන්සි සංස්ථා සිමින්ති තමයි. එතකොට වසර 15ක් පුරාවටම නිවාස සහ ඉදිකිරීම් කාණ්ඩයේ යටතේ ස්ලිම් කැනඩා ජනතා සම්මානයෙන් පිදුම් ලබන්නත් ඉන්සි සංස්ථා සිමින්ති වලට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා මේත් එක්කම ඔයාලට මතක් කරන්නේ ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක ඔයාට දැන් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනා ගන්න චාන්ස් එක තියෙනවා. සාමාන්‍යයෙන් ගෙයක් හදනකොට ගෙදර සිවිලිම කියන එක සෑහෙන්න වැදගත් අංගයක්නේ. මොකද ගෙදර සිවිලිමෙන් තමයි ගෙදර ඇතුළත පෙනුම රඳා පවතින්නේ. අනර්ග නිමාවක් එක්ක ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න නම් ගෙදර සිවිලිම හරියටම දශමයටම තියෙන්න ඕන. මොකද්ද හරියටම දශමයට තියෙන්න ඕන කියලා කියන්නේ? ලස්සන සිවිලිමක් වෙන්න ඕනනේ පළවෙනි දේ. මොකද ඒකෙන් තමයි ගෙදර ලස්සන වෙන්නේ. එතකොට දිගුකාලීන පැවැත්මක් තියෙන්න ඕන. ගෙයක් හදනවා කියලා කියන්නේ මේ අවුරුද්දකට දෙහිකර නෙමෙයි, පරම්පරා ගානකට ඉන්නේ. ඉතින් එතකොට පරම්පරා ගානකට ඉන්න හදන ගෙදරට පරම්පරා ගානකට හරියන්න හොඳ සවිශක්තිමත් සිවිලිමත් තියෙන්න ඕන. එතකොට කලර ස්ට්‍රිප් සීරින් ෂීට් එක කියලා කියන්නේ පෙනුම වගේම දිගුකාලීන පැවැත්මත් 100%ක් සීර කරපු සීරින් ෂීට් එකක්. මේක ඇවිල්ලා natural wood look එකෙන් තමයි එන්නේ. කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම හරිම ලස්සනයි. ඊට පස්සේ දිගුකාලීන පැවැත්ම ගැන කතා කරනවා නම් මේක දිරන්නේ නැහැ. ඊට පස්සේ වේව කන්නේ නැහැ. ඊට පස්සේ ඔය සමහර සීලින් ෂීට් තියෙනවා දැකලා ඇති මේ අවුවට, ඒ කියන්නේ රස්නේට ඔරොත්තු දෙන්නේ නැතුව හැඩේ වෙනස් වෙනවා. හැබැයි උනාට කලර ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ මේ ප්‍රශ්නේ නැහැ. තාපයට ඔරොත්තු දෙනවා. අනිත් කාරණාව තමයි මේකේ මතුපිට තින්තා ලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. අවුරුදු 10ක් 12ක් ගිහිල්ලා පොඩි හරි කලර් ඩැමේජ් එකක් වුණොත් ඔයාලට ආයි රීපේන්ට් එකකට වගකීමක් සහිතව යන්න පුළුවන්. හරි. ඊට පස්සේ කොහොම ටික කාලයක් ගියාම ওই සීලින් ෂීට් වල දූවිලි මකුණු දැල් බැඳෙනවනේ. එහෙමයි කියලා ෂීට් එක මයින් කරන්න ඕනේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක නම් දාලා තියෙන්නේ. තෙතරෙද්දක් දාලා පිය දාලා දාන්න ආයිතින් තිබ්බා වගේම තමයි. ඒ නිසා ඔයාලට මම මතක් කරන්නේ වා අනිවාර්යෙන් ගයක් හදන කෙනෙක් නම් නැත්තම් ගෙදර සිවිලි මලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාගේ සිවිලිමට හරියටම ගැලපෙන සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. ඔයාට ගෙදරට ගැලපෙන වර්ණ ගණනාවකින් ඇවිල්ලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න 011548738 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරිද? ඒකනත් මතක් කරලා හින්දුරැක්ක ක්ලාසික් එකකින් තියෙනවාට අහන්න දෙන්න. සුබ සන්ධ්‍යාවක් වේවාසා. ඊයේ අපිත් මේ වෙලාවේ වවහගෙන ඉන්නවා කියලා මොරොන්තුඩු වෙන්න. රොෂාන්, ශාම, සෙනුක, ඊට පස්සේ ෘෂිකා එක්ක ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම හයි කොහොමදස අපිත් මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ පිලිම්මතලා වෙන් ලක්ෂාන්. අනිවාර්යෙන් මම ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමදස, සුබ සන්ධ්‍යාවක් වේවා, අපිත් මේ වෙලාවේ වවහගෙන ඉන්නවා. දැඩිගමුවෙන් නිරෝෂා පවුල කට්ටියවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම අසායියේ මාවත් මතක් කරන්න කියලා මට චතු මැසේජ් කරලා තියෙනවා. Thank you චතු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
1: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
1: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
3: ඔක්තෝබර් 7 වෙනිදා උදේ ජායන සවස මීගමුව
1: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
4: NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය දිනුම් භෝවේ ආයුබෝ වේවා
5: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කලූරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
6: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
8: වීතරාගේ මුනි ගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
9: නෙත් FM බුදු ගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

රයිට් වෙලාව හවස පහයි විනාඩි 48යි. අම්මු වෙලාව යනික්ම නනේ. එතකොට වෙලාව යන නිසා ටක්ගලමට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ එකතු කරගන්න කට්ටියක් ඉන්නවා. එකක්වත් මිස් කරන්න බෑනේ නේද? ඉතින් ඒ නිසාම තමයි මම මේ වට මතක් කරන්න හදන්නේ. දැන් මේ දවස්වල අපි NSB එකත් එක්ක ඔක්තෝබර් මාසේ ඉතුරු මාසයක් විදිහට කතා කරනවානේ නේද? මොකද ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවම්කමේ මාසය. එතකොට දැන් ඉතුරු කරනවා කියව ගමන් සමහර ලාට ඔයාලට හිතෙන්න පුළුවන් ආ මේ කියන්න දන්නේ සල්ලි ගැන කියලා. නෑ මං කියන්නේ සල්ලි ගැන විතරක් නෙවෙයි. අපිට ප්‍රධානම වගකීමක් තියෙනවා හෙට දවසක් ඉතුරු කරන්න නේද? ඒ කියන්නේ දැන් අපේ ආච්චිලා සීයලා ආදිමුතුන් මිත්තන් කියලා කියමුකෝ. ඒගොල්ලෝ අපිට වතුර ටික ඊට පස්සේ ගස්කොලන් ටික මේ සතාසීපාව ඊට පස්සේ පරිසරය මේ සියල්ල බලශක්තිය ඇතුළු සියල්ල ඉතුරු කරපුවාන්ද තමයි අද දවසේදී අපි ඒවා භුක්ති විඳින්නේ. ඒතකොට අපිට වගකීමක් තියෙනවා හෙට දවසේ අපේ දුවදරුවන් වෙනුවෙන් මේ සියල්ල ඉතිරි කරන්න. මං හිතන්නේ වාට කරන්න පුළුවන් ලොකුම ආයෝජනය තමයි ඒක. ඒ නිසා පුංචි මුදලක් ඉතුරු කරනවා වගේම හෙට දවස වෙනුවෙනුත් කරන්න පුළුවන් හැම දෙයක්ම වා ඉතුරු කරනවා නම් ඒක ලොකු ආයෝජනයක්. ඉතින් ඒ නිසා මේ ඔක්තෝබර් මාසේ NSB කියන්නේ එකම එක දෙයයි. පුංචි ඉතිරියක් ලොකු හෙටක්. හෙට දවසක් ඉතිරි කරන්න සකසුරුවම්කමේ මාසේ වා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. හරිද? ඒ ගැන මතක් කරලා ඊට පස්සේ මතක් කරන්න හදන්නේ ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරන NLB ජයලොතරය ගැන. ඉංග්‍රීසි අක්ෂරය සමග අංක 4 පිළිවෙලින් ගලපාගත්තු රුපියල් ලක්ෂ 5 තෑගි වගේම රුපියල් 50,000 ඒ වගේම රුපියල් 2000 රුපියල් 280 40 වගේ සෙසු තෑගිත් මදි නොකියන්න ජයග්‍රහණය කරන්න පුළුවන් ලොතරය තමයි NLB ජයලොතරය කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි ඔයා මිලදී ගන්න NLB ජයලොතරයකින් ඔයාගේ වාසනාව උරගා බලන අවස්ථාවක් විතරක් නෙවෙයි රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වකුගඩු රෝගීන් වෙනුවෙන් එවැගේම රජයේ කබද්ද අරමුදල වෙනුවෙන් ලබා දෙන සමාජීය වගකීමත් ඉටු කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ වාසනාවට ඉඩ දෙන්න රට වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න ජයග්‍රහණයේ සීනස බෑ කරගන්න NLB ජයලොතරය වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕනේ. ඊළවසේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ඉන්සි සංස්ථා සිමින්තිත් එක්ක ඔයාලට දැන් ඔන්න හොයි ගෙදර ස්ලැබ් එක දාගන්න ඉන්සි සංස්ථා සිමින්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. මේ දවස්වල ලංකාව පුරාම අපි මේ පිළිබඳව දැනුවත් කරමින් වහාගෙන එනවා. කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි. ඔයා දැන් ගේ හදන්න පටන් අරගෙන බිත්ති ටික උස්සලා ඔක්කොම කරලා සැටලිම ගහලා ස්ලැබ් එක දාන්න බලාගෙන නම් ඉන්නේ. ඔයා ඉන්සි සංස්ථා සිමින්ති අවමෂෙන් කොට පහක් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක් නමයි ලිපිණයි ජාතික හැඳුනුම්පත් අංකයයි එක 0779යි 67767 අංකයට WhatsApp එකක් දාන්න. හිමන් නැත්නම් 0779 67767 අංකයට මිස් කෝල් එකක් දෙන්න. ඔයාට එතකොට වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. දිනුම් මැදීම ආරම්භ වෙන්නේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා ආරම්භ වුණේ. එතකොට දිනුම් මැදීම අවසන් දිනුම් මැදීම එන්නේ ඔක්තෝබර් මාසේ 23 වෙනිදා. තේන්සා මේ chance එක මිස් කරගන්න එපා. මේක ඔයාට ඉන්සි සංස්ථා සිමින්ති වෙතින් හම්බ වෙන හිතාගන්න බැරි ලොකුම ලොකු අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ chance එක අනිවාර්යෙන් ඔයා අරගන්නම ඕනේ. හරිද? ඒ ගැනත් මතක් කරන ගමන් මට අදට යන්න ටයිම් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ සිකුරාදා වෙනත FM DJ Night Face to Face Attack Show එකේ Super 14 තරගාවලියේ සිවෙන දිනේ අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. කාත් එක්කද මොන විදිහටද බැටල් එක යන්නේ කියලා ඔයාට හෙට මතක් කරන්නම්. හරිද? ලෑස්ති වෙලා ඉන්නකෝ දැනට. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම් පරිස්සමින් ඉන්න. කෝල් කරපුව මැසේජ් කරපුව හැමෝටම thank you. ජය වේවා. යන්න මම DJ Aza. Good night.

0: Meltol. Hisaratya una semprathishyava angapatha vedanawa apahasudina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki.
1: Maranthika dengu paturwangin arakshawata pengiri arambu siddhalepa mosave spray 100% swabhavikai samata hitakarai siddhalepa mosave spray maturuwan palawaharana visheshajnya.
2: Mathara freelan hal mesu rasa soya meat kanna kanna asahitena rasayin saha gunen ihala mathara freelan hal mesu rasa soya meat ඔබත් අදම රස බලන්න.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන Travelnet පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011128
5: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කලුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: මගේ නම කුමුදුනේ මොරටුවේ තයිරොක්සින් වලට පොරොදු ගානක් මම බෙහෙත් ගත්තා මට සුවපත්ුන්නේ නැහැ ඊට පස්සේ මට රෙට්‍රෙස්එම් රේඩී එකෙන් කමල්බන්දු ලෙඩ මහත්තයා ගැන දැනගන්න ලැබුණා නොහිතෙන්න ගියා දෙපාරයි බෙහෙත් ගත්තේ මගේ රිපෝට් හොඳ වුණා ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන ඒ කමල්බන්දු ලෙඩ මහත්තයාට මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න ලෙඩ මහත්තයා නිරෝගීවම ලැබෙන්න ඕන
7: කතා කරන්න 077 300 940 දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
9: වත්දීපත් කරන මම සනයිනවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
10: දෘති විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
11: MW ඔදේසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
7: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
12: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
13: Brought to you by
14: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak.
15: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
16: වැඩි විස්තර සඳහා 077 67767 මිස් කෝල් එකක් දෙන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්

0: වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
1: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
3: 80 දශකේ අන්තිම දවසක් එදත් හොඳ ටෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
4: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මත

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ. එකට ලෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: වේලාව සවස 6:30.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RBB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න. 01112 863 076 716 3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබෝවන් අද 2026 ඔක්තෝබර් 6 අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාභරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල. ඥාන්සාර හිමිගේ සිවුර ඉවත් කිරීම ගැන පාර්ශ්ව රසකින් විරෝධය. සිවුර ගැලවූ 63ක් බන්ධනාගාරයේ. ආණ්ඩුවෙන් උත්තර. අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනෙක්. නාමල් 16 වනදා දක්වා යළි රිමාන්ඩ්. පාසල්වල අඩු පහසුකම් නිසා ප්‍රංශයේ සිසු විරෝධතා උණුසුම් වෙයි.
0: Net News. The truth people trust.
6: පූජ්‍ය කලකොඩත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ජම්පරේ ඇඳුමෙන් බන්ධනාගාරයේ සිට අධිකරණයට අද රැගෙන අසිද්ධිය අද දවසේ සමාජ මාධ්‍ය මෙන්ම හැමතැනම වැඩිම කතාබහයි. ඒ පිළිබඳව ආණ්ඩුවත් අද උත්තර ලබා දුන්නා. ඒ ඇතුළු දවසේ පුවත් පෙළෙහි සත්‍යනාවරණය මෙතෙන් සිට.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ඉස්ලාම් දහමට අපහාස කළේ යයි චෝදනා ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට දාල නඩුව මේ මස 23 වනදා යලි කැඳව ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සීරාගල මහතා ඉදිරියේ කැඳවුන් ලැබුවා. එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කර තිබූ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඥාන්සාර හිමියන්ව අද දින අධිකරණ ඉදිරිපත් කරනු ලැබුවේ සුදු පැහැති ගිහි ඇඳුමකින් වීම විශේෂත්වයක්. එහිදී ඥාන්සාර හිමියන් වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න මහතා සමග පෙනී සිටි නීතිඥ සංජේ මාර්බේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් පසුව විත්තිකාර හිමියන් මානසික වශයෙන් කඩා වැටීමකට ලක්ව අසනීප තත්වයෙන් පසු වූ බවත් උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක භාවනානුයෝගීව වැඩ සිටි බවත් සඳහන් කළා. එම නිසා පසුගිය නඩු දිනේ උන්වහන්සේට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවත් නීතිඥවරයා පැවසුවා. අධිකරණයේ මගහැරීමේ චේතනාවක් උන්වහන්සේ තුළ නොතිබූ බවත් නීතිඥවරයා එහිදී කියා සිටියා. තවදුරටත් කරුණු දැක් වූ නීතිඥ සංජය මාර්බේ මහතා. ස්වාමීනි, අද දින ඥානසාර හිමියන්ව බන්ධනාගාරයේ විසින් චීවරය ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මා කම්පා වනවා. ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ සඳහන් වනවා බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට. ඒත් මෙය කනගාටුදායක තත්වයක් යනුවෙන් පැවසුවා. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩු කටයුත්ත නැවස මේ මත 23 වනදා දක්වා කල් තැබුවා. ඉස්ලාම් දහමට අපහාසයක් සිදුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුකරේ ඥාන්සාර හිමියන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙනවා. සිරඳලුවම් නියම වූ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙවන විට විවිධ අදහස් පළපෙනවා. අද පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොද්‍යන පෙරමුණේ මන්ත්‍රී චානක මාදුකඩ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
7: අපි අද ජාතියක් විදිහට ලැජ්ජ වෙන්න ඕනේ. ඇයි අපි ජාතියක් විදිහට ලැජ්ජ වෙන්න ඕනේ? අපි දැක්ක මාධ්‍ය වලින්, සමාජ මාධ්‍ය වලින් ගලබඩත්තේ ඥානසාර සාමින් වහන්සේගේ සිවුර ඉවත් කළා. වෙනත් ඇඳුමක් අඳලා තිබුණා. උන්වහන්සේගේ උසාවිය සම්බන්ධයෙන් තිබෙන ඒ දඬුවම ගැන එමෙතන උන්වහන්සේගේ මතවාදයන් පිළිබඳව අපි කතා කරන්න මේක අවස්ථාවක් කරගන්නේ නැහැ. අපි ජාතියක් විදිහට ලැජ්ජ වෙන්න ඕනේ, කනගාටු වෙන්න ඕනේ ඒ උන්වහන්සේගේ සිවුරට අතටිව්වේ ඔබේ ආණ්ඩුව කියන කාරණේ. ඒක සිවුරටයි ඔබ අතටිව්වේ ගලබඩත්තේ ඥානසාර හිමියන්ට නෙවෙයි, ඒ සිවුරට. ඒ නිසා විශේෂම අපේ විරුද්ධත්වය ඒ සඳහා අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ. බුදුදහමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙනවා කියලා ව්‍යස්ථාවේ තියෙනවා. අවුරුදු 2500කට අධික මහා අරහත් ධජයක් මේ රට තුර ඉදියට ගෙනියන අපේ මහා සංඝරත්නය. අවුරුදු 5ක බලය ගත්තු ඔබලට පුළුවන්ද ඒ අරහත් ධජයට, අරහත් සිවුරට, එහෙම නැත්නම් ඒ කසාවතට අත තියන්න පුළුවන්ද කියන කාරණේ අපි අහනවා.
6: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා ඊට ප්‍රචාර දැක්වූයේ මෙලෙසයි.
8: අද දවසේ විපක්ෂයේ ඒ ගරිය වූ ගරු මන්ත්‍රීවරුන්ගේ කතා එනකොට මට ඇහෙන්නේ අර ගීතයක්, කුමටද සොබණියේ කඳුළු සලන්නේ කියන ගීතය. විශේෂයෙන්ම අද දවසේ ඒ විපක්ෂයේ ඒ කතා කළ අපේ සමහර ගරු මන්ත්‍රීතුමන්ලාගේ කතා බලනකොට විශේෂයෙන්ම ඒ ගලබඩාත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලෙව්වේ අපිලු. කවුද ඒකට වග කියනවා? අපි දැක්කා ඒ පහුගිය කාල පරිච්ඡේදයේ මේ රට පාලනය කරපු ඒ රාජපක්ෂ පාලනේ, ඒ රාජපක්ෂ නිකායක් හැදුවා. ඒ රාජපක්ෂ ඒ නිකායට ඒ අලුතෙන් බඳවගත්තු සමාජික තමයි මේ ස්වාමින් වහන්සේලා. එහෙනම් ඒකට වග කියනවා අපිද?
6: මේ අතර පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ඉවත් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව අප්‍රසාදයේ පළ කරමින් බන්ධනාගාර කොමසාරි ජෙනරාල් වරයා වෙත ලිපියක් යොමු කර තිබුණා. එම ලිපි යොමු කර තිබුණේ එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් විසින්.
9: උපුටා ගැනීම ගලගොඩත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙනි. ගලගොඩත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂුවකි. උන් වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබා දී ඇති තීන්දුව පිළිබඳව කිසිදු විරෝධයක් හෝ අදහසක් අප ඉදිරිපත් නොකරන්නෙමු. එවෙන්ම අධිකරණයේ උත්තරීතර භාවය පිළිබඳව ඉහලින්ම පිළිගන්නෙමු. ඒ අතර බන්ධනාගාරයේ තුලදී උන්වහන්සේගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා දුටුවෙමි. භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිති ඇත්තේ පැවිද්ද ලබා දී ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවටය. එය අපේ රටේ දැනට තහවුරු වී ඇති ක්‍රමවේදයට අනුව අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන්ම සිදුවිය යුතු ශාසනික කාර්යකි. ශාසනික නීතියට අනුව ඔහුගේ සිවුර පොරවා සිටීම හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන්ම අදාළ භික්ෂුව පිටතට රැගෙන එන හැම අවස්ථාවකම ඔහුට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබා දීම මෙතෙක් ශාසනිකව හා ආධ්‍යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්‍රදායික නීතියකි. එමෙන්ම ඒ නොසලකා හැරීම ශාසනයට ලබා දෙන වැරදි පූර්වාදර්ශයකි. ගලගොඩත්තේ ඥානසාර භික්ෂුව විනය පිටකයට අනුව පරාජිකා වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතල හේතුවක් උන්වහන්සේ අයත් අප සංඝ සභාව වෙත වාර්තා වී නොමැත. එමෙන්ම ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩහැරීම අප සංඝ සභාවට අයත් වගකීමකි. එවැවින් උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත්, සිවුර පිටින්ම පෙනී සිටීමට උන්වහන්සේට අවස්ථාව ලබා දෙන ලෙසත් කරුණාවෙන් දන්වමි. උපුටා ගැනීම අවසන්.
6: මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කෙරුණා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.
10: ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ අත්අඩංගුවට අරගෙන දැන් උසිරගත කිරීමේදී උන්වහන්සේට ජම්පර ඇඳීම සම්බන්ධයෙන් යම් යම් විරෝධතාවයන් මතුවෙනවා. දැන් විශේෂම කොටපිටියේ රාහුල හාමුදුරුවෝ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. සාසනික නීතියට අනුව උන්වහන්සේ පරාජිකා ගණයට වැටෙන්නේ නැහැ, එවැනි වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා මේ ගැන සලකා බලන්න කියලා පිටපත් ජනාධිපතිතුමාටත් යොමු කරලා තියෙනවා. ඒ නිවේදනය පාදක කරගෙන මම අහන්නේ මොකද්ද රජයේ ස්ථාවරය?
11: බරපතල වැඩ සහිතව යම් කෙනෙක් සිර දඬුවමකට නියම වුණොත් බන්ධනාගාර ආඥා පනත හැටියට කටයුතු කළ යුතු ආකාරයක් පවතිනවා. ඉතින් මේ සිදුවීමේදී විශේෂයක් කරලා නැහැ. දැනටමත් බන්ධනාගාරගත වෙලා දඬුවම් ලබමින් ඉන්න හාමුදුරන් වහන්සේලා 63 දෙනෙකුට කටයුතු කළ තිබෙන ආකාරයටම තමයි ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන්ටත් බන්ධනාගාර ආඥා පනත යටතේ බන්ධනාගාර නීතියෙන් කටයුතු කළ තිබේ. මේ බන්ධනාගාර කොමසාරිස්තුමාම කියන 63 දෙනෙක් හාමුදුරු ඉන්නවා කියලා මේ විදිහටම. එනිසා ඒක මේ අවස්ථාවේදී හෝ මේ හාමුදුරුවන්ට විතරක් කරපු වැඩක් නෙවෙයි, බන්ධනාගාර ආඥා පනතෙන් සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදයක් හැටියට තමයි බන්ධනාගාර කොමසාරිස්තුමා කියන්නේ මෙහෙම ඉන්නවා කියලා.
6: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
10: අමතර එතෙන්දි තියෙන්නේ අර දැන් ශාසනික නීතිය සම්බන්ධයෙන් සහ ශාසනික වශයෙන් තමයි කොටපිට රාහුල හඳුරුව වෙන කෙන කතා කරන්නේ උන්වහන්සේ කියනවා නීතියට අනුව අධිකරණයෙන් ඒ කරුණු වෙලා තිනවා එක හරි කියලා. අර එතකොට ඥානසාරහම් දැන් ස්වාමීන් වහන්සේලා තවත් 63 දෙනෙක් ඔය ඒ ප්‍රතිසක් බඳනාගාර ගත වෙලා ඇති ඒ විදිහට අර ඥානසාරහම්ඳුරුව සමාජය තුළ කතා බහට ලක් වුණා උන්වහන්සේ ප්‍රසිද්ධයි යම් යම් කාරණා නිසා අපි හරි වැරද්ද කෙසේ වෙතත් ඒක නිකන් අර ශාසනයට භික්ෂුවකගේ සිවුරක් ඉවත් කරලා අර ජම්පරෙන්දා යන ඒ දර්ශනත් එක්ක එන මතය වෙනුවෙන් තමයි යම්
11: මං හිතන්නේ ඒ අනුනායක හඳු ඉල්ලලා තින්නේ ප්‍රසිද්ධිය නිසා එහෙම කරන්න කියලා නෙවෙයි වෙන්නේ ඇති සාමාන්‍යයෙන් නේද ප්‍රසිද්ධිය නිසා නෙවෙයි ඉල්ලනවා ඇත්තේ අනිත් හාමුදුරුවන් වහන්සේලාටත් මොකක් හරි නීතිය ඒ විදිහට තමයි බන්ධනාගාර තුළ ක්‍රියාත්මක වෙලා පවතින්නේ
10: අනිකුත් ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් එහෙම නිවේදනයකුත් වෙලා නැහැ. නමුත් උන්වහන්සේ ගැන තමයි මේ නිවේදනය යොමු වෙන්නේ. ඒ ගැන රජයේ විශේෂ අවධානයක් යොමු කරනවද කොහොමද ඒක?
11: නෑ මේක මට මොකුත් කියන්න බෑ. මොකද බන්ධනාගාර කටයුතු කළා තියෙන බන්ධනාගාර ආඥාපන තනුව. එතකොට ඒල්ලිම් බන්ධනාගාර නීතියට අනුව සලකා බලයි සමහර විට. මම කිව්වේ නිකන් තොරතුරක් හැටියට තව 63 දිනක් එහෙම ඉන්නවා කියලා.
6: මේ අතර පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අධිකරණයේ සිට යලි බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේදී මෙලෙස යලි අදහස් පළ කළා. ක්‍රිස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකි සිරිවර්ධන යන අය මේ මස 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය සහ සැකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරග මහතා විසින්. සැකරුවන්ගේ ඇපයිල්ලෙන් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් නියෝගයේ සඳහන් වුණා. මෙම නඩුකරේ අඳකඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජනක සිරිවර්ධන යන අය අධිකරණය ඉදිරිපත් කර තිබුණා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීති අධ්‍යක්ෂ අමා විජේසිංහ අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි මෙම සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දක්වන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. එහිදී විමර්ශනයට භාජනය වී තිබෙන ක්‍රිස්ට් ට්‍රාන්ස්වර්ක් සමාගමේ ගණකාධිකාරීවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගත්තා. එම ප්‍රකාශයෙන් පැහැදිලි වනවා 2012 වසරේ සැප්තැම්බර් මස අදාළ සමාගම් විසින් සිදු කළ ගෙවීම් ගැන. නිමල් පෙරේරා නැමැත්තාට එම ගෙවීම සිදු කර තිබුණා. එම ගෙවීම අදාළ සමාගමේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් පැහැරව සිදු කළ ගෙවීමක් ලෙසත් එම සාක්ෂිකරු ප්‍රකාශ කර තිබුණා. අධ්‍යක්ෂ මණ්ඩලය අනුගත් අනුමත කිරීම නිසා එම ගෙවීම සිදු කිරීමට කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පසුව අදාළ මුදල් නිමල් පෙරේරාගේ ගිණුමට බැර කෙරුණු බවත් සාක්ෂිකරු සිය ප්‍රකාශය සුලින් සඳහන් කළා. මේ වැඩි ගෙවීමක් සිදු කළද නිමල් පෙරේරා නැමැත්තා තම සමාගමට කිසිදු සේවාවක් සපයන්නු තිබු බවත් ඔහුගේ ප්‍රකාශය සඳහන් වුණා. යනුවෙන් පැවසුවා. වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය. ස්වාමීනි, සම්පත් බැංකුවේ සුපිරි ශාඛාවේ තිබෙන සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට්ස් ආයතනයේ බැංකු ගිණුම් පරීක්ෂා කරනු ලැබුවා. එහිදී අනාවරණය වුණා ක්‍රිස් සමාගම් විසින් ලබා දුන් රුපියල් මිලියන 70ක මුදල සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට්ස් ආයතනයේ ගිණුමකට බැරවී නොමැති බව. සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට්ස් ආයතනය සැකර් නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණත් එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කර තිබෙන්නේ නිමල් පෙරේරා. සැකර් නාමල් රාජපක්ෂ එහි කිසිදු දූරයක් දරා නැහැ. කාල්ටන් සුපර් 7 තරගාවලි සඳහා ක්‍රිස් සමාගමෙන් අනුග්‍රහයක් ලබා දී නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණ වුණා. යනුවෙන් කියා සිටියා. වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය. ස්වාමීනි, මෙම නඩුවේ සැකරුවන් වශයෙන් හඳුනාගෙන තිබෙන ක්‍රිස් සමාගමේ හිටපු ඉන්දිය ජාතික අධ්‍යක්ෂවරුන් වන අමිත් කට්ටියාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට ප්‍රකාශ ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ඊමේල් පණිවිඩ සහ ගුවන් තැපෑලෙන් පණිවිඩ යොමු කර තිබුණා. එහෙත් ඔවුන් ඒ දක්වා ඊට අවනත වී පැමිණියේ නැහැ. ඒ නිසා ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කරමින් යනවා. ඒ සඳහා ඉදිරියේදී සාක්ෂි මෙහෙයවීමටත් අපේක්ෂා කරනවා. ඊට අමතරව මෙම නඩුවේ හතරවන සැකකාරවන නාමල් රාජපක්ෂ විසින් මුදල් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් 2012 වසරේ දෙසැම්බර් මාස 15 වනදා ක්‍රිස් සමාගම වෙත ලිපියක් යොමු කර තිබුණා. එහෙත් මුදල් රග්බි ක්‍රීඩාව සඳහා යොදවන්න නොමැති බව හෙළි වී තිබෙනවා. එම නිසා අදාළ ලිපිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව සැකර නාමල් රාජපක්ෂගේ අත්අකුරු පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග ලබා දෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා යනුවෙන් පැවසුවා. වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය මෙම සැකරුවන්ට අදාළව දූෂණ විරෝධී පනතේ 149 එක වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර ඇති නිසා මෙම සැකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව සැකර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ ඇපඉල්ලීම වෙනුවෙන් ලිඛිත දේශන අධිකරණ ඉදිරිපත් කරන බව සඳහන් කළා. මෙම ප්‍රශ්නගත මුදල් ලබා දීම සිදුව තිබෙන්නේ ගිවිසුමකට අනුව බවත් එසේ ලබා දුන් මුදල් අල්ලස් වශයෙන් සලකන්නේ කෙසේදයි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියා. ඉන් අනතුරුව නඩුවේ සැකරුවෙක වශයෙන් නම් කර සිටින ක්‍රිස් සමාගමේ හිටපු ඉන්දිය ජාතික අධ්‍යක්ෂකවරයෙකු වන අමිත් කට්ටියාර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි මගේ සේවාදායකයාට ප්‍රකාශයක් ලබා දීම සඳහා අගෝස්තු මාස 18 වනදා පෙනී සිටින ලෙස දෙනුම් දීමක් කර තිබුණා. එහෙත් එම දෙනුම් දීම ලැබුණේ අගෝස්තු මාස 22 වනදායි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය 2016 වසරේ ඉන්දියාවට ගොස් මගේ සේවාදායකයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා. අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ඔහුට රටෙන් පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා ඔහු වෙනුවෙන් වරෙන්තුවක් නිකුත් නොකරන ලෙසත් ඉල්ලා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරුට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද දින අධිකරණය හමුවේ ඉල්ලීමක් කර නොමැති බවයි. පසුගිය දිනක මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළද ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. ඒ අනුව සැකකරුවන්ගේ අප ඉල්ලීම් වලට අදාළ අල්ලස් කොමිසමේ ස්ථාවරයේ ලබන 12 වෙනිදා අධිකරණයේ දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඉන් අනතුරුව සැකකරුවන් ලබන 16 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින ඔවුන්ගේ අප ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් නිවේදනය කළා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අද අත්අඩංගුවට ගන් ලැබූ ශ්‍රී ලංකා පොත්ගැන පෙරමුණේ කොළඹ මහනගර සභා හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ මහතාගෙන් මේ මස 12 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. මහින්ද කහඳගම මහතා ඉස්මත් ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයකදී ඔහු අත්අඩංගුවට පත්ව ඇතේ. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේදී යොමු කළ ප්‍රශ්නයකටද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
12: හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳමගේ මහත්මයා නීති විරෝධී මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට අරන් තියෙනවා. එමුතුමා දැන් මේ විපක්ෂය විසින් දිගින් දිගටම රජයට චෝදනා කරමින් ඉන්නවා. නීත්‍යානුකූල ක්‍රමවේද සහ වෙනත් දේවල් යොදාගෙනමින් විපක්ෂ දේශපාලනය මර්ධනය කිරීමේ රජය නියැලී ඉන්නවා කියලා.
11: පොලිසිය වැඩිදුරත් කරුණු අනාවරණය කරාවි. ලැබිලා තියෙන තොරතුරු අනුව අයිස් මිලිග්‍රෑම් 1102ක් සමග අත්අඩංගුවට පත්වෙච්ච කෙනෙක් නාවල වැලිපාකිගේදී ලබා දුන් තොරතුරු අනුව පරීක්ෂණ කිරීමේදී තමයි මේ පුද්ගලයා අයිස් ග්‍රෑම් 30ක් එක්ක අත්අඩංගුවට පත්වෙන්නේ. දැන් තව ඔහු සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යනවා. විමර්ශන වලට තවත් කාලය අවශ්‍ය නම් ඒ ගැන පොලිසිය කටයුතු කරાવી. මෙතනදී බලන්නේ මොන පක්ෂලා දාලායිද, මොන පක්ෂයේ සංවිධායකයද, මොන පක්ෂයේ වැඩ කරේ කියන එක. මේ නීති විරෝධී විෂ මද්‍රව්‍ය සමග කෙනෙක් අතරම වරගෙන තිබෙනවා නම් ඒ ජාලය හඳුනා ගැනීම තමයි කළ යුතු වන්නේ. ඒ ගැන වැඩිදුර පරීක්ෂණ පොලිසිය පවත්වාගෙන යනවා.
6: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. යනුව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සහ මහාධිකරණ විනිසුරු HMR M තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු දුර දෙකක් වෙනුවෙන් අදාළ පත්වීම් සිදු කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාද එම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ප්‍රංශයේ පාසල්වල පවතින පහසුකම් අඩුකම සහ ආයෝජන අවම වීමට එරෙහිව සිසුන් විසින් දියත් කර ඇති දැවැන්ත විරෝධතා රැල්ල තවදුරටත් උණුසුම් වී තිබෙනවා. අද දිනේ පමණක් ප්‍රංශයේ උසස් පාසල් 1800ක් පමණ වසාදමා හෝ වර්ජන හේතුවෙන් අවහිර කර ඇති අතර විශ්වවිද්‍යාලවලින් 90%ක්ද මේ වන විට අවහිර වී ඇති බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. පැරිස් ඇතුළු නගර 30කට ආසන්න සංඛ්‍යාවක විරෝධතා පැවැත්වෙන අතර ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන නිල ඇස්තමේන්තුවට අනුව මේ වන විට රට පුරා පැවැත්වෙන විරෝධතා සඳහා සහභාගී වී සිටින පිරිස 90,000කට ආසන්නයි. ලියෝන් සහ රෙනස් ඇතුළු නගර කිහිපයකදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් ගැටුම් හැටගෙන ඇති බවද වාර්තා වනවා. එමෙන්ම විරෝධතාවක් අතරතුර තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද විදේශ වාර්තාවල සඳහන්. මෙම තත්ත්වය හමුවේ ප්‍රංශයේ අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල ආරක්ෂාව දැඩි කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන්. ප්‍රංශයේ පුරා මෙම විරෝධතා හටගෙන ඇත්තේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් නොවීම, පන්ති කාමරවල අධික තදබදය සහ පාසල් ගොඩනැගිලි අබලන් වීම ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් බවයි විදේශ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මෙම විරෝධතා ව්‍යාපාරය උසස් පෙළ සිසුන්ගෙන් ආරම්භ වූද පසුව විශ්වවිද්‍යාල සිසුන්ද ඊට එක්ව තිබෙනවා. ද්විතීක පාසල් සිසුන්ගේ සංගමයක් වන යුනියන් සින්ඩිකල් ලයිසෙන් පැවසන්නේ පෙත්සම් හෝ සාමකාමී පෙළපාලි වැනි අනිකුත් ක්‍රියාමාර්ගවලට දේශපාලන නායකයන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍ය වූ බවයි. එල රද්‍යාබන අමාත්‍යවරයා පසුගිය මස විරෝධතා ආරම්භයේදී ප්‍රකාශ කළේ සිසුන්ගේ ඉල්ලීම් කිහිපයක් සාධාරණ බවයි. කෙසේ වෙතත් ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගැනීම හේතුවෙන් දේශපාලඥයින් ඒ දැඩ ලෙස හෙළා දැක ඇති බවද විදේශ වාර්තාවල සඳහන්. ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රන් බලාපොරොත්තුව හෙල්ල විසිකිරීමේ ශූර රොමෙස් තරංග 2026 වසරේ ලොව හොඳම මල්ල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී තිබෙනවා. මෙම සම්මානය සඳහා වූ නිර්දේශිත අවසන් ක්‍රීඩකයන් දස දෙනා ලෝක මල්ල ක්‍රීඩා සම්මේලනයේ විසින් අද ප්‍රකාශයට පත් කරන අතර රොමෙස් තරංගද ඔවුන් අතරට අයත්. වසරේ ලොව හොඳම මල්ල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේද රොමෙස් තරංගයි. මෙම වසරේදී සහභාගී වූ තරඟ 14කින් තරඟ 13ක්ම ජයග්‍රහණය කිරීමට රොමෙස් තරංග සමත් වුණා. අල්ටිමේට් චැම්පියන්ෂිප්, ඩයමන්ඩ් ලීග්, පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙලද ඊට ඇතුළත්. මීටර 92.62 දක්ෂතාවක් දක්වමින් හෙළ විසිකිරීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක්ද පිහිටවීමට ඔහු සමත් වුණා. මෙම දක්ෂතා සැලකිලට ගනිමිනුයි රොමෙස් තරංග 2026 වසරේ ලොව හොඳම මල්ල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී ඇත්තේ. සම්මානය සඳහා මෙම නිර්දේශිත ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ ලෝක මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතින්නතුළු විනිශ්චය මණ්ඩලයක් විසින්. ඒ අතරින් සම්මානය සඳහා ජයග්‍රහකයා තෝරා ගැනීම ප්‍රේක්ෂකයන්, ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් සහ ලෝක මලල ක්‍රීඩා පවුලේ ඡන්ද විමසීමකින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. පළමුව දැනට ප්‍රකාශිත නිර්දේශිත නාම අතරින් ක්‍රීඩකයන් 3 දෙනෙකු අවසන් වටය සඳහා තෝරා ගැනීම නියමිතයි. එලෙස තෝරා ගැනෙන ක්‍රීඩකයන් ලබන නොවැම්බර් මස 10 සහ 11 යන දිනයන්හිදී ප්‍රකාශයට පත් කරනවා. සම්මාන වල නොවැම්බර් මාස 29 වනදා මොනාකෝෙහිදී පැවැත්වීමට නියමිතයි.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම් වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
6: net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
13: net news රාව ප්‍රතිරාව.
9: ජනතාව විශ්වාස කරන සත්‍ය. net news පිළිබඳව නීතිඥ චානක අබේ වික්‍රම මහතාද මෙලෙස අදහස් පළ කළා.
14: මේ net කණ්ඩායමේ තිබ්බ සුවිශේෂීදේ තමා හරි නිවුස් එක ඉතා ඉක්මනින් නිවැරදිව ග්‍රහණය කරගෙන ඒක ප්‍රේක්ෂකයාට දෙන එක. කිසියම් ප්‍රවෘත්තියක මූලාශ්‍රයක් තියෙනවා නම් ඒක ඉක්මනටම අරගෙන ශ්‍රාවකයාට දෙන එක තමයි net කණ්ඩායමේ තියෙන විශේෂත්වය මම දකින. ඒත් එක්කම ඒකෙදි තියෙන වැදගත්ම දේ තමා මේක කියන්න ඕන net කණ්ඩායමේ ඉන්නේ රට පුරාම හංගෙන්නේ ඔත්තුකරු. හරිම ඔත්තුව හරිම තැනට දෙනවා. ඒක නිසාම දැන් ප්‍රවෘත්තියක් ගත්තහම අනිත් හැම තැනම තියෙන එකම ප්‍රවෘත්තිය. හැබැයි net ප්‍රවෘත්තියේ තියෙන net news එකේ තියෙන ඊට වඩා වෙනස් දෙයක්, ඊට වඩා ගැඹුරින් හොයාගත්ත දෙයක්. ඒ තොරතුරත් එක්ක ඒක ඉක්මනින්ම ශ්‍රාවකයා තරට ගෙන එන්න මේ කණ්ඩායම උත්සාහ කරලා තියෙනවා. ඒක මේ කණ්ඩායමේ තියෙන ටීම් වර්ක් එකේ තියෙන දක්ෂතාවය හැටි තමයි දකින්නේ. ඒක හොඳ දෙයක්. මොකද මිනිසුන් නිතරම හම්බුනාම හොයන්නේ තොරතුරක්, ප්‍රවෘත්තියක්. ඒ හම්බෙන ප්‍රවෘත්ති හරි ප්‍රවෘත්තියක් වෙන්න ඕන. මොකද අද වෙනකොට ගුවන් විදුලිය, රූපවාහිනිය විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය විශාල වශයෙන් තියෙන නිසා වැරදි තොරතුරු තොරතුරු දුස්තරතුරු සංසරණය වෙන්න පුළුවන් සමාජේ හා වෙනම අපිට හොයාගන්න බැරුව වෙන කොයි ප්‍රවෘත්තියද ඇත්ත කොයි කතාවද ඇත්ත කොයි මූලාශ්‍රයද ඇත්ත කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වෙනකොට ඇත්තටම හොඳ දේ තමයි ඒ මූලාශ්‍රය ඉන්නේ මේක විකාශය වෙන්නේ net හරහානම් net FM මරහානම් අපිට විශ්වාසයක් තියෙනවා මේ ප්‍රවෘත්තිය හරි කියලා. මොකද මේ කණ්ඩායම හරිම දේ හොයලා තමයි එළියට දාන්නේ. දැන් ඉස්සර අපි ඇහුවා විතරයි මන්සේ මේ වෙනකොට අද තත්ත්වය දක්වා ඇවිල්ලා තියෙන ගමන් මග විශිෂ්ටයි තමන්ට ප්‍රවරණ කාර්යය හරි තොරතුරු ජනතාවට දෙන්න ඕන කියන කාර්යය මේ කණ්ඩායමම එකට වැඩ කරපු හින්දා තමයි මේ වගේ ජනප්‍රියත්වයක් තියෙන්නේ. අද වෙනකොට මේ කණ්ඩායම ඇවිල්ලා තියෙනවා ඉස්සරහට. අද ඉස්සර අපි ප්‍රවෘත්ති ඇහුවා විතරයි. දැන් අපිට ප්‍රවෘත්තිය බලන්න පුළුවන් net digital හරහා YouTube එක හරහා Facebook එක හරහා. ඉතින් මිනිසුන්ට වඩාත් වැදගත් වෙන්නේ තොරතුරු. ඒ තොරතුරේ නිවැරදි බව සාහිත්‍යව ජනතාවට දෙන්න net කණ්ඩායම ගන්න උත්සාහය ගැන මම අගය කරනවා.
9: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0769 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
15: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
16: එහෙයි
15: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
16: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
15: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
17: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
18: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
19: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
18: මාරයිනේ

0: මොලුනු
1: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීපාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

අතෑරල දාලා එන්න ලෝබහිතුනු මහගෙදරට පස්සේක තැනක් තිබුණනං ඒකට කිව්වේ ඉස්කෝලෙ කියලා. අතෑරල දාලා එනකොට ඇස්වල කඳුළු පුරෝගෙන අම්මල තාත්තල වගේ මාදරෙන් අම්මල තාත්තලට පස්සේ කවුරු හරි අපි දිහා බලාගෙන හිටියනං ඒ අයට කිව්ව ගුරුවරු කියලා. ගුරුවරුන් සමරන්න දිනයක් ඕනෙමද? නෑ, එහෙම දිනයක් දීලා තියෙන්නේ අපිට. ගුරුවරුන් මතක් කරගන්න, මේ ගුරු දිනය ගුරුවරුන්ට නෙවෙයි අපිටයි. ඉතින් සෙනෙහසින් ඔබව තුරුළු කරගත්ත, මාව තුරුළු කරගත්ත අද දකින මේ වර්තමානය අපි ඉදිරියේ මවපු සුන්දර මැවුම්කරුවන් ආදරයෙන් සිහිපත් කරමු.

ඉතිං අපි කතා කරමුදද වෙන තතත් හැඩ වෙන තැනත් ඔබ මදු විතත් උතුරන තැනත් ඔබ ඔයාගේ ජීවිතය වෙනස් කරපු ඒ නිහඬ ගුරුවරයා කවුද හරියට දුෂන් වගේ අල්තිනායි වෙනුවෙන් බොහෝ දේ කැප කරලා හරිම නිශ්ශබ්දව පිටව ගිය ඇයගෙන් කිසිවක්ම බලාපොරොත්තු නොවූ ඒ සුන්දර පිරිමි ආත්මය වගේ එවැනිම සුන්දර ගැහැණු ආත්ම වගේ නිහඬ ගුරුවරු අදටත් මේ මොහොතේත් තමන් කවුරුන්දයි කියා කිසිවෙකුටත් නොකියා වෙසෙත් එවැනිම දරුවන් දස දහස් ගණනින් බිහි කරත් විලිරුදා නොදැනුනත් දරුරුදා දැනෙත් එවන් ගුරුවරුන් සිහි කරමින් අවසරයි ඔබට 0795 95 95 ඔබේ ජීවිතය වෙනස් කළ නිහඬ ගුරුවරයා ගැන අද මට කියන්න මන්දාරම් රහතයි විනාඩි 8යි තත්පර 8

ආදරණීය තරංග අක්කා, මගේ ගුරුතුමිය තමයි තිබා ටීචර්. කාලෙකෙ මුණ ගැහෙන දවසේ ගත්ත ෆොටෝ එකක් මම ඔයාට එවනවා. ඇත්තටම එදා මට ඇඬුණා. ඒ මගේ පහවසර ටීචර්, තිබා ටීචර්. මං කොච්චර ලොකු වුණත් මං පහවසර හිටිය පබෝමයි. ගොඩක් ආදරේ.

රත්තු කැටයක් තරම් දිලසන තරංගක්කේ ඔයාට සුබමන් ධර්ම රැක්වේවා. මැණික් වර්ග කොච්චර තිබුණත් නිල් කැට අස්සෙ රතු කැට කොයි තරම් වටිනවද? ඒවට මිලක් නියම වුණාට මගේ රතු කැටයට මට දෙන්න පුළුවන් නියම මිල කීයක් දැහුවොත්? මගේ මිල අමිලයි. ඇත්තටම මගේ පද්මරාගය මොනවද නොදන්නේ. ගහට මලට ආදරේ බෙදන්න, සතෙක්ව තනි නොකර ඉන්න, හිතේ කහටක් නැතුව හිනාවෙන්න, හැමෝටම ආදරේ බෙදන්න මෙහෙව් පාඩම් කවුද දෙයනේ කියලා දෙන්නේ? පොත් පෙට්ටි ළඟින් තියන් විවේකයක් නැතුව මං ඒ තරුවට වාරු වෙලා අහන් ඉන්න පැයක් දෙකක්, සමහර විට ඊටත් වැඩි ඉවසීමෙන් දරාගත්තම මදිද? ඒ ගුරුතරුව මහා හුඟක් දේ නොදැන ඉන්න ඇති. හැබැයි ඒ අතරින් ඒ තරුව විහිදු එළිය මෙච්චරයි කියලා කියන්න බෑ මට. ඉතින් මගේ දුර්ලභ රතු කැටය, මගේ දුර්ලභ රතු තරු කැටය තරුවක් වෙලා ඊයේ දවසට අවුරුදු 4කුත් වෙලා අවසන්. ජීවිතේ වෙනස් කළ නිහඬව බැසගිය මගේ ගුරු තරුව, මගේ සීයා. මගේ සීයා ගැන මං කියන්න දන්නේ එච්චරයි. නෝරා තිනුවිය නහත් නැතුව අනුත්තර. ඔබේ මුළු කවිය පුරාම ඔබ ඔබේ සීයාව කියෙව්වා, මම්මගේ තාත්තව කියෙව්වා.

0: Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: යුත්තකේ ඉන්න ඔයාගේ උසස් අධ්‍යාපන හීනේ සැබෑවටම සැබෑ කරගන්න හඳුන්වා දෙන RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
2: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසයේ වගකීමයි සුභ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එක. ඇයි හිටන දාන්නේ? විශ්වාසයේ වගකීමයි එක සිංගල් සිම්පල් පේ. හිටන මොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: ධන්නවද හොම්ස්. මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
5: මොකද්ද ඔය විසිගිරිල්ලද?
4: ඔව්. රෝමෙදි මීටර 92ක්. ග්ලාස්කෝ වල රන් පදක්කම. හංගේරියා වල මීටර 91ක්. නගෝයා වල මීටර 88ටත් එහා.
5: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
4: ඇයි
5: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
6: මීටර 90ට එහා විසි වෙන. යාරතිහෙන් එහා වැටෙන. සුපිරිම මෝනින් වයිබ් එක. net fm algotown. සතියේ දිනවල උදේ 7ට
7: NetFM Algotown.
8: Brought to you by
9: අභිමානවත් කළුතරින් Prime Million Dreams සමගින් Prime Kalura. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 Prime Group.
10: සුව පහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
11: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි. විජයකුරක්කන්.
12: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබාගත හැක.
7: NetFM

තරංග මේ ලෝකෙට එන්න මගේ අම්මගේ කුසටාව දවසේ ඉඳන් මගේ මුල්ම ගුරුරු මගේ ආදරණීය අම්මයි තාත්තයි මගේ ගෙදර වැඩි හිටියන්නේ මගේ මම පෙර පාසල් ගිය මුල්ම දවසේ ඉඳන් පාසල් අධ්‍යාපනය අවසන් වෙනතුරුම හොඳ නරක කියලා දුන්නු හැමෝටම පින් මට සිප් සතර හොඳ නරක කියා දුන් හැමෝටම මං ණය ගැති ආදරේ මැලේෂියාවේ නදී තමයි ඒ විදිහට කියන්නේ සුබමන්දාරම් රැක් තරංග එයා මට කවදාවත් පාඩම් කියලා දුන්නේ නැහැ පොත් අරගෙන ජීවිතය උගන්වන්න ආවෙත් නැහැ ඒත් එයාගේ නිහඬ චරිතය ඇතුලේ මං ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා කෙනෙක් ආදරෙන් තේරුම් ගන්න අහිමි වීමක නිහඬ ජීවත් වෙන්න කඳුළු හංගගෙනත් නිහඬව හිනා වෙන්න වගේම කෙනෙකුට කොච්චර ගැඹුරට ආදරය කරන්න පුළුවන්ද කියලාත් මට කියලා දුන්නේ එයා එයාමට තවත් එක් ගුරුවරියක් විතරක් නෙවෙයි මගේ ජීවිතෙම වෙනස් කරපු අමතක නොවන පාඩම් ගොඩක් කියලා දීපු කෙනා. ඒ තමයි මගේ නිහඬ ගුරුවරිය. මගේ සංගීත ටීචර් අමර මිස්. මගේ ජීවිතේ තියෙනකල් මම ණය ගැති. ආදරණීය අමර මිස්. දබරැල්ලෙන් චතුරිකා. නිහඬ සංගීත ගුරුතුමිය. මට හිතා ගන්න පුළුවන් ඔබතුමියගේ ලස්සන හිත ගැන. අදත් පාසලෙන් විසිර ගිය සුන්දර දරු පැටව ඇති ආයෙත් හෙටත් ඉස්කෝලේ යන්න බලාගෙන ඊට පස්සේ පාසලෙන් විසිර ගිය දරුවන් දිහත් බලාගෙන ඊටත් පස්සේ අලුතෙන් එන දරුවන් බලාගෙන තවත් ගුරු මව්පියවරුන් පිරිසක් ඇති හෙටත් ඉස්කෝලේ යන්න ඒ සියලු මතක හිතේ විතරක් තියාගෙන අදත් නිහඬව මාව අහගෙන ඇති හෙටත් පාසල් නොයන තවත් ගුරු මව්පියවරුන් පිරිසක්

අපේ ජීවිතය වෙනස් වන තැන අපිවත් දන්නේ නැති බව. ඔයාගේ මං ඉගෙන ගත්ත ලකුණු පාඩම එක මමට සතුටු දුන්නා. ඊට පස්සේ ඒ සතුටම මගෙන් අරගෙන අහිමිවීමේ වේදනාවත් ඉගැන්නුවා. මට ආදරේ කියලා දුන්නයි වගේම ආදරේ කරලා තත්හැරලා තියන්න සිදුවෙන දවස් ගැනත් කියලා දුන්න. ඔයා ගියාට පස්සේ මම වෙනස් වුණා. කලින් මම මිනිස්සුන් වචන වලින් ගොඩා විශ්වාස කළා. දැන් මම ඔවුන්ගේ නිහඬකමත් අහගෙන ඉගෙන ගන්න කලින් තවත් අහන් ඉන්නවා. දැන් දන්නවා සමහර අහිමිවීම අපි වාලුත් මිනිස්සු කරනවා කියලා. ඒ නිසා ආමගේ ජීවිතය ඈත් වෙලා ගියත් මගේ හිතේ ඔයාට වෙන් කළ එකම නමක් තියෙනවා. ඒ මගේ ආදරණීය මන්නියන ගුරුවරයා. මොකද ඔයා මට ජීවිතය ගැන කිසිම දේශනයක් දුන්නේ නැහැ. ඔයා මගේ ජීවිතේ වෙලා ඉඳලා මට ජීවිතය ගැන නොඑච්චරයි. මිලන් මාලක, ඔයා මගේ ජීවිතේ වෙලා ඉඳලා මට ජීවිතය ගැන. ඒ නිසා මං ගුරු දිනේ සමරන්නේ ඔයා එක්කයි.

ආදරණීය තරංග, හරියටම කතා කරන්න බැරි, අකුරක් හැඩයකට ලියාගන්න බැරි, දහයට ගණන් කරගන්න බැරි පුංචිම පුංචි මම සරණක් සොයා සමන්නලි මහාවිද්‍යාලයට පියනැගව එදින තව මතකයි. සීතල පින්න වැදි වැදි සැඟුණු හැකියාවක් හඳුනාගත් ආදරණීය ගුරුතුමිය චන්ද්‍රාණි ටීච. දන්නේ නෑ ටීච, අද ඔබ කොහෙද? අනේ ටීච, අද මමත් ගුරුවරේ, බොහෝ දෙනාගේ ඇස් පාදන. නොබට ඇත්තටම නිවන් ලබන්නට ඒ පින මැති සත්තයි. ඉනෝක බණ්ඩාර.

0: அபிமானවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
1: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ අදම LP ෆිනෑන්ස් දෙන්න දැන් ලීස් එක පැය තුනෙන් LP leasing අද තමයි හොඳම දවස.
2: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
3: නෑ.
2: එහෙනම් ඔයා එයා එක්ක hina උනේ.
3: තව කෙනෙක් එක්ක hina වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි hina වකට පුළුවන් අපේ තනිත්තගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
5: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්
6: වත්දීපත් කරන මම සනායිනවෝද මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
7: දුර්ති විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
8: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා
5: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි
9: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa
10: brought to you by
11: haride hari tanin araganna vision care supahadili dasunak paripurna jeevithayak
12: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි

මගේ පාසල මිනුවන්ගොඩ නාලන්ද බාලිකාව. මගේ ජීවිතේ මම ගොඩාක් ආදරේ ගුරුතුමිය තමයි නිලිනි හැට්ටිආරච්චි ගුරුතුමිය. සුදුයි ලස්සනට පිළිවෙලට අඳින එයා බඩගින්න ඉඳලා අපිට කෑම එක පවා දුන්නා. කෙල්ල කියන්නේම බාලිකා පාසලක ඇම්ඩා චරිත. ඔව් මා දන්නවා ඒකන. දිල්ලි සෙන්න අත දුන්නා අපිට අපේ ගුරුතුමි. චිරංජයතු නිලිනි ගුරුතුමි කොච්චර ආදරේද. සුදු පාට ඔසරියෙන් සරසිලා එන්න. ආදරණීය ගුරුතුමි අදටත් මතක් වෙනවා. මම යක්කලින් ඉෂානි. ආදරණීය තරංග වඩ සුබමන් දරම්රැක්. අද නම් මම ආඩ් කියනවා. මං අහස තරං ආදරේ කියලා. කාලෙකට පස්සෙ මම හිතින් ඉස්කෝලේ ගියාද. මගේ ඉස්කෝලේ පස්සර මැද මහවිද්‍යාලයට ආව නාලනී මිස්. මගේ ලොකාකගේ යාළුවෙක්. මොන්න දෙයකටත් මම ගෙදර යන කලින් ගෙදර දන්නවා. කමනත් නාලනී මිස් කිව්ව විශ්වවිද්‍යාල ජීවිතේට අපි වහ වැටුණා. ඉගෙන ගත්තොත් විතරයි දිනන්න පුළුවන් කියලා මවල පෙන්නවා. කොහොම හරි දිනන්න ඕනි කියලා පස්සෙන් ඉඳන් තල්ලු කළා. ඉතින් අපි මිස්ටර් පින් පුර පුරා ජීවිතේ දෙනවා. ඉතින් අපි මිස්ටර් පින් පුර පුරා ජීවිතේ දෙනවා. අදත් ආදරේ රමණී.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779677767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕ ලෙවල් ඒ ලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැකි
0: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය සදහම් සුරය
4: net fm ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
5: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත් ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
6: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන
7: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා
8: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව
4: net fm ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
0: හැමදාම රෑ 9ට රේඩියෝ වළඟ රටම බණ අහන වෙලාව
9: ගලාගිය සෙනෙහසේ ගංගාව අකුරු කළු ලෑල්ල මත විතරක් නෙවෙයි ජීවිතයේ සුදු පාට පිටු අතරත් ලිව්වේ ඔබමයි අනාගතයක් ලාලනී ටීචර් ඔබේ මෘදු සිනහව තවම මතකයි වැඩදිච්ච තැන්වලදී නොබැනම පෙන්නලා දුන් ආදරේ හිතට ලොකු හයියක් වුණා ගුණවතී ටීචර් නමට විතරක් නෙවෙයි හිතටත් ගුණ පිරුණු ඒ හදවත ලෝකය දකින්නට පාර පෙන් වූ අපේ ජීවිතයෙන් නිහඬ හැවනැල්ල වුණා. තිලක ටීචර් නළලත තැබූ ඒ සෙනෙහ බර අත සිතේ තිබුණු හැම බයක්ම දුරලූවා. ඔබේ වචනයක් ගානේ තැවරුණේ අම්මා කෙනෙකුගේම ආශිර්වාදයයි. ජීවිතේ අරමුණක් නැතුව ඇවිද යද්දි නිහඬවම ඇවිත් අතින් අල්ලගෙන ලස්සන හෙටක් හදලා දුන්නු මගේ මුළු ජීවිතේම වෙනස් කළ ඒ අසදෘශ ආදරයට ගුරු පියුම පාමුල සදා නම දිමි බැතියෙන් සිසුවා බදුල්ලෙන් ලිරංගන බස්නා

කොච්චර කාලයක් ගත වුණත් මට අද වගේම මතකයේ සුන්දර ගුරුතුමිය මට බාලාංශු ගන්නපු ටීච දීර්ඝාෂ ලැබෙනවා නේ ටීචට ශාම තමයි හැම ප්‍රාර්ථනාවක් එක්කාසු කරන්නේ ගුරුවරයා කියන චරිතය මතින් හදුන ජීවිතයක් මටත් තියෙනවා තරංගා ගුරුවරයා කියන්නේ හොඩියේ පන්ති ඉඳලා දක්ෂ ළමයෙක් වුණා මට හැමදාම හම්බුනේ බෙදලා අන්තිමට ඉතුරු වුණොත් දෙයක් අනෙච්චරයි ළමයෙක්ටුණත් ඒ වගේ දේවල් නිසා තැරිලා පොඩි වෙලා හැදෙන්න ඕනි කියන විශ්වාසය මට ඇති වුණා ඒ වගේ බලාපොරොත්තු ගොඩක් කැඩිලා බිඳිලා විසිරෙද්දි සමහර අවස්ථාවල් වල ආදරෙන් සමහර දෑ දික් වෙද්දි ඒ හැම පාඩමක්ම මං මගේ ගුරුවරු බවට පත් කළා හැබැයි එක දෙයක් කියන්න ඕනේ මං කොන් වෙලා හිටිය ළමෙක් ආයේ තර ගුරු චරිතයක් නිසා මුළු ජීවිතේම කන පිට පෙරළුණා. ඒ ගුරුවරයා හින්දා තමයි මං කවුද කියලා අඳුරගත්තේ. හැබැයි එහෙම මිනිස්සු අතරේ ජීවිතේම එපා කළ දාපු ගුරුවරු තම් වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් ප්‍රසිද්ධියට අකමැති එක ගුරුවරයෙක් හිටියා. අනන්ත අප්‍රමාණ කටෝරකම් මැද මගේ ජීවිතේ මේතනට අරගෙන එන්න. මගේ දිසාපාමොක් මට ගොඩක් උදව් කළා. දිසාපාමොක් පෙළපතේ දුෂෙන් ලැමතින් ගොඩනැගුණු අයාලේ යන්නට නොදිහිනි පෙත්තටම ඔසවන ගුරු මව්වරුනි පියවරුනි වැජඹිය යුතුමය ඔබ නිර්නාමිකා.

ඔබට මගේ ජීවිතේ ආදරය කරපු ගුරුතුමියක් හිටියා. දුප්පත් මට ශිෂ්‍යත්ව පාස් වෙන පොතක් අරන් දීලා පහ වසරේදී. ශිෂ්‍යත්ව පාස් කරලා එයාගේ සාරිය කපලා ළමා සාරියක් මහලා කොළඹ ලොකු හෝටල් එකකට අරන් ගිහිල්ලා ජයමංගල ගාත පුරුදු කරලා ඒ විශාල කොළඹ පෙන්නලා මට ලෝකෙම ලං කරපු ටීචර්. ටීචර් ගොඩාක් පිං. දුප්පත් මට ඒ විදියට ආදරේ දුන්නට. මගේ ටීචර් කොහෙද දැන්? මගේ ටීචර් රසිකා කොහේ හරි ඉන්නවනම් මට ටීචර්ව බලන්න ආසයි. ඒත් ඉතින් ඔයාගේ නම කෝ? මං හොයාගන්නම් ඔයාගේ නම. දිල්රුක්ෂි. දිල්රුක්ෂි දුව මතකයි නං කාංචනා ටීචර්. 0715 95 95 95 පණිවිඩයක් තියන්න. ඔබ තමයි මුණ ගැහෙන අය බලාගෙන ඉන්නවා. සමහර දේවල් විස්තර කරන්න වචන නැහැ.

මගේ කතාව ටිකක් දිග වැඩියෙත් සමා වෙලා කියවන්න. ඔව් දිග වැඩි කතා ටිකක් කෙටි වුණා නම් මං කැමති. තොට ගොඩාක් අයට අවකාශ හදන්න පුළුවන් නිසා. ඒත් සමහර කතා කෙටි කරන්න අමාරුයි මං පිළිගන්නවා. මගේ පළමු පාසල ඇගේ උණුසුම් තුරුලයි, පළමු පොත ඇගේ දෑතයි, පළමු පාඩම ඇගේ නිහඬ කැපකිරීමයි. ඇය කලා ආයතනයක නර්තන ශිල්පිනියක් වෙලා ඉඳලා තියෙනවා. අපි දන්නෙත් නෑ, ගම හැමෝම කියනකම් කිව්වෙත් නෑ. මම මගේ සහෝදරිය ලැබෙන්නේදී ඒව සියල්ල නවතලා පාසලේ නැටුම් මිශ්‍රය හදාරනකොට ගොඩක් දේවල් කියලා දුන්නා. දන්නවද මට දැන් වයස අවුරුදු 42ක්. මගේ පුතාලා 3 දෙනෙක් ඉන්නවා. මගේ ගෙදරට ගුරුවරයෙක් ගෙනත් මම පුතාලා 3 දෙනා එක්කම මේ දවස්වල නර්තනය පුරුදු වෙනවා. මට මගේ නැටුම් විෂය ගැන කියලා දුන්නු ගුරුතුමියා. මම කියන්නේ ඇය ගැන. මං ඇහුවා මෙච්චර දේවල් දන්නේ කොහොමද කියලා. ඇය හිනා වුණා විතරයි. ඇය මට කියලා දුන්නු උඟක් දේවල්. ඔව් අද මම මගේ පුතාලට කියලා දෙනවා. ඒ මගේ අම්මා. ඒ මගේ අම්මා. මගේ ගුරුතුමියට නිවන්සුව ලැබේවා අලව් වෙන්නදී.

0: rẻ.
1: Quán ta rắm rẻ.
2: මගේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස වුරුදු 9යි. මෙයා ආයතන දැරිලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධනේශ ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධනේශ ටික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතන දැරිලා උඹලාටත් මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
3: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 1856.956.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: සමුද කුෂාර වීරසිංහ කල්වලගොඩ ඌරගස් සම්බන්ධව. පපේ අමාරුවක් හැදිලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා. ඊට පස්සේ පැටිග්ගි මාර්ගයේ සේනගල වෙද මහත්තයගෙන ආරම්භ වුණා. මාසෙක අමාරුවක් දෙකක් විතර වගේ කඩිකට වෙද මහත්තයගෙන් බෙහෙත් දීුවා. කලින් තිබුණු අපහසුතා පපේ වේදනාව දැවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ. ඒ බව මේ තත්ත්වයට ගෙන ආපේ වෙද මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.
4: කතා කරන්න 0777 300 940. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැකියි.

ඒ මගේ පන්ති භාර ටීච. ටීචට හැමදාම අපි මල් අරගෙන ආවා. මගේ පාසලේ ලස්සනම කාලේ ගෙවුනේ ඒ ටීච ළඟ. මල් ගොඩක් දුන්නා. ඒ මල් එක්ක ආදරෙත් දුන්නා. රත්නපුරේ තත්සරණි ටීචගේ නම තනුජා. ආදරණීය තනුජා ටීච. තත්සරණි දුවගෙන් ආදරෙන්.

ආදරණීය තරංග, මගේ දුවට දෙවෙනි අම්මා උනේ ඉන්දා මිස්. මම දරුවා දාලා වැඩට යනවා. ඊට පස්සේ මගේ දරුවා මෝන ඉඹලා තුරුරු කරගන්නවා. මට ඒක හිතට හරිම සහනයක්. ඉන්දා මිස් ඇතුළු රත්නපුර සුමන සමන් පාසලේ හැම දෙනාටම මම ගොඩක් ආදරෙයි. ලාලනී තරංග, එතුමේ උප්පුලි අතපත්තු ඉංග්‍රීසි ගුරුතුමේ මට පුදුම ආදරයක් තිබුණා. මට මතකයි හැමෝගෙම ඉංග්‍රීසි පොතේ පළවෙනි පාඩම ෆොටෝ කොපි ගහගන්න එන්න කියනවා. ඒත් මට හැම පිටුවක්ම ඒ ගුරුතුමිය ෆොටෝ කොපි කරලා දෙනවා. 2001 හිටපු සියලුම ගුරුවරු හරිම ආදරෙන් මතක් කරනවා. මම ටී තරංග. අද ගුරු දිනේට විශේෂුන් නිසා මං ඒ ඔබ කතාව නොගැලපෙනවා කියලා හිතලා මම ඩිලීට් කළා. කිසිවක් නොගැලපෙන දිනයක් නැත සොහොයුරිය. එවනම් නවයට කලින් පොලිමේ මුල්ලාසනයක් තියාගත්තන පැහැදිලි නම් මං ආදරෙන් කියවනවා. ආදර තරංග, ජීවිතේ ගොඩාක් ගුරුවරු හමු වුණා. මතකයන් ඉතිරි කරලා අන්නම ගියා. මගේ ජීවිතේට හමු වුණ අමරණීය ගුරුතුමා ඉගෙනගෙන තිබ්බේ 5 වසරට විතරයි. ඒත් මට උසස් පෙළ වෙනකල් ඉගෙනනවා. මම දැක්ක කැත්තම අකුරු මගේ ගුරුතුමාගේ. ඒත් මගේ බෝල අකුරු දැක්කම සතුටු වුණේම ඒ ඇස්. මුළු ජීවිතේම අමතක නොවෙන දරා ගැනීම උගන්නලා යන්නම ගියා. මගේ ආදරණීය තාත්තා. අත්තගේ චූටි මැණිකේ ගලායින්.

අපේ ගමෙන් හඳට යන්න කෙටි පාරක් නෑ. කොහමහරි මේ හබරණ කැලෙන් එහාට ඵලයක්. ඒ ලෝකෙ ඉගෙන ගන්න දේවල් බොහොමයි. ලක්ෂාන් මදුරංග වික්‍රමරත්න ගුරුතුමා තමයි දවසක් කිව්වේ අන්නේ විදිහට. ඒ දවස්වල කොළඹ යන්න පව පෙරුම් පිරුවා. ආබරි දුෂෙන් ජීවිතේ සියුම්ම තැන් වචනෙන් ස්පර්ශ කළේ නුඹය. හැමදාම ඉකිගසා හඬා වැටුනේ මමය. කඳුළු පිසදා සිනහව ඉගැන්වූයේ නුඹය. නුඹ හරිය. තලුණු යකඩ හඩි සවිමත්ය. ඒත් නුඹ මෙතරම් නම් නැත. නුඹ තරම් නම් නැත. බර කරට ගත් පතාක යෝධයා නුඹය. බර නුඹට පවරා නිදහසේ පියාසල කිරිල්ලිය මමය. දරන්නට බැරි තැනදී සවිය වූයේ නුඹය. තාම ඉකිගසා කියන්නට බොහෝ දේ ඇත්තේය. ඒත් අහන්නට නුඹ නැත්තේය. මතක හරි බරය. නොකියාම ගියාට තරහ නෑ මම. නැවත නුඹ අපට පෙර එන්නටම ඕනේය. නැවත පෙර ලෙසම අපහම විය යුතුය. යුතුමය. මම තාම ඒ පුංචි කෙල්ලය නුඹේ දුවය. ඒත් අකාලේ යන්න ඕනෑ නම් නාවාට කම් නැත. දැවී අලුවගිය සිරුරු නුඹේය. දුම බැඳී කළු ගැහුණු හදවත මාගේය. ඔබ මෙහි දන්ව ගිය සොහොන මත තවමත් හඬා වැළපෙන උයන් පල්ලා මමය. ඒ මතක හරි බරය. මේක විද්‍යාව හරි රහට පෙව්ව අපේ සජීව සර්ට. ජනනී භවන්තිකාගෙන් හිත හරිම ලෙංගතුයි. හරි බහින්සක මුහුණ. නිහඬ කටහඬ. ගණන් නැති සාරි. පෙනුමත් කෙසඟ. ලක්නි ටීචර්. කාලයක් උරණ වී කාලයක් නිහඬ වී කාලයක් තුටු වුණා. අසරණකම වචනවලට දෙන්න බෑ. අනේවා කොච්චරම විඳවන පෑරුණ හිතක් එක්කද හිටියේ. අපිත් එක්කම හිටිය දුක අපිටමයි කිව්වේ. පස්සේ අපි දැනගත්තේ ඔයා යන්නම ගිහින්. ලක්නි ටීචර්. අපිට නම් හීනයක්. පේනවා මැවි මැවි ඔයාගේ හිනාව. ආයෙ දවසක එන්න අපේ ගුරු රැහේ කිරිල්ලියක් වෙලා. ආදරේ. නිර්නාමිකයා. ගුරු දිනය වෙනුවෙන් ඔබ අකුරු කරන කතා ඇතුළේ මොන මොන විදිය සුසුම්දා.

ආදරණීය තරංගා, මගේ එක වසරේ ඉඳලා පහ වසර වෙනකම් ගන්නපු ආදර රම්‍යා ගුරුතුමිය කවදාවත් අමතක වෙන්න. ඊට පස්සේ ගුරුරු අතරේ ආරී පාල ගුරුතුමා ගංගෙන් මෙගොඩ වෙලා පොත් මිටිය අතේ අරන් එන දසන මට කවදාවත් අමතක වෙන්න. අනේ ඔබ දෙබලට දීර්ඝාෂි ප්‍රාර්ථනා කරනවා. මම ඉස්කෝලේ යන කාලේ කළුතර චම්පා ආදර තරංග අපේ මුල්ගුරුරු වෙන්න දාබර දෙමෝපියෝ පාසල් මාතාව අපිව බාරගන්නේ. මුල්ගුරුරු දුන්න ආදරේ මුල් පාඩම් කියා දෙමින් ජීවිතේ ඉදිරි කඩේම් එඩිතරව දිනන්න. මං ඉතින් හැමෝටම ආදරේ ආශා. ජීවිතේ විවිධ කාර්තුවල මුණ ගැසී ආලෝකයක් සෙවනත්ති දැනුම පිරවූ අද කොහේ ඉන්නවා දැයිවත් නොදත් ආදරණීය ගුරු මෑණිවරුනි පියවරුනි, චිරාත් කාලයක් ආයු වර්ණ සැප බල නිතතින්ම ලැබේවා නිර්නාමිකයි.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: මුදලාලි
5: අලෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. මිරිස් කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙව තෝට ඔයාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
5: විජය දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
4: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහුවෙමු.
6: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
7: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
8: එහෙමයි.
7: එහෙම කියනවා බලන්න. ඊටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි?
8: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
7: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාතන්නේ.
8: වාසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
7: ඈ?
9: සංවර්ධන ලොතරැය්‍ය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
10: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
11: නංගියා
10: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
11: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
10: මොනවා කියනවද අයියා? ඕව සිම්පල් වැඩනේ.
11: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා.
10: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා.
11: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
12: NET FM හතර වටේ.
13: හතර වටේ.

ranga mage gururaya ma melavata ennatat perama desa bala siti mulu jeevitame kiyadun ada ma langa nati mage husma poda adat nopeni siti kiyadun paadam ma karunu bala sitina gururaya matu nivan dakiva mage piya sasara pura ma obe hondama golaya vennam aki karu novemi diya talaven hudekala jeevite ආදරණීය තරංග ඉගෙනුම් පාඩම් ජීවිත පාඩම් යහගුණ පාඩම් ආදර පාඩම් කියාදුන් සියල්ලන්ම සසර ඇදුරෝමය මහත් සෙනෙහසින් උපහාරය පුද කරමි නිර්නාමිකයේ

හෝඩිපොතේ පාඩම් මතකයි නම් ඔබට මතක ගුරුවරයෙක් ඇති ඇතන. ජීවිතේ කුමන හෝ පාඩමක් ඔබට හොඳින් මතකයි නම් එතන ගුරුවරයෙක් ඇති. හොඳින් හෝ නරකින් ජීවිතේ කියා දුන් කෙනෙක් ඇති. අමතක නොවන ගුරුවරයෙක් ඇති. කියා දුන්නේ පාඩමක් නම් ගුරුවරයාගේ ස්වභාවය කුමක් වුණත් තුතිවන්ත විය යුතුමයි. එපමණයි, නික්ම ගිය පසු ගුරුවරුන් ජීවිතයෙන් ගුරු පඬුරු තුතිවන්ත භාවය පමණක් මේ මගේ සියලු ගුරුවරුන්ට උපහාර වේවා. තරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: රසින් රසමවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්ලා තුන පහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුන පහ කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
4: වත්දීපත් කරන මම සනයිනවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
5: දෘති විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
6: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
3: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
7: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
8: Brought to you by
9: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak.
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීමට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනේට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝදා නෙතෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා දෙන මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා තමයි සජීවී විකාශනය සඳහා දායකත්වය ලබා දෙන්නේ. පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා ගන්න වැඩි විස්තර දැනගන්න 0772-24-27-89 දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්. වගේම අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න වප්පුර පසළොස්වක පොහෝදා ඔක්තෝබර් මාසයේ 25 වනදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කලගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා රාත්‍රී 9ටයි වැඩසටහන නිමාවට පත්වන්නේ. ඒ වගේම ඔබට සිහිපත් කරනවා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84-79-43-85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. අද නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරමු බදුල්ල කන්ද කැටිය දහම්තලා ආරණ්‍ය සේනාසනය හා හෝමාගම මාගම්මන අචල සද්ධාරාමේ යන උභය සේනාසනාධිපති දහම්තලා පට්ටාන සුරක්ෂා සභාව සහ පට්ටාන සුරක්ෂා ජාතික සංවිධානයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාධු සාධු සාධු.

0: ඒවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං.
1: සද්ධර්මශ්‍රවණාභිලාසි කාරුණික වාසනාවන්ත ගුණබර ප්‍රඥාකාමී නිර්වාණ අපේක්ෂිත සදැහැති පින්වත්නි, මේ පින්වතුන් සූදානම් වන්නේ නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා දේශනා මාලාවෙහි අද දිනට නියමිත උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි. එහි සදැහැති දායකත්වය ගෙන කටයුතු කරන පින්වතුන් වශයෙන් කළුතර පනාපිටියේ පදිංචි වජිර කුලසේකර සහ මානෙල් ගුණවර්ධන ඇතුළු පවුලේ දූදරුවන් පිරිසත්, එවැගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි නිපුණී නිහංසා, එවැගේම තුලිත් නේලක හා චනුද සේලක දරුවන් තිදෙනාත් යන පින්වතුන් පිරිස විසිනුයි. පින්වත්නි, අද මම මේ පින්වතුන්ට කියලා දෙන්නට බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු එස්වාසූ දහසක් ධර්මස්කන්ධයෙහි සූත්‍ර විනය අභිධර්මයේ කියන තුන් පිටකයට ඇතුළත්, විශේෂයෙන්ම අභිධර්ම පිටකයෙහි එන පဋාණ මහා ප්‍රකරණය පිළිබඳව කරුණු කීපයක් කියලා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. එෙහිදී පින්වත්නි, පဋාණ ධර්ම වන්දනාව කියලා අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ මෑත කාලයකදී පဋාණ දේශනාවේ, කියන්නේ පဋාණ මහා ප්‍රකරණයෙහි 1660ක් පමණ වන පිටු අතරින් පළමු පිටු 9 අරගෙන, පළමු පිටු 9 තිබෙනවා උද්දේශ පාළිය සහ නිද්දේශ පාළිය කියලා කොටස් දෙකක්. මේ කතාව බොහොම හොඳින් ශ්‍රවණය කරගන්න මේ පින්වත් ඇත්තෝ, හේතුව බොහොම වටින කියන ධර්මපරියායක් තමයි අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. පින්වත්නි, මේකෙ මේ උද්දේශ පාළිය හා නිද්දේශ පාළිය කියන කොටස් දෙක එකතු කරලා පဋාණ සජ්ජායනාව නම් පဋාණ ධර්ම වන්දනාව කියලා පුස්තකයක් නිර්මාණය කරලා තිබෙනවා. අන්න ඒ පුස්තකයේ රැඟෙන කියවන පဋාණ සජ්ජායනාව නිතිපතා කරන බොහෝ දෙනාට ලැබෙන ආනිසංස මෙපමණයි කියලා කියන්නට බෑ. ඒ තරම් ආනිසංස ප්‍රමාණයක් මෙහි ලැබෙනවා. පින්වත්නි, අපි මේක මීට කලින් අපි අහලා තිබුණේ අවුරුදු කීපයකට කලින් බුරුම රටේ මිනිස්සු මේක පාවිච්චි කරලා තමන්ට ලැබිච්ච ආනිසංස ගැන. සමහර උදවියට පිළිකා රෝග තිබිලා සුව වෙච්ච අවස්ථා අපි අහලා තිබුණා. ඒ වගේම තවත් සමහර අයට අමනුෂ්‍ය ආබාධ තිබිලා ඒ අමනුෂ්‍ය ආබාධ දුරු වෙච්ච අවස්ථා අපිට අහන්න ලැබිලා තිබුණා බුරුම රටේ. ඒ වගේම තවත් ආර්ථිකමය වශයෙන් බොහෝම පරිහානියට පත් වෙලා හිටපු අය මේ පဋාණ සජ්ජායනාව කරලා ඒකෙන් ආර්ථිකමය වශයෙන් දියුණු වෙච්ච අවස්ථා අපි අහලා තිබුණා. හැබැයි ලංකාවේ මේ පဋාණ දේශනාව කියන එක පිළිබඳව බොහෝ දෙනා දැන සිටියේ නෑ. නමුත් වාසනාවකට වගේ දැන් මේ පဋාණ දේශනාව බොහෝ පිරිස් අතර ජනප්‍රිය වෙමින්, ඒ වගේම බොහෝ පිරිස්වලට සුවසහනය සලසමින්, ලෞකික වේවා ලෝකෝත්තර වේවා ඒ දෙපැත්තටම සුවදායි මට්ටමක් සලසන උත්තරීතර ධර්මපරියායක් නිසා බොහෝ තරුණ කණ්ඩායම්, ඒ වගේම බොහෝ වයස්ගත අය පවා, බොහෝ දරුවෝ පවා මේ පဋාණ ධර්ම සජ්ජායනාව දැන් හැම ගෙදරකම කරන මට්ටමකට පත් වෙමින් තිබෙනවා. ඒ වගේම රූපවාහිනී නාලිකාවල, ගුවන් විදුලි නාලිකාවල, ඒ වගේම අන්තර්ජාලයේ බොහෝ තැන්වල දැන් මේ පဋාණ සජ්ජායනාව බොහෝ දෙනා ප්‍රචාරය කරනවා, ඒ වගේම බොහෝ දෙනා ශ්‍රවණය කරනවා, සජ්ජායනා කරනවා. පින්වත්නි, අපිට යම්කිසි ඖෂධයක් අපි ගෙනල් ඉවර වෙලා මේ ඖෂධය අපේ ලාච්චුවක දාගෙන හිටියොත් අපිට ඒකෙන් සුවපත් භාවයකට පත් වෙන්නේ. ඒසම් මං අද ඔබට කියලා දෙන මේ පဋාණ සජ්ජායනාව ඔබ ඒක දැනගෙන නිරන්තරයෙන් භාවිත බහුලීකృత කරොත් ඔබටත් මේ ආනිසංස ටික ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. පဋාණ දේශනාවෙහි මෙන්න මේ විදියටයි ආරම්භ කරන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පဋාණ දේශකස්ස. මේ විදියට ගාථාව තුන් වතාවක් සජ්ජායනා කරනවා. මේකෙදි කරන්නේ බුදුරජාණන් වහන්සේට ඒ පဋාණ සජ්ජායනාව අපි සිද්ධ කරන්නට මත්තෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කියලා වන්දනා කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පဋාණ දේශකස්ස. මේකේ තේරුම ගන්න මෙහෙමයි. පဋාණ දේශකස්ස, පဋාණයේ දේශනා කරන ලද, තස්ස ඒ කියන්නේ ඒ, භගවතෝ භාග්‍යවත් වූ, අරහතෝ අරහත් වූ, සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාර කරමි. යන් නැවත මම කියනවා, පဋාණ දේශකස්ස කියලා කිව්වේ පဋාණේ දේශනා කරන ලද තස්ස ඒ භගවතෝ භාග්‍යවත්තු අරහතෝ අරහත්තු සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාර කරමි. දැන් මේකෙදී සඳහන් කරනවා ගුණාතිරේක විශේෂ වන්දනා කියලා. මම ඒ කාරණාව ඔබට පැහැදිලි කරලා දෙන්නම්. සාමාන්‍ය ජීවිතේ අපි වන්දනා කරනකොට භාග්‍යතුන් වහන්සේට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියපු වාක්‍යයට ගාතාවට පဋාණ දේශකස්ස කියලා කොටසක් එකතු කරලා තියෙනවා. ඒක මේ ස්වාමීන් වහන්සේලා විසින් පබැඳපු ගාථා කොටසක්. ඒකේ දොසක් නැහැ. මොකද්ද මේකට කියන්නේ? ගුණාතිරේක විශේෂ වන්දනා. අතිරේක ගුණයක් අරගෙන ඒ භාග්‍යතුන් වහන්සේ ගැන හොඳට සිහිපත් කරලා ඒ ගුණය ගැන මෙනෙහි කරලා වන්දනා කරනකොට කුසලයේ දියුණුවයි, කුසලයේ වැඩි. මම උදාහරණයක් ඔබට කියන්නම්. ඔබ කල්පනා කරන්න, ඔබටත් ඉන්න තාත්ත කෙනෙක් අම්ම කෙනෙක්. මේ ලෝකේ බොහෝ, ඒ කියන්නේ හැම කෙනාටම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඉන්නවා. අපි අම්මා තාත්තගේ ගුණ කියලා වන්දනා කරනවා. උද්ධිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං ආදි වශයෙන් මේක කියනවා. මේ මේකෙත් ඇත්තටම අපේ අය කියන ගාථාවේ පොඩි ගැටලුවක් වරද්දක් තියෙනවා. අපේ අය කියන්නේ බුද්ධිකාරෝ අලිංගිත්වා කියලානේ. බුද්ධිකාරෝ අලිංගිත්වා කිව්වොත්, බුද්ධිකාරෝ අපිව ලොකු කළා, අලිංගිත්වා කිව්වොත් තාත්තට ලිංගයක් නැහැ. ඒ කියන්නේ තාත්තා නපුංසක කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ගාථාව වැරදි. ආලිංගිත්වා, ආලිංගණය කරගෙන වඩාගෙන අපිව ලොකු කළා. බුද්ධිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං, තමන්ගේ ප්‍රිය පුත්‍රයා ඉඹිමින් වඩාගෙන ලොකු කළා. රාජ මජ්ජං සුපතිට්ඨං, රාජ්‍ය මැද්දේ වුණත් පිහිටවන්නට පුළුවන් අපේ තාත්තව. රජෙක් වගේ අපිට අපේ තාත්තා. රාජ මජ්ජං සුපතිට්ඨං පීතු පාදං නමාමහං කියලායි සමාජේ කියන්නේ. පීතු නෙමේ පිතු පාදං. පීතු පාදං කිව්වොත් බේබද්දගේ කකුල වන්දනා කරනවා. ඈ, ඒතර පීතු නෙමේ පිතු පාදං නමාමහං. ඔහොමයි වෙන්න ඕන. හොඳයි, දැන් මේ ගාථාව කියලා අපි වන්දනා කරනවා. හොඳයි, සාමාන්‍යයෙන් අපි හිතමු ඔන්න කෙනෙක් වන්දනා කරන එකට වඩා මම මේ සුවිශේෂී අවස්ථාවක් ඔබට කියන්න යන්නේ. පින්වත්නි, හිතන්නකෝ ඔබ මොකක් හරි අපේ අනතුරකට භාජන වෙලා ඔබේ S2ම අන්ද වෙනවා. S2ම අන්ද වුණාට පස්සේ ඔබට දැන් කල්පනාවක් නැහැ, සිහි මුර්ජා වෙලා ඔබ ඉස්පිරිතාලේ දාලා ඉන්නවා. ඔබගේ තාත්තා ඇවිල්ලිවල ඔබට S2 දෙනවා. තාත්තා ඇවිල්ලා S2 දන් දෙනවා. S2 දන් දුන්නු විත්තිය ඔයා දන්නේ. ටික දවසක් ගියාට පස්සේ ඔබට ඇස් ඇරෙනවා. ලෝකය දකින්න පුළුවන් වෙනවා. දැන් ලෝකය දකින්න පුළුවන් වෙලා තියෙන්නේ කවුරු නිසාද? තාත්තගේ S2 නිසා. දැන් එවැනි පුතෙක් තාත්තා ගැන වඳිනකොට කොහොමද සෙනෙහස? කොහොමද ආදරේ? කොහොමද ගෞරවය? අන්න එතකොට බලන්න, ඒ තාත්තා අනිත් තාත්තලට වඩා විශේෂ කැපකිරීමක් කළා දරුව වෙනුවෙන්. එතෙන්දි තේරෙනවා ඒ විශේෂ කැපකිරීම කරපු තාත්තට ඒ දරුවා විසින් ඇතිවන සෙනෙහස, ආදරේ, කරුණාව බොහොම වැඩි. ඒ ගරුත්වයත් වැඩි. ඒතර එවැනි කෙනෙක් අනේ මගේ තාත්තා නේද මට මේ ලෝකය දකින්න S2 දුන්නේ කියලා හිත හිතා වඳිනවනම් සාමාන්‍ය ළමයේගේ වන්දනාවට වඩා ඒ වන්දනාවේ කුසලයේ බරපතලයි, මහත්ඵලයි, මහානිසංසයි. ඒ වගේ පින්වත්නි, ඒ තාත්තා මේ ලෝකය දකින්න S2 දුන්නා. හැබැයි අපේ බුදු තාත්තා, කවුද බුදු තාත්තා කියන්නේ? අමා මෑණි බුදු පියාණන් වහන්සේ. අපිට දකින්න දුන්න මොකද්ද? මුළු තුන් ලෝකෙම දකින්න S දුන්නා. තුන් ලෝකෙම දකින්න අපිට S දුන්නා. ඒ වගේම ප්‍රඥා නැමැති ඇස ලබා දීලා තුන් ලෝකෙම මිදෙන්න ඇස ලබා දුන්නා. බලන්න, එතකොට කවුරු හරි කෙනෙක් ඒ ගුණය සිහිපත් කළා. අනේ මේ පဋාණය දේශනා කරලා අපිට මේ උතුම් ධර්මයේ දේශනා කළා. දැන් දැනට ඔබ සමාජයට පဋාණය ගැන දන්නේ නැති කෙනෙක් මේ ආදුනිකයෙක් අහන වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, මතක තියාගන්න ඕනේ මේ පဋාණය කියන්නේ මොකක්ද කියලා මම ඔබට මේ දේශනාව අවසන් වෙන්න කලින් කියලා දෙන්නම්. එවැනි උත්තරීතර නිවන් දකින්නට උපකාර වන මහා ප්‍රබල දේශනාවක් භාග්‍යවතුන් වහන්සේ අපිට සිද්ධ කරලා දුන්න නම් අපි වඳින්න ඕනේ ඒ ගුණය සිහිපත් කරලයි. මම නම් ඇත්තටම අදටත් මලක් පූජා කළත්, දානයක් දානේ පූජා කළත්, සම්බුද්ධ පූජාව පූජා කළත්, ගිලම්පස ටිකක් සම්බුද්ධ පූජාවට පූජා කළත් මම සිහිපත් කරනවා මම වගේ කෙනෙකුට සසර දුකින් මිදෙන්නට මේ මාවත හොයලා දෙන්න. S2 ඉල්ලනකොට S2 දන් දීපු, මස් ඉල්ලනකොට මස් දන් දීපු, ඉස් ඉල්ලනකොට ඉස් දන් දීපු, කෙස් ඉල්ලනකොට කෙස් දන් දීපු, අනවරාග්‍ර සංසාරේ දරුවෝ දන් දීපු, බිරිඳ දන් දීපු, පුදුම පාරමිතා පුරපු ඒ උත්තමයන් වහන්සේ අපි වෙනුවෙන් නේද මෙච්චර කැප වුණේ? එහෙනම් අන්නේ ගුණයන් සිහිපත් කරලා මම වන්දනා කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් අනුත්තරෝ පුරිස ධම්මසාරතී කිව්වොත් අපිට මතක් වෙන්නේ අඟුලිමාල, ආලවක, සච්චක, බක බ්‍රහ්මයා ඔය වගේ අයනේ. හැබැයි අපිව දමනේ වෙලා නැද්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකේ නොහිටින්නට පින්වත්නි දැන් අද බලන්න මම ගිහි ජීවිතේ ගත කරද්දී සමහරට මේ පංචශීලයේ බොහොම දුර්වලතා තිබුණා. අපේ පන්සිල් පදවලින් බොහොමයක් හැදුණා. නමුත් දැන් පැවිද්දට ආවට පස්සේ බලන්න කොහොමද කියලා දැහැත් විඩක්වත් වළඳන්නේ නැතුව ඉන්න අපි පුරුදු වුණානේ. ඒ කවුරු නිසාද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා. එතකොට බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මීට වසර 2500කට කලින් මේ ලෝකේ පහළ වෙලා අපිට ධර්මයේ දේශනා කරපු එකේ බලන්න කොච්චර ප්‍රතිඵලයක් තියෙනවා. අදටත් වසර 2500 ගණක් පහු වෙලත් අපිත් අදට කන්ට්‍රෝල් වෙලා ඉන්නවා. එතකොට දැන් එහෙම ගුණයක් තිබෙන, එහෙම අපිට පිහිටක් තිබුණු බුදුරජාණන් වහන්සේගේ පිහිට, ඒ ගුණය සිහිපත් කළා නම් අන්න පින්වදී අපිට රැස් වෙන කුසලය මහත්ඵලයි, මහානිසංසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව පဋාණ සජ්ජායනාවට පෙර ආතුවම අපි වන්දනා කරන ඒ ගුණය සිහිපත් කළා. පဋාණ දේශකස්ස, පဋාණයේ දේශනා කරන ලද තස්ස ඒ භගවතෝ භාග්‍යවතු අරහතෝ අරිහත්තු සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාර කරමි. එනනම් පළවෙනි ගාථාව ඔබට පැහැදිලි කරලා දුන්නා. ඊළඟට ගාථාවක් තියෙනවා විචිත්ත

දරං පිංවත්නි දැන් මම මේ ගාථාවල එකින් එක තේරුම් කරලා දෙන්න හදන්නේ පිංවතුන් මේ වෙලාවේ අහගෙන ඉන්න හැම කෙනාම තමන්ගේ ඥාතිවරයෙක් රෝගීව ඉන්නවනම් පිළිකාවක් හැදිලා තියෙනවනම් එහෙම නැත්නම් ඒ වගේ දරුණු ආබාධයකින් පෙළෙනවනම් දුකටපත් වෙලා ඉන්නවනම් ගෙදර කරදර ආර්ථික බාධා ප්‍රශ්න තියෙනවනම් ඒ අයට ඉක්මනට හැකි ඉක්මනට කතා කරලා net fm ගුවන් විදුලිය අහන්ඳ මේ වෙලාවේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ධර්මයක් දේශනා කරනවා. මේක බොහෝ ලෙඩ රෝග සුව කරන උත්තරීතර ධර්ම පරයයක් කියලා මතක් කරන්න. මොකද මම මෙතනින් ඉදිරියට කියාගෙන යන කොටස් ටික හරි වැදගත් වෙනවා පින්වත්නි. සාමාන්‍ය ලෞකික ජීවිතයේ ගත කරන අයගේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න. විචිත්ත මති ගම්භීර. විචිත්තං බොහොම ලස්සනයි, අති ගම්භීරං අතිසේයින්ම ගාම්භීරයි. විචිත්ත මති ගම්භීර මනන්තනය මණ්ඩිත. මනන්ත කියන මෙතන පද සන්ධි වෙලා හැදින්නේ අනන්තනය මණ්ඩිතං කියන එක. අර එකට පද සන්ධි වෙනකොට කලින් පදේ තියෙන දැන් විචිත්තං කියනකොට බිඳුව තියෙනවා. අති ගම්භීරං කියනකොට අයන්න තියෙනවා. මේ බිඳුව සහ අයන්න එකතු වුනහම ආ ම කියලා කියවෙන්නේ. එතකොට විචිත්ත මති ගම්භීර. විචිත්තං අති ගම්භීර, විචිත්ත මති ගම්භීර. මනන්ත ණය මණ්ඩිතං. එතන අනන්ත ණය මණ්ඩිතං. පින්වත්නි මේ පဋාණ දේශනාව කියන එක විචිත්‍රයි. මොකද්ද විචිත්‍රයි කියන්නේ? දැන් අපි සූත්‍ර දේශනාවක් ගත්තොත් ඒකාකාරී. සූත්‍ර දේශනා බොහොමයක් ඒකාකාරී. විනේත් එහෙමයි. විනේ නම් ටිකක් හරි වෙනස්කම් තියෙනවා. හැබැයි අභිධර්ම පිටකයේ තිබෙන අනෙකුත් දේශනාවලට සාපේක්ෂව පဋාණ දේශනාව කියන එක විචිත්‍රයි. වයි වර්ණයි බොහොම ලස්සන ධර්මපරයායන් රසක් මේකේ තියෙනවා. අපි හිතමු උදාහරණයක් මෙහෙම. උපාසකම්මලා හැමෝම සිල් සමාදන් වෙන යන දවසට සුදු අඳිනවා. ඒතර විචිත්‍ර නැහැ, ඒක වර්ණයි, ඒකාකාරයි. නමුත් අපි හිතමු මංගල ප්‍රිය සාදයකට යනවා කියලා. මංගල උත්සවයට සහභාගී වෙන වෙලාවේ එක එක්කෙනා එක එක විවිධ වර්ණවල ඇඳුම් අඳිනවා. අන්න ඒකට කියනවා විචිත්‍රයි. පဋාණ දේශනාවෙත් පින්වත්නි එකිනෙකට වෙනස් ධර්මපරයායන් රසක් මේකේ අන්තර්ගත නිසා විචිත්‍ර ධර්මයක් කියලා කියනවා. ඊළඟට අතිගම්භීරං. විචිත්තං අතිගම්භීරං. කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැනේ පින්වත්නි. මොකක් හරි ඒක ගැඹුරු හෙලකනම් පිපිලති. ලංකාවේ අභිධර්මයට සහ පဋාණය වගේ උත්තරීතර දේශනාවලට ස්වාමීන් වහන්සේලාම විසින් කියපු කතාවක් තමයි ගැඹුරුයි කියලා. අභිධර්මය කියන්නේ ගැඹුරු ධර්මය. පဋාණේ තියෙන අතිගම්භීර භාවය කියන්නේ අතිශයින් ගැඹුරු බව කියලා අදහසක් දීලා තිබුණා. ඒක වැරදි. මෙතන අතිගම්භීර කියන එකේ තේරුම තමයි අතිශයින් ශ්‍රේෂ්ඨයි කියන එක. අතිසෙට්ටං. එතකොට මේකේ බණ්ඩ අභිධම්මෝ කියන එකේ තේරුම මොකද්ද? අභිවිසිට්ඨෝ ධම්මෝ අභිධම්මෝ. අති විශේෂ ධර්ම කොටස නිවන් දකින්න අතිශයින්ම ඕන, අතිශයින්ම අත්‍යවශ්‍ය ධර්ම කොටසයි අභිධර්මය කියලා කියන්නේ. එහෙනම් අභිධර්මයේ තියෙන ධර්ම කොටාසයක් පරයයක් තමයි. එහෙනම් අභිධර්මයේ තියෙනනේ ප්‍රකරණ හතක්. ධම්මසංගණී ප්‍රකරණේ, විභංග ප්‍රකරණේ, ධාතු කතා ප්‍රකරණේ, පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණේ, යමක ප්‍රකරණේ, කතාවත්තු ප්‍රකරණේ, පဋාණ මහා ප්‍රකරණේ. මේකේ අන්තිම එක තමයි, ඒ කියන්නේ අපි කියන්නේ ඇඩ්වාන්ස් එකේ හොඳම එක, උපරිම එක, අන්න ඒක තමයි පින්වත්නි මොකද්ද මේ පဋාණ මහා ප්‍රකරණය කියලා කියන්නේ. දැන් මේ පဋාණ මහා ප්‍රකරණය තුල කියවෙන්නේ මොනවද? අර විචිත්‍ර වූ ධර්මය. දැන් විචිත්තං අතිගම්භීරං. කවුරු හරි කෙනෙක් ගැඹුරුයි කියලා අර්ථය දුන්නා නම් මොකද වෙන්නේ? මිනිස්සු ගැඹුරු දේවල් අධ්‍යයනය කරන්න කම්මැලි, බයයි. හිතන්නකෝ මෙහෙම, ලිං යූරක ලස්සන මලක් පිපිලා තියෙනවා. ගං යූරක ඇල කණ්ඩියක ලස්සන මලක් පිපිලා තියෙනවා. දැන් මල කොච්චර ලස්සන වුණත් ඕකට පාත් වෙනවද කවුරු හරි කඩන්න? පාත් වෙන්නේ. ඇයි පාත් වෙන්නේ නැත්තේ? ගැඹුරුයි, වැටුනොත් මැරෙනවා. ඒ වගේ අපේ ඇයට යමක් ගැඹුරුයි කියලා වචනේ කියපු ගමන්ම මොකද උනේ? පින්වන්නේ අවුරුදු 100ක විතර ඈත මෑත අතීතේ සොයලා බැලුවාම මේ පဋාණය නෙමේ අභිධර්මයේ පිළිබඳ පුදුමාකාර භීතිකාවක් තිබිලා තියෙනවා. ඒක ටික දුරකට නැති කරන්න අපේ රේරුකාණේ අවසරයි චන්දවිමල නායක ස්වාමින් වහන්සේ, අවසරයි නාවින අරියධම්ම ස්වාමීන් වහන්සේ වගේ උත්තරීතර ස්වාමින් වහන්සේලා මේකට කටයුතු කරලා තිනවා. අපි පැවිදි වෙන කාලේ වෙනකොටත් අභිධර්මයේ කියන එක පිළිබඳව බොහෝ දෙනාගේ තිබුණේ
මේක හරි අමාරුයි, මේක හරි ගැඹුරුයි, මේක ඕන්නේ, මේක දෙවියන් වහන්සේලාට පමණයි දේශනා කරලා තියෙන්නේ, මේකේ නිසා අපිට අදාළ නැහැ, ඊළඟට මේක පළමු ධර්ම සංගායනාවේදී තිබුණේ, ඔන්න ඔය වගේ විවිධ දුර්මත ගණනාවක් තියෙනවා. හැබැයි පින්වත්නි, මං අද ඔබට

අනන්ත ණය මණ්ඩිතං මේ අනන්ත ඥායන්ගෙන් සමන්නාගතයි. මේක විචිත්‍රයි, බොහොම ලස්සනයි, ඒ වගේම අති ගැඹීරයි, අතිශයින්ම උමනයි, අතිශයින් ශ්‍රේෂ්ඨයි, නිවන් දකින්න අත්‍යවශ්‍යයි. ඒ වගේම අනන්ත ණය මණ්ඩිතං කියන අනන්ත වූ ඥායන්ගෙන් ප්‍රතිමණ්ඩිතයි. It has multiple theorems. ගොඩාක් ගොඩාක් සිද්ධාන්ත මෙහි තිබෙනවා. එහෙනම් දැන් අපි ගත්තොත් පဋාණ ප්‍රත්‍ය 24ක් තියෙනවා. පဋාණ 24කුත් තියෙනවා. මේ ප්‍රත්‍ය 24 දැන් හේතු ප්‍රත්‍ය ආරම්මන අධිපති අනන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සය කියලා ඔය වගේ ප්‍රත්‍ය 24ක් තියෙනවා. දැන් පින්වත්නි මෙන්න මේ ප්‍රත්‍ය 24 එකිනෙකට එකිනෙක වෙනස්. විවිධ ධර්මපරයායන් අනන්තවත් තියෙනවා. ඒ නිසා කියන මොකද්ද? අනන්ත ණය මණ්ඩිත. පဋාණං සම්ම සන්තස්ස. පဋාණයේ සම්මර්ෂණය කරන්න කලා වූ පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරනකොට ඔබ අහලා තිබෙනව නේද? පඨමං බෝධි පල්ලංකං ဒුතියංච අනිම්මිසං තතියං චංක මනං සෙට්ටං චතුත්ථං රතනා ගරං ආදි වශයෙන් කියලා. මේ පංචමං අජපාලංච කියන ඉදිරියට තියෙනවා. එතකොට මේ සත්සතිය ගත කරද්දී හතරවෙනි සතිය බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ කොහෙද? රතනගරය ඉන්දියාවේ දැනටත් ඒ රතනගරයේ පැවතිච්ච ප්‍රදේශයේ නටමුණ ආදී තිබෙනවා. මේ රුවන් ගෙයි වැඩ ඉඳිමින් තමයි බුදුරජාණන් වහන්සේ මේක මෙනෙහි කළේ. ඇත්තට මේකට රුවන් ගෙයි කියලා කියන්නේ හේතුවත් මේ රත්තරංගයක් කියන එකට වඩා රත්‍රන් බඳු වූ ධර්මයේ මෙනෙහි කරපු තැන තමයි රතනගරය කියලා කියන්නේ. පින්වත්නි මේ රුවන් ගෙයි ඉඳගෙන බුදුරජාණන් වහන්සේ මොනවද මෙනෙහි කළේ? ප්‍රථමයෙන් සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය පිළිවෙලට මෙනෙහි කළා. හැබැයි පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ ධර්මය මෙනෙහි කරනකොට බුදුරජාන් වහන්සේගේ සිරුරෙන් රැස් සිහිදුනේ පဋාණ ධර්මයේ සම්මර්ෂණය කරන වෙලාවේ විතරයි. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙහෙම. භාග්‍යවතුන් වහන්සේම සොයාගත්ත සූත්‍ර විනය අභිධර්මය කියන තුනේ භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයට වඩාම තීව්‍ර බලපෑමක්, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ප්‍රඥාවට දැඩි බලපෑමක් කරපු කොටස තමයි අභිධර්ම පිටකයේ මේ පဋාණය කියලා කියන්නේ. එතකොට ප්‍රඥාව අවදි වෙනවා. මේක නැවත සම්මර්ෂණය කරනකොට බුදුරජාන් වහන්සේගේ ප්‍රඥාව තව තව වැඩි වෙනවා. ඒ වගේම සිත බොහොම පිරිසිදු වෙනවා. පිරිසිදු වූ සිතින් මොකද වෙන්නේ? මුළු ශරීරයෙන්ම නීල පීත ලෝහිත ඕදාත මාංජෙට්ට පබස්සර කියන වර්ණයන් නිකුත් වෙනවා. බණපොතෙහි සඳහන් වෙනවා පින්වත්නි, ඒ නිකුත්තුණු රශ්මි මාලාව අනන්ත සක්වල පුරා තවමත් විහිදෙමින් පවතිනවා කියලා. බලන්න අද එතකොට ඔබ ඉගෙන ගන්නේ බුදු කෙනෙක්ගේ, භාග්‍යවතුන් වහන්සේ නමකගේ ශරීරයෙන් ඒ සවනක් ඝන රශ්මි මාලාවන් විහිදින්නට, විහිදා යන්නට සමත් වුණු උත්තරීතර ධර්මපරියාය. පින්වත්නි දැන් බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පဋාණ දේශනාව, පဋාණ ධර්මය සම්මර්ෂණය කළා හතරවෙනි සතියේදී රුවන්ගේ ඉඳගෙන. එතකොට රුවන්ගේ ඉඳගෙන ඒ පဋාණ ධර්මය සම්මර්ෂණය කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් රැස් විහිදුණු කතාව මේ ගාථාවේ කියනවා. පဋාණං සම්ම සන්තස්ස පဋාණය සම්මර්ෂණය කළා ඌ පဋාණං සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා. විමල කියන්නේ කෙලෙස් මල දුරු කළ. අමිත කියනවා අප්‍රමාණ. බුද්ධියා කියනවා බුද්ධියකින් යුතු. කෙලෙස් මල දුරු කළ අප්‍රමාණ බුද්ධියකින් යුතු බුදුරජාණන් වහන්සේ මේ පဋාණ ධර්මයේ සම්මර්ෂණය කරන කල්හි යස්ස දේහා නික්කමින්සු. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් නික්මුණා වූ සුභා චබ්බන්න රන්සියෝ. සුභා කියන්නේ සෝභාමත් වූ කියන එකනේ, ලස්සන. චබ්බන්න ච වන්න කියන එක තමයි පාලියේ චබ්බන්න කියලා සන්ධි වෙන්නේ. ච කියන්නේ හයට, වන්න කියනවා පාට. පාට හයකින් යුතු සුභා චබ්බන්න රන්සියෝ රශ්මිමාලා වූ මොනවද? නීල පීතා රත්ත සේතා මංජෙට්ටා ච පබස්සරා. නීල කියන්නේ නිල් පාට, පීතා කියනවා කහ පාට, රත්ත කියනවා රතු පාට, සේතා කියනවා සුදු පාට, මංජෙට්ටා කියනවා මදටිය පාට, පබස්සරා කියනවා සියලු වර්ණයන්ගේ එකතු වූ පාට. තං ලෝකනාථං සුගතං. ඒ ලෝකයාට මඟ පෙන්වුවා වූ සුගතයන් වහන්සේටද. ධම්මංච ජිනසේවිතං. ජින කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ දිනපු නිසා ජින. ජින සේවිතං ධම්මංච. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන ලද, සේවනය කරන ලද ධර්මයටද. සංඝං නිරංගනං සෙට්ටං.
නිරංගන

0: අංගන කියන්නේ කෙලෙස් වලට, නිරංගන කියනවා පින්වත්දි කෙලෙස් රහිත වූ, සංඝං කියනවා සංඝයාට, සෙට්ටං කියනවා ශ්‍රේෂ්ඨ. ශ්‍රේෂ්ඨ වූ සංඝයාට, කෙලෙස් රහිත වූ ශ්‍රේෂ්ඨ වූ සංඝයාටද නමාමි සිරසාදරං. බොහොම ආදරයෙන් වන්දනා කරමි. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනට වන්දනා කළා. ඔය ගාථා තුනෙන් කියුනේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනට පဋාණ දේශනා කරන්නට කලින් ඒ ගුණාතිරේක වන්දනාවක් සිද්ධ කළා. අතිරේක ගුණයන් ගැන සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ ධර්මරත්නේ සංඝරත්නේ විශේෂ ගුණයන් සිහිපත් කළා. පဋාණයට සැබැඳි කළා. මේ වන්දනාව කළා. මේකේ කුසලයේ බොහොම බරපතලයි. ඒක තමයි පින්වන්දි මේ වගේ සජ්ජායනාවක් කරනකොට ඒකෙදි ඔය බොහෝ දෙනාගේ කර්ම රෝග, කර්ම නිසා හැදිච්ච රෝග තියෙනවනේ. ඒ කර්ම දැන් අකුසල කර්මයක් නිසානේ කර්මගත රෝග හැදෙන්නේ. එතකොට කර්මගත රෝග බොහෝ දුරට දුරු වෙනවා, නැති වෙලා යනවා මේ පဋාණ සජ්ජායනාව කළොත්. ඉතින් මට උදාහරණ වශයෙන් ලංකාවේ දැන් බොහෝ පිරිස් සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ පිළිකා රෝග සුව වෙලා. ඉතින් අපේ ධර්මදේශනාවලදී සමහර වෙලාවට ඇවිල්ලා ධර්මදේශනා ඔය විහාරස්ථානවල කරන ධර්මදේශනා අවසානයේදී කියනවා, ස්වාමීනි මං අවුරුදු 14ක් එක දිගටම පිළිකා රෝගයකින් පිළිච්ච කෙනෙක්. ස්වාමීනි ඔබ වහන්සේට විශ්වාස කරන එකක් නෑ, වෛද්‍යවරු කිව්වේ සුව කරන්න බෑ කියලා. හැබැයි ස්වාමීනි ජීවිත අපේක්ෂාව අතහැරලා තිබුණු මම ඔබ වහන්සේ මේ කරන පဋාණ සජ්ජායනාව ශ්‍රවණය කරලා මට හිතුණා මේකෙන් මගේ ඒ රෝගයේ සුවපත් වේවා කියලා. මං හැමදාම පဋාණ සජ්ජායනා කළා. ඔබ වහන්සේ කියන පරිදි පිරිත් පැන් ටිකක් හදාගෙන පිරිසිදු වතුර අරගෙන මේකෙම මේ පဋාණ පිරිතෙම පිරිත් කරලා මම හැමදාම බිව්වා, ස්වාමීනි හරිම පුදුමයි, වෛද්‍යවරු හිසේ අත තියාගන්නවා, මේවේ රිපෝට් දැක්කහම ඊළඟ වතාවල් ගිහිල්ලා බලනකොට රිපෝට් නෝමල් වෙලා. එවැනි උදාහරණ කොයිතරම් තිබෙනවද? දවසකට 10-15ක් අපිට කතා කරලා කියනවා, ස්වාමීනි මෙහෙම වුණා, ස්වාමීනි මෙහෙම වුණා, අපේ අම්මාට මෙහෙම වුණා, අපේ තාත්තට මෙහෙම වුණා, ඊළඟට මට මෙහෙම වුණා, ඊළඟට මගේ ඥාති දරුවන්ට මෙහෙම වුණා. එහෙම අය ගොඩක් අය සඳහන් කරනවා. ඒක ලංකාවේ බොහෝ පිරිසක් දැන් මේ ධර්මයේ උතුම් ධර්මයේ වැළඳගෙන සජ්ජායනා කිරීම, අධ්‍යයනය කිරීම, ඊළඟට එතනින් ඔබට ගියහන් පස්සේ ඒ තුල භාවිතා බහුලීකృత කරලා නිවන් දැකීම. ඇත්තටම දැන් මේ ධර්මදේශනාවේදී මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ලෙඩ රෝග ටික සුව කළ ඉවර වෙලා ඔයාට මෙහෙයක් කරන්න, යාඥාවක් කරන්න නෙමෙයි. මුලින්ම බලන්න ඕන දැන් භාග්‍යතුන් වහන්සේ බඩගින්නේ ඉන්න මිනිස්සෙකුට බඩකින්න ඉන්න දීලා බණ කියන්නේ නැහැ. පින්වත්නි ඔබට බණ අහන්නත් පිරිසිදු මානසිකත්වයක් තියෙන්න ඕන. ඇත්තටම gedara ledek indiddi ekko taman leda vela indiddi ධර්මය තුල හැසිරෙන්න තියෙන සිතෙහි ශක්තිය බොහොම අඩු වෙනව මිනිසුන්. ඒක අපි වටහාගෙන තිබෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබේ මේ ජීවන ගමන බොහොම නිදහසේ යන්න ඕන එකක්. ඉතින් ඒකෙදි මුලින්ම කරගන්න ඕනේ අර කරදර බාධා කම්කටොළු ටික පොඩ්ඩක් ඈත්මෑත් කරගන්න ඕන. ඉතින් එතනින් පස්සේ හැබැයි දැන් මට කරදර ටික ඉවරයි කියලා නැවත කරන ව්‍යාපාරවල කටයුතු වල, ගෙදර දොර කටයුතු වල නිරත වෙවි හිටියොත් ආයේ අපිට මොකද වෙන්නේ? ඊළඟ ජීවිතෙත් මේ දුක විඳින්න වෙනවා. ඒසම් ලෙඩ රෝග සුව කරගත්තට කමක් නැහැ. තමන් කරන්න ඕන මොකද්ද? නිවන් දකින්න කටයුතු කරන්න. ඒත් එක්කම මම මතක් කරනවා දැන් මම මේ විදියට කිව්වා කියලා මම අර යාඥා සුව කිරීම කරන හාමුදුරුව කෙනෙක් නෙමෙයි. මේක මගේ බලයක් නෙමෙයි, මාගේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන බලයක්. ඒ නිසා මම ඔබට නැවත මතක් කරනවා සමහර දුරකතන අංක එහෙම හොයාගෙන අපිට කතා කරන්න උත්සාහවත් වෙනවා ස්වාමීන් වහන්සේ මට මෙහෙම ලෙඩෙක් ඉන්නවා සනීප කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඒක සම්පූර්ණ අසාර්ථක උත්සාහයක්, එහෙම කරන්න එපා. ඔබ කරන්න ඕන මම මේ කියන විදිහට පဋාණ සජ්ජායනාව කරලා පිරිත් පැන් හදාගෙන බොන්න, ගෙදර නිවස පිරිසිදුව තියාගන්න උත්සාහ කරන්න, නිතරම බුදුරජාණන් වහන්සේට හොඳට උපස්ථාන කරන්න. ඒ කියන්නේ දැනට ඔබේ ගෙදර බිත්ති මුල්ලක ඇස්බෙස්ටස් තහඩුවක චූටි පිළිම වහන්සේ නමක් නම් තියලා තියෙන්නේ. එතනින් ඒ වෙනුවට ඔබේ ගෙදර සාලේ ලස්සනට බුදුරජාණන් වහන්සේට බුද්ධ මන්දිරයක් වගේ හදන්න, කොච්චර දුප්පත් වුණත් ඔබට පුළුවන් ආකාරයකින් ඔබ ඊට උසස් මට්ටමකින් ගෙදර ලස්සනට පිරිසිදු කරලා තියලා, දැන් සමහර ගෙවල් වල අපි දැකලා තියෙනවා බුදු පිළිම වහන්සේගේ මකුළු දැල් බැඳිලා, ඊළඟට හඳුන් කූරු පත්තු කරන තැන තනිකරම කළුකම්බිලි දේවාලය වගේ. ඉතින් ඒ වගේ නැතුව බොහොම පිරිසිදුව මේවා ලස්සනට පවත්වන්න ඕන, හැමදාම පිරිසිදු කරන්න ඕන. ඔබ ඔබේ කය පිරිසිදු කරන්නේ යම්තාක් ඔබ මේ සැලකිලිමත් වෙනවද, ඒ වගේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ඔබේ ගෙදර දිව්‍ය භවනක් වගේ, බුද්ධ මන්දිරයක් වගේ, දෙවුරම් වෙහෙර වගේ පාවිච්චි කරන්න ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඒ නිසා මම මේ කියන්නේ එකක්, ඔබේ ලෞකික ජීවිතයේ දියුණුව ඇති කරගන්න. ඒක බොහොම හොඳයි. ද සමහර වෙලාවට අපි දැකලා තියෙනවා බෞද්ධයෝ අන්‍යාගම් වලට යනවා ලෙඩ සනීප කරගන්නට. අන්‍යාගම් වලට ගිහිල්ලා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ දෙකට කඩනවා. ඊළඟට මොකද කරන්නේ? තමන්ගේ ආගම ජාතිය පාවලා දෙනවා. එතකොට දැන් එතෙන්දී සමහර වෙලාවට පින්වත්නි අපේ ඔය දැන් අපේ ආගමේ වුණත්, ඒ කියන්නේ බුද්ධ ආගමේ වුණත් විවිධ තැන්වල සුව කිරීම කරනවා. ඒ සුව කිරීම කරන්නේ පින්වත්නි කවුරු හරි අමනුෂ්‍යෙක් බන්ධනය කරගෙන. අමනුෂ්‍යෙක් බන්ධනය කරගෙන ඒ අමනුෂ්‍යයමකින් තමයි ලෙඩ සුව කිරීම කරන්නේ. එතකොට කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ස්වාමිනාසේ එහෙමත් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඇයි බැරි? මොකද හේතුව? පින්වත්නි මතක තියාගන්න ඕන, പ്രേതയിണ്ട് സമഹര യക്ഷയിണ്ട് പുളുവങ്കമ തിബെനവാ ഒബേ എങ്ങട്ട അതുൽ വേല ഒബേ എങ്ങേ തിബെന സമഹര സൈലകാ ദമന്നട്. ഹരി ഹിതമു മേമ ഒന്ന ദെം മം ബല്ലെക് എതി കർണു മം ബല്ലട പുരുദു കർണവ ഗിഹില്ല കൊഹേ ഹരി തനക തിയന അര ഗെദര തിയന അസവൽദേ അരഗനേണ്ട് കീല പുരുദു കർണു. എതകൊട മുകദെ മമ ബല്ലട ലണുവത് ദാലല അതിൻ അല്ലഗെന മം യാവ കരഗെന ഗിഹില മെന്ന മേക ഗന്ന കീനകൊട മേയ ഗന്ന ഒയ ദെൻ ഒയ സതുൻ ദടയം കരണ ബല്ല പുരുദു കരണ ഏ വഗേ അപി ഹിതമു മട്ട മഗേ മലഗിയ ഞാതിയക്ക് ഇന്നോ പ്രേതേ കുദവ് കർണ കിനി അപി ഹിതമു അപേ വെദ സീയ കനേക്ക് ഇന്നല മരനോ එහෙම කියලා හිතන්න. දැන් මේ වෙදකම් කරපු සීය මරුණට පස්සේ එයා പ്രേතෙක් වෙනවා. හැබැයි ඒ പ്രേත වුණාට මේ ජීවිතයේ තිබිච්ච සිත් પરම්පරාවෙම කොටසක් තමයි එයාට යන්නේ. ඒතකොට එයා പ്രേත වුණාට තවමත් එයාට අර වෙදකම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි දැන් වෙදකම් කරන්න බැහැනේ, මිනිස්සෙක් නෙමෙයිනේ දැන් එයා. එයා මොකද කරන්නේ? ඒ සීය මට වැහෙනවා. මම උදාහරණ කතාවක් කියන්නේ. මට එහෙම සීයලා වැහෙන්නේ. මම කියන උදාහරණ කතාවක් ඈ. ඒතර අපි නු කෙනෙකුට ඔන්න තමන්ගේ අර වෙද සීය වැහෙනවා. වෙද සීය වැහිලා වෙද සීය තමයි දැන් වෙදකම් කරන්නේ. එතකොට එයා සමහර වෙලාවට අතින් ඇල්ලුවත් සුව වෙනවා. හේතුව තමයි අපි මෙහෙම ලෙඩාගේ අතින් අල්ලනකොට ඒ මගේ ඇඟට වැහිලා ඉන්නේ. එතකොට ඒ අමනුෂ්‍යයා ගිහිල්ලා අරයාගේ ඇඟ ඇතුළට ඇතුල් වෙලා ඒවා නිකන්, ඒ කියන්නේ දැන් අපි තුමු විඥානයක් නේ තියෙන්නේ පින්වත්නි. ඒ සතාටත් විඥානයක් තියෙන්නේ, ප්‍රේතයාට. අපිට විඥානෙහිවත් සිත පේන්නේ නැනේ. අන්නේ සිත් ටික ඇතුල් වෙලා ඇඟ ඇතුළට ඇතුල් වෙලා සමහරට අපි අදිෂ්ඨාන කළොත් මේ රෝගියා සුව වේවා කියලා රෝගියාට තියෙන අපි තුමු කොන්දේ කොරයක් තියෙන කොරේ නැති කරනවා. එතකොට ඉතින් සමහර අය කියන බලන්න ඉතින් වෛද්‍යවරුන්ට කාටවත් කරගන්න බැරි එක අසවල් කෙනා කළානේ කියලා. මොකද ඉන්නේ සමහරට ඒ ආගමට බැඳෙන අය ඉන්නවා. හැබැයි මේකේ තියෙන බරපතල ඛේදවාචකය තමයි මොකද්ද? මරණාසන්න වෙලාවේ ඔය ගනුදෙනුව පියව ගන්න ඒ අමනුෂ්‍යයා පෙනී ඉන්නවා. දැන් අර රෝගිය සුව වෙච්ච කෙනා අපි හිතමු X කියලා කෙනෙක් කියලා. Y කියන කෙනා තමයි දැන් රෝගේ සුවපත් කරේ. දැන් XY අතර සම්බන්ධතාවය යන්නේ X සහ මලගිය ඥාතිය අතර තමයි සම්බන්ධතාවය මරණාසන්න වෙලාවේ හැදෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර වෙදසීයා, പ്രേතයා එයා ඇවිල්ලා පෙනී ඉන්නවා මැරෙන කෙනා ළඟට ඇවිල්ලා. එහෙම වුණාන් පස්සේ මොකද්ද වෙන්නේ? අන්න එයාට මරණාසන්න වෙලාවේ අර പ്രേතයා පෙනිලා කතා කරනවා, මම නුඹට ගනුදෙනුවක් කළා. මොකද්ද? නුඹේ කොන්දේ අමාරුව හොඳ කළා, පිළිකාව හොඳ කළා, ඇහි රෝගය හොඳ කළා, ඇවිද ගන්න බැරි එක ඇවිද්දෙව්වා. ආ දැන් එහෙනම් ඒ ගනුදෙනුව පියවන්න මගේ තැනට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මරණාසන්න වෙලාවේ බෑ කියන්න බෑ. මොකද හේතුව? ඒ වෙලාවේ හිත දුර්වලයි. එයාට බය වෙලා හරි එතෙන්ට යනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඔබ මේ ජීවිතයේ අවුරුදු 10ක් 20ක් සුවපත් වෙලා ඉන්න කරගත්ත වැඩේ නිසා ඔබ සමහරට කල්ප ගාණක් പ്രേත ලෝකයට වැටෙනවා. හැබැයි මම මේ කියන ක්‍රමේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුගමනය කළා කරන ක්‍රමේදී ගනුදෙනුව තියෙන්නේ කවුරුත් එක්කද? කර්මයක් එක්ක ගනුදෙනුව තියෙන්නේ. මෙතන කවුද මේ പ്രേත සත්වයොත් එක්ක නෙමෙයි, අමනුෂ්‍යොත් එක්ක ගනුදෙනුව අපේ ගාව නෑ. අපේ ගාව ගනුදෙනුව තියෙන්නේ ඔබේ කර්මයයි ඔබයි. ඔබ පဋාණ සජ්ජායනාව කරනවා. මේක ලෝකේ තියෙන ලොකු කුසලයක්. ඒ ලොකු කුසලයේ මගින් මොකද්ද කරන්නේ? පින්වත්නි ඔබේ තිබෙන රෝග ටික, කර්ම රෝග ටික සුව වෙනවා. දැන් ඔබට බොහොම සක්සුදක්සේ පැහැදිලි, මම බොහොම ලස්සනට මේක පැහැදිලි කරලා දුන්නා ඔබට. කොහොමද මේක කරන්නේ? කොහොමද වෙන්නේ? මොකද්ද මේක ඇතුලේ වෙන්නේ? මේක අනිත්‍යවයි තියෙන වෙනස මොකද්ද? බරපතලකම මොකද්ද? ඒ නිසා මගේ සිංහල බෞද්ධ අම්මලා තාත්තලා, ඒ වගේම නොසිංහල නොබෞද්ධ වුණත් කමක් නැහැ, මේ කතාව නිසි ලෙස අසත්තුවා, නිවැරදිව පිළිපදිත්වා. අපි බණ කියන්නේ සිංහල බෞද්ධයින්ට විතරක් නෙමෙයි, මේ තුන් ලෝකවාසී සියලු සත්ත්වයින්ට පොදුවේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ රැගෙන යන භික්ෂුන් වහන්සේලා අපි. ඒ නිසා ඔබට අනුකම්පාවෙන් මතක් කරන්න පින්වත්නි, තමන්ගේ රෝගය සුව කරගත්තට කමක් නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ, ඔබ මැරෙන කෙනෙක්, මම අපවත් වෙන කෙනෙක්. හැබැයි ඔබට මට මරණය ලැබුණට පස්සේ ඊළඟ ජීවිතයක් ලැබෙනවා. ඊළඟ ජීවිතෙත් අපිට ඇඟක් තියෙනවා. එහෙනම් ඊළඟ ජීවිතෙත් පිළිකා හැදෙන්න පුළුවන්. ඊළඟ ජීවිතෙත් අපිට නැවත අපිට බඩේ අමාරු හැදෙන්න පුළුවන්, කොන්දේ අමාරු හැදෙන්න පුළුවන්, කොර වෙන්න පුළුවන්. ඉතින් එතකොට දැන් ඊයේ මම ධර්මදේශනාවක් කළා. ඒ ධර්මදේශනාවට වැඩම කරලා හිටිය පින්වත් සිල්මෑණියන් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා, ස්වාමීන් වහන්සේ මම අවුරුදු ගාණක් කොර වෙලා ඇවිද ගන්න බැරුව හිටියා. විවිධ තැන් වලින් ප්‍රතිකාර කරා. අනේ ස්වාමීනි සුවපත් වුණේ නෑ. වෛද්‍යවරු කිව්වා බෑ කියලා, සනීප කරන්න බෑ කියලා. හැබැයි මට දවසක් ඔබ වහන්සේගේ පဋාණ සජ්ජායනාවක් මේ වගේ ආනිසංස දේශනාවක් අහන්න ලැබුණා. ස්වාමීනි මම ඊට පස්සේ පිරිත් පැන් හදාගෙන මමම පဋාණ සජ්ජායනාව කරලා පිරිත් පැන් හදාගෙන බිව්වා. ස්වාමීනි හරි පුදුමයි කියන්න, දැන් මට එහෙම කිසිම කොරයක් නෑ. දැන් මට හොඳට ඇවිදින්න පුළුවන්. ඊළඟට ස්වාමීනි මම හිටියේ බොහෝම කන්දක් උඩ තැනක. ඒ ආරාමය මම වෙන සිල්මෑණියු කෙනෙකුට පූජ කළා. පූජ කළා ස්වාමීනි, මම ගම්මානයට ආවා. ගම්මානේ මගේ ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා ටික දවසක් ඉන්නකොට ස්වාමීනි ගෙදර ඉන්න බැරි නිසා මම ඊට පස්සේ පහළ භූමියක තියෙන වෙනත් ආරාමයක් ලැබේවා කියලා අදිෂ්ඨාන කළා, පဋාණ සජ්ජායනා කළා. ස්වාමීනි මට එතනත් ලැබුණා. ස්වාමීනි එතන ටිකක් ඉන්න අපහසුයි, එතන තෙමෙනවා, එතන වහලේ සුදුසු නෑ. ස්වාමීනි ඊළඟට මම පဋාණ සජ්ජායනා කළා, අදිෂ්ඨාන කළා, අනේ මේ ආරාමය මට හදාගන්න කවුරු හරි කෙනෙක් ලැබේවා කියලා. ස්වාමීනි ඊයේ දවස වෙනකොට, ඒ කියන්නේ ඊයේ දවසේ තමයි මට කිව්වේ, ස්වාමීනි අද දවස වෙනකොට මට ඒකට අවශ්‍ය සියලුම දේවල් ලැබිලා තියෙනවා, දැන් හදාගන්න විතරයි තියෙන්නේ කියලා. බලන්න මේ ආර්ථිකමය වශයෙන්, රෝගපැත්තෙන්, ඒ වගේම සාමාන්‍ය ජීවිතයේ තියෙන ප්‍රශ්න වශයෙන් හැම පැත්තකින්ම පුදුම ආනිසංස තොගයක් තිබෙන උත්තරීතර ධර්මපරියායක් තමයි මේ පဋාණ දේශනාව කියලා කියන්නේ. එතකොට දැන් එහෙමනම් කිසියම් කෙනෙක් මේ පဋාණ සජ්ජායනාව කළා, ලෙඩ හොඳ කරගෙන, ඒ ලෙඩේ හොඳ කරගත්තට පස්සේ නිකන් ඉන්න බෑ. දැන් මම මේ පින්වත් මෑණියන් වහන්සේට කිව්වේ කොහොමද? පින්වත් සිල්මෑණියන් වහන්ස, ඔබ වහන්සේ ලෙඩ හොඳ කරගත්ත එක ගැන මම හරි සතුටු වෙනවා. ඇයි? හුදකලාව ඉන්න අම්මා තාත්තා අතහැරපු අනගාരിക කෙනෙක්, ගෙදරින් අයින් වෙච්ච කෙනෙක්, රැකගන්න වෙන කෙනෙක් නැහැ. කොර වුණොත් කොර වුණා. වෙන කවුරුත් බලන්න කෙනෙක් නැහැ. දැන් ඔය ඇත්තන්ට නම් ගෙදර දරුවෙක් හරි බලයි. අම්මා තාත්තා හරි බලයි. සහෝදර සහෝදරියෝ හරි බලයි. හැබැයි පැවිද්දන්ට අපිට එහෙම බලන්න කෙනෙක් හිටියොත් හොඳයි නැත්තන් නෑ. ඉතින් පැවිද්දෝ හරි පරිස්සම් වෙන්න වෙනවා ඒ වගේ රෝග තත්ත්වවලදී. ඉතින් අපිට පිළිහෙට තියෙන වෙන මොකුත් නෙමෙයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. දැන් ඉතින් මම කිව්වා ඔබ වහන්සේ එහෙම ලෙඩ හොඳ කරගත්තගෙන ඒක ගැන මම සතුටු වෙනවා. ඒ වගේම පින්වත් සිල්මෑණියන් වහන්ස, මතක තබා ගන්න ඊළඟ ජීවිතෙත් ඔබට මේ වගේම ඇඟක් ලැබෙන්න පුළුවන්. ඒ සමේ සංසාර ගමන කෙටි කරගන්න වීරය කරන්න. අවම වශයෙන් මේ ජීවිතයේදී සෝවාන්වත් වෙන්න වීරය කරන්න. මට එතකොට කිව්වා ස්වාමිනාංශ ඔබ වහන්සේ කියන කතාව මම අනුගමනය කරනවා. ඔබ වහන්සේගේ පဋාණ ධර්ම දේශනාවන් අන්තර්ජාලයෙන් පරීක්ෂා කළා. පූජනීය කිරිවත්තුඩු අරිදස්සන ස්වාමීන් වහන්සේ කියන නම ටයිප් කරලා බැලුවාම අන්තර්ජාලයේ ඕනෑ තරම් ධර්ම දේශනා තියෙනවා පဋාණේ සම්බන්ධයෙන්. මේ පဋාණ දේශන මොනවද කියලා සර්ච් කරලා බැලුවා. ස්වාමිනි මම දැන් ඒවා එකින් එක පොතක ලියනවා. පොතක ලියමින් ඒව මම අධ්‍යයනය කරනවා. ස්වාමිනි මට දැන් සිත 89 පුළුවන්, චෛසික 52 පුළුවන්, රූප 28 පුළුවන්, බොහෝ කරුණු කාරණා මට දැන් පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ස්වාමින් වහන්ස, මම ලෙඩ සුව කරගෙන නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි ස්වාමිනි. මම දැන් ඒ ලෙඩෙත් සුව කරගෙන ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා, ශක්තිමත් වෙනවා, මම නිවන් දකින්න උත්සාහ කරනවා කියලා. මම ඇත්තෙන් නිතැතිම සාදුකාරයක් දෙවුණා. ඒතකොට ඒ වගේ අය මේ ලෝකේ ඉන්නවා. ඒසත් පින්වත්නි, බොහෝ කොටම මේ පဋාණ සජ්ජායනාව ඔබ ආරම්භ කළොතින් ඔබට ඔය කියන සියලු ලෞකික ලෝකෝත්තර උභයාර්ථය කියන්නේ ඒ අර්ථ දෙකම සාදා ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් කල්පනා කරන්න, මොකද්ද ඊළඟට මේ පဋාණය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හේතුඵල ධහමක් තියෙනෝනේ. මේ හේතුඵල ධහම අනිකුත් සියලුම දර්ශනයන් පරද්දවනවා. පරද්දනවා කියන්නේ මේ තරංගයක් කරනවා කියන එක නෙමෙයි. මේ සියලුම දර්ශනයන් වලට වඩා මේක සත්‍යයි. ලෝකේ බිලියන 900 ගණක් විතර මිනිස්සු ඉන්නවා. මේකෙන් අතිශය බහුතරයක් මිනිස්සු පිළිගන්නවා, මම නැත්නම් මේ සත්වයා, මේ පුද්ගලයා දේව මැවිල්ලක් හැටියට. එමනනම් ਸਰව බලධාරීකුගේ මැවිල්ලක් හැටියට. එමනනම් බ්‍රහ්මේකුගේ මහා බඹාගේ මැවීමක් හැටියට. ඊළඟ පිරිස තමයි පින්වත්නි බෞද්ධයෝ. බෞද්ධයෝ ටික පිරිසක් ඉන්නවා ලෝකේ, විශාල පිරිසකින් බෞද්ධයෝ ටිකක් ඉන්නවා. මේ ඉන්න බෞද්ධයන්ගිනුත් බහුතරයක් පිරිස, ඉන්න බෞද්ධයන්ගේ බහුතරයක් පිරිස විශ්වාස කරන කොහොමද? ඒගොල්ලෝ ධර්මය දන්නේ. ඒ නිසා විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මවල නම් නෙමෙයි, අපේ අම්මා තාත්තා තමයි මාව ඉපැද්දුවේ. ඒ වගේම පවතින්නේ මගේ උමනාවට, මගේ හැකියාවෙන් තමයි පවතින්නේ කියලා. දැන් බලන්න, ඒතර බුදුරජාන් වහන්සේ කියන ඔය තුනම වැරදි. ਸਰව බලධාරීකු විසින් මැව්වා කියන කතාවත් වැරදි. ඉබේම හටගත්තා කියලා ගන්න එකත් වැරදි. මා විසින් මේක නිර්මාණය කරගෙන පවත්වනවා කියන එකත් වැරදි. ඒ වගේම අපේ දෙමව්පියන් විසින් අපිව හැදුවා කියන කතාවත් වැරදි. කෙනෙක් එක පාඩම් බය වෙන්න පුළුවන්, ඒක මිති ගැස්සෙන්න පුළුවන්, මොකද්ද මේ කියන කතාව කියලා. ස්වාමීනි අම්මා තාත්තානේ අපිව හැදුවේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නව මතක තියාගන්න ඕනේ ඒක නෙමෙයි මේ කතා කරන්නේ. දැන් හිතන්නකො මෙහෙම, මට තියෙනවා කයක්. කයක් කියලා කියන්නේ රූපමය ඇඟක් තියෙනවා. හරියට මේක රූකඩයක් වගේ ඔබ කල්පනා කරන්න. මේක රූකඩයක් වගේ. ඒ රූකඩේ ඇතුළේ රූකඩේ නටවන නූල් ටිකක් තියෙනවනේ බිමත්. ඒ නූල් ටික කපලා අතහැරියොත් මොකද වෙන්නේ? රූකඩේ කඩා වැටෙන පල්ලෙහාට. ඒ වගේ මේ ඇඟේ තියෙන රූප ටික හරියට රූකඩයක් වගේ. ඒ රූකඩේ නූල් ටික නැති වුණොත් මේක නටන්නේ නෑ. මේ නූල් ටික මම උපමා කරනවා මේක ඇතුළේ හටගන්න චිත්තචෛසිකයන්ට. චිත්තචෛසික ධර්මයන් ටිකෙන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ රූප ධර්ම ටික එහෙම සොලවනවා. ඒතර අපේ ඇඟිලි අතපය හොලවන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, කන්න බොන්න පුළුවන්, සියල්ල වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්වයා නාම රූප දෙකකින් සමන්විත වෙනවා. රූප කියන්නේ ඇඟ, නාම ධර්ම කියලා කියන්නේ මේ ඇඟ ඇතුලේ තියෙන චිත්තචෛසික ධර්ම ටික. මේ ටික හැදෙන්නේ හේතු වලින් ඵලයක් ලෙස, හේතුවක ඵලයක් ලෙස. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ කයේ තියෙන රූප ටික තියෙනවනේ. මේ රූප ටික හැදෙන්නේ අපි කන බොන ආහාර වලින්. ඒතර කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ කියලා විස්තර කරනවා. කන බොන ආහාර වලින් තමයි මේ ශරීරය හැදෙන්නේ. නාම ධර්ම ටික ගත්තොත් අරූපිනෝ ආහාරා සම්පයුත්තකානං ධම්මාන තං සමුට්ඨානානංච රූපානං ආහාර පච්චේන පච්චයෝ. දැන් අද දවසේ මම මේක මේ සම්පූර්ණ පဋාණ දේශනාව සම්පූර්ණයෙන් කතා කරන්න යන්නේ නැහැ. මොකද කාල වේලාව අපිට හරස් වෙනවා. මම ඔබට ආනිසංස ටික විතරයි මූලික කියන්න ගියේ. දැන් අපි ඊළඟ දේශනාවකදී මේ අතන්ට කියලා දෙනවා පဋාණ දේශනාවේදී මොකද්ද ගන්න පුළුවන් නිවන් දකින්න හරය. දැනට සරලව මතක තියාගන්න, මේ ඇඟ මගේ නෙමෙයි. මගේ නෙමෙයි කියලා කියන්නේ මේ ඇඟ මට ඕන විදිහට පවත්වන්න බෑ. ඇයි බැරි? කන බොන ආහාරයෙන් හැදිච්ච මේ ශරීරය කනබුණ ආහාරය නිසා තමයි පවතින්නේ. කනබුණ ආහාරය නැති වෙනකොට නැති වෙනවා. හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති. හේතුම් පටිච්ච හේතුව ප්‍රත්‍යයෙන් තමයි ඇති වෙන්නේ. හේතු භංගා නිරුජ්ජති හේතු බිඳෙනකොට නිරුද්ධ වෙනවා. ඇති වෙනව නැති වෙනව. දැන් බලන්න අපේ කෙස් ටික කළු වෙලා තිබුණා සුදු වෙනවා. දැන් අපිට නවත්තන්න බෑ. අපි කැමති සුදු නොවි තියෙනවට නමුත් නවත්තන්න බෑ. ඊළඟට දත් ටික වැටෙනවා අපි කැමති නෑ වැටෙනවට. අකමැති වුණත් නවත්තන්න බෑ. අපි කැමති නෑ හැම රැලි වෙටනවා. නමුත් නවත්තන්න බෑ. දැන් පැහැදිලි ඔබට මෙන්න මේ දර්ශනය හේතුඵල දර්ශනය කියලා කියනවා. ඔය අනාත්ම දර්ශනය කියන්නේත් ඕකට. අනාත්මයි කියන්නේ මේක ආත්ම වශයෙන් මට කැමති පරිදි තියාගන්න බෑ. ඔන්න ඔය අනාත්ම දර්ශනය ප්‍රකට කරගත්තොත් පින්වත්නි එයාට සක්කාය දිට්ඨිය දිරු වෙලා, ඒ කියන්නේ මේක මමය මගේය කියලා ගන්න හැඟීම දුරු වෙලා සෝවාන් මාර්ගඵල ඉපදිලා සසර දුකත් නිමා කරගන්න පුළුවන්කම තිබෙනවා. එමනම් අද දේශනා කාල වේලාව හරස් වන නිසා මෙතනින් සමාප්ත කරනවා. පින්වත්නි අපි බලාපොරොත්තු වුණේ ඔබට මේ පဋාණේ කොයි තරම්නම් ප්‍රායෝගික ජීවිතයට වැදගත්ද කියන කාරණා පැහැදිලි කරන්න. මේ ලෞකික අර්ථයන් මම ඔබට විස්තර කළා. ලෝකෝත්තර අර්ථයන් පසු දවසක ඔබට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමි. අදට ඔබෙන් සමු ගන්නවා. අද දවසේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්න යෙදුනේ ඕස්ට්‍රේලියාවේ පදිංචි නිපුණී නිහන්සා, එවැගේම තුලිත් නේලක, චනුද සේලක යන දරුවන් තිදෙනා විසින්. එයාගේ අරමුණු වශයෙන් සඳහන් කරනවා ආදරණීය මව එස්.ටී. පුෂ්පා රංජනී, පියතුමා මහින්ද පොන්නම් පෙරුම යන දෙමව්පියන් දෙදෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම, ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. එවැගේම මවගේත් පියාගේත් දෙපාර්ශ්වයේම නමින් මිය පරලෝගිය දෙමව්පියන්ට හා මාමාව රුතිදෙනාත් මියගිය හිතමිතුරු සැමටත් පුණ්‍යානුමෝදනා සිදු කිරීම. එවැගේම දේශකයාණන් වහන්සේට හා සියලු ලෝවැසියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මෙහිදී බලාපොරොත්තු වශයෙන් දක්වනවා. එවගේම දායකත්වයට සහ සම්බන්ධ වෙනවා කළුතර පනාපිටියේ පදිංචි වජිර කුලසේකර සහ මානෙල් ගුණවර්ධන ඇතුළු පවුලේ දූදරුවන් පිරිස. අරමුණු වශයෙන් සඳහන් කරනවා කහදුවේ වතුරු විල පදිංචිව සිට නැසී ගිය සනත් ගුණවර්ධන මහතාට, JKJ ගුණවර්ධන මහත්මියට, සී ජයසිංහ මහත්මියට, පුරුවිට පැරඩයිස් හි පදිංචිව සිට නැසී ගිය විලියම් ලියනගම මහතාට, කළුතර පනාපිටියේ පදිංචිව සිට නැසී ගිය DG කුලසේකර මහතාට සහ එවැගේම DBI කුලසේකර මහත්මියට නිවන්සුව ලැබෙත්වායි ප්‍රාර්ථනා කරන අතර ස්වීඩන් ස්ටොක්හෝම් හි පදිංචි පියුමාල් පුතාගේත් සඳලි දුවගේත් සියලු යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර දේශකයන්න් වහන්සේටත් සියලු ධර්ම කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිබඳ සැලසේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව හමාර කරනවා. පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් පဋාණ ධර්මයේ පිහිට රැකවරණය නිරන්තරයෙන් සැලසේවා. අද දවසේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නට හේතුණු පින්වතුන් සියලු දෙනා නමින් නැසීමිය පරලෝකීය සියලුම වර්ග પરම්පරාගත සංසාරගත සාලේ ඥාතීන්ට උතුම් නිවන් සැප පිණිසත්, ඒ වගේම භවයේ සැප පිණිසත් මේ උදාරතර ධර්මදේශනාමය කුසලයේ හේතු උපකාර උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරන අතර ඒ අය නමින් සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම පෞල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ උදාරතර කුසලය උතුම් නිවන් සැප පිණිසම හේතු උපකාර වේවා, ඒ වගේම ලෞකික ජීවිතයේ දියුණුව අධ්‍යාත්මික දියුණුවද සැලසේවායි ප්‍රාර්ථනා සිදු කරනවා. හොඳයි, ඒ වගේම අපි සියලුම දෙනා විසින් රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය සම්භාර ධර්මයන් රාශියම සදේවක ලෝකයාට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් ප්‍රමුඛ කොට වූ සියලු දිව්‍ය සමූහයාටම මේ පිම්පෙත් අත් වේවා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ගාථාවන් සජ්ජායනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං, චිරන් රක්ඛන්තු දේශනං, චිරන් රක්ඛන්තු මං පරන්ති.
1: සාදුහු සාදුහු සාදුහු. අද නෙත් FM රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිනා ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු බදුල්ල කන්ද කැටිය දහම්තලා ආරණ්‍ය සේනාසනය හා හෝමාගම මාගම්මන අචල සද්ධාරාමය යන උභය සේනාසනාධීපති, දහම්තලා පට්ඨාන සුරක්ෂා සභාව සහ පට්ඨාන සුරක්ෂා ජාතික සංවිධානයේ නිර්මාතෘවර අති පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනේට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා දෙන මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා තමයි සජීවී විකාශනය සඳහා දායකත්වය ලබා දෙන්නේ. පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා ගන්න වැඩි විස්තර දැනගන්න 0972-24-27-89 දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්. වගේම අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න වප්පුර පසළොස්වක පොහෝදා ඔක්තෝබර් මාසයේ 25 වනදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කලගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා රාත්‍රී 9ටයි වැඩසටහන නිමාවට පත්වන්නේ. ඒ වගේම ඔබට සිහිපත් කරනවා ඉදිරිපුර පසළොස්වක පොහෝ දිනයන් වල සජීවී වැඩසටහනක් ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට අදහසක් බලාපොරොත්තුවක් තිබෙනවා නම් 0772-41-52-72 දුරකථන අංකයට කතා බහ කරන්න. නෙත් FM රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වය සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වය දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට එක රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0777 41 51 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපු දාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල් නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සියලු දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0776 7163 872 0776 7163 872 තමයි දුරකථන අංක.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nit FM, Nit Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

ති අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්ථි මේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Ferit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇති සිත් දිරිගන්වන්නට දහස

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ඒශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt FM. Pirit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.